බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපි මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්
1: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කල්නිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313036.
0: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්. ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ. සතියේ දවස්වල උදේ 6ට. උදේ 6ට.
2: Brought to you by
3: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.
4: දහම් සෙවන සෙවන උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සදැල්ල. දහමින් ඔබේ දිවියට
5: ප්‍රේමණීය දරුවෙනි, ඔන්න ඔබේ නිවහනට අද දවසෙත් මම සමිදානන් වහන්සේගේ නාමයෙන් ගොඩවදින්නේ පුංචි අදහසක් ඔබ වෙතට අරගෙන එමින්. උන්වහන්සේ එක්තරා විටකදී කියනවා මෙන්න මෙහෙම: යමෙකු මා අනුගාමී වන්නට කැමැත්තේද, ඔහු තම කම නසා කුරුසිය දරා මා අනුව ආවාවේ. මගේ ආදරණීය දරුවෙනි, අප සමිදානන් වහන්සේගේ වදන් අනුචාර කරන, අනුගමනය කරන, ජීවිතෙහි සනිටුහන් කර ඒවා පිළිපදින ජීවිතයක් ඇත්නම් ඒ ජීවිතයේ උන්වහන්සේගේ ශ්‍රාවකත්වයට සම්බන්ධ වුණු, ශ්‍රාවකත්වයට ඇතුළු වුණු අය. ක්‍රිස්තු ශ්‍රාවකත්වය යනු එසේ නම් කුමක්ද? ක්‍රිස්තියානිය ඇතුළේ කුමන ශ්‍රාවකත්වයක් ගැන කතා කරයිද? ගෝලයෙකු වන්න මොකක් කරන්න ඕනද? සමිදානන් වහන්සේගේ ගෝලයෙකු ශ්‍රාවකයෙකු වන්න කළ යුත්තේ පළමු කාරණාව, ජේසු සමිදානන් තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කියන පළමු කාරණාව, තම කම නැසීමයි. තම කම නැසීමත් කුරුසිය දැරීමත් ජීවිතයේ ඇත්තක්. ක්‍රිස්තියානිය ඇතුළේ මැජික් නැහැ. මේ ජීවිත යථාර්ථයට යථාර්ථානුකූලව මුහුණ දෙන්න ඕන. දුක, වේදනාව, බැරිකම, නොහැකිකම, දුබලකම, මේ සියල්ල අභිබවා යනු පිණිස ඔබ ආත්ම විශ්වාසයෙන් ඇදහිල්ලෙන් ජීවත් වෙන්න ඕන. ඔබේ අභියෝග ඔබ බාරගෙන ඒවා ජය ගන්න ඕන. එසේ වන්නට නම් තමකම නසන්නට ඕන. ඒ භාග්‍යවන්ත අත්දැකීම ඔබට ලැබේවායයි සමිදානන් වහන්සේ තුළ මා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජේසු පිහිටයි.
4: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
6: ගෞරවනීය මා ආදරණීය සහෝදර සහෝදරියනි, ශුද්ධ කුරාණයේ අල්ලා දිව්‍යන් වහන්සේ අණ කරපු පළවෙනි අණකිරීම ඉකරා ඔබ කියවන්න, ඔබ අධ්‍යාපනය ලබා ගන්න කියන එක. අල්ලා දිව්‍යන් වහන්සේගේ දෙවන අණකිරීමත් ඉකරා ඔබ කියවන්න, අධ්‍යාපනය ලබා ගන්න කියන එකයි. එනිසා අපිට අධ්‍යාපනයේ දැනුම කියන එකේ වැදගත්කම කොයිතරම් දුරට දෙවියන් කියලා දී තිනවද කියන එක අපිට වටහා ගත හැකි. නබිතුමාණන් කිව්වා, දැනුම ලබා ගැනීම සෑම කෙනෙකුටම අනිවාර්යයි, වගකීමයි කියලා කිව්වා. එනිසාම උදේ පාන්දර තිබෙන නැමදුම් වේලාවෙන් පසුව නැමදුම් ඉටු කරලා එයින් පසුව නබිතුමාණන් කිව්වා මෙහෙම ප්‍රාර්ථනා කරන්න කියලා: "අල්ලාහුම්මින්නි අස්අලුක ඉල්මන් නාෆියා වරිස්කන් තයිබා වඅමලන් මුතකබ්බලා." ඕ දෙවියනි යා අල්ලා, මට ප්‍රයෝජනවත් දැනුම ලබා දෙන්න කියා ප්‍රාර්ථනා කරන්න කියලා කිව්වා. එවගේම හොඳ ආහාර පාන එදිනෙදා අවශ්‍යතාවය ඉටු කර දෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා නබිතුමාණන් පැවසුවා. එනිසා අපි සෑම කෙනෙක්ම දිනපතාම යම් දෙයක් ඉගෙන ගැනීමට කටයුතු කරමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ අපිට වාසය ලබා දෙනු මැනව.
4: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: FM 95 94.8 දිවයින පුරා
1: FM Alpha Studio with Cousin Erle Hans.

0: Net FM Alpha Studio with Vision Kya. Kasuni and Lehansa.
1: Hello, very good morning. Oyala hamutuma. Iting onna wenada wagema අදත් අපි ආවා නෙත් FM Alpha Studio එකෙන් ඔයාව හොයාගෙන. දැන් අද දවස චුට්ටක් විශේෂයි. මොකද දැන් හරියටම මාසෙකට පස්සේ තමයි අපි ඉස්කෝලේ යන්න මග බලාගෙන ඉන්නේ. ඉතින් මේ වෙලාවේ දැන් ගිය මාසෙ තිබ්බා වගේ නෙමෙයිනේ. ගෙදර ගොඩාක් කාර්ය බහුලයි. දැන් ඔය නැති වෙච්ච සපත්තු, පෑන් පෙන්සල්, බෑග් මේ ඔක්කොම හොයන්නේ මේ වෙලාවේ තමයි. ඉතින් අද දවස ගොඩාක් ලස්සන දවසක්. ඒ ගොඩාක් ලස්සන දවස තවත් ලස්සන කරගන්න අපිත් එක්ක ඉන්නවා යාළුවෙක්. මම මුලින්ම යාව මෙන්න මෙහෙම හඳුන්වලා දෙන්න. ආදරණීය ඉඳුවර අයියේ, බැඳුණු ලේවල බරුම තැන් මත, සහෝදර පෙම සිනාසෙයි ළඟ, නුඹේ ඔවදන් මහමෙරක්සේ, වටී සත්තයි ආදරේ ළඟ, අපේ දස්කම් ලොවට පෙන් වූ නිහඬ විරුවා ජීවිතේ ළඟ. ඉතින් මේ විදිහට දැන් නම කියවුණානේ ඉඳුර අයියව. අයියට මේ වගේ ලස්සන වචන කියලා තියෙන්නේ එයාගේම ළමා සමාජයේ.

0: කියල ලස්සන සිතවිලි. ඉතිං මම කියනවාද ඉඳුරයියට අද දවස ලස්සන්ට පටන් ගන්න ඉඳුරයියට දෙන්න පුළුවන් ලස්සනම ඇඩ්වයිස් එක සිතුවිල්ල මොකද්ද?
1: හරි, දන්නවදලි හංසා, මම දවසක් අපූරු දෙයක් කියව්වා. ඒ තමයි පුංචි දේවල් අගය කරමින් සතුටු වෙන්න. මන්ද කවද හරි දවසක ආපසු හැරී බලන විට සැබවින්ම ලොකු දේවල් වී තිබුණේ ඒ පුංචි දේවල් බව ඔබට වැටහෙනු ඇත. ඉතින් මේ මොහොත ආදරෙන් වැළඳගන්න. ඔයා ඔයාට ආදරය කරන්න. ඔයා ඔයාට ආදරය කරන තරමටම ඒ දේවල් ඔයා පසුපසෙයි. ඔයාගේ සාර්ථකත්වය ඔයා විසින්ම නිර්මාණය කරගන්න ඕන.
0: සරතේ සරතේ ලක් මවුනි, සුභ වේවා, ජය වේවා. ලෙහන්සා ඉඳුවර ඒ වගේම ෆිමනු පහි 94.8 අහගෙන ඉන්න හැම කෙනෙක්ටම. ඉතින් ලෙහන්සා ඉඳුවර දිහා බලාගෙන මට හිතුනෙම කියන්න සරදේ සරදේ ලක් මවුනි කියලා. මොකද ලෙහන්සට එතකොට හිතෙන්නේ?
2: මට ඉතින් ඇත්තටම ලොකු ආඩම්බරයක් දැනෙන. අනිත් එක කසුනියක්කි, මේ දැන් නිකන් නෝමල් වොයිස් එක හනවට වඩා අයියගේ කටහඬ දැන් මෙහෙම හෙඩ්ෆෝන් එක අහලා හද්දි අමුතුම වයිබ් එකක් තියෙනවා.
0: ඒකනේ. ඉතින් අමුතු වයිබ්ස් අරගෙන තමයි හැමදාම ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් මේ විදිහට අපි එන සතිය දවස් පහේම. දැන් අර කිව්ව වගේ අද අලුත් සතියක් පටන් ගන්නේ අලුත්ම විදිහකටනේ. මොකද දන්නවද, දැන් ඉස්කෝලේ පටන් ගන්නවා. කාර්ය බහුලත්වය තව වැඩි වෙලා තියෙනවා. ඊළඟට අපිට සුබ පැතුම් ගොඩක් කරන්න තියෙනවා ලෙහන්සා. දැන් අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්නවනේ. ඒක නදහසක් ඉදුවරට තියෙනවද?
1: අපි ඉස්සල අහමු. අහලා බලලා කතා කරමු.
0: අහලා බලලා කොයිකටත් හොඳයි නේ. T20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අවසන් පූර්ව වටේට බංග්ලාදේශය පරදලා ශ්‍රී ලංකාව T20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අවසන් පූර්ව වටේට එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ සුබ පැතුමත් කරන්න තියෙනවා ලෙහන්සා. සරදේ සරදේ ලක් මවුනි කියලා කියන්නේ අපි නිකන් නෙමේ. අද අපේ දරුවෝ ඉස්කෝලේ යන උදේ පාන්දරම අපි වෙනදවද වගේම සුපුරුදු විදිහට අපේ රාජකාරිය ආරම්භ කරනවා. මේ හැම දෙයක් එක්කම ඉතින් අපි අපිට සුබ පැතුම් එකතු කරගමු. කැමතිද?
2: ගොඩාක් කැමති කසුලියකි.
0: හැමෝම එකතු වෙලා අපි අපිට ආශිර්වාද කරගමු. අපි එකතු වෙලා ගොඩක් වැඩ කරමු. ඉතින් ඉස්කෝලේ යන ඔයාට, වැඩ කරන තැන යන ඔයාට, ඒ වගේම ගෙදර ඉඳලා වැඩ පටන් ගන්න ඔයාට, මුළු ලංකාවටම සරදේවා, වැජබේවා, බබලේවා.

0: ඉති රියටම යමු හද බැතිනේ. එහෙම ඇහෙත් මේ උදේ පාන්දර හරිම ගැම්මක් එනවා නේද ලෙහන්ස?
1: ඕ කසුනියා, කී වගේම අපිට අමතක කරන්න බෑ. අපි දැන් අද උදේත් කතා කරේ කාන්තාවන් ගැනනේ. දැන් මේ ටිකේම අපේ මුළු රටම කතා වෙනවා ප්‍රතිභා ලියනාරච්චි.
0: ඕ, අපි ඊයේ ඒ ගැන මතක් කරා. ඉතින්
1: මම මෙන්න මෙහෙම කියලා පටන් ගන්නක කසුනියකි. මේ තරගාවලියේ අතිශය තීරණාත්මක ෆාස්ට් ට්‍රැක් ඉස්සවන බියුටි විත් පර්පස්, ටැලන්ට්, ස්පෝර්ට්ස් ඇන් ෆිට්නස් සහ ටොප් මොඩල් කියන ඉස්සව හතරෙන් අවසන් වටේට සුදුසුකම් ලැබූ පළමු සහ එකම ශ්‍රී ලාංකික රූ රැජින තමයි මේ.
0: ඒකනේ, කියන්නේ ෆාස්ට් ට්‍රැක්ස් හතරකින්ම ඉහළටම එන්න හැකියාව ලැබුණා අපේ ප්‍රතිභා ලියනාරච්චිට. ඉතින් මේකෙදී ලෙහන්ස කතා කරන දේවල් නම් ගොඩක් තියෙනවා. ලස්සන කියන කාරණාවේදී, රූමතියක් කියන කාරණාවේදී අපි හැමතිස්සෙම හිතන්නේ බාහිර දේ ගැනනේ, බාහිර ලස්සන ගැනනේ. හානේ, මගේ හැම කොහොමද, මගේ ඇස් ටික කොහොමද, මගේ ෆිගර් අවුට් එක කොහොමද, එහෙම තමයි අපි හිතන්නේ. හැබැයි එතනින් එහාට ගිහිල්ලා අපේ ඇතුළාන්තය, අපි හිතන විදිහ, දැනුම, බුද්ධිය, ආකල්ප හැම දේම අදාළ වෙනවා ඊළඟට අපි කොච්චර කායික මානසික වශයෙන් නිරෝගීද කියන එක. ඒකද කායික විතරක් නෙමෙයි ලෙහන්ස, මානසික වශයෙන්ුත් නිරෝගීකම මේ රූමත් භාවයේදී බලපානවා. හැබැයි අපි එච්චර හිතනවාද අපි ගැන?
1: නෑනේ නේද?
0: ඉතින් මේ පාර මේ තරගාවලිය පිළිබඳ, මිස් වර්ල්ඩ් ලෝක රූ රැජින තරගාවලිය පිළිබඳ දැඩි අවධානයක් වෙනදට වඩා තියෙනවා. විශේෂයෙන්ම ලංකාව. ලංකාවට අසාධාරණයක් වුණා කියලා බොහෝ විද්වතුන් කතා කරනවා. මේ විෂය ගැන අපි මායිලෙහන්සයි මහලොකුට දන්නේ නැහැනේ. විෂය ගැන දන්න බොහෝ අය කියන්නේ ප්‍රතිභා මීට වැඩි ඉස්සරහට එන්න ඕන හරිනම් කියලා. ඒ වුණාට ප්‍රතිභා එයාට කරන්න පුළුවන් උපරිමය කළා තියෙනවා. දිනල ඉවරයි, ඇය රටක් විදිහට දිනවල ඉවරයි, ඒ වගේම ලෝකෙට අරගෙන ගිහිල්ලා ඉවරයි අපි. හැබැයි විනිශ්චය මණ්ඩලයේදී මොකක් හරි ප්‍රශ්නයක් ඉඳ එහෙම වෙන්න ඇති නේද? ඒවා එහෙම විදිහට අපි වැඩිදුර හිතන්න ඕන නැහැ. ජය පැරදුම දෙකම හරිම ලස්සනට බාරගන්න පුළුවන් හරිම ශක්තිමත් ජාතියක් තමයි අපි. ඒකනේ සරතේ සරතේ ලක්මවුනී කියලා අපි හැමතිස්සෙම කියන්නේ නේද ලෙහන්සා? ඉතින් ඒ නිසා ඕනම දෙයකට මූණ දෙන්න පුළුවන් ශක්තිය, හයිය, ධෛර්යය, ඒ හැමදේම අපි ළඟ තියෙනවා. ඉතින් අර සින්දුවේ කිව්වා වගේ ලතා වල්පොළ මහත්මිය හරිම ලස්සනට ශ්‍රී විභූතියෙන් සපිරුණු ඒ මෞබිම සුන්දර අති රමණී. ඉතින් ප්‍රතිභා, ඔබ හරිම රමණීය චරිතයක්, හරිම ලස්සන කෙනෙක්. ඉතින් අපි ඔය බලන්න එන්න, අපි ඔයා එනකම් බලාගෙන ඉන්නවා. හරි, දැන් අපි යනවා ගොඩක වෙල පැත්තට.
1: අපි දැන් අයිය ගැන කිව්වට කසුනියා කියාවේ කොහෙද, ඉස්කෝලේ මොකද්ද කිව්වේ නෑනේ. අපි ඒක කියලම් පටන් ගමු. ඉතින් අද අපිත් එකතු වෙලා ඉන්නේ ගොඩක වෙල කුලරත්න මධ්‍ය මහාවිද්‍යාලයේ ඉන්දුවර සූර්යාරච්චි අයියා.
0: ඉදුවර, ඉතින් කියන්න බලන්න ඔයාගේ දක්ෂතා ගැන ඇහුවොත් මොනවද ඔයාට කියන්න පුළුවන්?
2: ඔව්, ඇත්තටම දක්ෂතා කියන්නේ මම නිවේදන ශේෂ්ත්‍රයට තමයි ගොඩක් ආස කරන්නේ. ඒ වගේම ආස කරන්නේ කියන්නේ ආදරය කරන්නේ තනිකර උනක් කිව්වොත් මං හරි
0: මීඩියා උනද?
2: නන්න හරි මීඩියා උන. ඇත්තටම ගොඩක් අවස්ථාවලදී ඔය මීඩියා උන හින්දා මම බැනුම් අහලා තියෙනවා. ඒ කියන්නේ ඔය පන්තිවල පීරියඩ් කට් කරලා අනම් මනම් ගොඩක් වෙලා එක අතකින් ඒක සනීප වෙන්නේ නැති වුණක්, මොන බෙහෙත දුන්නත් සනීප වෙන්නේ නැති වුණක් මීඩියා වුණ කියන්නේ ඒක හැදුනොත් ලේසිත් නෑ.
0: කුලරත්න, ඉස්කෝලෙන් ඔයාට ඒ ලැබුණ පන්නරයේ ශක්තිය ගැන මම ආසයි ඔය ලස්සන කටහඬින් දැනගන්න.
2: ඔව්, අනිවාර්යෙන්ම. කුලරත්නට කලින් කසුන් නැන්දේ, මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ එක වසර ඉඳන් පහ වසර වෙනකන් බලවින්න විද්‍යාලයේ. එතකොට බලවින්න විද්‍යාලයෙන් තමයි මට මූලික පන්නරය ලැබුණේ මං හිතනවා. ඒක පළවෙනි දවසේ, ඒ කියන්නේ දෙක වසරේ මුලදී වගේ උදාහමුවක් හැමෝටම ප්‍රාථමිකංශවල උදාහමුවක්
0: තියෙනවනේ.
2: එතකොට මල්ලිකා කියලා ටීචර් කෙනෙක් උදාහම මෙහෙවන්න දුන්නා මට. ඒක තමයි මගේ ජීවිතේ පළවෙනිම අවස්ථාව. ඊට පස්සේ එතන ඉඳන් ටිකක් පසුබෑමකට ලක් වුණා. ඊට පස්සේ ආයේ මට මීඩියා කියන පැත්ත, නිවේදනය කියන පැත්ත මගේ හැරුණා. ඊට පස්සේ මට ආයේ කුලරත්න විද්‍යාලේ මං ගොඩගැල් කුලරත්නයට ගියේ 6 වසරේදී 2018 2018 වෙනකම් 2018 ඉඳලා අද වෙනකම්ම කුලරත්නේ ශිෂ්‍යයෙක්. ඉතින් කුලරත්නේ මට දීපු හයිය නිසා තමයි අද මම තැනක ඉන්නව නම් ඉන්නේ. මොකද 2021 වර්ෂයේ යම් සිදුවීමක් හින්දා
0: කොරෝනා අවධියේදී
2: කොරෝනා 2020 වගේ අවධියේදී එක්තරා සිදුවීමක් හින්දා තමයි ඕනෑම මිනිස්සෙගේ ජීවිතයේ අර ටර්නින් පොයින්ට් එකක් තියෙනවා, හැරවුම් ලක්ෂ්‍යය. ඉතින් ඒ සිදුවීමත් එක්ක එක ගුරුවරයෙකුට මාව අහු වුණා. ඉතින් නිල්මිනි ටීචර් තමයි මම අද ඉන්න තැනට විශේෂයෙන් මතක් කරන්න ඕන. ඉතින් එදා ටීචර් මට දුන්න හයිය, මයික් එකක් අල්ලන්න මට දීපු හයිය, ඇත්තම කිව්වොත් පළවෙනි දවසේ අපේ තියෙන ශිෂ්‍ය ප්‍රතිඥාවක් කියලා එක. අන්න ඒක තමයි මට දුන්නේ කියන්න.
0: මතකද ඒක?
2: මතකයි කියන්නේ.
0: වචන දෙක තුනක් හරි?
2: ඔව්. මතකයි කියන්නේ දා මට ශිෂ්‍ය ප්‍රතිඥාව දුන්නේ. මම පණ ගැහෙනවා. වෙවුලනවා. ඊට පස්සේ කොහොම හරි හිත හදාගත්තා නෑ මට පුළුවන්. 1500 2000ක් විතර ඉස්සරහා කියන්න තියෙන්නේ. මට පිටිපස්සෙන් අපේ වෙන අක්ක කෙනෙක් ශිෂ්‍ය ප්‍රතිඥාව කියනවත් ඇහෙනවා මට වචනෙන් වචනේ. ඊට පස්සේ කොහොම හරි එකපාරට මට වචනයක් අමතක වුණා. අර අය අර අක්කා හයියෙන් වචනේ කියනවාට. ඊට පස්සේ මම එතන ඉඳන් ආයෙ කන්ටිනියු කරගෙන ගියා. ඒක
0: තමයි ජීවිතේ
2: පළවෙනිම ඉස්කෝලේ මම කතා කරපු පළවෙනිම ඒ කියන්නේ ලොකු සභාවක් ඉස්සර උදේ රැස්වීම ඉස්සර.
0: එතකොට කී වසරේද?
2: එතකොට මම 9 වසරේ. ඊට පස්සේ මම අපේ කුලනද මාධ්‍යයකේ හොඳම නැගියන නිවේදකයා වෙනවා.
0: අන්න නේද, වෙවුල කතා කරන්න බෑ කියලා ගිහිල්ලා ටීචර්ගේ මේ බලකිරීමට මයික් එක ගත්ත කොල්ලා අන්තිමට නැගියන තරුව වෙනවා ඉස්කෝලේ.
2: ඊට පස්සේ දැන් මතක් කරන්න ඕන අපේ මාධ්‍යකගේ බාර අපේ සුධීර මිස්, ඒ වගේම සම්පස්ස. ඉතින් මාව මං තැනක ඉන්නවා නම් දැන් ඒගොල්ලෝ දීපු මූලික හයිය නිසා තමයි, ඒ දුන්න ශක්තිය නිසා තමයි අද මම මෙහෙම ඇවිල්ලා මෙහෙම කතා කරන්නේ. මේ වගේ මයික් එකක් ඉස්සරහා මම අද කතා කරන්නේ ඒ නිසා.
0: ලෝකෙටම ඇහෙන්න.
2: ඉතින් එදා ඒ සිදුවීම හරි. එදා ඒ සිදුවීමෙන් මට ඒ ටීචර්ව හම්බුනේ නැත්තම් බැරි වෙලාවත් මං කොහෙද ඉන්නේ කියන එක මටත් ප්‍රශ්නයක්. ඉතින් හැමෝගෙම ජීවිතේ හැමදේම හොඳට නෙවෙයි. මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ තමන් තමන් විශ්වාස කරන්න, තමන් තමන්ට ආදරය කරන්න, හැමදේම හොඳ විදිහට වෙයි. ඉතින් මගේ ජීවිතේ මම සිද්ධ වෙන හැම දෙයක්ම, يعني සමහර දේවල් නෙමෙයි සිද්ධ වෙන බොහෝ දේවල් මගේ ජීවිතේ මං හිතනවා හොඳ විදිහට තමයි වෙන්නේ මම හිතන විදිහට. ඒක තමයි මං හැමදාම කියන්නේ, හීන දකින්න, ඒව පස්සේ දුවන්න, ඒව හැබෑ කරගන්න. අනිවාර්යෙන් ඒ හීන හැබෑ වෙන දවසක් එනවා.
0: හීන හැබෑ වෙන දවසක් එනවද ලෙහන්ස?
1: අනිවාර්යෙන් වෙනවා. මේ හැබෑ වෙලා තියෙන්නේ.
0: ඉතින් මොනවද ලෙහන්සට අද මේ මෝර්නින් වයිබ් එකේ කියන්න තියෙන ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්?
1: මම මේ කසුනියා කී දැන් වෙන කවුරු හරි ආවම ඉතින් කී කී අහන් ඉන්නවනේ. දැන් අද මම හොඳට මේ කියන්නේ කට හොල්ලන්නෙම නැතුව ඇත්තටම අහන් හිටියා. අයියා මේ කතා කරන විදිහෙන් ඒ කියන්නේ කටහඬින් ඇත්තටම මේක හිතටම දැනෙනවා.
0: ඒකනේ ලස්සන කටහඬක්. ඉතින් මේ උත්සාහය කොච්චර වටිනවද කියලා තේරෙනව නේද? අද අපි අලුතෝ ආරටි ස්කෝලේ යනවා. ඔන්න දැන් අමතක කරන්න බෑ ශිෂ්‍යත්ව ප්‍රතිඵලත් ඇවිල්ලා වැඩ ටිකත් ඉන්නවා නේද ලෙහන්සා? ඒ වගේම උසස් පෙළ ලියපු දැන් අපි ඉඳුවරත් උසස් පෙළ ලියලානේ ඉන්නේ මේ ඇවිල්ලාදේ නේද? හොඳ හුස්මක් අරගෙන. ඉතින් ඒකුල්ලුත් ඉන්නවා. මේ හැමෝම අලුත් ජීවිතයක් පටන් ගන්න අද ඉඳලා අපි හිතට ගමු. අපි අලුත් වෙමු. අලුත් වෙන්න අපිට එහෙම දවසේ ආරම්භයම වෙන්න ඕනත් නෑ. හැබැයි මේ දවසේ ආරම්භය ඔයාගේ ජීවිතේ ලස්සනම ආරම්භය කරගන්නකෝ.

0: Red FM Alpha Studio.
1: Brought to you by
2: Haride Haritani Naragana. Vision Care. Supahadili Dasanak Paripurna Jeevitayak.
0: Red FM Alpha Studio with Kasani and Lehansa. FM 95 FM 94.8 Net FM
2: චිත්‍ර ඇඳන ලොකු ලොකු තෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
3: මාරාන්තික ඩෙංගු වතුරන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවා හරින විශේෂඥයා.
4: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013036.
5: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
7: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
0: FM Alpha Studio with Kasani and Lehansa.
2: උදේහයේ විනාඩි 27යි නිත FM Alpha Studio වෙලාව. ඉතින් අද ලස්සන දේවල් ගොඩක් අපි බෙදා ගත්ත නේද ලෙහන්සම්? අපි ඉන්දුවරගේ කටහඬින් තව අහමුද දේවල්?
8: අහමු කසුනියා. කී මට මේ තව දෙයක් කියන්න තියෙනවා. දැන් අපි Facebook Live එකේ නම් ඒකන කතා කළානේ. දැන් අර මේ ඉන්දුවර අයියාගේ හැපැත් ඉන්න එයාගේ හොඳම යාළුවා. මට ඕක මේ ඇත්තටම දැන් කසුනියා කී එහෙම ඒ අයියාව පෙන්නලා ඔය ඔක්කොම කතා කරද්දී විශේෂයෙන්ම ඉන්දුවර අයියාගේ හොඳම යාළුවා ගැන කියද්දී මට පොඩි දෙයක් මතක් වුණා. මේ මම මේ එක දවසක් අපේ අම්මට කිව්වා, මේ අම්මා මට හිතෙන්නේ මේ ලෝකේ ඉන්න මිනිස්සු දැන් ඇත්තටම ගොඩාක් හොඳයි කියලා. ඒ කියන්නේ මට හිතිච්ච වෙලාව මොකක් හරි මං ඒ වෙලාවේ හිතන් හිටපු දෙයක් මම ඒ වෙලාවේ එක්ස්පීරියන්ස් කරපු දෙයකට අනුව මං කිව්වා, අනේ මේ ලෝකේ ඉන්න මිනිස්සු හරි ගොඩාක් හොඳයි නේද කියලා. ඊට පස්සේ අම්ම චුට්ටක් වෙලා කල්පනා කළා, මට කිව්වා, නෑ බබා, මං නම් හිතන්නේ මේ ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම හොඳ නෑ, හොඳ නරක මිනිස්සු දෙවර්ගෙම ඉන්නවා. හැබැයි කසුනියා කි දන්නවද, අපේ අම්ම කිව්වා මට, අපි හොඳයි නම් අපිට අට්‍රැක්ට් වෙන්නේ, අපි ආල්ෆා ස්ටුඩියෝ එකේ හැමදාම කියනවා, අපිට ආකර්ෂණය වෙන්නේ හොඳ මිනිස්සු. ඉතින් ඔයාට සමහර විට දැනෙනවා ඇති, මගේ වටේ ඉන්නේ හරි ආදරණීය පිරිසක්නේ, අනේ මං කොච්චර වාසනාවන්තද මේ ලෝකේ මිනිස්සු හරි හොඳයි කියලා. ඔයාට එහෙම දැනුණොත් මම මෙන්න මෙහෙම කිව්වා කියලා මතක තියාගන්න, මේ ලෝකේ ඉන්න හැමෝම ඔයා හිතන තරම් ආදරණීය නැහැ. හැබැයි ඔයා වටේ ඉන්නේ ආදරණීය පිරිසක් නම් හොඳට මතක තියාගන්න, ඔයා මේ ලෝකෙට දීලා තියෙන්නේ ආදරය. ඔයා මේ ලෝකෙට දුන්නේකම තමයි පෙරලා ඔයාට එන්නේ. ඉතින් මං ඔය ගැන කිව්වේ ඉන්දුවර අයියට තියෙනවනේ, මේ දැන් මාසෙකට කලින් විතරලු මේ යාළුවව දැක්කේ, හරියටම මූණ දැක්කේ. ඉතින් ඒ වගේ යාළුකම් ගැන බැඳීම් ගැන මට හිතෙනවා ඉන්දුවර අයියගේ වචනයක් අහන්න ඕනේ කියලා.
9: හරි. ඔව්, ඇත්තරම ලෙහන්සනංගේ අර ඔයා කිව්වා වගේ මමත් හිතනවා, මමත් විශ්වාස කළා අපි වටේ ඉන්න හරි හොඳ මිනිස්සු, මේ මිනිස්සු ගොඩාක් හොඳයි කියලා. ඇත්තටම කිව්වොත් එහෙම සමහර සිදුවීම් හින්දා මම මිනිස්සු ගොඩක් ආශ්‍රය කරනවා. ඒ කියන්නේ අපේ වයස කට්ටියම ඇත්තටම මිනිස්සු හොඳ නැහැ. මම මිනිස්සු ගැන මෙහෙම කියන්නම්, මිනිස්සු හරියට හරියට වතුර වගේ. ඇයි දන්නවද එහෙම කියන්නේ? වතුර එක භාජනයකට දැම්මොත්, ඔයා හිතන්න අපි වීදුරු වතුර වීදුරුවකට දැම්මොත් ඒ වතුර ටිකේ වීදුරු හැඩය ගන්නවා. අපි ඒ වතුර ටික බේසමකට දැම්මොත් ඒ වතුර ටිකේ බේසමේ හැඩය ගන්නවා. මිනිස්සුත් අන්න ඒ වගේ, තේරුණාද? ඉතින් අපි වටේ අපිට ආදරේ වගේ පෙන්වන මිනිස්සු ඉන්නවා. ඒ වගේම තමයි ඇත්තට අපිට ආදරේ මිනිස්සු ඉන්නවා. අන්න ඒ ඇත්තටම කිසිම දෙයක් අපෙන් බලාපොරොත්තු නොවි අපිට ආදරය දෙන මිනිස්සුන්ට ඇත්තරම මං ආදරේ. අර සාමාන්‍යයෙන් ඇත්තරම කිව්වොත් මට මිනිස්සු වංචාවක් කරනවා, මිනිස්සු බොරුවක් කරනවා කියලා තේරුණොත් එහෙනම් මං එතනින් අයින් වෙනවා. සහ අර අපි කියන්නේ ඒ මිනිස්සු වංචාවක් කරාට පස්සේ අර අපි ඉස්සෙල්ලා ආශ්‍රය කරපු විදිහට ඇත්තනම ශුද්ධ ශුංගාරාත්මකව නැවත අපිට ආශ්‍රය කරන්න බෑ ඒ මිනිස්සුන්ව. හිතේ පොඩි අර ඒකට කියන්න තේරෙන්නේ නැහැ ඒ වගේ දෙයක් තියෙනවා. ඇත්තටම සමහරලාට මම මිනිස්සු අතාරිනවා. අතාරින්න හේතුව තමයි අර කරන වංචා සහ
8: ඒව නිසා. ශ්‍රී ගුණරත්න දහම් පාසල ශ්‍රී සංකපාල රාජ මහාවිහාරයේ කොළඹගේ ආරේ ශිෂ්‍ය නායක නායිකා තනතුරු වලට පත්කිරීම මගෙනඟ සහතික පතක් තියෙනවා ඉදුවරගේ. ශ්‍රී සංකපාල රාජ මහාවිහාරස්ත ශ්‍රී ගුණරත්න දහම් පාසලේ 10 ශ්‍රේණිය අධ්‍යාපනය ලබන එසේ ලෙසඳ ඉදුවර 2022 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ අංශයේ ශිෂ්‍ය නායකයෙකු ලෙස පත්කරන ලද වගයි.
9: ඇත්තටම දහම් පාසල ගැන මතක් කරන්න ඕන ඓතිහාසික ශ්‍රී සංකපාල රජ මහාවිහාරයේ ශ්‍රී ගුණරතන දහම් පාසල. ඉතින් මම 2 ඉඳලා දහම් පාසලේ අධ්‍යාපනය ලබන්නේ, තාමත් අධ්‍යාපනය ලබනවා. ඉතින් මම 7 ඉඳන් තමයි ශිෂ්‍ය නායක මණ්ඩලයට ඇතුළත් වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මතක් කරන්න ඕන අපේ ප්‍රධානාචාර්ය තිමුල් කැටියේ නාගිත ස්වාමීන් වහන්සේ ඇතුළු උප ප්‍රධානාචාර්ය මහගම නන්දරතන අපේ හාමුදුරුවෝ, ඒ වගේම තමයි ආදරණීය ගුරු මෑණිවරුන් පියවරුන්. ඉතින් මම හැදුන එක තැනක් තමයි දහම් පාසල කියන්නේ.
8: ඉස්කෝලේ දහම් පාසලයි.
9: මගේ ජීවිත වෙනස් කරපු තැන් දෙක තමයි මේ. ඕනම කෙනෙක්ගේ දහම් පාසලෙත් මාධ්‍ය ඒකකයක් තියෙනවා. දහම් පාසලේ මාධ්‍ය ඒකකයේදී මම ගිය අවුරුද්දට උඩින් අවුරුද්දේ මාධ්‍ය ඒකකයේ ප්‍රධාන වෙලා හිටියා. එතනත් ලස්සන සිදුවීමක් තියෙනවා කසුණන්දේ. මාධ්‍ය ඒකකයේ ප්‍රධාන මම වෙනකොට, ප්‍රධාන ශිෂ්‍යනායක මම වෙනකොට ප්‍රධාන ශිෂ්‍යනායිකාවකුත් ඉන්නවා. එයාට මං කියලා තියෙනවා ඉස්සෙල්ලා, ඔයාට ලස්සන්ට නවසින් කරන්න පුළුවන්, ඔයා නවසින් කරොත් ට්‍රයි කරන්න, ට්‍රයි කරොත් බැරි වෙන එකක් නැහැ. ඊට පස්සේ යාගේ නම ඔෂාදි. ඊට පස්සේ හිතපු නැති විදිහට එයා මාධ්‍ය ඒකකයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙනවා. එයාටත් ඒක හිතාගන්න බෑ, සර්ප්‍රයිස් එකක්. මං කිව්වා හැමදේම හොඳ විදිහට වෙන්නේ, අඩුපාඩු හදාගෙන අපි ඉස්සරහට යන්න පුළුවන් වුණොත් මමත් කියලා දෙන්නම් මම දන්න දේවල්. මම මහා ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි.
8: හැබැයි
9: මම දන්න ටික මම කියලා දෙන්නම්, අපි තව ඉගෙන ගමු. ඉතින් අද එයත් පොඩි පොඩි වැඩ හැම කරනවා. ඉතින් ගොඩක් සතුටුයි.
8: ඒක තමයි අපි අර මේ පාර ලෝක රූරජන තරගාවලියේ දිනපු ඒ ලස්සන රූමතියගේ විෂන් එක වෙන්නෙත් ඒකම තමයි. ඒක ලස්සන කතාවක්. දැන් ඔය ආවේ ඔක්කොම ගැලපුණා. ලෙහස ඇයගේ විෂන් එක වෙන්නේ තමන්ගේ ජීවිතය වෙනස් කරන්න හේතු වුණු හැරුම් ලක්ෂ්‍යම තව කෙනෙකුගේ ජීවිතයට වෙනස් කරන්න ඔයා එයාට ඒක දෙන්න කියලා උදව් කරන්න.
9: ඒ කියන්නේ
8: දැන් මගේ ජීවිතේ වෙනස් කරපු හැරොම් ලක්ෂ්‍යෙම ඔයා කියලා දෙන්න තව කෙනෙක්ට කියලා තමයි කියන්නේ. අපි එහෙම කරන්නේ නැහැනේ, ඔයා දිනන්න, ඔයා මෙහෙම කරන්න කියලා කියනවා. හැබැයි මම දිනුවේ කොහොමද කියලා කියන්න ගොඩක් අය
9: අකමැති.
8: ඉතින් ඇයගේ විෂන් එකේක බලන්නකෝ, ඒක ගැලපුණා ඉඳුරගේ විෂන් එකටත්.
9: ඔව්, ඒ කියන්නේ කසුනි නැන්දේ අපිටත් අපේ ඉහළ පරම්පරාව අපිට දුන්නෝ හයිය නිසානේ අපි අද තැනක ඉන්නේ. එතකොට අපෙන් පස්සේ අපි කට්ටිය හැදුවේ නැතොත්, පරම්පරාවක් හැදුවේ නැතොත් අපිම නෙමෙයි මේක ගෙනියන්න ඕන, තව පරම්පරාවක් අපි හදන්න ඕන. එතකොට ඔවුන් කියන්න පුළුවන් නොකියන්න පුළුවන්. ඉතින් ඔවුන් ඒ වැඩේ කරන්න පුළුවන් ඉස්සරහට කරන්න නැති වෙන්න පුළුවන්. උනාට අපි අපේ දේ කරාට පස්සේ අපේට සතුටක් තියෙනවානේ. මෙන්න මෙයා මේ තැන වැඩ කරනවා, මෙන්න මෙයා මේ ගමන ගියා, කමන්නේ අපිට එතකොට බයක් නැහැනේ. ඉතින් මම විශ්වාස කරනවා මම ඇත්තටම කට්ටිය හදාගෙන යන්නේ.
8: ඉතාම හොඳයි. ඉතින් ඒ වගේ තමයි විෂන් කෙයා පාට සිත්තම් කියලා කියන්නේ. ජීවිත සිත්තම කරගන්න පුළුවන් තැනක් විෂන් කෙයා. ඉතින් මේක ලස්සන තරගයක්. හෙටලව දකින මාගේ දැස් මාතෘකාව දැන් මේ වෙනකොට හැමෝම දන්නවනේ ලෙහන්සා. තෑගි ඕනේ තෝට. මට නම් ඕනි. දැන් චිත්‍රයන්දල ඉවරයි. දැන් තෑගි ගොඩක් තියෙනවා පළමුණ ස්ථානයේ ඉඳලා කුසලාන වෙනකම්ම මුදල් තෑගි. ඉතින් මේ ගොඩක් වටිනවා අපේ දරුවන්ට අම්මලා තාත්තලාට. ඒ වගේම මේ සහතික පත්‍රය දැන් අද මේ ඉඳුවර මෙතනට ඇවිල්ලා කතා කරන්නත් හේතු වුණා එයා දිනලා තියෙන දේවල්. ඉතින් මේකත් දිනන්න අවස්ථාවක්. විෂන් කියා පාට සිත්තම් තරඟයට එකතු වෙන්න පුළුවන් ඕනම මාධ්‍යකින්. දියසායම්, පැස්ටල්, පෝස්ටර් සායම්, ඇක්‍රලික්, තෙල් සායම් ඕනම මාධ්‍යකින් අඳින්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේක තමයි ඇඩ්‍රස් එක වෙන්නේ. විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2. මෙන්න මේ අංකෙට ඕනේ නම් කතා කරලා හරි මැසේජ් එකක් දාලා හරි විස්තර දැනගන්න පුළුවන්.
10: 077-981-6713
8: 077-981-6713
11: Net FM Alpha Studio with Kasani and Lehansa.
12: හරිද? හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
13: පොල් ගාල මහන්සිද? පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද? වෙහෙසකර ජීවිතෙන් අත්මිදී නිවසේ ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි, පොල් කිරි පිටි භාවිත කර පහසුව වාසියාත් විඳින්න. ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි, පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුවේ වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
14: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
15: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
16: මාරයිනේ.
17: වසට තිත, රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
18: යහතුන වඩන අපේ රස විජේ.
17: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
18: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
19: INMC දිශානායක වාරිපල. ECG එක ගන්නකොට ECG එකේ පොඩි ප්‍රශ්නයක් තිබුණා. චෙක් කර. බයිපාස් එකක් තමයි කරන්න වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලැබුණේ. මහර තුනක් ඩොක්ටර්ලා දෙන්නේ. ඊට පස්සේ මොරතුරක් හම්බ වුණා. අමල්බන්දු කියලා වෙද මහත්තයෙක් ප්‍රතිකාර කරනවා කියලා. ඊට පස්සේ මම එතුමා හම්බෙන්න ගියා. චෙක් ගන්න 6 පාරක් විතර තමයි ගියේ. මම වෙනදකට වඩා හොඳින් ඉන්නවා. උඩම සුවයක් තමයි තියෙන්නේ. තුමර දීර්ඝකට පාසනා කරන අතර එතුමාට බොහොම සතුටුයි.
18: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 077-7300-940.
20: 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
21: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, Net FM.
22: පොත් අපගේ net වගේ.
18: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජය ගන්න 4.
23: FM 95, FM 94.8, Net FM.
11: Net FM Alpha Studio with Kasani and Lehansa.
8: WhatsApp එක පිරිලා ඉතිරිලා ගිහලා තියෙනවා.
24: ආදරණීය විශ්වාස වලින්, බර්ත්ඩේ විශ්වාස වලින්, ඒ වගේම කසුණියකි. දැන් අර ගොඩක වෙලින්නේ අයියාවේ ගොඩක වෙල කට්ටියත් අපිටම ස්ටේජ් දානවානේ අපේ පැත්තේ.
8: ඔව්, මුළු ගොඩක වෙලටම කියලා එවෙලා තියෙන ඉඳුවර. අපි ඉස්සරහට ආපහු ඉඳුවරව කොහොමද ඇල්ෆා ස්ටුඩියෝ අපි වෙනම ඩිජිටල් මාධ්‍ය සැරිසරනවානේ නේද? YouTube නාලිකාවට එන්න ඕනි, Net FM, ඒ වගේම Facebook එකට එන්න ඕන. ඉස්සරහදී අපි ඉඳුවරත් එක්ක විශේෂ වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඉඳුවරව ඉදිරියේදී ඇල්ෆා ස්ටුඩියෝ ඩිජිටල් තිරේ බලා ගන්න පුළුවන්. හරි, ගොඩක වෙල හැමෝටම රටේ හැමෝටම ඕන්න කියන්නේ. එහෙනම් අපි ගොඩක වෙල බර්ත්ඩේ කේක් එකක් තමයි අද කපන්නේ.
24: මුලින්ම අපි හරණ පැත්තට යමු. හරණ ශ්‍රීපාලි විද්‍යාලයේ තෙවිරු දහම් සස් රණතුංග අද යාගේ 10 වෙනි උපන්දිනය සමරනවා. අද මගේ පුතාගේ 9 වෙනි උපන්දිනය, නම සම්මා ආනදිනුෂිත මදුස් මදුෂානානි හරිම යුනික් නමක්. අලව්ව මඩවල ප්‍රාථමික විද්‍යාලයේ හතර වසරේ තමයි මේ මල්ලි ඉගෙන ගන්නෙ. ඒ වගේම කසුනියා කියාද විශේෂ බර්ත්ඩේ විෂ එකක් තියෙනවා. අපේ රැපර්ව මතකද?
1: ආනේ යසිරු යසිරු රැපර්.
24: ඔව් අද යසිරු අයියාගේ බර්ත්ඩේ එක.
1: අපි එහෙනම් පොඩි එයාගේ රැප් කොටසක්
24: කියමුද? ඔන්න එයා බර්ත්ඩේ එකටම දාලා තියෙනවා.
1: කියන්නකෝ බලන්න.
24: අද පේනවා වැඩියෙන් දවසේ හරි ලස්සන. නෑ අපි තමයි කරගන්න ඕනි දවසම ලස්සන. අවුරුදු අග 9යි මාසේ අද තමා 7ව. 20ක් වෙනවා. දැන් ටුඩේ මගේ උපන්දින සැමරුම. ඒ අයියාගේ මේවා කියද්දි මට පොඩ්ඩක් අර මේ විරාම ලකුණු පොඩ්ඩක් පැටලෙනවා.
1: ඔව් ඒක. අපි නේද අපි රැප්ස් කියන අය නෙමෙයි.
9: නෙමෙයිනේ. හැබැයි හරි ලස්සන වේවර්ඩ්ේ විශ් එක.
1: ඔව් අනේ. යසිරු හරි දක්ෂයි රැප්ස් වලට.
24: Happy birthday, rapper Aya. ඊට පස්සේ අද උපන්දිනය සමරනවා යටවිල නිලාන් කුමාර පුතා මෙන් අම්මයි තාත්තයි පවුල හැමෝම එයාට සුපම සුබ උපන්දිනයක් කියලා විශ් කරනවා.
1: සුබ වේවා. හිතේ තියෙන හැම පැතුමක්ම ඉටු වේවා. ඉඳුවර ඉඳුවර ගොඩකවිල කුල රත්න විද්‍යාලයේ ඉඳුවර තමයි අද ඇල්ෆා ස්ටුඩියෝ එකට ආවේ. එයාගේ දක්ෂතා රටට ලෝකෙට අරගෙන යන්න මං හිතන්නේ ඉඳුවර ලොකු උත්සාහයක් ගත්තා මාත් එක්ක සම්බන්ධ වෙන්න නේද?
9: අනිවාර්යෙන්ම. ඉතින් මං හිතුවේ නෑ ගුඩ් මෝර්නින් කියලා දාපු මැසේජ් එකට ආයෙ රිප්ලයි එන්නේ නැති වෙයි කියලා.
1: ඒකනේ කියන්නේ.
9: අපි මාධ්‍ය ඇතුලේ දකිනවා ඇත්තරම හැමෝම එහෙම නැහැනේ. ඒ කියන්නේ නිහතමානී කියන ගුණාංගේ නැහැනේ. ඉතින් මම ගුඩ් මෝර්නින් මිස් කියලා දාපු මැසේජ් එකට ගුඩ් මෝර්නින් ඉඳුවර කියලා දැම්මා. ඊට පස්සේ ඒ උනි විස්තර ටික දාන්න කිව්වා. ඉතින් මම දැම්මා. හරියටම දවස් එක දවසක් ඇතුළත වැඩේ කරලා ඉතින් ගොඩක් සතුටුයි. ඇත්තටම කසුනි නැන්දට ගොඩාක් ස්තුතියි. මොකද නැන්ද නිසා තමයි මම අද මෙතනට ආවේ. ගොඩක් සතුටුයි.
1: හීනයක් හැබැයි වුණාද?
9: ඇත්තටම.
1: ඉස්සරහ අපේ ඇල්ෆා ස්ටුඩියෝ ඩිජිටල් තිරයේදී හමු වෙන්න කැමතිද?
9: අනිවාර්යෙන්ම.
1: යන්න කලින් අහගෙන ඉන්න දැන් ලයිව් එකේ ඔයාව ගොඩක් අය දැක්ක මම දැක්ක ගොඩක් අය කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් යන්න කලින් මොනවද කියන්න තියෙන්නේ ඔයාට කියපු නැති දේවල් අතරේ?
9: යන්න කලින් අවසාන වශයෙන් මම මෙහෙම කියන්න. ඔබ ඉපදුනේ බිඳුණු හදවතක් එක්ක නෙමෙයි. ඔබ මිය යන්නෙත් ඒ විදිහටම නෙමෙයි. එහෙමනම් ඒ බිඳුණු බවත් එක්කම ජීවත් වෙන්නේ ඇයි? මේ ලෝකයට ඔබට පිරිනමන්න බොහෝ දේ තියෙනවා. ඔබ ඊට වඩා හොඳ දෙයකට හිමිකම් කියනවා. ඉතින් පිළිගන්න, ඉඩ හරින්න, වැළඳ ගන්න, අලුත් වෙන්න.
1: පිළිගන්න, ඉඩ හරින්න, වැළඳ ගන්න, අලුත් වෙන්න. මේ කවුද ලෙහන්සා?
24: මේ ගොඩකවල කුලරත්න මධ්‍ය මහාවිද්‍යාලයේ ඉඳවර සූර්යාරච්චි අයියා.
1: ආදරණීය ඉඳවර, ඔයාගේ ජීවිතේ සුබ වේවා, ජය වේවා. ඔයාට තියෙනවා ලස්සන හදවතක්, ලස්සන කටහඬක්, ලස්සන ජීවිතයක්. අපි ඉදිරියේදී මාධ්‍ය ජීවිතේ සරුසාර කරගමු.
9: ගොඩාක් ස්තුතියි.
1: අපි ඒකට වැඩ කරමු.
9: අනිවාර්යෙන්ම. ඉතින් මම හැමතිස්සම කියන්නේ අපි අපිව නිර්මාණය කරගන්න ඕන. අපි අපිව ගොඩනගා ගන්න ඕන. අපි අපිට වටිනාකමක් දෙනකොට අපිට නිකම්ම වටිනාකමක් සමාජයෙන් හම් වෙනවා.
1: ඔබ ඔබට වටිනාකම් දෙන්න. එතකොට නිකම්ම ඔබට අනිත් අයගේ වටිනාකම් හම්බ වෙනවා. මම කසනී.
24: මම ලෙහන්සා.

0: ಭಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙතගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම

0: ඇක්ටිවේට් කරගන්න.
1: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 0766 716 3672.
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 7 වනදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සංනාමය. net news සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
5: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල. තුන්වන පාසල් වාරයේ දෙවන අදියර අදින් නැරඹෙයි. බංගලාදේශයත් පෙරදූ ශ්‍රී ලංකාව අපරාජිතව පන්දුවාර 20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට. එල්නිනෝ බලපෑමෙන් හානි වූ වී සහ බඩඉරිඟු වගාවන්ට වන්දි ගෙවීම ඇරඹෙයි. අස්වැසුම ප්‍රතිලාභීන් ගැන රජයෙන් තීරණයක්. වගකීම සමෘද්ධි දෙපාර්තමේන්තුවට. අමරිකානු ගුවන් යානයක් දරුණු අනතුරක පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට.
5: net news the truth people trust.
4: පන්දුවාර 20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඊයේ බංගලාදේශයත් සමග පැවති තරගයේ ජය ගැනීමත් සමගයි ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතෙන් සිට. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසල් වාරයේ දෙවන අදියර අද සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මෙම පාසල් වාරය දෙසැම්බර් මස 4 වන සිකුරාදා දින අවසන් වන බවයි එම අමාත්‍යාංශය පැවසුවේ. 2026 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 8 වනදා සිට දෙසැම්බර් මස 17 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. හර්ෂිතා සමරවික්‍රමගේ සටන්කාමී පිතිකරණයේ හේතුවෙන් පන්දුවාර 20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ බංගලාදේශය සමග ඊයේ පැවති තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මෙම තරගාවලියේ පළමු වටේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගයද මෙයයි. පෙර තරග දෙකද ශ්‍රී ලංකාව විශිෂ්ට ලෙස ජයගත් අතර ඒ අනුව අවසන් පූර්ව වටය සඳහා අපරාජිතව සුදුසුකම් ලබා ගැනීමටද ඔවුන් සමත් වුණා. ඊ තරගේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ බංගලාදේශ කණ්ඩායමයි. නියමිත පන්දුවාර 20 දී ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 114ක් ලබා ගත්තා. ලකුණු 21ට කඩුලු 3ක් දවා ගනිමින් බංගලාදේශ පිතිකාරණියන්ට වැඩිම පීඩනය ගෙන දුන්නේ චමුදී ප්‍රබෝධයයි. අනතුරුව ලකුණු 115ක ඉලක්කයක් හඹා යාම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පිටියට පිවිසියා. ඒත් පහසුවෙන් ලකුණු ලබා ගැනීමට බංගලාදේශ පන්දුයවන්යන්ගෙන් ඔවුන්ට අවසර ලැබුණේ නැහැ. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 44ක් තුල දවා ගැනීමට බංගලාදේශ පන්දු යවන්යන් සමත් වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් එක් අන්තයකින් කඩුලු බිඳ වැටෙද්දී අනෙක් අන්තයේ කඩුල්ල රැකගනිමින් හර්ෂිතා සමරවික්‍රම ප්‍රශංසනීය ප්‍රතිහරමයක නිරත වූ අතර ඉනිමේ තවත් පන්දු 4ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 115ක් ලෙස ඔසවා තබමින් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කිරීමට ඇය සමත් වුණා. නිලක්ෂිකාද සිල්වා සහ කෞෂිනී නොත්යාංගනාගෙන්ද ඇයට ලැබුණේ අගය කළ යුතු සහයක්. නිලක්ෂිකාද සිල්වා ලකුණු 18ක් සහ කෞෂිනී නොත්යාංගනා නොදැවී ලකුණු 11ක් ලබා ගත්තා. හර්ෂිතා සමරවික්‍රම පන්දු 37කදී නොදැවී ලකුණු 48යි. 6-5-2 සහ 4-4-4ද ඊට ඇතුළත් වුණා. මෙම විශිෂ්ට ඉනිම හේතුවෙන් තරගේ වීරවදිය ලෙස සම්මානය දිනාගත්තේද හර්ෂිතා සමරවික්‍රමයි. මේ අතර ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් පූර්ව තරගය ලබන 11 වෙනිදා පැවැත්වෙනවා. එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් නියඟයෙන් හානි වූ වගාවන් සඳහා රක්ෂණම වන්දි මුදල් ගෙවීම අද සිට සිදුවනවා. හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව සහ මොනරාගල ආදී දිස්ත්‍රික්කවල පවතින වියලි කාලගුණික තත්ත්වයේ හේතුවෙන් වී බඩඉරිංගුවතුළු භෝග වගාවන්ට හානි සිදු වූ බවයි කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහ ආරච්චි මහතා පැවසුවේ.
0: පුළුවන් දිස්ත්‍රික්කයට අදාළව අපි වන්දි මුදල් වල පරිකිරීම කරනවා. ඒ අනුව අපි මේ මාසේ 15 වෙනි පෙර අනුරාධපුර දිස්ත්‍රික්කය, අම්පාර ආදී හැම දිස්ත්‍රික්කයේම හැම ගොවි මහත්තයෙකුට අදාළ වෙන වන්දි මුදල් ලබා දීම තමයි රජයේ ප්‍රධාන පරමාර්ථය. විශේෂයෙන්ම රජය අරමුණ වෙන්නේ මේ නියන් තත්ත්වයට ලක් වෙච්ච සෑම ගොවි මහත්තයක ලකුණ පීඩාවන්ට ඒ පිටින් වළක්වා ගැනීමට නිතම කෙටි කාලයක් තුළ හානි තක්සේරු කිරීම කළා. ඒ තක්සේරු කිරීම කළ අපි බැලු කොච්චර හානියක් වුණාද කියන කාරණා. ඒ අනුව අදාළ මුදල් ප්‍රමාණය අපි ගන්න කිරීම කළා. අපි අද සිට කොවි ගිණුමට ඉතා විනිවිදව බැර කිරීම කටයුතු කිරීම කරන. එතෙන්දී හෙක්ටයර් එකකට රුපියල් ලක්ෂක මුදලක් අපි බැර කිරීම කරනවා. එතෙන්දී වී ඇතු වගාවන්ට අක්කර 5ක් දක්වා අපි මුදල් ඔවුන්ට බැර කිරීමට කටයුතු සලස්සා දීම සිදු කිරීම කරනවා.
4: අලුතින් ආරම්භ කරන ලද අස්වසුම වැඩසටහනේ ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ ප්‍රධාන කාර්යභාරය සහ වගකීම හිමිවැත්තේ සමෘද්ධි දෙපාර්තමේන්තුවට බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසනවා. ඒ අනුව අස්වසුම ලබන ජනතාව සක්‍රිය ලෙස සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සමෘද්ධි නිලධාරීන් හමුවේ ඇති ප්‍රධාන වගකීම් බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
6: 2023 එවකට පැවතිච්ච රජය විසින් එතෙක් දිළිඳ බව තුරන් කිරීමේ ප්‍රධාන වැඩසටහන වෙච්ච සමුද්‍රි වැඩසටහන එහෙමම තියෙද්දි අලුත් වැඩසටහනක් ආරම්භ කරා. එතකොට සමුද්‍රි වැඩසටහන හරහා දිළිඳ සහන ලබා දී ඒ දිළිඳකම තුරන් කිරීම සඳහා කරගෙන ගියපු වැඩසටහන් ප්‍රශ්නාර්ථයක් එක ඉදිරි කරා. 2024 මේ ප්‍රශ්නාර්ථ එක තමයි අපිට මේ දෙපාර්තමේන්තුවල මේ අමාත්‍යංශවල වගකීම් බාරගන්න සිද්ධු. සමුද්‍ර දෙපාර්තමේන්තුවේ කාර්යභාරය තමයි අස්වසුම ප්‍රතිලාභීන් සවිබල ගැනීම. එනිසා ඔබට පැවරී තිබෙන කාර්යභාරය ඉතා සංකීර්ණයි, බරපතලයි. නමුත් කළ හැකි යපුම් මානසිකත්වයෙන් සමාජයේ මුදවා ගැනීම, විශේෂයෙන්ම අර දිළිඳු ජනතාවයකින් මුදවා ගැනීම අද සමුද්‍ර දෙපාර්තමේන්තුවේ ඔබ සියලු දෙනාගේම ප්‍රධාන වගකීම.
4: පිළිකා රෝගීන්ට ලබාදීමට යොදාගන්නා ඖෂධය පිළිබඳව මතුවැති ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා කඩිනමින් මැදිහත් වී ඒ සඳහා ගත හැකි ඉක්මනින් විසඳුම් ලබා දිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා. එහි සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ අදාළ ඖෂධය සම්බන්ධයෙන් කෙටිකාලීන විසඳුමක් නොලැබුණහොත් රෝහල් පද්ධතිය තුළ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවිය හැකි බවයි.
7: ඖෂධයේ ලේබල් එකක් නැහැ කියලා ඒක පොඩි දෙයක් කියලා ඒක සුදු කාරණයක් නෙමෙයි. මොකද එතන ඖෂධයේ නම විතරක් නෙමෙයි, එතන යන්නම් උපදෙස් තියෙනවා ඖෂධය භාවිත කිරීමේදී. ඖෂධය කොහොමද ගබඩා කරලා තියන්න ඕනේ කියන කාරණේ සම්බන්ධව උපදෙස් තියෙනවා. ඒ ඖෂධය භාවිත කිරීමේදී ගන්න ඕන ආරක්ෂිත ක්‍රියාමාර්ග තියෙන රෝගියෙක් ලබා දෙන උපදෙස් ඒ ලේබල් එකේ ගොඩක් ලා සටහන්ලා තියෙනවා. එතකොට මේ තියෙන ලේබල් එක ලාංඡනය පවා වැදගත්. මොකද මේ සියල්ලට අනුකූලව තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඒ අවශ්‍ය අවසරය ලබා දෙන්නේ මේ අදාළ ඖෂධ ව්‍යාපාරින්ච කරන්න. ඊට පස්සේ ඖෂධ සංස්ථාව හරහා, රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා මේ ඖෂධය ආනයනය කරන්නේ. ඒ නායකයන් උල්ලංඝනය වෙනවා නම් යම් තැනක ඒක සුදුවෙන් තකන්න පුළුවන් කාරණයක් නේ. ඒක බරපතල කාරණයක්. මොකද ඒ සියල්ල ඖෂධ ප්‍රමිතිය සම්බන්ධයෙන් සහ ජනතාවට ආරක්ෂිත ඖෂධ ලබා දීම කියන කාරණේදී යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන දේවල්. ඒ නිසා මෙතන ඔතනදිද මේ කාරණේ මගහැරලා තියෙන්නේ. ඒ තත් නොදැන නැත්තම් මේ තත්ත්වයේ මගහැරීමක් වෙලා තියෙනවා. ඒ නැත්තම් මේක දැන දැනමද රෝහල් පද්ධතිය නිකුත් කරලා තියෙන්නේ. මේ කාරණා සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා වහාම අපක්ෂපාතී පාරිශුද්ධ පරීක්ෂණයක් සිදු වෙන්න ඕන. ඒ වගකීම්ට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දුව ගන්න ඕන. ඔක්කේ අමාත්‍යාංශයේ විදිහට මේ සම්බන්ධයෙන් වගකීම ගන්න ඕනේ.
4: ප්‍රශ්නගත පිළිකා ඖෂධයේ ලේබලය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව විවිධ චෝදනා එල්ල කළත් ඖෂධයේ නිසි ප්‍රමිතිය සඳහන් වන්නේ එම ඖෂධයේ ලේබලය තුළ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
7: ඔකේ මාතක බම් ඔය සර්වකාරණාදික ඔහුගේ සතේ පිළිගත්ත එහෙම ගැටලුවක් වෙලා තියෙනවා මේක ලේබල් එක ගාලා නැහැ මේක රෝහල් පද්ධතියේ මේ ගැටලුව තියෙනවා නැවත හරවා යවනවාද මේ කාරණා සම්බන්ධයෙන් තව කැමතුමාම පිළිගත්ත කාරණයක්. ඒකට ඒක හැබැයි ඒක අපි කියන්නේ ඒක මේ සුදු කොට කඩන්න පුළුවන් කාරණයක් නෙමෙයි කිසිම විදිහට. මේක ලේබල් එක ගැහුවේ නැහැ. ඕක ගෙනල්ලා ලේබල් එක ගහන එකද? එහෙම සුලියෙන් තකන්න බෑ. මොකද ඖෂධය මෙරට ආනයනය වෙනකොට ආනයනය කියලා ඉන්නතුරු ඖෂධය එතන රේණුව හරහා නිදහස් කරනකොට සියල්ල පරීක්ෂාවත් ලක් වෙනවා. ඔෂධය ඇතුලේ තියෙන මොනවද කියලා සාකච්ඡාන්නේ මේක ඇතුලේ තියෙන ඒ අදාළ ඇතුරුමට අදාළ ලේබලයට පවා යම් ආකාරයක ප්‍රමිතියක් තියෙනවා. ඒ වගේ අනුමැතිය සහිතව තමයි මේවා මේ ඖෂධ ආරායනය කරන්න අවශ්‍ය අවස්ථරේ ලැබෙන්නේ. එතකොට අවස්ථරේ ලැබෙනකොට ඒ ලබා දීලා තියෙන කොන්දේසිය නිර්ණායක එකක් හරි උල්ලංඝනය වෙලා තියෙනවා කියන්නේ ඒක බරපතල.
4: අමරිකාවේ මියාමි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී සිදු වූ දරුණු ගුවන් යාන අනතුරකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමර්සන් එයා සමාගමට අයත් බෝයින් 767-300 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව තිබවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ගොඩබස්වන අවස්ථාවේදී පැයට කිලෝමීටර 209ක පමණ අධික වේගයකින් පැමිණ තිබවයි වාර්තා වන්නේ. යානය ධාවන පතෙන් ඉවතට පැන අසල තිබූ වාහන කිහිපයකද ගැටි ගින්නක් හටගෙන තිබෙනවා. අනතුරින් තවත් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 3 දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් දැඩි සත්කාර ඒකක වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. ගිනිනිවන බටයින් 200කට ආසන්න පිරිසක් ක්ෂණිකව යොදවා ගින්න පාලනය කිරීමට පියවරගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින් එමර්සන් සමාගමේ ප්‍රකාශිකා කෙලි නැන්ටෙල් පවසා සිටියේ මියගිය පිරිසගේ පවුල්වල සමාජිකයන් වෙත සිය බලවත් ශෝකය පළ කර සිටින බවයි. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
8: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
9: FM 95 FM 94.8 Net FM Divine Pura
1: සවදසනක් වෙලාව දසන 7යි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town
2: brought to you by
3: Melwa Box Bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: Melwa එක ලංකාවේ එක.
5: හෝමාගම බෙරුකැටි තවත් prime location එකක්. purchase එක රුපියල් 685,000 සිට අමතන prime lands 13.22.
6: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රෝම තමයි. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලි.
7: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112125125 මතන්න BYD කරුසරු.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117738388 මතන්න.
9: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
10: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
11: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල්ම තමයි.
12: ඕ ඉතින්
11: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
13: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
14: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
15: විජයකුරක්කන් එන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.

0: උදේ 7 විනාඩි 5යි වලව දැන් good morning අචි
1: good morning good morning සජිනි කොහර අනිත් කෑල්ල
0: මොකද්ද
1: කොහරි රටක භාෂාවකින් ඔයා good morning කියලා කියනවා
0: අහිම කියනවනේ දැන්
1: ඔය ඒවා මේක ඇතුලේ සම්ප්‍රදායන් නේ
0: ඒවා සාර කරන දේවල් නේ මම සාමාන්‍යයෙන් අනිතය කරන දේවල් කරන්න යන්නේ නැහැ
1: හැම
0: ඒවා ඒවා සාරට අනන්‍ය වූ
1: දේවල්
0: නේද එහෙම එක එක්කිනට අනන්‍ය වූ දේවල් තියෙනවා ඒ දේවල් අපි කරන්න ගියොත් මොකද වෙන්නේ
1: වැඩේ අවුල් යනවා
0: අවුල් යනවා නේ නංගි ඊට පස්සේ තමයි ඒවා සංසන්දනේ වෙන්නේ
1: ඔව්නේ කම්පයා වෙන්න පටන් ගන්නවා
0: අන්න හරි ඊට පස්සේ නරයා මේව කොපි කරනවා
1: ඔව්නේ
0: එයාට බැහැ වැඩක් ඔහොම වෙනවනේ
1: සජිනි සාරව කොපි කරලා අහුනොත් මෙතන නැති ප්‍රශ්න
0: ඕගොල්ලෝ දැන් ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න එපා ඊට පස්සේ නේද ඒ හින්දා පුරුදු විදිහටම මම good morning කියලා වැඩේ පටන් ගත්තා
1: ඔව් ඔයාට පුරුදු විදිය මේ කවුරුත් දන්න විදිය good morning කියලා පටන් ගත්තා අද ඉතින් අපේ සාරත් නැහැ
0: අනේ
1: පැතෙන් අපේ නුවත් කොහෙට හරි ගිහිල්ලා
0: මම නම් කියන්නේ ඒකට වෙනම විමර්ශනයක් කරන්න
1: බලන්න ඕන දෙන්න කොහෙද ගියේ කියලා මොකද මෙතන දැන් පිරිමි ළමයි දෙන්නෙක් හිටියා එක පිරිමි ළමෙක් අතුරුදහන් වෙලා තියෙනවා එක පිරිමි ළමෙක් ඉතුරු කරා.
0: ඉතුරු කළා. දැන් මම කල්පනා කරේ දැන් බලන්න මං ඔයාව තනි කරේ නෑනේ.
1: නෑ නෑ.
0: දැන් ඒ දෙනම නැත්තම් ඔයා තනි වෙනවා.
1: ඔව්.
0: අපි තනි කරන්නේ. ඒ වගේම තමයි නෙතෙෆෙම අපි අසන්නන්වත් කොයි වෙලාවකවත් තනි කරන්නේ නෑ.
1: ඔව්.
0: අපේ අසන්නනුත් අපිව තනි කරන්නේ නෑ කියලා අපි දන්නවා. ඒ ආදරෙහිඳ තමයි අපි මෙහෙම ගමනක් යන්නේ නේද?
1: ඔව්. ඒ කියන්නේ මේ දෙන්නම නැත්තම් කවුරු හරි හොයාගෙන හරි මම එනවා.
0: එනවා එනවා.
1: නෑ විත්තින් නෑ.
0: ඉතින් මට හිතනවා මේක හොඳ උදෑසනක් හොඳ සතියක ආරම්භයක් මොකද දැන් තෙවන පාසල් වාරේ
1: පටන් ගන්නවා

0: මේ ගොඩාක් දුර ඉස්කෝල ගිය කෙනෙක්
1: කියන්නේ නෑ නෑ එහෙම නෑ මිලගේදී
0: ට්‍රැෆික් එකේ ගැන
1: අපි බලන ඇයි මේ අපි දිහා නිකන් තරහින් බලන්නේ නිකන් ඒවා කියලා අපිට හිතෙනවා. දැන් බලන්න ඉස්කෝලේ පටන් අරගෙන ට්‍රැෆික් එක වැඩිනේ නේ එහෙම එකක් තියෙනවා. කොහොම හරි අද තුන්වෙනි පාසල් වාරය ආරම්භ වෙලා තියෙනවා. ඉතින් ඉස්කෝලේ යන දුවල පුතාලා කියලාද කියන්නේ?
0: ඔව් දුවල පුතාලා තමයි.
1: කොහමද?
0: මට කිව්වේ මේ ඉස්කෝලේ යන මල්ලිලා නංගිලා.
1: ආහහා.
0: සහ ඉතින් සචිනී දුවල පුතාලා කියලා කියන්න.
1: දැකලා තේරවන්නේ කට්ටිය නේද? ඉඳ ගමන්නේ. හරි කොහොම හරි ඉස්කෝලේ වැඩ කටයුතු හොඳට කරගන්නේ කියලා අපි කියනවා. දැන් මම අර කිව්වා ආච්චි අපි මේ දැන් සැප්තැම්බර් මාසේ අද 7 වෙනිදා. තාම ඉතින් මේ මාසේ මුල. අපි හරි මේ හොඳ විදිහට මේ මාසෙ පටන් ගත්තා.
0: පටන් ගත්තා ජයග්‍රාහී විදිහට.
1: ජයග්‍රාහී විදිහට. දැන් ජයග්‍රාහී විදිහ කෙනෙකුට අපිට ඔළුවට එන එකම කෙනා
0: වෙන කවුරුත් නෙමෙයි.
1: අපි හෙල්ලෙ මෙල්ල කරපු රුමේෂ් තරංග.
0: රුමේෂ් තරංග. ඉතින් රුමේෂ් ඔන්න ඩයමන්ඩ් ලීග් ජයග්‍රහණය තහවුරු කරගන්නවා තමන්ගේ නමට ඉදිරියෙන්. මේක හරිම මේ ඓතිහාසිකයි. මොකද අවුරුදු 23යි. තාම රුමේෂ්ගේ වයස.
1: හැබැයි දැක්කම එහෙම පේන්නේ
0: නැහැ. එහෙම පේන්නේ නැහනේ. දැන් කොහොමත් එහෙම තමයි. ওই 20 ගණන් වල මල්ලිලා එන ලොකුයි අපිට වඩා.
1: ඉතින් අපි සාමාන්‍යයි එහෙම කියන්නේ. අපිට අවිල්ලා ඔය මේනේ 17 18 විතර චූටි මල්ලිලා නංගිලා අපිට අක්කලා කියනකොට හරියි. කොහොම හරි රුමේෂ් තරංගගේ දක්ෂතාවය ගැන ලංකාවේ අපි කොහොමත් කතා කරනවා. හැබැයි විශේෂම දේ කාලෙකට පස්සේ මේ අවුරුදු 26කට පස්සේ මම කියන්නේ ඒකට හේතුව මොකද මේ මලල ක්‍රීඩාවෙන් අපි ලෝකෙම අවධානය දිනාගත්තේ සුසන්තිකා ජයසිංහගේ ඔලිම්පික් පදක්කමත් එක්ක.
0: රිදි පදක්කමත් එක්ක.
1: ඒවකට ලෝකෙට පදක්කම වුණා. දැන් රිදි පදක්කම. හැබැයි ඒ වෙලාවේ 2020 සිඩ්නි වලදී මුළු ලෝකයක් කතා කරා කවුද මේ පිටිපස්සෙන් ආපු මේ දුවගෙන එන කඟ වේනා වගේ එන්නේ කියලා. හැබැයි දැන් මේ හෙල්ලයක් අතේ තියාගෙන ඉන්න යෝධයා කවුද කියලා මුළු ලෝකෙම කතා කරනවායි තමයි අපේ රුමේෂ් තරංග. දැන් අචි මමයි මං හිතන්නේ අර සන්සෙට් වලදීත් කතා කරා මේ රුමේෂ් තරංගට අභියෝගයක් වුණ කලින් නීරජ් චොප්‍රා ගැන.
0: නීරජ් ඉන්දියාවේ.
1: ඉන්දියාවේ. දැන් එයානේ ඔලිම්පික් රන් පදක්කම් ලාභියා වුණේ ජපානයේ
0: 20 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් ලාභියා.
1: ඔව්. ඒතර එයා හිතුවා කවුදා දැන් තව අවුරුදු 8කට විතර මම තමයි ඉතින්. කවුද එන්නේ මගේ ගාවට? එයා දන්නේ එයාගේ ළඟම ඉන්න කෙනෙක් කියලා. ඉතින් කොහොම හරි නීරජ්වත් පහු කරගෙන ඔන්න ආවා. හැබැයි ඒතර ප්‍රශ්නෙකුත් තියෙනවා නේ. මොකක්ද ඒ ප්‍රශ්නේ?
0: ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ තමයි දැන් අපි කිව්වා ඇත්තටම මේ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී නීරජ් චොප්‍රා රන් පදක්කම ජයග්‍රහණය කරනවා. ඊට හරියටම අවුරුදු 4කට පස්සේ පැරිස් ඔලිම්පික් වලදී අර්ෂාඩ් නදීම් පකිස්තානයේ මෙයා තමයි රන් පදක්කම ජයග්‍රහණය කරන්නේ.
1: පකිස්තානෙට ගියානේ.
0: ඔව් පකිස්තානෙට ගියා. ඒතර දකුණු ආසියානු කලාපයේ තමයි මේ හෙල්ල තිබ්බේ. පහුගිය අවුරුදු 6ක කාලය ගතතර පස්සේ. හැබැයි ඔන්න දැන් චොප්‍රා ඊළඟට අර්ෂාත් ඊළඟට ඔන්න අපේ රුමේෂ් ගියතට මේක ඇවිල්ලා තිනවා. ඉතින් රුමේෂ් ගැන මේ වෙනකොට හැමෝම බලාපොරොත්තු තියන් ඉන්නවා 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් වලදී ලංකාව ඉස්සරහින් රන් පදක්කමක් අරගෙන ඇවිල්ලා සනිටෝහන් කරයි කියලා.
1: ඔව්.
0: හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
1: මොකක්ද ඒ ප්‍රශ්නේ?
0: මේක මේ ක්‍රීඩාශීලීත්වය සහ මේ අපේ ආකල්ප සම්බන්ධයෙන් තියෙන ලොකු ප්‍රශ්නයක්. මොකක්ද දන්නවද මේ සචිනේ? මේ වෙනකොට අපේ රුමේෂ් එක්ක කරට කර ඉන්න ක්‍රීඩකයා තමයි ජර්මනියේ ජූලියන් වෙබර් කියලා කියන්නේ. හරිද? ජූලියන් වෙබර් පොයින්ට්ස් අරගෙන ඔය රෑන්කින් වල ඉස්සරහට ඇවිල්ලා තියෙන නිකන් ඉඳලා නෙමෙයි. එයත් යම් ආකාරයකින් තරග රටාවන් පෙන්නුම් කරලා දක්ෂතා පෙන්නුම් කරලා තමයි ඔතනට ඇවිල්ලා තියෙන්නේ. දැන් රුමේෂ්ගේ ජයග්‍රහණේ උදම් වුණු අපේ ලාංකිකයෝ හැමෝම නෙමෙයි බහුතරයක් හැබැයි ගිහිල්ලා මේ ජුලියන් වෙබර්ගේ ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකේ පොඩි පොඩි නිකන් එයාට නිකන් කින්ඩියට වගේ එක එක කමෙන්ට්ස් දානවා.
1: ඔක හරි සරලවම කියනවනම්
0: හානවා වැඩි.
1: හාන්නේ කොහෙද අපි සාමාන්‍යයෙන්?
0: අන්න ඒකයි. ඒ කියන්නේ මේ කුඹුරු එහෙම හැවඩ කමක් නැහැ.
1: ඒව හාන්නේ තියනේවනේ.
0: තියනේවනේ. ගිහිල්ලා මේ ලෝකයක් ඉදිරියේ, ජාත්‍යන්තරයක් ඉදිරියේ ලංකාවේ නම හාන්න එපා කියලා තමයි කියන්න ඕන.
1: මොකද ඔබට ඒක එක ඉන්ස්ටාග්‍රෑම් ගිනුමක් වෙන්න පුළුවන්. ඔබට හිතන්න පුළුවන් මේක මම දාන එක කමෙන්ට් එකක් වෙන්න
0: පුළුවන් කියලා.
1: හැබැයි ඕවා මේ ජාත්‍යන්තර ප්‍රශ්න වෙන්න පුළුවන්. ඔබ විශ්වාස කරන්නවද නැද්ද දන්නේ නැහැ. සමහර වෙලාවට ඕවා මේ ලෝක යුද්ධවලට යන්න පුළුවන්. මං කියන්නේ ලංකාවට ඔහොම යුද්ධයක් ඇති වෙන්නේ නැහැ ඔහොමුණා කියලා. හැබැයි මං හිතන්නේ සමහර රටවල් නේ ඕවා අදහස් ප්‍රකාශ කිරීම. සමාජ මාධ්‍ය කිව්ව දේවල්, සමාජ ඉස්සරහ මාධ්‍යට කිව්ව දේවල්. ට්‍රම්ප්ට එහෙම
0: වචනයක් ඇතිනේ. එයා ඇත්තටම මේ සෝෂල් මීඩියා වල දාන ඒවා හින්දානේ සෑහෙන ලෝක ඉදිරිය ලැජ්ජාවට පත් වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි ඇත්තටම මේ විශේෂත්වයක් තියෙනවා. දැන් හෙට මේ සචිනේ ලෝක සාක්ෂරතා දිනය. සාක්ෂරතාව කිව්වට පස්සේ ලියන කියවන එක විතරක් නෙමෙයි. ඒකේ තියෙනවා තව අංගයක් අලුත් එකක් ඩිජිටල් සාක්ෂරතාවය කියලා. ඩිජිටල් ලිටරසි

0: කියලා කියනවා. ඒ කියන්නේ මේ සෝෂල් මීඩියා වෙන්න පුළුවන්, වෙබ්සයිට් වෙන්න පුළුවන්, මේ දේවල් පාවිච්චි කරද්දී අපි කොයිතරම් දුරකට ශිෂ්ට සම්පන්නයිද කියන එක. එතකොට මෙන්න මේ ජූලියන් වෙබර් සම්බන්ධ ප්‍රශ්නෙදිත් ඒ වගේ ශිෂ්ට සම්පන්න බව ගැන ප්‍රශ්නයක් තමයි අපේ ඉස්සරහා තියෙන්නේ. ඒ කියන්නේ ජූලියන් රුමේෂ් එක්ක කරට කර තරග කරනවා. ඔව්. රුමේෂ් පවා මේ වෙනකොට ලංකාවේ නම රැකගෙන බොහොම හෙමින් කල්පනාවෙන් තමන්ගේ ගමන යනවා. අපි කිව්වනේ එල්ලේ ඔලිම්පික් එක ලොස් ඇන්ජලීස් ඔලිම්පික් වලට තව අවුරුදු දෙකක් තියෙනවා. මේ අවුරුදු දෙක ගොඩාක් දේවල් වෙනස් කරන්න පුළුවන් කාලයක්. විශේෂයෙන්ම මේ ජර්මනිය වගේ රටක් ක්‍රීඩා කරන විදිය ගත්තට පස්සේ ඒගොල්ලෝ ඉතින් ලෝකයේ මේ වෙනකොට තියෙන දියුණුම තාක්ෂණය තමයි තමන්ගේ ක්‍රීඩාවන් වලට ආයෝජනය කරන්නේ.
1: දැන් ජර්මනිය විතරක් නෙවෙයි අචි, දැන් රුමේෂ් මේ දක්වගෙන ආපු දක්ෂතා ටික තියෙනවානේ. එක දිගට ඔහු දක්ෂතා දක්වමින් ශ්‍රේණිගත කිරීම වල අංකයකට ආවා.
0: ආවා.
1: දැන් ඒතර ඔබ හිතනවද ලෝකයේ අනිත් රටවල් ඇනලයිස් කරන්නේ නැහැ කියලා?
0: ඔව්. ඒ කියන්නේ මේ මේ මේ තියෙන දත්ත සටහන, මේ ස්ටැට්ස් ටික බලන්නේ නැතුව නිකන් හිතන්නකෝ 2028 ඔලිම්පික් වලට සති දෙකක් විතර තියලා කට්ටිය ලෑස්ති වෙලා එහෙම එනවා කියලා. එහෙම එන්නේ නැහැ.
1: ඒ එහෙම කරනවා මේ අපි දන්න සමහර රටවල්.
0: එහෙම කරපු රටවල්
1: තියෙනවා. එතකොට මේ අනිත් රටවල් ලෝකේ යන්නේ ටාගට්ස් වලට.
0: ටාගට්ස් වලට.
1: ඒ ටාගට්ස් වලට යනකොට ඔහි ඉඳගෙන ඉන්නේ නැහැ. දැන් පිටියට විතරක් එන ක්‍රීඩකයා නෙමෙයි ඒවට සූදානම්
0: වෙන්නේ.
1: ඒවට රාචි කිව්වා වගේ ස්ටැට්ස් හදන අය ඉන්නවා. පෝෂණේ පැත්තෙන්
0: හිතන
1: අය ඉන්නවා. හැම පැත්තකින්ම හිතන අය ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ ටාගට් එක ඒක තමයි.
0: ඒකින්ද
1: මේ රුමේෂ් කියන මේ වෙනකොට ලෝකෙම ඇනලයිස් කරමින් තමයි ඉන්නේ.
0: එතකොට
1: 2028 ඔගොල්ලෝ හිතන්න එපා මේකට සූදානම් නොවි ඉන්නවා කියලා. ඉතින් අපි රුමේෂ්ට සහයෝගය දක්වන්න ඕන සුබපතන ඕනේ ඔක්කොම හරි. හැබැයි අවසානයේදී රුමේෂ්ගේ අතේ ලොකු අගකීමක් තියෙනවා 2028 කොහොමද ඔලිම්පික් පදක්කම ලංකාවට ගේන්නේ කියලත්. ඉතින් ඒක හාන්න නැතුව අපි යමු නේද?
0: ඔව් ඒකයි. ඒ කියන්නේ මේ රුමේෂ්ගේ වැරද්දක් නෑ. රුමේෂ් තමන්ගේ ගමන සාර්ථකව යනවා. අපි ඒ ජයග්‍රහණය වෙනුවෙන් සුබපතනවා. ශ්‍රී ලාංකිකයින් විදියට අපි හැමෝම හරි ආඩම්බර වෙනවා ඒ ජයග්‍රහණය ගැන. හැබැයි අපි කියන්නේ මීට වඩා විනයක් ඇතිව සමාජ මාධ්‍ය භාවිතා කරන්න හුරු වෙන්න ඕන. එතන ගිහිල්ලා මේ ජූලියන් වෙබර්ට රුමේෂ්ගේ ඩිස්ටන්ස් එක මෙච්චරයි, ඔයා දැන් දෙක, ඔයාගේ කාලේ ඉවරයි වගේ කමෙන්ට්ස් දාන්න ඉක්මන් වෙන්න එපා. තව මුහුදට හත් ගව්වක් විතර තියෙනවා. ඇයි මේ කට්ටිය අමුඩ ගහගෙන මේ දගලන්නේ? එහෙම වෙන්න එපා. ඉතින් මේ වෙනකොට ඉන්දියාවත් අපි දන්නවා මේ චොප්රාට පිටිපස්සෙන් අලුත් ටැලන්ට් ගණනාවක් එනවා. යං ටැලන්ට් ගණනාවක් මේ වෙනකොට පිටිපස්සෙන් පන්නගෙන එනවා. ලේසි නෑ. මොකද ඔලිම්පික් රන් පදක්කමක් ඉස්සරහින් තමන්ගේ නම ලියා ගන්නවා කියලා කියන්නේ ලේසි නෑ සචිනී. විශාල කැපකිරීමක් කරන්න ඕන. ඒ වෙනුවෙන් අපිට වඩා ලෝකයේ දියුණුම ක්‍රීඩා තාක්ෂණයන් යොදා ගන්න රටවල් කරට කර තරග කරනවා. අවුරුදු දෙකක් තව තියෙනවා අපේ රුමේෂ්ට. මේ වෙනකොට රුමේෂ්ට අවුරුදු 23යි. අවුරුදු 25දී තමයි එල්ලේ ඔලිම්පික් එකට රුමේෂ් සහභාගී වෙන්නේ. ඉතින් එතකන් කල්පනාවෙන් පොඩ්ඩක් ඉවසිලිවන්තව ඒක දිහා බලාගෙන ඉන්න කියලා ශ්‍රී ලංකා වාසීන්ගෙන් අපි ඉල්ලනවා. හැමෝම නෙමෙයි, හැබැයි අපි දැක්ක බහුතරයක් දෙනා ගිහිල්ලා ජූලියන් වෙබර්ට මේ විදිහට අපහාසාත්මක විදිහට කමෙන්ට් කරලා තිබ්බා. ජූලියන් වෙබර්ත් මේක හයිලයිට් කරලා තිබ්බා. දැන් මගේ ඉන්ස්ටාග්‍රෑම් එකේ වැඩිපුර ඉන්නේ ජර්මන් ජාති ගැන නෙමෙයි ලංකාවේ කට්ටිය කියලා.
1: ඉතින් ඔහොම නෙමෙයි ලංකාවේ නම ගෙනියන්නේ.
0: ඔව්.
1: මේ රුමේෂ් ගෙනියන විදිය හරි. ඒක හැට ගෙනියන්න දෙන්න. ඔබ ඔහුට සුබපතල විතරක් නිකන් ඉන්නේ.
0: එච්චරයි
1: අපිට කියන්න තියෙන්නේ. දැන් රුමේෂ් තරංග කියලා කියන්නේ අචි මුලින්ම ක්‍රිකට් ක්‍රීඩකේ. ඔව්, ක්‍රිකට් ක්‍රීඩාවට තමයි මුලින්ම යොමු වෙන්නේ. ඊට පස්සේ තමයි ඔහු හෙල්ලේ විසිකිරීමට යොමු වෙන්නේ. දැන් ක්‍රිකට් ගැන කතා කරනකොට
0: මොකද
1: වෙලා තියෙන්නේ? හොඳටම දේවල් වෙලා තියෙනවා. අපි කතා කරමු දැමම නෙමෙයි මේ සින්දුවෙන් පස්සේ. අපි ක්‍රීඩිකාවන්ටත් අපි සුබපතනවා. එක දිගටම ලබාගත්තේ ජයග්‍රහණ තුන ගැන දැන් අර දවසන් පූර්වවටේට ඔවුන් සුදුසුකම් ලබාගෙන තියෙනවා. හර්ෂිතත් ඉන්නවා අපි ආට අමතක නැහැ.
0: ඇල්ගෝ
1: ටවුන් එකේ අපි සුදනම් කතා කරන්නේ උදේ 7:06යි.

0: උදේහා තව විනාඩි 19යි.
1: මොකක් හරි ත්‍රී වීල් එකක් ගන්න ඕනි.
2: මොකක් හරි නෙවෙයි. ත්‍රී වීල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
3: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රී රෝද රථය. ත්‍රී රෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
0: එන්න එන්න
5: ෂා
0: පාරටම එනවා කෑමවල සුවඳ රසත් එහෙම තමයි.
5: ඔව් ඉතින්
0: ඔයාගේ කෑම හැමදාම රසයිනේ. මොකක්ද අනේ ඔයාගේ රහස?
5: මම හැමදාම ගන්නෙ Fortune Oilනේ.
0: ඉතින් මොකද්ද වෙනස?
5: ක්වොලිටි එකම තමයි.
0: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් Fortune Oilනේ.
5: ඇත්තම තමයි.
6: අම්බලංගොඩ නගරයේ මෙඩිහෙල්ත් රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින විවෘත වන විෂන්කයා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා 12%ක දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න මෙඩිහෙල්ත් රෝහල ගලුපාර අම්බලංගොඩ අමතන්න 076 544 15 18.
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ.
9: හෝමාගම බෙරුකැටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චස් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලී රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
10: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්නවා.

0: Ladies and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ ඩිජිටල් පරම්පරාවේ ඇනලොග් ටෙරිටරියටයි.
2: දැන් හතයි විනාඩි 26යි අල්ගොටවුන් එකේ වෙලාව. දැන් අපි අචි බ්‍රේක් එකට යන්න කලින්
3: ඔව්
2: අපි කියවනේ අපේ රුමේෂ් තරංග කලින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා. දැන් ක්‍රිකට් තමයි ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව.
3: හැබැයි
2: දැන් රුමේෂ්ට තිබුණනේ අපි දන්නවා රුමේෂ්ගේ පිටිපස්සේ යෝධ සවනල්ලක් වගේ ඉන්නේ රුමේෂ්ගේ තාත්තා. දැන් රුමේෂ්ට තිබ්බනේ අපුතේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට්.
3: ඔව්.
2: වාත් යන ක්‍රිකට් වලින්. දැන් සරලව හොයාගන්න පුළුවන්. ජනප්‍රිය වෙන්න පුළුවන්.
3: එල්ල විසි කරලා කාටද හරි ගියලා.
2: හරි යන්න හරි සරලම ඕක කියන්නේ.
3: එහෙමනේ කියන්නේ.
2: ඔව් එහෙමනේ කියන්නේ. හැබැයි ඒ තාත්තා දැනගත්තා පුතාගේ දක්ෂතාවය තියෙන ඉතන නෙමෙයි මෙතන.
3: මෙතන කියලා.
2: ජනප්‍රියත්වයේ පිටිපස්සේ ගියේ නෑ.
3: නෑ.
2: එහෙම ගියා නම් අද මේ ලංකාව නෙමෙයි ලෝකෙම තමන්ගේ පුතා දිහා මේ විදිහට බලාගෙන ඉන්නෙත්
3: නෑ. ඒකට
2: අපි තේරුම් ගන්න ඕන. ජනප්‍රියත්වයේ තියෙන තැන නෙමෙයි අපේ තැන.
3: ඔව්. දක්ෂතාවයේ තියෙන.
2: දක්ෂතාවයේ තියෙන්නේ හරි තීරණේ ගන්න නම් මං හිතනවා අපිට මොලේ තියෙනවා.
3: නෑ
2: ඕනම ක්‍රීඩාවක් එහෙමයි ඇති.
3: ඔව්.
2: ගොඩක් කලාවට හිතාගෙන ඉන්නවා ෆුට්බෝල් ගහනකොට හොඳට කකුල ශක්තිමත්
3: තියෙනවා.
2: කකුලට එක්සර්සයිස් කරන්න. ඔහොමනේ හිතන්නේ රග ගහනකොටත් එහෙම හොඳට කලබීල හොඳ ශක්තිමත් යෝධයෙක් වගේ ඉන්න ඕන. හරිද? හැබැයි ওই මොන ක්‍රීඩාවටත් මොලේ තියෙන්න ඕනේ පුතේ. මොලේ නැත්තම් හෙල්ලේ කොහෙද විසි කරන්න කියලා දන්නේත් නැහැ.
3: නෑ.
2: තමන් ඉන්න තැන කොහොමද කියලා දන්නේත් නැහැ.
3: නෑ.
2: ෆුට්බෝල් ගහනකොට එයා දැන් 11 දිනකින් නේ යන්නේ. අරයා මෙහෙකට බෝලේ පාස් කරාට පස්සේ මොන ඇන්ගල් එකකින්ද ගෝල් එකට ගහන්න ඕනේ කියලා දන්නේ නැහැ.
3: ඔව්.
2: විතර ගණිතයක් තියෙනවා.
3: තියෙනවා. කියන්නේ මේ වෙලාවේ ගෝල් එක ගහන්න ඕනේද කියලා තීරණය කරලා තියෙනවා.
2: හැම
3: වෙලෙම ෂූට් කරන්න යන්නේ
2: නැහැ. හැම වෙලම කරන්නේ නැහැ. සහ දැන් දන්නවනේ දඩුවම් පහර හම්බෙනවානේ. ඒ දඩුවම් පහරත් දැන් අපි හිතන්නේ අනිත් පිලේ ක්‍රීඩකෙක්ගේ අතින් මොකක් හරි වැරද්දක් වුණොත් ඕ එහෙම තමයි දඩුවම් පහරක් අපිට හම්බ වෙන්නේ. ඒක හරි. හැබැයි ඒගොල්ලොම දඩුවම් පහරට පොළඹව ගන්න විදිහකුත් තියෙනවා.
3: තියෙනවා.
2: ඒකට මොලේ ඕන.
3: ඔළුවෙන් තමයි ගේම් එක ගහන්න.
2: නෑ හරි. දැන් මට මතකයි අවුරුදු හරියට මතක නෑ ඩේවිඩ් බෙකම්ගේ අවසාන FIFA තරගාවලියේදී එංගලන්තය තරගාවලින් ඉවතට ගියා. අවසාන මොහොත වෙනකම් බෙකම් ට්‍රයි කරා ගෝල් එකක් ගන්න හරි ගියේ නෑ. ඊට පස්සේ ට්‍රයි කරා දඬුවම් පහරක් හරි ලබා ගන්න. ලබා ගත්තා. ඒකත් සාර්ථකුනේ නෑ. හැබැයි ඒ උත්සාහය හරි ගත්තා.
3: ඉතින්
2: එහෙම කරගන්න පුළුවන් වෙන්නේ මොලේ තියෙන්නම ඕන.
3: දැන් කොහොමද මේ මොලේ හදාගන්නේ?
2: මොලේ හදාගන්න එක ඒක
3: මොලේ තියෙනවා.
2: ඔව් තියෙනවා.
3: ඒක නැත්තේ නෑ.
2: කුඩා මොලේ කියලා තියෙනවා.
3: ඔව් ඒක මේ ෆන්ක්ෂන් වෙන විදිය. ක්‍රියාකාරීත්වය කොහොමද අපි මේ සලසුම් කරගන්නේ? කොහොමද ඒකෙන් හරියට උපරිමය ගන්නෙ
2: කියන
3: එක න අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
2: ඔව් තියෙනවනේ.
3: ඉතින් ඒ නිසා තමයි අපි මතක් කරන්න ඕන මේ අපේ පොඩ්ඩන්ට.
2: ඔව්.
3: දැන් පොඩ්ඩෝ කිව්වට පස්සේ මේ අවුරුදු 5ට අඩු කට්ටියට තමයි අපි මේ මතක් කිරීම කරන්නේ.
2: ඔව්.
3: දැන් ඒගොල්ලන්ට ඕක මතක් වෙන්නේ නැහැ නේ. මේ ඒගොල්ලන්ට මතක් කරාට ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා මේ වෙලාවේ අපි වාගෙන ඉන්නවා.
2: ඔව්.
3: හරිද? අපි ඕගොල්ලන්ට තමයි මේ මතක් කරන්නේ පොඩ්ඩගේ මේ නිශ්චිත වයසේදී. ඒ කියන්නේ අවුරුදු 5ට අඩු කෙනෙක් නම් එයාගේ ශාරීරික වර්ධනය වෙන්න පුළුවන්, එයාගේ මානසික වර්ධනය වෙන්න පුළුවන්. මේ දේවල් වලට ඕන කරන පෝෂක පදාර්ථයන් ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕන.
2: දැන් ඇත්තටම අද කාලේ පොඩ්ඩ වයසින් පොඩි.
3: හැබැයි
2: හිතන්නේ හරි ලොකුවටනේ.
3: අපිට
2: අත්දැකීම් ඇති එකක්.
3: හරිද? අපිට වඩා ඒගොල්ලන්ට සෑහෙන්න දුර බලලා දේවල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
2: දැන් ඉස්සර අපේ අම්මලා අපිට කවනකොට එක එක කතා කියනවා, සරංගනම් කතා කියනවා. අපි ඒවා තින් ඔහේ අහගෙන ඉන්නවා. නේද?
3: දැන් එහෙම නෙමෙයි.
2: කියලා බලන්න දැන් කාලේ පොඩ්ඩන්ට එහෙම කොහොමද වෙන්නේ? පොඩි ඉන්න මං AI වහනාලා බලන්න. ජීවිතේ වල ඔහොම තමයි අද පොඩ්ඩෝ.
3: නේද? ඒ කියන්නේ හරි මේ ලොජිකල් තාර්කික ප්‍රශ්න අපෙන් අහනවා. ඉතින් ඒ නිසා තමයි අපි මතක් කරන්නේ පොඩ්ඩන්ට ඕන කරන යකඩ ප්‍රෝටීන්, ඒ වගේම තමයි වැඩගත් පෝෂක පදාර්ථයන් නිසි වයසේදී නිසි විදිහට ලැබුණ නැත්නම් ඒක මෙන්න මේ අපි කියන්න යන දේවල් වලට බලපානවා.
2: ඔව්.
3: පළවෙනි දේ තමයි මානසික ක්‍රියාකාරීත්වය.
2: කොහේ කොහොම හිටියත් මේ මානසික ක්‍රියාකාරීත්වය හරියට නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒකේ අයි කතා දෙකක් නැහැ.
3: ඒ කියන්නේ මේ අපි කියන්නේ මේ දුර්වල මානසිකත්වය කියන එක දරුවන්ට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එයාලගේ ජීවිතේ ඉස්සරහට යද්දී. සමහර විට දැන් එයාලට මේ කාලෙදී අවුරුදු 5ට අඩු වයස දෙක ලොකු ප්‍රශ්නයක් නොවුනට ඉතින් ඔයාලා අවුරුදු 10 15 වගේ වයස් වලට එද්දී මානසික ක්‍රියාකාරීත්වයේ ශක්තිමත්ව තිබ්බේ නැත්නම් ඒගොල්ලෝ සෑහෙන්න අපහසුතාවයන්ට මුහුණ දෙන්න පටන් ගන්නවා ජීවිතේ.
2: ඒ
3: වගේම තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය. අපි දන්නවා මේ වෙනකොට තියෙන ලෙඩ විවිධාකාරයි. දන්නේ නැති අමුතු විදිය ලෙඩ කාලෙන් කාලෙට අපේ මේ කතාවට ලක් වෙනවා.
2: දැන් සුමානයක් ගන්නකො. ඔෆිස් එකේම එක එක්කෙනා බාන්නකො එක එක ලෙඩ කියන්නේ නැද්ද කියලා.
3: ලෙඩක් නැති වෙලාවක් කියන්න කවුරු හරි.
2: දැන් අද කිව්වොත් දැන් මං දැන් මගේ දැන් අද චුට්ටක් උගුර රිදෙනවා. දැන් හෙට තවත් කවුරු හරි උගුර රිදෙනවා කියලා කියන්න පුළුවන්. ඔබට මතකනේ කවුද උගුර රිදෙනවා කියලා කිව්වේ? එහෙම තමයි.
3: ඒ තරමට කටේ අසනීප වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ මානසික ක්‍රියාකාරීත්වය. ඊට පස්සේ අපි කිව්වා අනිත් පැත්තෙන් ප්‍රතිශක්තිකරණය. ඒ වගේම තමයි ශාරීරික වර්ධනය. ඒ වගේම තමයි ආහාර ජීර්ණය. ඒකත් වැදගත්ම කාර්යයක්. ඒ වගේමයි සාමාන්‍ය දෘෂ්ටිය. පෙනීම කියන දේ දරුවන්ගේ බොහොම වැදගත් කාරණාවක් වෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ ඒ අපි කියපු කාරණාවන් වර්ධනය වෙන්න නම් නිශ්චිත වයසේදී නිශ්චිත පෝෂක පදාර්ථයන් ලැබෙන්න ඕන. ඉතින් ඒ නිසා තමයි අද ලොකුවට හිතන අපේ පොඩ්ඩන්ට ඇන්කපීඩියා ප්‍රෝ MFGM දෙන්න කියලා අපි මතක් කරන්නේ. හැබැයි ඇන්කලා කියනවා ඇන්කපීඩියා ප්‍රෝ MFGM විතරක් නෙමෙයි පොඩ්ඩට බොහොම සමබල ආහාර වේලකුත් දෙන්න අමතක කරන්න එපා. ඔය දෙක එකතු වුණාට පස්සේ තමයි එයාට අවශ්‍ය පෝෂණය නිසි වයසේදී නිසි විදියට ලැබෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ මාර වැඩ කරලා වෙන්නේ. පොඩ්ඩක් බලන්නකෝ.
2: හරි, ඒ වගේම තමයි මතක් කරන්න ඕන අපි BYD ගැන. දැන් BYD කියලා කිව්වම BYD එකක් පදගෙන අනේක වෙනම ලෙවල් එකක් වෙලා තියෙනවා.
3: වෙනම ලෙවල් එකක් වෙලා තියෙනවා. සහ මේ සජිනි අද මේ ලෝකයේට හරි විශේෂ දවසක්.
2: මොකද්ද?
3: හරි, අද කවද්ද දවස? සැප්තැම්බර් අපි කියනවා 7 වෙනිදා කියලා. 7 වෙනිදා ජාත්‍යන්තර වශයෙන් වෙන් වෙලා තියෙනවා. මේ නිදහසේ හුස්ම ගන්න පුළුවන්, වායු දූෂණයෙන් තොර, නිල් පාට හසක් වෙනුවෙන් වෙන්නුණු දවස.
2: අන්නේ ඒකට නම් ඒකට අන්නේ එහෙම එකකට තමයි ලෝකෙම යන්නේ දැන්.
3: යන්නේ දැන්.
2: හැබැයි එහෙම එකකට යන්න නම් හොඳම වාහනේ BYD.
3: ඒ කියන්නේ අපි තවදුරටත් මේ ඉන්ධන දහනය කරලා නැත්නම් කාබන් විමෝචනය කරලා වාහන පදින්න නැත්නම් වෙනත් ආකාරයේ වැඩ කරන්න යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන්න යන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ඔයාගේ රයිඩ් එක අප්ඩේට් කරගන්න. ඔයාලට ගැළපෙනම වාහනේ තමයි BYD කියලා කියන්නේ. දැන් ඔයාලට ෆුල් ඉලෙක්ට්‍රික් වගේම ප්ලග්ඉන් හයිබ්‍රිඩ්ස් විදියට වාහන ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඇටෝ 1 එක තියෙනවා, ඇටෝ 2 එක තියෙනවා, ඩොල්ෆින් එක තියෙනවා. පවුලේ කට්ටියකට පරිස්සමට ගමනක් යන්න නම් ඔයා SUV වාහනයකට කැමති කෙනෙක් නම් ඔන්න ඔයාලට තියෙනවා ඇටෝ 3 එක. ඒ වගේම තමයි BYD C-Line version එක තියෙනවා 5-6-8 වෙනකන්. ඊට පස්සේ sedan version එකකට කැමති නම් ඔන්න ඔයාලට තියෙනවා Seal එක. ඒ විතරක් නෙමෙයි off-road යන්න කැමති නම් ඔයාලට තියෙනවා Shark 6 pickup එක. මේ ඔක්කොම BYD ලා තමයි අරගෙන ඉන්නේ ලංකාවට. ඉතින් BYD ශාකවන් තියෙනවා ලංකා පුරාම. කොළඹ තියෙනවා, ඊට පස්සේ නුවර තියෙනවා, කුරුණෑගල තියෙනවා, මොරටුව, යාපනේ, රත්නපුර, අම්පාර, ඊට පස්සේ මඩගලපුව. බැටික්ලෝ කියන්නේත් මඩගලපුවම තමයි.
2: මඩගලපුව.
3: හරි, සමහරවිට පටලගෙන බැටික්ලෝ මඩගලපුව කියලා දෙපාරක් කියනවනේ. එහෙම ඕනේ නැහැ. මඩගලපුවේ තමයි මඩගලපෙත් ඔන්න තියෙනවා BYD ප්‍රදර්ශනාගාර. කෝල එක දෙන්න 0112125125 නම්බරයකට 0112125125. කෝල එක දීලා යන්න ෂෝරූම් එකට. ගිහිල්ලා වට පුළුවන් ඔයාගේ BYD එක තෝරගන්න. මොකද අද අපි කිව්වා මේ වායු විමෝචනය නැත්තම් අපි දන්නවා අනිත් පැත්තෙන් මේ බොහොම පැහැදිලි අහසක් නැත්තම් පැහැදිලි හුස්මක් වෙනුවෙන් ලෝකේ වෙන් වෙච්ච දවස. අපි ඒ ගැන ඉස්සරහට ඔයාට තව විස්තර කියන්නම්. දැන් ওই විදිහට මේ පැහැදිලි හුස්මක් නැත්තම් බොහොම ක්ලීන් එයා එකක් හොයාගෙන යද්දී හෝමාගම කියන නගරය අපිට අමතක කරන්න බෑ.
2: අමතක කරන්න බෑ. සහ දැන් ඔය පැහැදිලි හුස්මක් නිකන් අපි කියනවා නේද ආච්චි අපි කොහේ ගියත් දැන් ඔය ලොง වීකෙන්ඩ්ස් වලට කට්ටි යනවනේ එක එක තැන්වල යන්නේ නිදහස හොයාගෙන වෙනසක් හොයාගෙන. හැබැයි ගිහිල්ලා අන්තිම දවසේදී දැන් ගෙදර එනවනේ කොහේ ගියත් නේ තමන්ගේ තැනක වැටිලා ඉන්න තරම්.
3: ඔහොම
2: කියනවනේ නේද?
3: වැටිලා ඉන්නවා කියලානේ කියන්නේ.
2: වැටිලා ඉන්නවා. ඒක තමයි වැටිලා ඉන්නවා කියලා කියන්නේ. දැන් ඒකෙන් අදහස් වෙන්නේ මොන තත්ත්වයකද වුණත් ඒක තමන්ගේ. තමන් රෙන්ට් එකක් ගෙවන්නෙත් නෑ. වෙන කාගේවත් නෙමෙයි අයිතිය තියෙන්නේ තමන්ටම තමයි අයිතිය තියෙන්නේ. හරිද? ඒකට තමයි ගොඩාක් අය උත්සාහ කරන්නේ. දැන් විශේෂයෙන්ම මේ අලුත් ජෙනරේෂන් එකේ අයත් හිතන් ඉන්නේ එහෙම තමයි. මොකද ටාගට් එක? මගේම තියා ගයක් තියෙනවා. ඒකනේ ඇත්ත කතාව නේද? ඉතින් සමහරට පිටරට ඕක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ තාම එහෙම තමයි. තමන්ගේම කියලා තනක් තියෙන්න ඕන. අපි කාගත්ත ඔය පාඩ් බලන්නේ නෑ නේද?
3: එහෙම කැමති නෑ නේද?
2: කැමති නෑ. හරිද? ඉතින් තමන්ගේම තනක් හොයන කෙනෙක් නම් හෝමාගම කියලා කියන්නේ නාගරික පරිසරය, ග්‍රාමීය පරිසරය මික්ස් වෙච්ච තැන.
3: අනිවාර්යයෙන්ම දැන් අපි කිව්වා මේ අද දවස වෙන් වෙලා තියෙනවා මේ පැහැදිලි හුස්ම. නැත්තම් මේ වායු දූෂණයෙන් තොර වටපිටාවක් වෙනුවෙන් තමයි අද දවස වෙන් වෙලා තියෙන්නේ. දැන් එක්සත් ජාතීන් ඉදිරිපත් කරලා තියෙනවා සචිනි, සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන වටපිටාව හොඳ තැනක් වෙන්න නම් පැය 24ක් ඇතුළත වායු දූෂිත අගය මයික්‍රෝග්‍රෑම් 24ට අඩු වෙන්න ඕන. නැත්තම් 18ට අඩු වෙන්න ඕනේ. 24 18 කියන ඔය රේන්ජ් එක තමයි තියෙන්නේ. ඔය සීමාවට අඩු වෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. අපි මේ කියන්නේ පැය 24ක් ඇතුළත. වර්ෂයක් ගත්තට පස්සේ මේ අගයන් වෙනස් වෙනවා. ඉතින් මේ වෙලාවේ හෝමාගම යා ක්වොලිටි එක තියෙන්නේ මයික්‍රෝග්‍රෑම් කීයද දන්නවද?
2: කීයද?
3: 7යි.
2: 7යි.
3: 7යි. ඒ කියන්නේ good කියන ලෙවල් එක. ඒ කියන්නේ එක්සත් ජාතීන් කියන සීමාවටත් වඩා සෑහෙන පහලින් තමයි තියෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවානේ කොච්චර මේ ජීවත් වෙන්න සුදුසු වටපිටාවක්ද කියලා හෝමාගම කියලා කියන්නේ. අන්නේ හෝමාගම බෙරු කැටියෙන් ඔන්න ප්‍රයිම් ලොකේෂන් එකක් අරගෙන අවිල්ල තිනවා ආවෙනුවෙන්. ප්‍රයිම් ගෲප් එක ප්‍රයිම් ලෑන්ඩ්ස් ලා තමයි මේක අරගෙන ඉන්නේ. පර්චේස් එකක් රුපියල් 685,000 ඉදලා තියෙනවා. එකපාර ගෙවන්න ඕන වෙන්නේ නැහැ. ඔයාලට මුලින්ම 140ක් ගෙවන්න තියෙන්නේ. ඔයා පර්චේස් එකක් විතරක් නෙමෙයිනේ ගන්න. පර්චේස් 10ක් ගන්නවා කියලා හිතමුකෝ. එතකොට ඒ වටිනාකමින් 140යි ඔයා ඉස්සෙල්ලම ගෙවන්න ඕන. ඉතුරු 160 ඔයාට මාස 24ක් නැත්නම් අවුරුදු 2ක් ඇතුළත පොලී රහිතව පහසුවෙන් ගෙවන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි කියන්න ඕනේ දැන් ඔය එයා ක්වොලිටි එක හැරුණම ඇයි මේ ඉඩම තවත් වැදගත් වෙන්න හේතු කියලා කොට්ටාවට විනාඩි 15යි. දන්නා කොට්ටාවට ගියාට පස්සේ ලංකාවේ ඕන තැනකට ඔයාට බස් තියෙනවා. ඊට පස්සේ NSBM හරිත සරසවියට වගේම හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5ක දුර, වටගතුම්බිය ස්ථානයට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5න් යන්න පුළුවන්. ඉතින් තව ගොඩාක් තියෙනවා වටිනාකම් මේ ඉඩම ගන්න හේතු වෙන. ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප් එකට 13:22 කින් කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න. නම්බර එක තමයි 13:22.
2: උදේ 7:36 අල්ගොටවුන් එකේ වෙලාව.

0: FM Anupaha, FM Anuhatarai Tashumata, Net FM.
1: උදේ 7යි විනාඩි 45යි.
2: හැමෝම අහනවා රංජයි ටාට එකක් ගත්ත කියලා. හේතු ගොඩයි. විශේෂ හේතු දෙකයි. එක, සර්විස් එක ෆ්‍රී, ඩිමෝ එකෙන් දෙනවා. දෙක, අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
3: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.80 අමතන්න.
2: බිස්නස් කරන අයට මේක යෝධ හයිය.
4: මල්ලි, එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
5: එල්.බී. රන් අය තමයි මගේ හයිය.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
6: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: රස තුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණ ඇති තයාගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතයේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළා. රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වය දැන් විලඳ පොලේ.
10: හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චසර් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලී රහිතව ගෙවන්න. කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
11: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණයක් අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0.112200.
12: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තහනම් නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ඔදේ හතයි විනාඩි 47යි යාගට වුණේ කේවලව අපේ අර ගමේ වේදානේ ඇහුවේ.
1: ඔව් ගමේ වේදාගෙන.
0: දැන් ඔය ගම්වල ඉන්න වේද මහත්වරුන් ගේ ප්‍රධානම දේ තමයි තෙල්.
1: තෙල්.
0: නේ.
1: තෙල් බෙහෙත්.
0: තෙල් බෙහෙත්. දැන් තෙල් කියලා කියන්නේ ලංකාවට ඇත්තටම මේ හරි නැතුව බැරි දෙයක්.
1: ඔව්.
0: නේ දැන් සමහර ලාට කියන ඔය තෙල් වැඩිපුර කෑම කන්න හොඳ නැහැ. ඒක ඔක්කොම ගාන්ට කරන්න ඕන. තෙල් වැඩිපුර ඒ කියන්නේ කන්න හොඳ නැහැ කියලා කියන්නේ අර අපි කියන්නේ කොහෙටවත් නැති තෙල්. තියෙනවනේ නේද සමහර තෙල් තියෙනවා. ගැතර පස්සේ මුඩු රහ මුඩු සුවඳක් උත්තරින් සුවඳනේ
1: මේ. ඒ කියන්නේ මේ නිකන් සචිනේ කල්පනා කරන්නකෝ ඔයා දැන් තෙල් ගන්න කඩේට ගියාට පස්සේ අපි මේ කියන්නේ මේ උයන්න ගන්න තෙල් ගන්න.
0: හරිද?
1: තෙල් කිව්වට පස්සේ කණිජ තෙලුත් තියෙනවා ඔය ඇස්සේ. ඒව නෙමෙයි. ඔය වාහනවල ඔයිල් තියෙනවා ඒව මුකුත් නෙමෙයි. අපි මේ කියන්නේ මේ උයන පිහන කටයුතු වලට ගන්න අපි තෙල් කඩේකින් ගන්න ගියාට පස්සේ ගොඩක් වෙලාවට කරන්නේ ඔයා බෝතලයක් අරන් යනවා. තෙල් බෝතලයක් දෙන්න කියලා මුදලාලි මහත්තයාට කියනවා.
0: ඊට
1: පස්සේ තෙල් එයා මොකක් හරි ඔය තියෙන බූලියකින් අරගෙන තෙල් ටිකක් වක් කරලා දෙනවා. නිෂ්පාදිත දිනයක් නැහැ. ඊට පස්සේ කල්ලිකුත් වීමේ දිනයක්
0: නැහැ.
1: අන්තර්ගතයන් මොනවද කියලා අඩංගු වෙලා තියෙන්නේ මොනවද කියලා කිසිම දැනුවත් කිරීමක් දැනුම් දීමක් නැහැ.
0: බූලිය යට
1: මොනවා තියෙනවද දන්නේ නැහැ. මොනා මොනාවකට වැටලද අපි මුකුත් දන්නේ නැහැ.
0: ඊට
1: පස්සේ හිතන්නකො මොකක් හරි ප්‍රශ්නයක් වුණා කියලා. කවුද ඇදුවේ? කොතනටද කම්ප්ලේන් කරන්න ඕනේ කියලා කිසිම සටහනක් නැහැ.
0: මොකද ඒගොල්ලන්ට ගෙනල් දෙනවනේ එක එක අය. මේ කඩේට දාලා මේක විකුණලා දෙන්නකෝ.
1: ඔව්.
0: කියනවනේ.
1: අන්න.
0: ඊපස්සේ කොයි මොනවාද කඩේ මුදලාලිට මතකද මේ ඇයි ගේන ඔක්කොම තෙල් ටික දාන එක
1: පොඩි. අරකටම දාන.
0: එහෙම තමයි වෙන්නේ.
1: ඔව්. එතකොට කොහෙන්ද ගත්තේ? කවුද මේව ගෙනල්ලා දුන්නේ? ඊට පස්සේ ගෙනල්ලා ගබඩා කරාට පස්සේ ඇති වෙච්ච ප්‍රශ්න මේ මුකුත් ගැන දන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ. එහෙම ආවට ගියාට ඔයාගේ පවුලේ ආදරණීයන්ට කන්න බොන්න දෙන දේවල් හදන තෙල් ටික මිලදී ගන්න එපා. ඔයා ගන්න ෆෝචුන් ඔයිල්. ෆෝචුන් ඔයිල් දැන් ඔන්න සුපර් මාකට්ස් වල වගේම ලංකාව පුරාම සිල්ලර වෙළඳසැල්වල ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා, හැකියාව තියෙනවා. රස, ඊට පස්සේ ගුණ, ඒ වගේම සුවද, මේ හැම දෙයක්ම අනූනව තමයි ෆෝචුන් ඔයිල් ඇවිල්ලා තියෙන්නේ. දැන් ෆෝචුන් ඔයිල් කිව්වට පස්සේ සචිනේ මේ කොකොනට් ඔයිල් විතරක් නෙමෙයි. ඒ කියන්නේ පොල් තෙල් විතරක් නෙමෙයි. ඔයාට සන්ෆ්ලවර් ඔයිල් ඕන නම් එහෙම තියෙනවා. කෝන් ඔයිල් ඕන නම් එහෙම තියෙනවා. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාට නිකන් හිතන්නකො කුකින් ඔයිල් ඕනි කියලා. අන්න එහෙමත් තියෙනවා. එතකොට පොල් තෙල් විතරක් නෙමෙයි, ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාට ඕන කරන තෙල් වර්ගයන් මිලදී ගන්න. ඒක තමයි විශේෂත්වය. ඉතින් අපි ඔයාලට මතක් කරනවා ගන්න ෆෝචුන් ඔයිල්. මොකද දැන් අපි කියවනේ ෆෝචුන් ඔයිල් කියලා කියන්නේ ඔයා දැනගන්න ඕන හැම දෙයක්ම ලේබල් කරලා තියෙන එකක් කියලා. ඉතින් ෆෝචුන් ඔයිල් ලා මේ 2026 අවුරුද්දේ සුපර් බ්‍රෑන්ඩ් අවෝඩ් එකක් ජයග්‍රහණය කරනවා.
0: තා මොන කතාවද නේද?
1: සුපර් බ්‍රෑන්ඩ් අවෝඩ් එක හම්බ වෙන්නේ ඒ තමන්ගේ ගුණාත්මක භාවයෙන් නිසාම තමයි. ආයි කිසිම දෙයක් ඔයාට හංගලා දෙන්නේ නැහැ. හැමදේම 100%ක් විනිවිද භාවයෙන් ඒගොල්ලන්ගේ ලේබල් වල සටහන් කරලා තියෙනවා. ඉතින් අපි ඔයාලට මතක් කරනවා යන්න සුපර් මාකට් එකට ළඟම තියෙන නැත්නම් සුපිරි වෙළඳසල් වෙන්න ඕනේ නැහැ. සිල්වර් කඩේකට ගියත් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා ෆෝචුන් ඔයිල්. අරගෙන වෙනස බලන්නකෝ.
0: දැන් ඔබ තෙල් වෙන්න පුළුවන්. දැන් ඔය තෙල් හදන්න ගොඩක් දැන් පොල් තෙල් නම් පොල්නේ. පොල් වත්තක් තියෙන කෙනෙක් ඔන්න තෙල් හිඳින තැනකට පොල් ටික අරන් යනවා.
1: අරන් යනවා.
0: කොහොමද අරන් යන්නේ බෑග් වලද?
1: බෑනේ. එහෙම බිස්නස් කරන්න බෑ.
0: එහෙම කරන්න බෑ. තමන්ගේ ව්‍යාපාර හරි මුල් අවස්ථාවේදී අපි කියන්නේ තමන්ට පුළුවන් විදිහට තමයි පටන් ගන්න ඕනේ. හරි බෑග් එකකට දාලා හරි පොල් අරන් යන එක තමයි උනන්දුව කියලා කියන්නේ. හැබැයි ඒක දියුණු වුණාට පස්සේ යනවා අපි වාහනයකට.
1: ඔව්. ඒ කියන්නේ මේ දැන් සජිනී කිව්වනේ මේ මුල් අවස්ථාවේදී පුළුවන් විදිහට කියලා. පුළුවන් විදිහට ඉස්සරහට යද්දී අපිට ඉස්සෙල්ලම වාහනයක් ගන්න ඕන තැනක් එනවනේ.
0: ඔව්.
1: එතනදී ලංකාවේ බොහෝ දෙනෙක් ඒ කියන්නේ සුළු පරිමාණ ඊට පස්සේ මධ්‍ය පරිමාණ වගේම මහා පරිමාණ ව්‍යාපාර කරන බොහෝ දෙනෙක් විශ්වාසයේ තබපු වාහනයක් තමයි ඩීමෝ බට්ට කියලා කියන්නේ.
0: මමයි නමට හරි ආසයි.
1: අවුරුදු 20ක් පුරාවට අපි විශ්වාසයේ තියපු වාහනයක් තමයි සචිනේ ඩීමෝ බට්ට කියලා කියන්නේ. ඉතින් ඔන්න අවුරුදු 65ක ඩීමෝ විශ්වාසයත් එක්ක ඔයාලා ඩීමෝ බට්ට තාම බ්‍රෑන්ඩ් නිව් පිට ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: බට්ට අපි බට්ට කියලා ආදරයට කට්ටියට කියනවා.
1: කියනවානේ බට්ට ඕන තරම් ඉන්නානේ.
0: ඔව්.
1: ඒ වගේ බට්ටෙක් තමයි ඩීමෝ බට්ට කියලා කියන්නේ. ඔයාගේ ව්‍යාපාරය මහා පරිමාණ ව්‍යාපාරයක් දක්වා ඔයාට අරගෙන යන්න පුළුවන් හැකියාව ඩීමෝ බට්ටත් එක්ක ලැබෙනවා. ඉතින් ඩීමෝ විශ්වාසය කියලා කියන්නේ මේ ආෆ්ටර් සේල් සර්විස් එක. වාහනය ගත්තට පස්සේ මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඔයාට හදාගන්න සේවා ස්ථාන 18කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම තියෙනවා. ඒ වගේම තමයි ටාටා ජෙනුවින් අමතර කොටස් ගන්න පුළුවන් බලයලත් නියෝජිතයින් 600කට වැඩි පිරිසක් ලංකාව වටේම ඉන්නවා.
0: එහෙනම් ප්‍රශ්න නැහැ නේද?
1: 1980 වලට කෝල් එකක් ගන්න. අරගෙන ආවට පුළුවන් ඩීමෝ බට්ට ගැන වැඩි විස්තර දැනගෙන. එහෙම දැනගන්න දෙයක් නැහැ. අවුරුදු 20ක් අපි දන්න නමක්. ඒත් ඔයාලට තියෙන නම් විස්තර දැනගන්න. ඔයාලට පුළුවන් විස්තර දැනගෙන අලුත් මලුත් ඩීමෝ බට්ටෙක් ඔයාගේ ව්‍යාපාරයට අරගන්න.
0: බලන්නකෝ ව්‍යාපාරයක් බලන් ඉන්නකොට සාර්ථක වෙන්නේ නැද්ද කියලා.
1: අන්න ඒකයි.
0: දැන් මේ ව්‍යාපාරයක් කරන්න වෙන්න පුළුවන්, තමන්ගේ ජීවිතේ ඉදිරියට යන්න වෙන්න පුළුවන්. තමන්ට අමතර කියලා ආදායමක් තියෙනවා නම් ඒක ලොකු දෙයක්. අමතර ආදායමක් තවත් කාගෙන්වත් හම්බ වෙනකන් ඉන්න ඕනේ නෑ. තමන් එකතු කරගත්ත මුදලක් තියෙනවා නම් අන්නේ මුදල ස්ථාවර තැන්පතුවක දැම්මොතින් එන පොලිය ඔබට අමතර ආදායමක් තමයි.
1: FD එකක් දාලා බලන්න අපි කියනවාට.
0: බලන්නකෝ.
1: එහෙම දානවා නම් යන්න තැනක් තියෙනවා. ඒ තමයි CDB කියලා කියන්නේ. ලංකාවේ සිව්වන විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය තමයි CDB එක කියලා කියන්නේ. වාර්ෂිකව 15%ක් දක්වා පොලියක් ඔහට හම්බ වෙනවා. ඒ වගේම තමයි වඩා වැදගත්ම කාරණාව ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමක් CDB එක. එතකොට වාට ඔය විශ්වාසනීයත්වය ගැන ආයි සැක තියාගන්න ඕනේ වෙන්නේ නැහැ. අපි කියනවාට කෝල් එකක් ගන්න 0117388 කියන නම්බරකට 0111780388 කෝල් එකක් අරගෙන ඔයා බලන්නකෝ වැඩි විස්තර අහලා. ඒගොල්ලෝ ඕනනම් ඒගොල්ලන්ගේ ශාඛාවන් තියෙනවා, CDB ශාඛාවන් තියෙනවා ලංකා පුරාම, මේවට යන්නත් පුළුවන්. නැත්නම් අර නම්බරයකට කෝල් එකක් දීලා
0: අපි ආයෙම මතක් කරමු නම්බර එක.
1: නම්බරය මතක් කරමු. 0117388388
0: කෝල් එකක් දීලා කියන්න. නැත්නම් FML ගොටවුන් එකේ සචිනි කිව්වා කියන්න.
1: එහෙම කියන්න ඕනේ.
0: ඔව් එහෙම කියන්න. එහෙම කිව්වට පස්සේ බලන්නකෝ ඕගලන්ට ලැබෙන ප්‍රතිචාර කොහොමද කියලා.
1: net කිව්වා කියලා ඔයා කතා කරන්න කතා කරලා ඔයාට පුළුවන් ඔයාගේ ගේ ගාවටම, ගෙදර දොරකඩ ගාවටම ඒගොල්ලන්ගේ නියෝජිතයෙක් ගෙන්නගෙන ඔයාගේ FD එක නැත්තම් ස්ථාවර තැන්පතුව ආරම්භ කරන්න.
0: දැන් ආචි ස්ථාවර තැන්පතුවක් දාලා පොලිය වැටෙනකොට එන සතුට කියන්නකෝ බාන. දැන් මම උනන්දු කරපු ළමයි මේ. දැන් අපි එහෙම කියනවනේ, මේ අතේ හැදිච්ච ළමයි. එහෙම අපි හොඳ උපදේශක් දීලා, ඒ උපදෙස ක්‍රියාත්මක කරලා ඒකෙන් ප්‍රතිලාභ හම්බුණා කියලා කියනකොට අපිට හරි
1: සතුටුයි
0: නේද? අන්න ඒකම තමයි අපි කියන්නේ. යන්න ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න කියලා. ওই ස්ථාවර තැන්පතු පටන් ගන්න එකේ තව වාසියක් තියෙනවා. නිකන් මුදල් තියාගෙන ඉන්නකොට අපිට ඕනලක ගන්න පුළුවන්. ධාරක අයෝ
1: දැන් ෆික්ස් නේ. ආය හොලවන්න බෑ.
0: ඔව් අයියෝ දැන් මේක නෑ අපිට දැන් හිතනකොට අපි සමහරට ඕනලට අපි ඒත් මේක බෑ මේක දැන් වෙලා යනවා ඔන්න ඔහෙ තියෙද්දි මොන හරි මේ අවශ්‍යතාවයේදී මෙන්න මේ මොකක් හරි අපි කරගන්නම් කියලා ඉන්න.
1: ඒ කියන්නේ ඔයාට 115 පොලිය මතක් වෙනවානේ.
0: ඔව්.
1: ඕක ඇඩ් වෙනවනේ තියෙන ගානට අපරාධනේ ඕක ගන්නෙ කියලා හිතනවා.
0: හිතනවා.
1: ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. FD එකක් දාලා තියාගන්න.
0: ඔව්. උදේ 7:54 අල්ගොටෝන් එකේ දෙවෙනි පැයේදී අපි හම්බ වෙමු.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Velava Oba Veta Gena Enne
2: Ithurum Ginumakata Siyata Hatak Dakwa Ihala Poliyak Athulu Puduma Hitena Vasi Ekka LB Premier Savings Ithuru Karana Puduma Hata Amathanna 0112200 Fitch Ratings A-LKA Outlook Stable Liyapadinchi Moolya Samagamaki
3: උදේ 7:58යි. කෑම උයති පොල් වලට එන වේදම වැඩිද? පොල් ගෙඩියෙන් ගන්න කිරි ප්‍රමාණවත් මතිද? උදේට උයන්න පොල් වැඩිපුර යනවද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
5: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
6: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
7: හෝමාගම බෙරුකැටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසර් රුපියල් 685,000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරැක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
8: දැන් හිතන පරක්කුවට LB Finance එකකින් නිවාස ණයක් ඔබ වෙනුවෙන්ම වෙන්නුව සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: බෙල්ල කොන්දේ වේදනාද? ආතරයිටි සන්ධි වේදනා හෝ මාංශ පේශි වේදනාද? ලෝක බෞද්ධ චිකිත්සක දිනිය වෙනුවෙන් Active Plus within September 8, 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අදම මතන්න 0342217870 හෝ 0777511039 Active Plus ඔබේ සුවය වෙනුවෙන්.
9: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
10: කොල්ල කෙල්ල කොට

0: ලොතරැයි මණ්ඩලය.
1: සේවේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
2: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
3: FM 95.8 Net FM Divaina Pura
4: Tembalau dasanatai. Haa

0: සත්‍යා ඔබ වෙතගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නිතියු සමග මම කේසර. ජර්මනියේ සාක්සොනි අන්හාල්ට් ප්‍රාන්ත මැතිවරණයෙන් අන්ත දකුණු මතධාරී ඇල්ටර්නේටිව් ෆෝ ජර්මනි හෙවත් AFD පක්ෂය ජයගෙන තිබෙනවා. ඡන්ද ප්‍රතිඵලවලට අනුව AFD පක්ෂයේ වාර්තාගත ලෙස 44%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදී පක්ෂය වන ක්‍රිස්තියානි ඩෙමොක්‍රටික් යුනියන් පක්ෂයට ලබාගත හැකිව තිබෙන්නේ 17%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුව අන්ත දකුණු මතධාරී පක්ෂයක් ජර්මනියේ ප්‍රාන්ත මැතිවරණයකදී මෙතරම් වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් පළමු අවස්ථාව මේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තමන්ට ප්‍රාන්තය පාලනය කිරීම සඳහා ජනවරම ලැබී ඇති බවත්, හැකි ඉක්මනින් ආණ්ඩුව පිහිටුවීමේ කටයුතු ආරම්භ කරන බවත් AFD පක්ෂයේ ප්‍රාන්ත නායක උල්රිච් සීග්මන්ඩ් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් ආණ්ඩුවක් පිහිටවීම සඳහා අවශ්‍ය බහුතර බලය තනිව ලබා ගැනීමට AFD පක්ෂයට නොහැකි වී ඇති අතර ඔවුන් සන්ධානගත වීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේලගඩෙත් නිවස් පෙරවරු නවයට මෝතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා netnews youtube නාලිකාවට සහ netnews facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.

0: Ladies and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ digital પરંપરાවේ analog territory එකයි.
2: ඔද අටයි විනාඩි අටයි අල්ගොටවුන් එකේ වෙලාව ඔන්න අපි අල්ගොටවුමේ දෙවැනි පැයටත් ඇවිල්ලා තියෙන්නේ.
3: හරි දෙවැනි පැයට ඇවිල්ලා තියෙන වෙලාවේ අපි කියුවනේ මේ අද දවස හරි සුවිශේෂී කියලා. අද දවස තමයි මේ ජාත්‍යන්තර වශයෙන් මේක සදහන් කරලා තියෙන්නේ. අපි නෙමෙයි කියන්නේ. International Day of Clean Air for Blue Skies කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ජාත්‍යන්තර දිනය මේ වඩාත් පිරිසිදු වාතාශ්‍රයක් සඳහා වූ. ඒ නිසාම දැන් වාතාශ්‍රය අපේවට තියෙන මේ ආයක පිරිසිදු වෙන්න අපිට පැහැදිලිව පේන්න පටන් ගන්නවානේ. එතකොට අපිට අන්න නිල් පාට අහස පේන්න පටන් ගන්නවා. ලෝකයේ කිසියම් තැනක නගරයක් උඩින් ගම්මානයක් උඩින් පැහැදිලි නිල් පැහැති අහස පේනවා කියලා කියන්නේ ඒවට තියෙන වාතාශ්‍රය ජීවත් වෙන්න සුදුසු මට්ටමේ තියෙනවා කියන එක. දැන් පහුගිය කාලේ අපිට මතක ඇති සචිනේ, ඔය කොළඹට ප්‍රවේශ වෙද්දී අපිට ඈත තියෙන ගොඩනැගිලි පෙනුන්නේ නැහැ. අපි හිතුවේ මීදුම කියලා. ඒක සාමාන්‍ය ස්වාභාවික සංසිද්ධියක් කියලා.
2: එමෙම ලේසින්නේ ආය හොයන්න ඕනේ නැහැ. අනේ මීදුම බලන්න මීදුම ගේ ළමයිට තරගන. මේ
3: හරිම ලස්සනයි
2: පුතේ කියලා. හරිම ලස්සනයි. මේ මීදුම බලන්න අපි සාමාන්‍යයෙන් යන්න ඕන පොඩ්ඩක් අර මධ්‍යම කඳු කෙරේට. ඒකට ඕනේ නැහැ මෙහෙට ඉන්න බලන්න මීදුම. කියලා ටක් ගාලා මීදුම පෙන්වන ළමයිට.
3: පෙන්නනවා. ඒ හැබැයි ඔයා පෙන්නලා තියෙන්නේ මීදුම නෙමෙයි. ඒ තමයි මේ වායු දූෂණයේ තරම. සහ මේ ගොඩක් වෙලාවට ලංකාවට බලපාපු ලංකාවේ අපි දැකපු වායු දූෂණ අකයන් ලංකාවේ සිද්ධ වෙච්ච වැරදි නිසාම නෙමෙයි. අපිට අසල් වෙසි ඉන්දියාව. ඒගොල්ලෝ නැත්තම් නිකුත් කරපු ඔය අපි දන්නවනේ ඒගොල්ලන්ගේ ලොකුවට කර්මාන්තකරණය සිද්ධ වෙනවනේ. මහා පරිමාණේ කර්මාන්ත ගණනාවක් තියෙනවා. ඒගොල්ලෝ නිකුත් කරපු ඔය අපි දන්නවනේ විවිධාකාරයේ සුදුසු නැති වෙන වායුව දූෂණය කරන ආකාරයේ සංඝටක තියෙනවා. මේ දේවල් තමයි හුලගත් එක්ක ක්‍රමෙන් ලංකාවේ පැත්තට පාවෙලා ඇවිල්ලා අර මීදුම විදියට අපිට පෙනුනේ. ඔය මේ ලෝකේ එක්තරා කාලයකදී සුඛෝභෝගීත්වය නැත්තම් ලක්ෂරි කියන දේවල් තීරණය කරපු එක එක සාධක තිබ්බනේ. දැන් හිතන්න සචිනී මීට අවුරුදු අපි ගමු 30කට විතර කලින් 30ක් විතර ආපස්සට ගියාට පස්සේ 1996 වගේ කාලෙනේ. ඒ කාලේ මේ අපි මේ කියන හරිත ගම්මාන හරිත නගර නැත්තම් පිරිසිදු වාතාශ්‍රය කියන දේවල් කිසිම වෙලාවක මේ සුඛෝභෝගී දේවල් උනේ නැහැ. අපේ ගම්වල තිබ්බා, හැමෝටම තිබ්බා, හැමෝටම පිරිසිදු වාතාශ්‍රයක් තිබ්බා. ඒක හොයාගන්න අමාරු දෙයක් උනේ නැහැ. හැබැයි අපි එතන ඉඳලා අවුරුදු 30ක් ආපස්සට ආවට පස්සේ, ඉස්සරහට ආවට පස්සේ, අද දවස 2026 අවුරුද්දට ආවට පස්සේ පැහැදිලි අපි කියන්නේ මේ කිසිම විදිහකින් දූෂණයට ලක් නොවුණු වාතාශ්‍රයක් කියලා කියන්නේ ලේසියෙන් හොයාගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අපිට පේන්න තියෙනවා, අපිට දැනෙනවා දැන්. ඒ කියන්නේ මේ ලක්ෂරි දෙයක් බවට වත් වෙලා අපි සමහර වෙලාවට ලොකු මුදලක් ගෙවලා නිවාඩුවකට යනවා ටිකක් ගමක් පැත්තට වෙන්න, නැත්නම් නගරයෙන් පොඩ්ඩක් ඈත් වෙලා. ඒ ඇයි පිරිසිදු වාතාශ්‍රය කියන දේ අපිට මේ සීමාවේ හම්බ වෙන්නේ නැහැ.
2: කියන්නේ හොඳ දේවල් හොයාගෙන තමයි දැන් අපිට ඉස්සරහට යන්න වෙලා තියෙන්නේ.
3: ඉස්සරහට යන්න වෙලා තියෙන්නේ.
2: අතීතයේදී ඒවා තමයි තිබුණේ. ඒවා අපිට තිබුණා, ඒවා අපිට ආය අමුතෙන් හොයන්න දෙයක් උනේ නැහැ.
3: ඒ කියන්නේ ඒවට මිලක් අපිට ගෙවන්න තිබ්බේ නැහැ.
2: නෑ, දැන් අපි මිලක් ගෙවමින්
3: හොයාගෙන
2: යනවා. ඉස්සරහට යන්න ඈතට යන්න වෙලා තියෙනවා. ඒ මිලක් ගෙවන්නත් වෙලා තියෙන ඇචි. අපි සමහරට අධික මුදලක් ගෙවලා ලංකර ගන්න ලබා ගන්න අහිතකර දේවල් හින්දා.
3: ඉතින් ඔය වායු දූෂණය ගැන කතා කරද්දී ලෝකෙ ඇගිල්ල දික් වෙනවානේ. මහා පරිමාණයේ රටවල් තියෙනවානේ. චීනය වෙන්න පුළුවන්, ඇමරිකාව වෙන්න පුළුවන්, ඉන්දියාව වෙන්න පුළුවන් රටවල් වලට. ඒගොල්ලන්ට ඇගිල්ල දික් කරාට පස්සේ ඕගොල්ලෝ තමයි මේ වායු දූෂණය ඇති කරන්නේ කියලා ඒගොල්ලෝ කියන දෙයක් තියෙනවා. ඒගොල්ලෝ කියන දේ තමයි අපි මේ නිෂ්පාදනය කරන්නේ ඕගොල්ලෝ පාවිච්චි කරන නිසා. අපි මේඩ් ඉන් චයිනා කියලා ගහලෙවන ප්‍රොඩක්ට් එකක් ඕගොල්ලෝ පාවිච්චි කරනවානේ. ඕගොල්ලෝ පාවිච්චි කරන නිසා තමයි අපි නිෂ්පාදනය කරන්නේ. ඒක අපිට බයින්න එපා.
2: ඒගොල්ලන්ට ඇඟ බේර ගන්නත් පුළුවන් ඉතින් එහෙම නේද?
3: ඒකින්ද අපිට බයින්න එපා කියලා ඒගොල්ලෝ කියනවා. දැන් පහුගිය අවුරුදු 6ක කාල සීමාව ගත්තට පස්සේ ලෝකේ වායු දූෂණය වැඩිම නගර මොනවාද කියලා අපි පිළිවලින් පෙළ ගැස්සුවොත් අපිට සචිනි මෙන්න මේ විදිහට තමයි ඩේටා ටික හම්බ වෙන්නේ. අංක එකට ඉන්නවා ඉන්දියාවේ ලෝනි කියන නගරය. ඊට පස්සේ ඉන්නවා චීනේ හෝටාන් කියන නගරය. ඊට පස්සේ ඉන්නවා බ්‍රිනාත් කියන නගරය ඉන්දියාවේ. ඊට පස්සේ ඉන්දියාවෙම නවදිල්ලිය ඉන්නවා හතරවෙනි ස්ථානේ. පස්වෙනි ස්ථානේ ඉන්නවා ෆයිසල්බාද් පාකිස්තානේ. ඊට පස්සේ ඉන්නවා

0: රහිම්යා පකිස්ානය ඉට පස්සන්න ගාසියාබාත් ඉන්දියාව ඉට පස්සන්න ලාහෝර් පකිස්ානය ඉට පස්සන්න සුකූර් පකිස්ානය ඉට පස්ස අපිට හම්බෙනවා ඌලා ඉන්දියාව. පළවෙනි නගර 10 ගත්තට පස්සේ චීන එක නගරයක් තියෙනවා. අනිත් නගර ඔක්කොම ඉන්දියාවයි පකිස්ානය. එතකට අපිට තේරනවා මේ අපි ජීවත්වෙන කලාපය තමයි වායු දූෂණය මේ වෙනකොට වැඩියෙන්ම සිද්ධ වෙන්නේ කියලා. පකිස්ථානය ඉන්දියාව. අපිට ආසන්නව තියෙන රටවල්. අන්න ඒ නිසා තමයි අපිට මතක් කරන්නේ මේ කලාපය වායු දූෂණය ඉහළ අගයක් ගන්න කලාපයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසාමයි අපේ සංවර්ධන කටයුතු අපි අනාගතය වෙනුවෙන් කරන සියලු ආයෝජන වායු දූෂණය අවම කරන විදිහට කරන්න ඕනේ කියලා අපි මතක් කරන්නේ. ඒ නිසාම තමයි අපි ඇල්ගොටවුන් එකෙන් අපි වාට විවිධාකාරයේ දේවල් මතක් කරනවානේ. මේ තවදුරටත් තින්දන කියන දේ වෙනුවට දැන් වාට EV vehicles පදින්න පුළුවන් හැකියාව තියෙනවා. EV vehicles පදින්න. ඊට පස්සේ පුනර්ජනනීය බලශක්තිය ගැන අපි වාට මතක් කරනවා. ඒව හරහා අපිට මේ වායු දූෂණය අවම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. කාබන් විමෝචනය අඩු කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. අනාගතයේදී සංවර්ධිත නගර නැත්නම් සංවර්ධිත ටවුන්ස් තීරණය වෙන්නේ සචිනී කොහොමද දන්නවද? අපි ඔය කියන ලොකු බිල්ඩින්ග්ස් වලින් ලොකු ෆැක්ටරිස් වලින් නෙමෙයි. වායු දූෂණය අඩුම අගයක් ගන්න නගර තමයි අනාගතයේදී සුකෝබෝගි නැත්නම් අපි අර දැන් කියන්නේ මාර නගර කියලා. මාර නගර බවට පත් වෙන්නේ එහෙම
1: දැන්. අන්න හරි. දැන් එතකොට දැන් ඔබ හිතන්න අපි දන්නවා net fm අපි ලංකාව පුරාම ඉන්න අපේ අසන අහනවා. දැන් ඔබ ඉන්නේ ගමක නම් ග්‍රාමීය පැත්තක නම් ඔබට හිතෙන්න පුළුවන් මේ පණිවිඩේ අචි අපි අපේ මේ ළමා වැඩසටහන් වලත් අපි නිතරම කියන දේ. ගොඩක් වෙලාවට කියනවා අපිට බස් එකකට එන්න අපි ගොඩක් දුර ඇවිදගෙන
0: යනවා.
1: අපිට මෙහෙම නෑ. කොළඹට ආවට පස්සේ අපි අහස උසට දකින දේවල් අපේ ගමේ නැහැ. ගමේ ඉඳලා අපි ගොඩක් දුර එන්න ඕනේ සමහර වෙලාවට අපිට දේවල් ලබා ගන්න. මම කියන්නේ අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. අත්‍යවශ්‍ය දේවල් ගන්න එහෙම ගොඩක් දුර එනවා නම් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අර අත්‍යවශ්‍ය නොවන දේවල් තියෙනවානේ. අපි සුඛෝපභෝගී දේවල් කියලා හඳුන්වන දේවල් තියෙනවානේ. දැන් එතකොට ඔබ එක්තරා විදිහකට වාසනාවන්තයි. ඔබට අර අහිතකර දේවල් ඇගට වැටිලා නැහැ.
0: ඔව්. ඒ කියන්නේ ලෝකයේ මේ ලක්ෂර කියන එක නැත්නම් සුඛෝභෝගීත්වය කියන එක නැත්නම් අනිත් පැත්තෙන් දියුණුව කියන එක තීරණය කරන දර්ශක මේ වෙනකොට වෙනස් වෙලා
1: තියෙනවා. දැන් මේ යන්නේ අපි වෙන දැන් ලෝකයේ දියුණුව කියලා මිනිසා විසින්ම තෝරගත්ත දේවල් දැන් මිනිසාගේ පරිහානියට හේතුවක් වෙනවා කියන එක අර ඒව හොයාගත්ත ඔය ටූල්ස් හොයාගත්තාම හොයාගෙන තියෙන එක මන්නම් හිනා වෙනවා.
0: දැන් එතකොට ඔය නවදිල්ලිය වගේ නගර ගත්තත් චීනේ බීජින් වෙන්න පුළුවන්, චෙන්දු වෙන්න පුළුවන් නගරයන් ගත්තත් මේ වෙනකොට ඒගොල්ලෝ උත්සාහ කරන්නේ පුළුවන් තරම් වායු දූෂණය අවම කරන්න. මොකද මේ ඒක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් සතුන. ඒ කියන්නේ ලොකු ආයෝජනයක්. කොච්චර දියුණුවක් වැඩක් නැහැ. අවසානයේදී තමන්ගේ පුරවැසියන්, නගරවැසියන් රෝගීන.
1: ඔව්. දැන් විරාට් කොහලි ගන්නකෝ ඉන්දියාවේ මේ මොකද සල්ලිම තියෙන ක්‍රිකට් ක්‍රීඩකයානේ.
0: විරාට් කොහෙද දැන් ඉන්නේ?
1: දැන් කොහෙද විරාට් ඉන්නේ? විරාට් ඉන්නේ එංගලන්තේ.
0: ඔව්.
1: එයාගේ බිරිඳ සහ ළමයි දෙදෙනාත් එක්ක. ඇයි තමන්ගේ ළමයින්ට හොඳ පරිසරයක හැදී වැඩෙන්න ඕනේ හින්දා. ඉන්දියාව කියලා කියන්නේ වායු දූෂණය ඇති නිතාම ඉහළ තත්ත්වයේ තියෙන රටක්. දැන් සමහර වෙලාවට අපි දකිනවානේ මේ ඉන්දියාවේ වායු දූෂණය ලංකාවටත් පේන්න තිබුණ කාලයක් තිබුණානේ නේද? ඉතින් ඒක තමයි. ඉතින් විරාට්ලට සල්ලි තියෙනවා එංගලන්තේ ගිහිල්ලා ඉන්න. අපිට ඒක කොහොමද අපි කරන්නේ? ඉතින් ඒක තේරුම් ගන්න. මේ අපේ රට අපි ලස්සන දූපතක ඉන්නේ. ඉතින් එතකොට ඒ රටේ තියෙන අපි මේක ගන්න ඕන. එතකොට තමයි අපිටත් හරියන්නේ. කියලා හැම කුණු ගොඩම ඔළුවේ තියාගෙන ඉන්න එපා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.
0: අනිවාර්යයෙන්. මේ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන විදිහට වාර්ෂිකව මිලියන 8ක ප්‍රමාණයකට තමන්ගේ ජීවිත හයිමි වෙනවා මේ වායු දූෂණය නිසා. විවිධාකාරයේ ශ්වසන රෝග ආබාධ නිසා මිලියන 8ක් ලේසිනේ අවුරුද්දකට තමන්ගේ ජීවිත. අපි මේවට කියන මේ මරණ වලට විශේෂ නමක් එක්සත් ජාතීන් දෙනවා. ඒ තමයි මේ සචිනී ප්‍රිමැචුවර් ඩෙත් කියන එක. ඒ කියන්නේ අකල් මරණ. මේවා මේ නිශ්චිත වයසකදී ස්වභාවිකව වෙන මරණ නෙමෙයි. සමහරට අවුරුදු 80ක් 70ක් ජීවත් වෙන්න පුළුවන් උපරිම ආයුෂ වලදන්න පුළුවන් පුද්ගලෙක් අවුරුදු 40 50 වෙද්දි ජීවිතයෙන් සමුගන්නවලු මේ වායු දූෂණය නිසා.
1: ඒක දැන් ඔබට සමාජ මාධ්‍ය ඔස්සේ උඩපල්ලා යනකොට අපි අඳුරන්නේ නැති වෙන්න පුළුවන්. යාළුවෙක් වෙන්නත් පුළුවන්. ඔබ දකින්න ඇතිනේ හරිම තරුණ පිරිස තමයි මරණයට පත් වෙන්නේ. ඉතින් එතකොට ඔය ඔක්කොම එක හේතුවක් වෙනවා. ඒ හින්දා ඒක කල්පනා කරන්න සහ ඔය රට රටවල සංචාරය කරන අයට ඒක හොඳින්ම ඒ වෙනස තේරෙනවා. දැන් මෙහි සමහරලාට දැන් මම වුණත් ඉන්හෙලර් එකක් පාවිච්චි කරනවා සමහර වෙලාවට. හැබැයි ඉන්හෙලර් එක සමහර රටකට ගියම ඕන වෙන්නේ නැහැ.
0: ඕන වෙන්නේ නැහැ.
1: ඒ කියන්නේ ඇත්තටම ඕන වෙන්නේ නැහැ. ඒ කියන්නේ හරි හුස්ම ගන්න එක හරි සනීපයක්.
0: සනීපයි. සහ මේ ඔය සතිනි දැකලා ඇති හොලිවුඩ් මූවීස් බලලා තියෙනවානේ. ඔයා දකින්නනේ මූවීස් වල සමහර ෆ්‍රේම්ස් අපේ රටවල ෂූට් කරනවට වඩා හරි පැහැදිලි ලස්සනයි.
1: ලස්සනයි. දැන් අපි හිතනවා ඒ ඉෆෙක්ට් එකක් ගන්නයි කියලා.
0: ඒගොල්ලෝ ඉෆෙක්ට් එකක් ගහලා යාලගේ ටෙක්නොලොජික වෙන්නේ නැති කියලා. ඒකටත් ප්‍රධාන හේතුවක් තමයි ඒ රටවල මේ වායුව අපේ තරම් දූෂිත නැහැ. ඒකින්ද මේ පාටිකල්ස් පේන්නේ නැහැ. අර කර්කශ ගතියක් ෆ්‍රේම්ස් වල පේන්නේ නැහැ. ඒකත් එක හේතුවක්. ඒ වගේම තමයි ලෝකයේ මේ වෙනකොට ඇති වෙලා තියෙන ලොකු සංවාදයක් තමයි ඔය වායු දූෂණයට සම්බන්ධ වෙන මහා පරිමාණ සමාගම්වල හිමිකාරයෝ ජීවත් වෙන්නේ නැහැ රටවල්. ඒගොල්ලෝ ස්විට්සර්ලන්තේ වෙන්න පුළුවන්. ෆින්ලන්ඩ් වල වෙන්න පුළුවන්. ඔය ස්කැන්ඩිනේවියන් රටවල ගිහිල්ලා බොහොම සුඛෝභෝගී ජීවිත ගත කරනවා.
1: ඒ කියන්නේ හුස්ම හොඳ විදිහට වැටෙන රටවල තමයි ඒගොල්ලෝ ඉන්නේ.
0: ඒගොල්ලෝ නිදහසේ හුස්ම ගන්නවා. හැබැයි අපේ හුස්ම අපිට අහිමි වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි කිව්වා අද දවස ජාත්‍යන්තරව සමරනවා කියලා. ඉන්ටර්නැෂනල් ඩේ ඔෆ් ක්ලීන් එයා ෆෝ බ්ලූ ස්කයිස්. ඒ කියන්නේ ආයක ක්ලීන් වෙන තරමට අපිට නිල් පාට අහස පැහැදිලිව පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේක වෙන් කරලා තියෙන අද දවස 2019 දී තමයි ඉස්සෙල්ලා මේ දවස වෙන් කරේ. අද 7 වෙනි සැමරුම ජාත්‍යන්තරව තියෙනවා. ඉතින් එක දවසකට විතරක් නෙමෙයි මම කියන්නේ මුළු කාලය පුරාවටම අවුරුදු 365 පුරාවටම දවස් වායු දූෂණය අඩු කරන්න, ඒ කියන්නේ නිදහසේ පැහැදිලි හුස්මක් ගන්න අපි හැමෝම පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන.
1: දැස පියාගත්තත් නිදහසේ හුස්ම ගන්න පුළුවන් රටක් තමයි අපිට තියෙන්න ඕනේ.

0: Anupaha, FM Aluhatarai Tashma Atta, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: උදේ 8 වෙනකොට 23යි.
4: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක ලංකාවේ එක.
6: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර් 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber. වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජ් අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 7 වනදා ගම්පොළ ළඟම බස් රථ නැවතුම් පොළ SLT Mobitel Fiber, Real Fiber, Real Performance.
10: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක්. 0112-125-125 මතන්න BYD කරුසරු.
11: හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චසේ රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවියට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
12: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
13: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රස ගන්වන මාතල ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.

0: උපරයාටයි විනාඩි 31යි ආයුග ටවුන් එකේ වෙලාව. අචී දන්නවද අර වෙස්වලාගත් ආශිර්වාද ගැන?
1: අහලා තියෙනවා එහෙම.
0: මට සාරා කියන්නේ වෙස්වලාගත්
1: ආශිර්වාදය.
0: මට දෙන ආශිර්වාදේ. මේ මම දැන් උදේ නැගිටලා මං එන්නේ පැයි දැන්. අද වගේ දවසක මං උදේ නැගිටලා ඉන්න ඕන. මට වෙස්වලාගත් ආශිර්වාදය. සාරා මට දීපෝ. දැන් අන්නේ වගේ අපි ආසයි වෙස්වලාගත් ආශිර්වාද වලට. අර ජීවිතේ එක ඒකාකාරී විදිහට යනකොට අපිට පොඩි වාසනාවක් අවශ්‍ය
1: වෙනවා.
0: ඔය කියනවා එයා මට වෙස්වලාගත් ආශිර්වාදයක් විදිහට ආවනේ.
1: ඔව් එහෙම එහෙම ආශිර්වාදයන් තියෙනවා අපේ ජීවිතේ. ඒ කියන්නේ අපි දන්නේ නැහැ. සමහර වෙලාවට අපි දන්නේ නැහැ මේ ලැබුණු ආශිර්වාදය ලැබුණද කියලාවත්.
0: කොහොමද ආවේ කියලා.
1: ඔව් එහෙම අවස්ථා අපේ ජීවිතේ තියෙනවා. දැන් මේ සජිනි ඔයා. ඔයා මේ ඉන්ටීරියර් ඩිසයිනින් ගැන සෑහෙන සැලකිලිමත් නේ.
0: මං ආසයි.
1: ඔයාගේ විසිටින් රූම් එකද නිදන කාමරයේද හරි ලස්සනට හදාගන්නවා සෑහෙන ප්ලෑන් කරනවානේ.
0: දැන් අපි කොච්චර ප්ලෑන් කරාද?
1: ඔයා කොහොමද පේන දේවල් ගැන හරි සැලකිලිමත් නේ පිටට.
0: ඇත්තටම. මම විතරද?
1: ගෑන් ළමයි ගොඩක් එහෙමයි නේ.
0: ඔව්.
1: මේ වෙලාවේ මේ අපි වහගෙන ඉන්න ගෑන් ළමයි නංගිලා අක්කලා නැන්දලා ඔක්කොම දන්නවා. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මේ පේන දේවල් ගැන සැහැන්න සැලකිලිමත් වෙනවා.
0: ඔය ඒකේ හින්දම තමයි මම හිතන්නේ ඔය හස්බන්ඩ්ලා ගොඩක් බැනුම් අහන්නේ. අපිටම බයින් එපා. හරිද? ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේක කොච්චර ලස්සන කරගෙන අපි කොච්චර මහන්සියක් වෙනවද. හැබැයි ඒක නැතුව එනවා. නැරෙලා එහෙට මෙහෙට විසික් කරලා දැන් මම අර ආශිර්වාදේ අනිත් පැත්තට හැරිනවා.
1: අනිත් පැත්තට හැරෙනවා. හරි. දැන් ඒ විදිහට අපිට පේන්න තියෙන දේවල් අපි ලස්සනට තියාගන්න ඕන. ඒක ඇත්ත. අපේ ගෙදර වෙන්න පුළුවන් නේ විසිටින් රූම් එකද නිදන කාමරයේද ඒ දේවල් ඔෆිස් ස්පේස් එකද ලස්සනට තියාගන්න අපි හරි කැමතියි. අපි ඒ වෙනුවෙන් ලොකු වියදමක් කරනවා. සමහර ලාට මේ මම දැකලා තියෙනවා සචිනි වුණත් ඔය එක එක දේවල් ඔන්ලයින් තෝරනවා. ගාන අදාළම නැහැ. ඒ කියන්නේ ලස්සන වෙනවා නම් ගාන අදාළම නැහැ.
0: අපිට මේ පේන දේ ලස්සනයි. ඒක තමයි අපේ සැනසීම. එතකොට අපි ගාන ගැන හිතන්නේ නැහැ.
1: ඔව්. ඉතින් ගොඩක් වෙලාවට ඔයා තමන්ටම කියලා ගෙයක් හදද්දි ඔය දෙන්න දෙමහල්ව එකතු වෙලා තුන් දෙනා වෙන්න යද්දි තමන්ටම කියලා සිහින නිවසක් ගොඩනගද්දි එහෙම ලස්සන ගැන සෑහෙන සැලකිලිමත් වෙනවා. ඩිසයින් එක ගැන, ආකිටෙක්චර් එක ගැන, පෙනුම ගැන, ඉන්ටීරියර් ගැන ඔක්කොම සැලකිලිමත් වෙනවා. හැබැයි ඔය බිත්ති ඇතුලෙන් යන වයරින් කේබල් එක ගැන ඔයා සැලකිලිමත් වෙලා තියෙනවද?
0: ඒව ගොඩක් වෙලාවට හිතන්නේ නැහැ.
1: තියෙන අඩුම කේබල් එක ගෙනල්ලා දාන්න. පේන්නේ නැහැ,
0: ප්‍රශ්නයක් නැහැ. පේන්නේ නැහැ. මේ ආඩ කාඩුයි. දෙන්න එක දානවා. ඊට පස්සේ අපිට ඒ වගේ ඕන තරම් කතා තියෙනවා. අහලා අපි දැකලා තිනවා. හදිස්සියේ කොගිනි අරගෙන ඔක්කොම කියනවානේ මගේ සේසතම විනාශ වුණා. මම මේ හරිම ආදරෙන් ආසාවෙන් හදාගත්ත දේ විනාශ වුණා. හැබැයි විනාශ වෙන්න හේතුව මොකද්ද? අර 2.50 වැඩක්
1: ඔය. අන්න ඒකයි. හිතන්න ඕන තැන්වල හිතලා නැහැ. ඔයා සමහර වෙලාවට කෝටි ගාණක් වියදම් කරලා ණය වෙලා ලෝන් දාලා හවුසින් ලෝන් දාලා තමයි ගෙයක් හදන්නේ. කමක් නැහැ. එහෙම තමයි. ණයක් අරගෙන ලස්සනට ගේ හදා ගන්න ඕන. ගෙවාගෙන යන්න පුළුවන් නම් ණය එච්චරයි. හැබැයි එක ඇසෙල්ලකින් ඔයා අර වයර් එක ගැන හිතපු නැති හින්දා ඔයාගේ වයරින් එකේ අඩුපාඩුවක් හින්දා ඔයා හදපු මුළු ගේම විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඔයාට මතක් කරන්නේ කැලණි ෆයර් ෂීල් පර්පල් වයර් එක දැන් දාන්න කියලා. මේ පර්පල් නැත්නම් මේ දම් පාට කියලා කියන්නේ සචිනි මේ ස්ටෑන්ඩඩ් එකක්. ඔයාට පර්පල් වයර්ස් ගණනාවක් හම්බෙන්න පුළුවන් ගිහිල්ලා හાર્ඩ්වෙයාර් එක වයරින් කේබල්ස් ඉල්ලුවට පස්සේ. හැබැයි කැලණි ෆයර් ෂීල් පර්පල් වයර් එක හරිම විශේෂයි. ඒකට විශේෂ වෙන්න හේතු කිහිපයක්ම තියෙනවා. පළවෙනි දේ තමයි සෙල්සියස් අංශක 255ක් දක්වා උෂ්ණත්වයක් දරා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. FPBC කියන ටෙස්ට් එක සමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ගිනි ගන්නෑ කියලා කොහෙවත් කියන්නේ නැහැ. එන්නේ මේ වයර් හදලා තියෙන්නෙම ඒ වගේ ෂෝට් එකක් වුණොත් ගිනි ගන්න වයරකේ වැරද්දක් නිසා නෙමෙයිනේ. ඔයාගේ වයරින් එකේ නැත්නම් ඔයාගේ සර්කිට් වල තියෙන අවුලක් නිසා. ගිනි ගත්තට සචිනී ගින්න පැතිරෙන්නේ නැහැ.
0: අනේ තමයි වැදගත්.
1: අපි දැකලා තියෙනවානේ එක කඩේකින් පටන් අරගෙන සමහරලාට මුළු කඩ යායම ගිනි ගන්න අවස්ථා ඕන තරම් දැකලා තියෙනවා.
0: ඒවා අපිට ඕන තරම් මේ අපේ net news වලත් අපි
1: අහලා තියෙනවා. මුළු ගේම ගිනිබත් වෙලා යන අවස්ථා අපි ඕන තරම් අහලා තියෙනවා. හැබැයි ඔයා දාන්නේ කැලණි ෆයර් ෂීල් පර්පල් වයර් එක නම් එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ පර්පල් කියන ස්ටෑන්ඩඩ් එක ලංකාවේ වයර් වලට වයරින් කරන වයර්ස් වලට අරගෙන ඉන්නෙම වෙන කවුරුත් නෙමෙයි කැලණිලා. ඒගොල්ලෝ එක්තරා තැනකදී තීරණය කරනවා මේ මිනිස්සුන්ට එක එක විදියට එක එක පාටින් වයර් වෙනවා. කිසිම ස්ටෑන්ඩඩ් එකක් නැහැ. මේක හරි ප්‍රශ්නයක්. මිනිස්සු රැවටිලා කිසිම ප්‍රමිතියක් නැති වයර් ගෙදර අරගෙන යන්න පුළුවන් වයරින් කරන්න. ඒකෙන් ද ඒගොල්ලෝ ගේනවා සම්මත වර්ණයක්. පර්පල් කියන වර්ණය. දැන් කාටත් හිතන විදියට මේ වයර් හදන්න බෑ වයරින් කරන්න.
0: මේ පර්පල් කියනකොට මේ මට ආවේ දැන් මගේ ආසම් පාට
1: දම් පාට.
0: දැන් මම කල්පනා කරලා බලන්නකෝ මම ඕවා දැනගෙන නෙමෙයි මගේ ආසම් පාට දම් පාට උනේ.
1: දම් පාට.
0: මට ඒකට මේ තේරුමක් දීලා තිනවා කැලණි.
1: කැලණිලා. ඔව්. ඒ කියන්නේ තේරුම මොකක්ද දන්නවද දැන් තියෙන දම් පාටේ?
0: ඔව්.
1: ගිනි රැකවරණේ ජාතික සුරක්ෂිතකරණය තමයි මේ දම්පාටින් වාට පෙන්නන්නේ. මේක ජාතික වැඩපිළිවෙල. ඒ කියන්නේ ගෘහස්ථානතුරු අවම කරන්න පුළුවන් තරම් ඔයාගේ ආරක්ෂාව සීරසියක් තහවුරු කරන්න තමයි මේ විදිහට කැලණි ෆයර් ෂීල්ඩ් එක පර්පල් වයර් එකක් විදිහට මාකට් එකට එන්නේ. ඉතින් නම කියලාම ඉල්ලන්නේ කියලා අපි මතක් කරනවා. ඔයාගේ ආදරණීයන්ගේ, පවුලේ අයගේ, දරුවන්ගේ ආරක්ෂාව ගැන ඔයා සැලකිලිමත් වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ගෙදර වයරින් කරද්දී කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එකම දාන්න.
0: දැන් මේ වෙනකොට ගයක් හදන සලසුමි ඔබ ඉන්නවනේ, එහෙම ඉන්න ආදරණීය යුවලක් නම් ඒ වයරින් එක ගැන
1: සෑහෙන්න සැලකිලිමත් වෙන්න. එහෙම සැලකිලිමත් වෙනවා නම් කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් එක තමයි විසඳුම. මේක දම්පාටයි. දම්පාට ලස්සනයිනේ. ඔයාට ඕන නම් මේ ලස්සන ඉන්ටීරියර් ඩිසයින් ඉන්වල්දි එහෙම එලියෙන් වයර් එක යනවා නම් ඒත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කැලණිල අපිට කිව්වා එහෙම ඉන්ටීරියර් ඩිසයින් වල පොඩි වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් වයර් එක එලියෙන් යනවා නම් ඒත් මේ සෑහෙන ලස්සනට මේක පේනවා. ඒකනේ මේ දම්පාට හරි දිලිසෙන දම්පාටක් තියෙනවා.
0: ඒ කියන්නේ දැන්
1: කියලා බලන්න.
0: ඔව් ලස්සන දේවල් හංගන්න ඕනෙත් නැහැ.
1: හංගන්න ඕනේ නැහැ නේ.
0: හරි දැන් කොහොම ලස්සනට කැලණි වයර් පාවිච්චි කළා. තමන් හදන ගේට් ගෙදර පදිංචියට ගිහිල්ලා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඊළඟට ළමයි එක්ක ඔක්කොම කරලා අපි කෑම බීම එහෙම තියෙන්න ඕනනේ ගෙදරනේ.
1: සෑහෙන්න හිතන්න
0: ඕන. ඔව් නේ. ඊළඟට ගෘහණිය විශේෂයෙන්ම. අපි දැන් ගෘහණිය විශේෂයෙන්ම කියලා කියන්න ඕනෙත් නෑ. දැන් හස්බන්ඩටත් කෑම හදන්න පුළුවන්.
1: අපෝ.
0: පුළුවන් වෙන්න ඕනේ.
1: මම කියන්නේ ඒගොල්ලන්ට තමයි වැඩිපුර පුළුවන්.
0: එහෙමද හිතන්නේ?
1: ඒගොල්ලන්ට තමයි හොඳටම පුළුවන්. දැන් බලන්න අපේ ගෙවල් වල උනත් තාත්තා උයපු දවසට තාත්තා තේ එකක් හදපු දවසට ඒ රහ වෙනස්.
0: ඔව් ඉතින් වෙනස්.
1: ඇයි වෙනස් වෙන්නේ?
0: ඇයි වෙනස් වෙන්නේ?
1: තියෙන ඔක්කොම ටික
0: දාන්න.
1: අම්මලා එහෙම නැහැ.
0: ඔව් අම්මලා එහෙම නැහැ. ඊට පස්සේ ඊට පහුවෙන්දට කෝ දැන් සතියේක බඩු දවස් දෙකකින් ඉවරයිනේ.
1: පිටි ඉවරයි.
0: ඉවරයි.
1: සීනි ඉවරයි.
0: ඉවරයි. ඔක්කොම ඉවරයි. හැබැයි ඉතින් මෙහෙමයි අර කෑම බීම ගෙදරට ගේන කේ වගකීම අරගෙන තියෙන ගෘහණියන්. ඒ ගෘහණියන් එහෙම ගන්න තමන්ගේ ආදරණීයන්ට හොඳම දේවල් දෙන්න ඕනේ.
1: අනිවාර්යෙන්ම. ඉතින් සියරසියක් ස්වාභාවික දේවල් දෙන්න පුළුවන් නම් ඒකේ අගය සෑහෙන්න වැඩි. ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ විජය නිෂ්පාදන ගැන, විජය ප්‍රොඩක්ට්ස් ගැන. අපි කිව්වනේ මේ WP ලාංඡනේ බල්ලා ගන්න කියලා. නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ කහ පාටින් WP ලාංඡනේ තියෙනවා නම් ඒ තමයි නියම විජය නිෂ්පාදන කියලා කියන්නේ. ඔන්න දැන් ඔයාට පුළුවන්කම තියෙනවා විජය කුරක්කම් පිටේ මිලදී ගන්න. කුරක්කම් පිටි වලින් කරන්න පුළුවන් දේවල් ඉතින් ආයි අපි ඔයාලට කියන්න ඕනේ නැහනේ. කුරක්කම් පිටි වලින් ඔයාලට නිකන් කුරක්කන් රොටි එකක් වගේ මේ වෙලාවේ හදා ගන්න පුළුවන් නම්
0: උදේට කුරක්කම් රොටියක්. දැන් ඔන්න දැන් මට මැවිලා පේනවා.
1: මැවිලා පේනවනේ නිකන් ලුණු මිරිසක් එක්ක.
0: අනාරි.
1: අපි ඔෆිස් එකේ ප්ලේන් ටියත් එක්ක. මේක නවත්තලා අපි යමුද එක්ක?
0: බෑ බෑ මේ වැඩේ කරන්න බෑ. ඒ හින්දා දැන් සමහරවිට අපි වහගෙන ඉන්න ඔබ මේ වෙනකොට කුරක්කම් රොටියක් කන ගමන් වෙන්න පුළුවන්
1: ඉන්නේ.
0: දැන් ඊළඟ දවස් දැන් අදම ඔබ මොන කුරක්කම් පිටි වලින් හදනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි දැන් හෙට විජේ කුරක්කම් පිටි වලින් රොටිය හදලා බලන්න. ඊයේ කාපු රොටිය කියන අද කාපු රොටියයි.
1: ඔව්.
0: හෙට කන රොටියේ වෙනස කොහොමද කියලා?
1: වෙනස කොහොමද කියලා ඔයාලට අත්දකින්න පුළුවන්. ඉතින් විජේ නිෂ්පාදන කියලා කියන්නේ 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන දේවල්. අවුරුදු 30ක් පුරාවට ලංකාවේ අපේ රසය අපිට විතරක් නෙමෙයි ලංකාවෙන් එහා ලෝකයට අරගෙන ගියපු නමක් තමයි විජය කියන්නේ. අර කියනවනේ මේ සත් සමුදුරු අභිභවමින් ගියේ කියලා. ඉතින් ඔන්න ඔයාටත් විජය නිෂ්පාදන වලින් එන කුරක්කම් පිටි දැන් මිලදී ගන්න පුළුවන්. ඔයාට ළගම සිල්ලර කඩෙන් වෙන්නත් පුළුවන්, සුපර් මාකට් එකෙන් වෙන්නත් පුළුවන්, ඕන තැනකින් අරගෙන කුරක්කම් පිටි වලින් හදන්න පුළුවන් ඕන දෙයක් ට්‍රයි කරලා මෙහෙරත් එවන්න.
0: කැඳ?
1: ඔව් කුරක්කම් කැඳ.
0: ඔව් නේද? ඒකේක දේවල් පිටත් නිතින් කෑමක් මතක් වුණාම
1: ඔප්ෂන් නම් අනන්තවත් තියෙනවා. හදන්න දන්නේ තික තමයි අවුල මේ මේ ඉන්න
0: කට්ටිය.
1: මේ ඉන්න කට්ටිය ඉතින් කාන්තා පාර්ශවයන්ට එහෙම අමාරුයි පොඩ්ඩක්
0: සුපර් වේදී වෙන්න. දැන් ඔයගොල්ලෝ කිව්වනේ පිළිමි පාර්ශවයය කෑම බීම හදනකොට එක වෙනස් විශේෂයි කියලා. ඉතින් අපිට ඒ විශේෂත්වය පෙන්වන්න පුළුවන් උගලන්ට අවස්ථාවක් කරගන්න පුළුවන්.
1: ඒ අපිට හිතන හිතන විදිහට නටන්න අමුද්‍රව්‍ය වෙන. ඒකයි අවුල.
0: හරි දැන් කෑම බීම හරියට වැටුනේ නැත්තම් හොඳ කෑම බීම වැටුනේ නැත්තම් මුලින්ම නේක තමයි ඔලුවක ඇක්කෝ.
1: ඔලුවක ඇක්කෝමනේ.
0: නේ. ගාරියන්නේ ඔලුව රදනවා. මේ සමාහරට අපිට කෑම හරියට සෙට් වෙන්නේ නැත්නම් අපි කන්නේ. ඒ කන්නේ නැති වුණාම ඊළඟට එන ඔලුවක ඇක්කෝ.
1: ඔලුවක ඇක්කෝ.
0: නේ. ඒ ඔලුවක ඇක්කෝම කියන එක සාමාන්‍යයි. දැන් අපි පොඩි කාලේ ඉඳලා ඉස්කෝලේ යන්න බැරිුනම ඔලුව රදනවා. හොයන්න බෑනේ. අල්ලලා බලන්න බෑ. දැන් ගෙඩි ගහිනක නම් හොයාගන්න පුළුවන්.
1: හොයාගන්න පුළුවන්.
0: ඔලුවක ඇක්කෝ අපිට හොයාගන්න බෑ. නේද? බෑව හොයාගන්න බැරි ඔලුවක ඇක්කුමට ලේසියෙන් හොයාගන්න පුළුවන් බෙහෙතක් දැන් තියෙනවා.
1: ඔව්. ඒ කියන්නේ අපි ඔයාලට මතක් කරනවා මෙල්ඩෝල් කාඩ් එකක් ඔයාලග තියාගන්න කියලා. ඔයාගේ පොකට් එකේ වෙන්න පුළුවන්, බෑග් එකේ වෙන්න පුළුවන්, හෑන්ඩ් බෑග් එකේ වෙන්න පුළුවන්, ඔෆිස් එකේ මේසෙ උඩ වෙන්න පුළුවන්, ලාච්චේ වෙන්න පුළුවන්, ඕන තැනක මෙල්ඩෝල් කාඩ් එකක් තියාගන්න. මොකද ඔයාට ඔය හදිස්සියේ එන ඔලුවේ කැක්කුම වෙන්න පුළුවන් ඔය හිසරදේ වෙන්න පුළුවන් උණගතිය වෙන්න පුළුවන් මේ ඕන දෙයකට විසඳුම තමයි මෙල්ඩෝල් කියලා කියන්නේ මේ ටිකේ තියෙන ඔය දේශගුණික තත්ත්වයන් කාලගුණික තත්ත්වයන් එක්කත් හිතන් නැති වෙලාවල් වල වාසනීප වෙනවා ඒ නිසා අපි ඔයාලට මතක් කරනවා මෙල්ඩෝල් කාඩ් එකක් තියාගන්න කියලා හැබැයි ඕනවට වඩා වැඩි දවස් ගානක් උන තියෙනවා නම් වහාම ගිහිල්ලා වාගේ පවුලේ වෛද්‍යවරයවත් හමු වෙන්න.
0: ඊළඟට අපි යනවා මෙහෙම්මම දම්රෝ එකට. ඔබේ කාර්යාලය වෙන්න පුළුවන්, ඔබේ ගෙදර වෙන්න පුළුවන්, ඔබට ලස්සන්ට සකස ගන්න නම් දම්රෝ එකටම යන්න. දැන් දම්රෝ එකට ගියාට පස්සේ අපි හිතමු ඔබ මේ ඔබේ කාර්යාලය හරි ලස්සන්ට හදාගන්න හිතන් ඉන්නවා කියලා. වෙනම ඉන්ටීරියර් ඩෙකරේටර් කෙනෙක් ගෙනල්ලා ඒක සැලසුම් කරගන්න ඕනේ.
1: ඕනේ.
0: දම්රෝ ෂෝරූම් එකට ගියම අඩේ මෙහෙම හදාගන්න පුළුවන්.
1: ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවානේ. ඒකපාරක් මාය සචිනේ ගියානේ. ඒ කියන්නේ ඔයාලට ඔෆිස් වෙයා එක ඕන නම් මුළු සෙටප් එකම ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: විශ්වාස කරන්න අපි ගියෙත් අපේ ඔෆිස් එකට අවශ්‍ය කරන දේවල් ටිකක් මිලදී ගන්න. මම ගිහිල්ලා හොයනවා මගේ පිටිපස්සෙ හිටපු අචී නෑ. අචී ගිහිල්ලා වෙන තැනක එයාගේ එකක් දෙක ආනේ මෙහෙම තියනවා නේ කියලා. මේ අත්දැකීමෙන් අපි කියන්නේ.
1: අත්දැකීමෙන් කියන්නේ ඉතින් ඔයාලට ලොකු choices ප්‍රමාණයක් තියෙනවා දම්රෝකට ගියාට පස්සේ දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම තියෙනවා. ඒ වගේම තමයි දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. ගියාට පස්සේ ඔයාලට දවසක් නිවාඩු දාලා ඇවිදින්න පුළුවන්. ඒ තරම් ප්‍රමාණයක් තියෙනවා අර තෝරගන්න. ඉතින් නිදන කාමර කට්ටල විදිහට තියෙන්නේ. කට්ටල කියන නමම එනවා. ඒ කියන්නේ මුළු නිදන කාමරේම setup එකක් විදිහට ඔයාලට මිලදී ගන්න පුළුවන්. සෝෆා මාදලින් තියෙනවා සෑහෙන ප්‍රමාණයක් 100කට වඩා ප්‍රමාණයක් තියෙනවා. එතනත් ඔයාලට ඕන එක නැත්තම් කස්ටමයිස් කරලත් ඔයාලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: අපි වගේ.
1: අපි කස්ටමයිස් කරලා එහෙම ගෙන්නවා. හරිද? ඉතින් ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාලට මිලදී ගන්න පුළුවන් ඕන කරන දේවල් ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි Samsung, Panasonic, Innovex කියන ලෝක ප්‍රකට බ්‍රෑන්ඩ්ස් වලින් ගෘහ විදුලි උපකරණත් ඔයාලට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යන්න අනිවාර්යෙන්ම දම්රෝ එකට.
0: ඔය දාටයි විනාඩි 42යි ඇල්ගෝ ටවුන් එකේ වෙලාව.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Velava Oba Veta Gena Enne Ithiriya Wedi Karana Gamana Pahasu Karana Bajaj Vigo Electric 3 Rotaratya Dan Masika Warika Rupiyal 26000 Sita David Pierce E-Mobility Vethi
2: ඔදයාටයි විනාඩි 45යි.
3: හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසර් රුපියල් 685000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24 න් පොලී රහිතව ගෙවන්න. කොටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
5: හිරුසාල් පෞලේ සියලු දෙනාට ගැළපෙන රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබා ගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසවත් වේලක් පිළියෙල කර ගැනීමට හිරු සහල් හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න.
6: එසේමසේ එකක් නෙවෙයි මේක 20 වසරක සාක්ෂියක්.
7: දිරියෙන් දිනන ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයන්ගේ දියුණුවට 20 වසරක් තිස්සේ සාක්ෂි වුණු ඩිමෝ බට්ටා. ඔබේ ව්‍යාපාරයටත් අදම එකතු කරගන්න 13.88 අමතන්න.
8: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
9: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
10: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0.111125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
0: FM 95 94.8 Net FM Divaina Pura.

0: අටයි විනාඩි 48 ඇල්ගෝ ටවුන් එක හරිම කාර්ය බහුලයි.
1: හරිම කාර්ය බහුලයි.
0: ඒකට හේතු ඉස්කෝලේ පටන් ගත්ත එක.
1: ඉස්කෝලේ පටන් ගත්තා ළමයි ඇවිල්ලා ඉන්නේ.
0: ඔව් ට්‍රැෆික්
1: ඉගෙන ගන්න වැඩවල ට්‍රැෆික් අනම් මන ඔක්කොම ඇස්සේ ළමයි ඇවිල්ලා. ඒකෙන්ද ටවුම කලබලයි.
0: ඔව්.
1: කොහොම හරි අපි මේ කිව්වනේ දැන් උදේම වාට මේ කොහොමද කියලා අර විජය එක මේ රොටි හදාගන්න කියලා කුරක්කන් වලින් දැන් ওই විදියට මේ ඉන්ග්‍රීඩියන්ට්ස් කියන දේවල් අපි හදන ආහාරවල සෑහෙන්න වැදගත් මොනවාද අපි අඩංගු ද්‍රව්‍ය කියන දේ. ඉතින් කුරක්කන් පිටි වලින් රොටි හදනවා වගේම තමයි නියම තෙල් එක හම්බුනේ නැත්තම් ඔය රොටියේ නියම රහ එන්නේ නැහැ.
0: එන්නේ.
1: රොටියේ විතරක් නෙමෙයි හදන ඕන දෙයක නියම රහ එන්නේ නැහැ. හරි තෙල් එක තෝරගත්තේ නැත්තම්. ඉතින් ඒක නිසා තමයි අපි වාට මතක් කරන්නේ ෆෝචුන් ඔයිල් ගැන. රස, ගුණ, සුවඳ වගේම විශ්වාසනීයත්වය එක තමයි ෆෝචුන් ඔයිල් ලංකාවේ වෙළඳපොළට එන්නේ. අපේ ගෘහණියන් හොඳට දන්න අඳුනන රහක් වගේම සුවඳක් තමයි ෆෝචුන් ඔයිල් සතුව තියෙන්නේ. දැන් වාට ෆෝචුන් ඔයිල් මෙන්න මේ විදියට මිලදී ගන්න පුළුවන්. පොල් තෙල් ඕන නම් එහෙම තියෙනවා. ඊට පස්සේ සූර්යකාන්ත තෙල් එහෙම කිව්වම කට්ටිය දන්නේ නැහැ නිකන් sunflower oil වගේ කිව්වම දන්නවා.
0: පොෂකර කියන්නේ.
1: ඔව් ඒ වගේම තමයි cooking oil ඕන නම් එහෙම. ඔව්. corn oil ඕන නම් එහෙම. ඔයාලට කැමති විදියට මිලදී ගන්න පුළුවන්. දිවයින පුරාම තියෙන සිල්ලර වෙළඳසල් ඒ වගේම තමයි සුපර් මාකට්ස් වලින් ඔයාලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මිලිලීටර් 200 බෝතල් වගේම ලීටර් 20 දක්වා ලොකු කෑනුත් තියෙනවා. ඔයා මහා පරිමාණෙන් වෙන කෙනෙක් නම් ඒත් ඔයාට ඕන විදියට fortune oil ගන්න පුළුවන්. මිල ගණන් පටන් ගන්නවා රුපියල් 340 ඉඳලා. ඉතින් අපි ඔයාලට මතක් කරනවා වසර ගානක විශ්වාසයත් එක්ක රසය ගුණය සුවඳ මේ හැමදේම එක්ක නියම ඔතෙන්ටික් රහට කෑම එකක් කන්න ඕන නම්
0: දැන් අපි එහෙම යන්නේ. එහෙම රහ හොයාගෙන තමයි දැන් යන්නේ.
1: අන්න ඒකත් දැන් ලක්ෂරිය ඈ.
0: ඔව්.
1: දැන් අපි අර ඉස්සර ඒ වගේ රහ කියන දේවල් සාමාන්‍යයි. අපේ අම්මලා ආච්චිලා උයන්න දන්නවා. දැන් ඔතෙන්ටික් රහ හොයන එක ලේසි නෑ. ඒක ලක්ෂරි දෙයක් වෙලා තියෙන. ඒකට මිලක් තියනවා දැන්.
0: දැන් අර ආච්චිලා නැන්දලා බයින් එක සාධාරණයි කියලා ඔකට තේරෙනවා.
1: අත්ගුණේ තිබ්බන් ඉස්සර දැන් ඉන්න අයට නෑනේ. දැන් මෙතන ඉන්න හැම පෙන්නන්න පුළුවන් අත්ගුණේ කියලා එකක්. මොකුත් නෑ මේ ගෑවිලා.
0: මම පෙන්නන්න 10ට.
1: හැමදාම එකක් තමයි හදන්න දන්නේ.
0: ආ දැන් ඒ අත්ගුණින් මේ වගේ මේ ෆෝචුන් වගේ තෙල් පාවිච්චි කරාම ඒක එනවා.
1: ඒ කියන්නේ නියම ඉන්ග්‍රීඩියන්ට්ස් යොදා ගන්න ඕනේ. ඒ නිසා තමයි අපි වාට ෆෝචුන් ඔයිල් ගැන මතක් කරන්නේ. ඉතින් යන්න ළඟම තියෙන සිල්ලර කඩේට එහෙමත් නැත්නම් සුපර් මාකට් එකට ගිහිල්ලා වාට පුළුවන් ෆෝචුන් ඔයිල් මිලදී ගන්න. අර ලිඩ් එකේ මූඩියේ වටේ තියෙන ටැග් එකක්. ඒ ටැග් එක තමයි සුපර් බ්‍රෑන්ඩ් අවෝඩ් එක දිනපු බවට තියෙන සහතිකය. ඒක හැමෝටම එහෙම ටැග් ගහන්න බෑ. දිනපු අයට විතරයි පුළුවන්. ඉතින් 2026 අවුරුද්දේ සුපර් බ්‍රෑන්ඩ් අවෝඩ් එක දින්න වෙන කවුරුත් නැමේ ෆෝචුන් ඔයිල්ලා. ඉතින් ටැග් එක බලලම ඔයාලට මිලදී ගන්න කියලා මතක් කරනවා.
0: ඊළඟට ඇන්කපීඩියා ප්‍රෝග්‍රෑම් අපි මතක් කරන්න ඕන.
1: ඒක කියන්නේ ලොකු දේවල් නෑ. පොඩ්ඩන්ගේ ලෝකේ. ඒගොල්ලෝ ලොකුවට හිතනවා ලොකුවට දකිනවා. ඉතින් අවුරුදු 5ට අඩු පොඩ්ඩන්ට අනිවාර්යයෙන්ම මේ පෝෂණය කියන දේ වටිනවා. ඒ කියන්නේ නිශ්චිත වයසේදී ඒගොල්ලන්ට ඕන කරන යකඩ ප්‍රෝටීන් වගේම වෙනත් පෝෂක පදාර්ථයන් ලැබෙන්න ඕන. ඒක ඒගොල්ලන්ගේ මානසික ක්‍රියාකාරීත්වයට ප්‍රතිශක්තිය ගන්න පද්ධතියට ශාරීරික වර්ධනයට ආහාර ජීර්ණයට වගේම දෘෂ්ටියට පෙනීමට බලපානවා. ඒ නිසා තමයි අපි මතක් කරන්න වාගේ පොඩ්ඩටත් ඇන්කපීඩියා ප්‍රෝ MFGM දෙන්න කියලා. එහෙම දෙද්දී ඇන්කලා මතක් කරනවා නිකම්ම දෙන්න එපා. බොහොම සමබල ආහාර වේලක් එක්ක ඇන්කපීඩියා ප්‍රෝ MFGM පොඩ්ඩට දෙන්න කියලා.
0: නැත්නම් ඇන්ක වලට කියන්න පුළුවන් මේ සමබල ආහාර වේලා
1: මතක් කරලා. ඕනේ නෑ මේක විතරක් දෙන්න කියලා.
0: දෙන්න කියලා එහෙම කියන්නේ නෑ. ඒ කියන්නේ ඇන්ක උනත් දන්නෝ හරි දේ හරි විදිහට කරන්නේ කොහොමද කියලා.
1: අන්න හරි. ඒ නිසා තමයි අපි මතක් කරන්නේ ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න. හැබැයි සමබල ආහාර වේලක් එක්ක කියලා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ ෆික්ස් ඩිපොසිට් එකක් දාන එක ගැන.
0: ඔව්. ඒක නම් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන කාරණිය. දැන් ෆික්ස් ඩිපොසිට් එකක් දාපු අය විදිහට ඔබ දන්නවා දැන් සාමාන්‍යයෙන් පඩියෙනකොට 25 වෙන්න පුළුවන් නැත්නම් මාස අන්තිමට වෙන්න පුළුවන්. එහෙම තමයි එන්නේ. හැබැයි මාස මුල නැත්නම්
1: මැද
0: ඔබේ ෆෝන් එකට මැසේජ් එකක් එනකොට ඔන්න ඔබේ පොලිය වැටලා තියෙනවා.
1: ඉතින් පාටි දෙකක් වගේ
0: පාටි දෙකක් වගේ මැදත් එනවා කියලා කියන්නේ ඒක වෙනමම ෆීලිං එකක්.
1: ෆීලිං එකක්. ඉතින් ඔයාගේ ආදායම් වැඩි කරගන්න එක ඔයාට බාර කාරණාවක්. හැබැයි මේ හරි තැන්වල ආයෝජනය කරන්න ඕන ඉහළ ප්‍රතිලාභ තියෙන තැන්වල. ඒ නිසාම තමයි අපි CDB ගැන මතක් කරන්නේ. CDB ලා කියනවා ඒගොල්ලෝ දෙනවා කියලා අන්මැච් රිටර්න් එකක්. ඒ කියන්නේ මේ ස්ථාවර තැන්පතු ශේෂ්ත්‍රේ වෙන කිසිම කෙනෙක්ට දෙන්න බැරි විදිහ අසමසම ප්‍රතිලාභ රසක් ඔයාට අරගෙන එනවා CDB ලා. වාර්ෂිකව 15% පොලිය අනුපාතයක්. ඔයාට මේක මාසිකව ඕන නම් එහෙම, ත්‍රෛමාසිකව ඕන නම් එහෙම, කාර්තුවකට ඕන නම් එහෙම, නැත්නම් අර්ධ වාර්ෂිකව ඕන නම් එහෙම කැල්කියුලේට් වෙන ගණනය වෙන්න හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. විශේෂයෙන්ම අපේ වැඩිහිටි අම්මලා තාත්තලා මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා නම්, ඕගොල්ලෝ FD එකක් දාන්න බලාපොරොත්තු වෙනවා නම්, ඕගොල්ලන්ට ළඟම තියෙන CDB ශාඛාවට යන එක ටිකක් දුෂ්කරයි නම් අමාරුයි නම් කතා කරන්න 01 187 388 01 187 388 නම්බෙකට කෝල් එකක් දීලා ඒගොල්ලන්ගේ නියෝජිතෙක් ඔයාගේ ගෙදරටම ගෙන්ව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම ගෙන්වගෙන කතා බහ කරලා ඔයාට පුළුවන් ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න CDB ලා එක.
0: අපි ඊළඟ පැයට යන්නත් ඕන. හැබැයි මේ පැයෙන් අපි සමුගන්නේ මෙල්වා ස්ටීල් ගැනත් මතක් කරලා ඔබට.
1: මෙල්වා ස්ටීල් කියලා කියන්නේ ලංකාවේ අංක 1 ස්ටීල් මැනුෆැක්චරර්. අපි දන්නවා ලංකාවේ දැවැන්ත නිර්මාණ ඉදිකිරීම් රසකටම ශක්තිය දුන්නේ වෙන කවුරුත් නෙමෙයි මෙල්වා. ඔය දැන් කොළඹට ඉද්දුවා දකින්නවනේ දැවැන්ත මහල් ප්‍රාසාද වගේ තියෙන අපාර්ට්මන්ට්ස්. ඒ හැම තැනකම මෙල්වා ස්ටීල් තමයි යොදාගෙන තියෙන්නේ. ඔයා කොයි හරි තැනක ඕනම කන්ස්ට්‍රක්ෂන් සයිට් එක හොඳට බලන්න ලංකාවේ මේ වෙනකොට වෙන ඒ කියන්නේ මහ පරිමාණයේවයි බෝඩ් එකක් තියෙනවා මෙල්වා කියලා. අනිවාර්යෙන්ම තියෙනවා. ඒයි මෙල්වා ස්ටීල් එතන තියෙන නිසා. ඉතින් අපි නම් වශයෙන් කියොත් නෙළුම් කුළුණ, ඊට පස්සේ දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, ඒ වගේම තමයි මැනින් මාකට් එක. මේ හැම තැනකටම භාවිතා කරේ මෙල්වා ස්ටීල්. ඉතින් ආයේ වෙන විශ්වාස කරන්න විශ්වාසයෙන් නැති කරගන්න හේතුවක් නැහැනේ. ඔන්න ඔයාගේ ගෙදර වෙන්න පුළුවන්, ඔයාගේ ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන්, වාණිජ ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන් හදනවා නම් ඕනම තත්වයකට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට ශක්තිමත්ව හදාගන්න ඔයාත් අදම දාන්න මෙල්වා ස්ටීල්.
0: 8:54 එහෙනම් අපි මේ පැයෙන් යන තමයි ලෑස්ති වෙන්නේ. ඊළඟ පැය දෙකේ අන්තිම පැය නේද?
1: අන්තිම පැය.
0: අන්තිම පැයදී අපි හම්බ වෙමු ඇල්ගෝ ටවුන් එකෙන්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Udaya Atai Vinadi 57
2: Homeagama Berukatti Tawat Prime Location Ekak Purchase Rupiyal 685000 Sita Mulin 140 Itiriya Masa 24 Ren Poli Rahitawa Gewanna Kottawata Vinadi 15 NSBM Harita Sarasaveta Saha Mahinda Rajapaksha Vidyalayata Kilometer 5 Watraka Dumre Sthanayata Kilometer 6 Yojita Ruwanpura Adivegi Margayata Vinadi 5 Megoda Arthika Madhyasthanayata Samipa Thorin Amathanna Prime Lands 13:22
3: Parampara Gananawak Api Upawa Balagenbowa Eha Meha Nopenna Vidyak Athule Thibunu අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
4: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න දැන්ම 13.88 අමතන්න
5: බිස්නස් කරන අයට මේක යෝධා හයිය
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: පෘථිවියෙන්ද ලඟහරුට රේල් පාර ඔන්න ඔහම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන. Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
8: සුවපහසුව කල්පවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්.
9: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබට දැන් විශේ෷ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
10: අලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට පදමට විජේකින් අරන් ආවේ හොඳම කුරක්කන් එක.
11: එදා රොඩක් සම්බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කම් පිටේ ලෙඩ නැති රජ කෑමකට.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
2: දැන් වේලාව උදැස්සන 9:00.

0: සත්‍ය ඔබ වෙතගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත්වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නිවුස්.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. වැසිරහිත සහ දැඩි වියලිකාලගුණයත් සමග වැල්ලවාය ආනපල්ලම සපුගොඩ කඳු රක්ෂිතයේ ගින්නක් පැතිරයමින් පවතිනවා. කිසියම් අයකු හෝ කණ්ඩායමක් මෙම රක්ෂිතයට ගිනි තබා ඇති බවටයි සැක කෙරෙන්නේ. ඇතැම් ස්ථානවල ගිනිදැල් අඩි 10ක් පමණ උස්ස නැගෙමින් පවතිනවා. ගින්න නිවා දැමීමට ප්‍රදේශවාසීන් ඉමහත් පරිශ්‍රමයක් ගත්තන් ගස්කොළන් වේලී තිබීම සහ පවතින සුළං තත්ත්වය හේතුවෙන් ගින්න තවදුරටත් වේගයෙන් පැතිරයමින් නැති බවයි ඒ පිළිබඳ සොයාබැලූ නෙත් නිවුස් නියෝජිත ජයන්ත වීරසේකර පැවසුයි. මෙම ගින්න හේතුවෙන් මේ වන විටත් සපුගොඩ කඳු රක්ෂිතයේ ශාක සහ සතුන්ට හානි සිදුව තිබෙනවා. ඉන්දුනීසියාවේ අනාක්‍රකටව ගිනිකන්ද හදිසියේම සක්‍රිය වී තිබෙනවා. ඒ සමග එරට ගුවන්තොටුපළ අටක කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කළේ. ගුවන්තොටුපළ කටයුතු මෙලෙස අත්හිටුවීම නිසා දැනටමත් මගින් 170,000ක් පමණ ගුවන්තොටුපළව සිර වී සිටින බවයි ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ. මීළඟට නිවුස් පෙරවරු 10ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනේ ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: FM 95, FM 94.8, NET FM.

0: Ladies and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ digital පරම්පරාවේ analog territory එකයි.
2: උදේ 9:00 විනාඩි 9:00 ඇල්ගොටවුන් එකේ වෙලාව ඇල්ගොටවුන් එකේ අන්තිම පැයට තමයි අපි මේ අවිල්ලින්නේ අද දවසේ.
3: ඔව්නේ අද දවසේ අන්තිම පැය. බොහෝ වෙලාවට ඉතින් සචිනිගෙන් වැඩක් නැහැ මින් පස්සේ මේ පැයෙන් පස්සේ.
2: ඔව්.
3: ඊට පස්සේ මගේ යෙහෙලිය එනවා. ආයේ සාරා එනවා. ආයේ සාරා මොන හරි උන වෙලාවට තමයි සචිනිව මතක්
2: කරන්නේ. එතකොට වැඳගෙන ඉන්නේ වැඳගෙන.
3: හරිද?
2: හරි. දැන් මොකද්ද මේ ලංකාවට වෙන්න යන්නේ?
3: ලංකාවට විතරක් නෙමෙයි.
2: ලෝකෙට.
3: ලෝකෙටම මේක වෙන්න යනවා.
2: දැන් සාමාන්‍යයෙන් අපිට අනේ ලෝකෙට මොනා වුණත් අපිට එකයි අපිට වෙන්නේ මොකද්ද කියලා
3: බලන්න. අන්න ඒකනේ. නිය ලෝකෙට මොනා වුණත් කමක්
2: නෑ.
3: අපිට මුකුත් වෙන්නේ නැත්තම්
2: ඇති කියලා
3: එහෙම හිතනවනේ. ඉතින් දැන් වෙලාව 9:10යි. මේ වෙලාවේ අපේ ගෘහණියෝ අපි දන්නවා ගෙවල් වලට වෙලා අපි වහගෙන ඉන්නේ. උයන පිහන ගමන් ගේදොර අස්පස් කරන ගමන් අපි වහගෙන ඉන්නේ. වෙනදට වඩා ලොකු රස්නයක් අපිට දැනෙනවා.
2: ඔව්.
3: සාමාන්‍යයෙන් මේ කාලෙට කොහොමත් රස්නේ ගතිය තියෙනවා. හැබැයි ඊට වඩා
2: වැඩි
3: රස්නේ ගතියක් අපිට දැනෙනවා. ඒකට හේතුව තමයි මේ එල් නීනෝ තත්වය. ඇත්තටම මේ වෙනකොට එල් නීනෝ අපිට බලපාලා තියෙන්නේ.
2: ඔව්.
3: එල් නීනෝ වල බලපෑම අපිට දැනෙමින් තමයි මේ වෙනකොටත් පවතින්නේ. එල් නීනෝ මේ වෙනකොටත් ඇවිල්ලා තමයි අපිට තියෙන්නේ.
2: ඔව්. අපි මේ දන්නේ නැති වුණාට සමහර අය නේද?
3: දැන් අපි හිතනවානේ කොහොද දැන් එල් නීනෝ කිව්වට කවද්ද දෙන්නේ? කොහොම ඒ කිව්වට එහෙම ලොකුවට නැහැ නේද? සාමාන්‍යයෙන් මේ කාලෙට පහයනවා තමයි.
2: දැන් සමහරලාට හිතන්නවා ඇති, හිතන් ඉන්නේ ඇති එල් නීනෝ කියලා කොහොම රතු පාටට අහස තියෙන හැම වෙලාවෙම. දැන් එහෙමනේ අර දැන් එහෙමනේ අර සිතියම් වල එහෙම
3: මාක් කරලා තියෙන්නේ.
2: ඔය සෝෂල් මීඩියා වල පෝස්ට් එහෙම තියෙන්නේ එහෙමනේ රතු පාටින් එල්නිනෝ වෙනවා. දැන් බලන්නේ කොහොමද කියලා එල්නිනෝ එකක් ආවින රතු පාට වෙලා ඔය ලස්සනට තියෙන්නේ.
3: ඔහොම
2: තමයි හිතන්නේ.
3: එහෙම තමයි අපි හිතන්නේ සහ මේ දකින්නේ. ඇත්තටම මේ සචිනී අවුරුදු 70ක් දශක 7කට පස්සේ ලෝකය මුහුණ දෙන දරුණුතම එල්නිනෝ තත්වය මේ වෙනකොට ලෝකයට බලපාමින් තියෙන්නේ. අපි දන්නවා පහුගිය ගෙවි ගිය කාලයේදී යුරෝපයේ පැත්තේ ওই ප්‍රංශය මහා බ්‍රිතාන්‍ය වගේ රටවල් වලට ලොකු රස්නයක් දැනුණා. ඒ කියන්නේ අංශක 42 දක්වා රස්නය දැනෙන්න පටන් ගත්තා. දැන් අපෙත් සමහර පැතිවල ඔන්න ජලාශ හිදීගෙන යනවා. මේ වෙනකොට
2: සමහරව හිඳිලා ඉවරයි.
3: හිඳිලා ඉවරයි. වතුර නැහැ, වැස්ස නැහැ කාලයකින් ලොකු චෝදනා රසක් තියෙනවා. දැන් මේ එල්නිනෝ ඉස්සරහට මොකද වෙන්නේ කියන එක ගැන. දැන් ඔයා දන්නවද මේ එල්නිනෝ කියන එකේ බලපෑම ලබන පෙබරවාරි නැත්තම් මාර්තු විතර වෙනකන් තියනවා කිව්වනේ. එතකොට අපි හිතාගෙන ඉන්නේ දැන් මෙච්චර පායල් නම් පෙබරවාරි මාර්තු වෙනකොට තව කොච්චර පහයයිද? අපිට බොන්න වතුර ටිකක්වත් නැතුව යයිද කියන ප්‍රශ්නේ. සචිනී ඔක්තෝබර් දැන් මේනේ සැප්තැම්බර් මාසෙනේ. ඊළඟට ඉන්නේ ඔක්තෝබර් මාසේ. ඔක්තෝබර් මාසේ ඉඳලා මේ තත්ත්වය වෙනස් වෙනවා කියලා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ. ඒ කියන්නේ මේ කාලේ ලංකාවට දැන් පායලා දැඩි හිරු රශ්මියක් තිබ්බට ඔක්තෝබර් වලින් පස්සේ ලොකු වැස්සක් එනවලු. සාමාන්‍යයෙන් ඔක්තෝබර් ඉඳන් ඔය පෙබරවාරි වෙනකන් කාලය වැස්ස ලංකාවට තියෙනවා. ඒ සාමාන්‍යයෙන් ලැබෙන වැසි අගය සාමාන්‍යයට වඩා ලොකු අගයක් ගන්නවලු මේ එල්නීනෝ වල බලපෑම නිසා. එතකොට මේ එල්නීනෝ කියලා කියන්නේ මේ ලංකාවට දිගටම පායනවා විතරක් නෙමෙයි. පායනවා වගේම අනිත් පැත්තෙන් වහිනවා. දැන් එක කාලයක් අපි දැන් ජූලි වලින් පටන් ගත්තම අගෝස්තු සැප්තැම්බර් දක්වා මේ කාලය සාමාන්‍යයෙන් ලංකාවට පායන කාලය. ඒ සාමාන්‍යයෙන් පායනවටත් වඩා අඩුවෙන් දැන් ඔන්න මේ වැඩියෙන් අඩුවෙන් මේ වැඩියෙන් පායන්න පටන් අරන්. ඒ කියන්නේ වැස්ස සාමාන්‍යයෙන් අඩුවෙන් ලැබෙන්නේ. ඒ සාමාන්‍යයෙන් ලැබෙන වැසියාගයටත් වඩා අඩුවෙන් තමයි දැන් වැස්ස අපිට ලැබෙන්නේ. දැන් ඒ වගේම තමයි ඔක්තෝබර් වල ඉඳලා සාමාන්‍යයෙන් වැසි ලැබෙන කාලය ඒ සාමාන්‍ය අගයට වඩා වැඩියෙන් වැස්ස අපිට ලැබෙන්න පටන් ගන්න. ටිකක් හරි ප්‍රශ්නාර්ථයක් නෙමේ එල්නීනෝ කියන්නේ. එතකොට මේ කාන්තාරයක් වගේ වෙනකන් අපිව මේ නියගයකට අහු වෙන එක නෙමේද කියලා. නෑ, ඊට වඩා වෙනස්. මේක ඇතුලේ වැස්ස වගේම අපි දන්නවා පෑවිල්ල කියන මේ දෙකටම අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේක කියන්නේ වෙන කවුරුත් නෙමෙයි කාලගුණ විද්‍යාඥයෙක්. කාලගුණ විද්‍යාඥයෙක් මේ මලිත් ප්‍රනාන්දු මහත්මයා එක්ක නෙත් FM අපි ඔන්න කරා පොඩ්කාස්ට් එකක්. යන්න අපේ නෙත් FM YouTube page එකට, channel එකට ගියාට පස්සේ sunset අපේ අලුත්ම latest episode එක තියෙනවා. කාලගුණ විද්‍යාඥයෙක් එක්ක තමයි අපි මේ විෂය ගැන කතා කරන්නේ. ඔන්න අපි නෙමෙයි.
2: අපි අහුලගෙන ආපු කෙනෙක් නෙමෙයි.
3: නෙමෙයි. මේ වෙනකොට ලංකාවේ ඉන්න අතිශය දක්ෂ තරුණ කාලගුණ විද්‍යාඥයෙක් තමයි අපිට

0: සම්බන්ධයෙන් කතා කරන්නේ. ඔහු කාලගුණ විද්‍යාව පිළිබඳ මේ ශාස්ත්‍රපති ශාස්ත්‍රවේදී උපාධියන් පවා තියෙන කෙනෙක්. ලංකාව විතරක් නෙමෙයි, ලංකාවෙන් එපිට චීනය වගේ රටවල් වලට ගිහිල්ලා, රස ප්‍රංශය වගේ රටවල් වලට ගිහිල්ලා, යුරෝපයට ගිහිල්ලා මේ කාලගුණය ගැන ලෝකේ ඉගෙන ගන්න තියෙන හොඳම තැන් වලින් ඉගෙන ගත්ත කෙනෙක්.
1: දැන් මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියලා කියන උට ලංකාවේ ගොඩක් වෙලාවට මතයක් හැදෙලා තිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිව්වොත් අද වහිනවා කියලා, වහින්නේ නැහැ.
0: වහින්නේ නැහැ.
1: වහින්නේ නැහැ කියලා කිව්වොත් වහිනවා. පායනවා කියලා කිව්වොත් පායන්නේ නැහැ. ඔහොමනේ හිතාගෙන ඉන්නේ. හැබැයි කාලගුණය අනාවැකි කරණයට ඒගොල්ලෝ ඉන්නවා. සමහර දේවල් වෙනස් වෙන්න පුළුවන්.
0: අනාවැකි වෙනස් වෙන්න පුළුවන්.
1: අනාවැකි වෙනස් වෙන්න පුළුවන්. සහ දැන් මැෂින් එකක් ගන්නකො. දැන් මේ මැෂින් එක අපිට කියන්න පුළුවන්ද මේක මේ විදිහටම ක්‍රියාත්මක වෙනවා
0: කියලා? ක්‍රියාත්මක වෙනවා කියලා. බෑ. පොඩි පොඩි වෙනස්කම් ඇති වෙන්න පුළුවන්.
1: ඇති වෙන්න පුළුවන්.
0: ඇත්තටම මේ සචිනේ දැන් ඔය අපිත් එක්ක කතා කරපු වෙලාවේ මලිත් ප්‍රනාන්දු මහත්මයා කියපු දේ තමයි මේ අපේ තාක්ෂණය හැම ලොකු අඩුපාඩුවක් නැහැ. ඔය ගොඩක් වෙලාවට අපේ කට්ටිය මේ බෞද්ධ ආලෝක මාවතේ යද්දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අර වත්තේ තියෙනනේ කොටු ගහලා සැටලයිට් ඩිෂ් ටිකක් ඔය හුලං දිශාව පෙන්වන පොඩි පොඩි ඉක්විප්මන්ට්ස් ටිකක් ඕවා දැක්කම අපි හිතනවලු මේවයින් තමයි මේ අපිට අනාවැකි කියන්නේ. මේ පරණ ඩිවයිසස් වලින් හරියටම තක්කෙටම අපිට අනාවැකි කියන්න පුළුවන්ද කියලා ප්‍රශ්න කරනවලු. හැබැයි මේ මලිත් ප්‍රනාන්දු මහත්මයා කියන දේ තමයි නැහැ. ඔය පේන්න තියෙන ටිකෙන් නෙමෙයි අපි මේ වැඩේ කරන්නේ. කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගත්තු සම්මත අගයන් තියෙනවා. ඒ කියන්නේ අපි විතරක් නෙමෙයි මේව තනියම කියන්නේ. අපි වෙන්න පුළුවන්, ඉන්දියාව වෙන්න පුළුවන්, පකිස්තානය වෙන්න පුළුවන්, ඇමරිකාව වෙන්න පුළුවන්, ලෝකේ ඔක්කොම රටවල් තමන්ගේ කාලගුණ දත්ත පූල් කරනවලු. එක තැනකට යොමු කරනවලු. ඒ තමයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය කියලා කියන්නේ. එක්සත් ජාතීන් යටතේ තියෙන. ඒ එක තැනකට පූල් කරලා එතනදී එතනත් ඉන්නවනේ කාලගුණ විශේෂඥයින්. දැන් ඔන්න එතන ඉන්නේ සුද්දෝ. එහෙම කිව්වම් පොඩ්ඩක් එතකොට ඒගොල්ලෝ කියන එක හරි කියලා අපිට හිතෙන්න පුළුවන්.
1: අපිට හැම වෙලාවෙම සුද්දෝ ලොකු ඉන්නේ.
0: ඔව් අපේ අය නෙමෙයි ඉන්නේ. එතන ඉන්නේ පිටරට කට්ටිය කාලගුණ විද්‍යාඥයින්. ඒගොල්ලෝ බලනවලු ලෝකෙ වටෙන් වෙන කාලගුණ අගයන් ගැන. ඒවයි පොඩි හරි වෙනසක් තිබ්බොත් ඒගොල්ලෝ ඒ වෙලාවේ මේක පෙන්නනවලු. මෙතන මේ දත්තේ වැරදි කියලා. ඒ කියන්නේ මේ අපි මේ අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට hina වුණාට විහිළු කරාට ඒගොල්ලන්ට හිතන හිතන දත්ත හිතන හිතන විදිහට දෙන්න බෑ. ඒවට සම්මතයන් තියෙනවා. ඒ සම්මතයන්ට අනුව දුන්නොත් තමයි මේ දත්ත ලෝකයේ විසින් පිළිගන්නේ. එහෙම දුන්නේ නැත්නම් අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බ්ලැක් ලිස්ට් කරන්න පුළුවන් හැකියාව තියෙනවලු ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සංවිධානයේට.
1: ඒ කියන්නේ වැරදි තොරතුරු අතීතින්දන් දුන්නා නම් මේ වෙනකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් කියලා එකක් නැහැ.
0: ඒ කියන්නේ ඉස්සෙල්ලම yellow card එක පෙන්නනවලු. අනතුරු වැගවීම කරනවලු. ඒක දිගටම කරගෙන ගියොත් ඔන්න කෙලින්ම රතු card එක පෙන්නවා. එළියට විසික් කරලා දැම්මලු. ඉතින් ඒකින්ද තමයි අපි කියන්නේ අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන දත්ත ගැන ටිකක් ගැඹුරෙන් ඔගොල්ලෝ බලන්න ඕන. දැන් මේල් නීනෝ ගැනත් ඒගොල්ලෝ ඒ විදිහටම නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ නිවේදනයේ පැහැදිලිව කියනවා ජූලිවල ඉඳලා ගෝස්තු නැත්නම් සැප්තැම්බර් වෙන කාලයේදී සාමාන්‍යයෙන් ලැබෙන රට අවු වැස්ස අඩුයි. ඒ සාමාන්‍ය අගයටත් වඩා අඩුවෙන් තමයි වැස්ස ලැබෙන්නේ. දැන් ඒක අපි මේ අත්දැකීමින් ඉන්නවානේ. මේ වෙනකොට ජලාශ හිඳිලා ලොකෝ නියගයක් රටේ සමහර පැතිවලට බලපාලා තියෙන්නේ ඒ කියපු දත්ත හරියපු හින්දා. ඒ වගේම තමයි ඒගොල්ල පුරෝගතනය කරනවා. තනියම නෙමෙයි එක්සත් ජාතීන්ගේ කාලගුණ සංවිධානයත් එක්ක එකතු වෙලා ඔක්තෝබර් වලින් පස්සේ ලොකු වැස්සක් ලැබෙන්න පටන් ගන්නවලු. ඒ වැස්ස සාමාන්‍ය වැසියගේට වඩා සෑහෙන්න වැඩිලු. ඉතින් මේ පුරෝගතනය හරි ගියා නම් ඒ පුරෝගතනයත් හරියන්න පුළුවන් සම්භාවිතාව සෑහෙන්න වැඩි. එහෙම වැඩි වෙන්න හේතුව තමයි මේ වෙනකොට ලෝකයට බලපාලා තියෙන එල් නීනෝ තත්ත්වය. මේකට කියනවා මේ ගොඩ්සිලා එල් නීනෝ එකක් කියලා. අවුරුදු 70කට පස්සේ තමයි ලෝකයේ මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්නේ. ඉතින් මම හිතන්නේ දත්ත ටික ලැබිලා තිනවා පුරෝකතනයන් හරියට කරලා තියෙනවා. ඒක හින්දා ඒව ගැන කල්පනාවෙන් ඉන්න ඕනේ. අපේ මේ සන්සෙට් පොඩ්කාස්ට් එකේ යටින් සමහර අපේම ලංකාවේ මේ මිනිස්සු තමයි කමෙන්ට් කරලා තිබ්බා බොරුවට මිනිස්සු බය කරනවා කියලා.
1: බොරුවට බය කර ඊට පස්සේ දැන්
0: ඕකේම විරුද්ධ පැත්ත නේද මේ සචිනේ කිව්වේ අර දිත්තු ආපු වෙලේ අපිට කල් තියා කිව්වේ නෑ
1: කියලා. ඔව් ඉතින් ඒක තමයි දෙපැත්තක් තියෙනවා හැම දෙයකටම ඒ ඕනම කියන දෙයක් තමන්ගේ දැනුමනුව තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි අපි කියන්නේ පොඩි කාලේ ඉඳන් ඇංක පීඩියා ප්‍රෝ දෙන්න ඕනේ
0: දෙන්න කියලා.
1: ඔව් ඒක හරියන්නේ වැඩේ.
0: ඒවා මේ මානසික වර්ධනයට සෑහෙන බලපානවා, මොළයේ වර්ධනයට සෑහෙන බලපානවා. ඒකින්ද මේ පුරෝකතනයන් කරන්නේ බය කරන්න නෙමෙයි සූදානම් කරන්න.
1: ඉතින් හැම දෙයක් එකටම අපි කියනනේ සූදානම් ශරීරෙන් ඉන්න ඕනේ කියලා නේද?
0: බය වෙන්න එපා.
1: බය වෙන්න එපා.
0: ඊට පස්සේ කියනවා කලින් කිව්වේ නෑ ඔක්කොම ඉවරයි කියලා.
1: අපි ඉන්නේ බැලුම් ගන්න නේද?
0: කලින් කිව්වත් ප්‍රශ්න, පරක්කු වෙලා කිව්වත් ප්‍රශ්න.
1: උදේ 9:00 විනාඩි 18යි ආයගේ ටවුන් එකේ වෙලාව.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: ඉතුරු දිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: උදේ 9:22.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
5: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112 125 125 මතන්න BYD කරුසරු.
6: මෙල්වා බොක්ස් බාරවල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
7: මෙල්වා එක ලංකාවේ එක.

0: බ්‍රන්ස් ගන්න එන්න තම්රෝ.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: සේවයේ නියුතු රාජ්‍ය සේවක ඔබට වගේම විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112 125 125 අමතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
3: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැහැ රසකාරකත් නැහැ.

0: Ladies and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ digital පරම්පරාවේ analog territory එකයි.
2: ඔතන නැවෙයි විනාඩි 28යි ආල්ගෝ ටවුන් එකේ වෙලාව. අපි දැන්
3: අපි මොකද ගන්න?
2: අපි දැන් මෙහෙමයි. ඉස්සර මතකද?
3: ඔව්. මතකයි.
2: මතකයි.
3: කොහමද?
2: දැන් ඉස්සර අම්මලා තාත්තලා ළමයින්ට මේ ගේ ඇතුළට එන්න.
3: ඔව්.
2: ඇවිල්ලා පොතක් පතක් බලන්න. වැඩ ටිකක් කරන්න කියලා කියනවනේ.
3: කියනවා.
2: ඒ කියන්නේ එළියට සෙල්ලමේ ඉඳලා තමයි ඇතුළට ගන්නෙ. හරිද? දැන් දැනුත් එහෙම තමයි. දැනුත් පොත් කියවන්න ලොකු වෙලාවක් නැහැ. දැන් ෆෝන් එක තියෙන එකට. ඔය ෆෝන් එකේ ඇයි ඇබිලා ඉන්නේ? කොහොමනේ කියන්නේ? දැනුත් පොත් කියවන්න තියෙන ඉඩබැටෙන් ඉස්සර කාලේ එහෙම කියලා කිව්වේ ඔය හෝම්වර්ක් කරන්න. හරි එහෙම එකකට. වෙයි ඉස්සරත් ළමයි පොත්වලට ගොඩක් නැඹුරු වෙලා හිටියා. පොත්පත් කියවන්න ආසාවෙන් හිටියා. ඒක පහු කාලිනේම දැන් මේ මෑත කාලිනේම පොඩි නිකන් ස්ටයිල් එකක් තමයි වෙලා තියෙන්නේ.
3: ඔව්.
2: මම පොත් කියවන. අර FB කේ දානනේ ද ෆොටෝ එකක් කෝෆි එකක් එක්ක පොතක් කියවන.
3: කෝපි පාට ළමයි. කෝපි පාට ළමයි ඉන්නව ගොඩක් අය.
2: එහෙම පොත් දා. එමෙ මං කියන්නේ කමනේ ස්ටයිල් එකට නම ඇත්තටම පොතක් කියවනවා නම්. ඒකද පොත් කියවනවන අර කට කහනවට නෙමෙයි කියවෙම ඉන්නසම් සම්පූර්ණ කරයි කියලා කියන්නේ. නේ? ඒක කට කහනවට හැදිච්ච එක නෙවෙයි.
3: ඒ කියන්නේ මේ ඇත්තටම සචින් සමහර අය ඉන්නවා. දැන් මේ අපේ අලුත් පරම්පරාවේ. පොත් කියවනවා ඒක ෆැෂන් එකක් විදියට.
2: ඔව්.
3: ඒගොල්ලෝ තෝරගත්තු තියෙනවා එක එක ශානරයන් ඒවා විතරයි කියවන්නේ එහෙම කට්ටිය ඉන්නවා සමහර අය ඇත්තටම ෆොටෝ එකක් වෙනුවෙන් පොත් කියවන කට්ටිය ඉන්නවා හැබැයි ඇත්තටම පොත් තෝරගෙන කියවන කට්ටිය සෑහෙන අඩුයි සහ මේ අලුත් පරම්පරාවට දැන් තියෙනවානේ ලොකු ලොකු ඔප්ෂන්ස් ඒ අතරින් එක ඔප්ෂන් එකක් තමයි ඒගොල්ලෝ e-books වලට ගිහිල්ලා තියෙනවා එහෙම නැත්නම් PDF කියවනවා PDF කියන්නේ ඉතින් හොර කෝපි ගොඩක් තියෙන්නේ හැබැයි PDF ඩවුන්ලෝඩ් කරන් කියවනවා හැබැයි ඇත්ත පොතක් කියවද්දි තියෙන හැඟීම අපිට PDF එකකින් හම්බ වෙන්නේ නැහැ ඒක ඇත්ත. ඒ කියන්නේ ඒක අත්දැකලම බලන්න ඕන පොතක් අරගෙන අලුත් පිට අර පිටු පෙරලලා බලද්දී ඒ සුවදත් එක්කනේ හැඟීම අපිට PDF එකකින් ගන්න බෑ. ඒක නිසා තමයි පොතක් අරගෙන කියවන්න ඕනේ කියලා අපි නිතරම කියන්නේ. දැන් ඔය අපේ පරම්පරාවේ අපිට කලින් පරම්පරාවේ අලුත් පරම්පරාවේ පවා තියෙනවා පුරුද්දක් පොත් ප්‍රදර්ශනයකට යන.
2: ඔව්.
3: ලේසි පහසු එකක් නෙමෙයි මේක ජාත්‍යන්තර තලයේ පොත් ප්‍රදර්ශනයක්. මේක තියෙන වෙන කොහෙවත් නෙමෙයි කොළඹ BMICH එකේ.
2: ඔව් හැම අවුරුද්දෙම තියෙනවා.
3: හැම අවුරුද්දෙම තියෙනවා. ඉතින් මේ අවුරුද්දෙත් ඔන්න 27 වෙනි සංවත්සරයේ සමරමින් තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ.
2: ඔව්.
3: ඉතින් ඔක්තෝබර් 4 වෙනකන් තියෙනවා. පටන් ගන්න සැප්තැම්බර් 25.
2: සිකුරාදා දවසකින් පටන් ගන්න වැඩේ.
3: වීකෙන්ඩ් එකේ එතකොට එහෙම කිසි ප්‍රශ්නයක් නැතුව ගිහිල්ලා පවුල් පිටින් ගිහිල්ලා යාළුවෝ හැමෝම එකතු වෙලා ගිහිල්ලා පොත්පත් ගන්න පුළුවන්. ඉතින් පොතක් කියවනවා කියන එක ජීවිතේට සෑහෙන්න ලොකු දැනුම් සම්භාරයක් අරගෙන එනවා.
2: දැන් මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ ලංකාවේ හැම තැනකින්ම කට්ටිය එන තැනක්.
3: කට්ටිය එන තැනක්. ඒ කියන්නේ දැන් සැප්තැම්බර් 25 වෙනිදා පටන් ගත්තම ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් BMICH පරිශ්‍රය ඊට පස්සේ සිරිමාව පරිශ්‍රය අතුරු සිදුරු නැතුව පිරීලා යනවා. අපි ඒක අත්දැකීමෙන්ම දන්නවා. ඉතින් මේ පාරත් ඔන්න උදේ 9 ඉඳලා රාත්‍රියේ 9 වෙනකන් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඔගොලු හැමෝටම ආරාධනා කරනවා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. ඒ වගේමයි මතක් කරන්න ඕන මෙවරත් පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝ අනුග්‍රහකත්වයේ දරන්නේ වෙන කවුරුත් නෙමෙයි FM අපි.
2: ඔව්.
3: ඒ කියන්නේ මේ කාලේ පුරාවටම අපි තමයි අනුග්‍රහකත්වයේ දැරුවේ. ඉතින් එතනට ආවට පස්සේ සිරිමාව පරිශ්‍රයේදී ඔබට අපිව හමු වෙන්න පුළුවන් අවස්ථාව ලැබුණා. ඔන්න මේ පාරත් ඒ අවස්ථාව තියෙනවා, chance එක තියෙනවා. එන්න අපිත් එක්ක වාගේ දැනුම බෙදා ගන්න, පොත් බෙදා ගන්න, අපේ පොත් කැටයට පොත් දාන්න. මතක තියෙන පහුගිය අවුරුදු වල අපි කරපු දේවල්. ඉතින් ඒ දේවල් ඔන්න ඔයාලට කරන්න පුළුවන් හැකියාව තියෙනවා මේ අවුරුද්දේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ගිහිල්ලා පොතක් ගන්න.
2: අනිවාර්යයෙන්ම දැන් නෙතෆෙම් අපේ කලබල පැංච වැඩසටහනෙන් මේ මාසේ පුරාවටම අර දැන් ඔබ පොඩි කාලේ කියපු පොත් එහෙම තියෙනවා, ආය මතක් කරගන්න පුළුවන්. අනේ මෙහෙමත් පොතක් තිබ්බා නේද, මගේ දුවට පුතාට මේක අරන් දෙන්න
3: ඕන. අරන් දෙන්න ඕන.
2: අනේ පොත් ගැන දැන් මං කියන්නේ මොන පොත් ගැනද කියලා සනසවද? හැමදේම මේක පාටි කියන්නේ නැහැනේ. ඒ වඩා කහන්න. එතකොට ඒ පොත් ගිහලා හොයාගෙන මෙලදී ගන්න පුළුවන්. අර තැන් තැන් වලට යන්න ඕනේ, එකම තැනකින් මේ පොත් ටික ගන්න පුළුවන්. යන්න BMICH එකට ඔක්තෝබර් 4 වෙනිදා, සැප්තැම්බර් 25 ආරම්භ වෙන මේ පොත් ප්‍රදර්ශනය ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම්ම පැවැත්වෙනවා.
3: ඉතින් පොත් අපේ net වගේ net වලින් අපි ලෝකේ දකින්නේ. ඒ වගේ තමයි අපිට පොත් වලිනුත් ඔන්න ලෝකේ දකින්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකින්ද යන්න තනියම නෙමෙයි, පවුලයත් එක්ක යාළුවොත් එක්ක ගිහිල්ලා පොතක් ගන්න. යාළුවෙට පොතක් තෑගි කරන්න, කියවන්න තිය යාළුවෙක් ඉන්න නම් ඔන්න යාට කියවන්න හුරු කරන්න පුළුවන් අවස්ථාවක්. දැන් එහෙම මම පහුගිය අවුරුද්ද තිබ්බ පොත් ප්‍රදර්ශනයෙන් සෑහෙන පොත් ප්‍රමාණයක් ගත්තා. අරගෙන සමහර යාළුවන්ට පොත් දුන්නා. මම දන්නේ අදටත් කියවලද කියලා.
2: කියවලලු.
3: කියවලලුද?
2: ඔව්. මට ආරච්චි කියවලලු.
3: එහෙනම් හොඳයි. එහෙනම් හොඳයි මේ එහෙම අපි ඒ කියන්නේ පොත් තෑගි දෙනවා කියන එක හරි වටිනා
2: එකක්.
3: හරි වටිනා සංකල්පයක් දැනුම බෙදනවා කියන එක. මං තෑගි නෙමෙයි දුන්නේ. ඒකට කරුණාකර පොත ගෙනල්ලා දෙන්න.
2: එහෙමත් තියනවා නේ. ඊට පස්සේ පොත අම්බෙන්නේ.
3: ඒකට පොත ගෙනල්ලා දෙන්න කියෙව්වා
2: නේ. සාරා කියන කියන්නේ සාරා අහන් ඉන්නවනම් අහන් ඉන්න විදියක් නැහැ අද.
3: සාරා අහන් ඉන්න විදියක් නැහැ.
2: ඔව් අපි කියමු සාරාට ගෙනල්ලා දෙන්න කියලා. කරුණාකරලා අචීගේ පොත.
3: දත්තනම් ගෙනල්ලා
2: දෙන්න. ගෙනල්ලා දෙන්න ඕනේ. හරි. දැන් ඊළඟට මේ මට මෙහෙම හිතුණා. දැන් මේ ගොඩක් ස්වාමි පුරුෂයන්.
3: ඔව්. හස්බන්ඩ්ලා.
2: හස්බන්ඩ්ලා. වයිෆ්ට අරන් දෙනවනේ වාහනයක්.
3: වාහනයක්.
2: ඒකට හේතුව හේතු දෙකක් තියෙනවා. ඇත්තටම අවංකවම ආදරෙන් ආසාවෙන් දෙන එකකුත් තියෙනවා. කපටිගමට දෙන එකකුත් තියෙනවා.
3: කපටිගමට.
2: කපටිගමට. ගොඩාක් වෙලාට කපටිගම. මම බොරුද කියන්නේ කියලා වයිෆ්ලා කල්පනා කරන්නේ. ඔය කපටිගමට අරන් දෙන්නේ දැන් මම වයිෆ්ට කාර් එකක් අරන් දුන්නා. ඊට පස්සේ එන්න ඕනේ නෑනේ හස්බන්ඩ් අම්මයව දාන්න, ළමයව ගන්න, පේරන්ට්ස් මීටින් වලට යන්න, ක්ලාසස් අරන් යන්න.
3: නිදහස්.
2: නිදහස්. දැන් සලෝන් එකට ඉතින් ඔයාගේ වාහනේ තියෙනවනේ ඔයාටම යන්න පුළුවන්. ඔහොම හස්බන්ඩ්ලා තරං කපටි සත්තු කොටසයක් මම නම් දන්නේ නැහැ. මගේ එහෙම තියෙනවා. එහෙම හිතලා තමයි වයිෆ්ට වාහනේ අරන් දෙන්නේ. හරිද? කමක් නැහැ. ඒක හොඳයි. කපටි කමට හරි වයිෆ්ට වාහනයක් අරන් දෙනවනේ. මම කියන්නේ මේ වයිෆ්ලාගේ පැත්තෙන්. දැන් ඉස්සර හස්බන්ඩ් පදින හොඳම වාහනේ වයිෆ්ට අරන් දෙනවා සෙකන්ඩ් හෑන්ඩ් එක. හරි සෙකන්ඩ් හෑන්ඩ් උත් කමක් නැහැ මං කියන අරන් දුන්නට. හැබැයි වයිෆ්ට තියෙනනේ ස්ටෑන්ඩඩ් එකක්. අභිමානයක් තියෙනවා. වයිෆ් තනියෙන් යනකොට වයිෆ් යන්න ඕන හොඳ වාහනයක.
3: එහෙම තියෙනවද?
2: කෙලි මිලන
3: BYD එක. BYD එකක් නේ. ඔව්. ඒ කියන්නේ මේ දැන් වයිෆ්ලට උනත් කිසි ප්‍රශ්නයක් නැතුව මේ drive කරන්න පුළුවන් වාහනයක් තමයි BYD කියන්නේ. ඔය ලොකු complex සංකීර්ණ පද්ධති මුකුත් නැහැ. ඔව්. හරිම පහසුවෙන් ඔයාට වාගේ වාහනය මේ පදින්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් Atto 1 එක තියෙනවා, Atto 2 එක තියෙනවා, Dolphin එක ඇවිල්ලා තියෙනවා. හරිම ලේසි. පවුලේ කට්ටියකට පරිස්සමකට ගමනක් යනවා නම් තියෙන හොඳම option එක. ඒ වගේම තමයි දැන් වයිෆ්ලා විතරක් නෙමෙයි husband ලා එහෙම කැමතිනේ පොඩි sporty vibe එකක් තියෙන කාර් එකක් පදින්න.
2: දැන් වයිෆ්ලා එහෙමයි. දැන් කාන්තාවන්ට ඉදිරියට යන ඕගොල්ලෝ හිතන අර කලින් හිටපු කාන්තාවන් නෙමෙයි දැන් ඉන්නේ.
3: ඔව්. ඒ කියන්නේ ඔයාගේ මේ ස්ටේටස් එකට ගැළපෙන විදියට ඔයාට වාහන ගන්න පුළුවන් හැකියාව තියෙනවා. BYD ලගේ ලොකු රේන්ජ් එකක් තියෙනවා. මොඩල්ස් ගණනාවක් තියෙනවා. ඔයා ගෘහණියක් නම් නැත්නම් ඔයා හිතන්නකෝ කෝපරේට් සෙක්ටර් එකේ ඉහළින්ම වැඩ කරන කෙනෙක් නම් ඔයාගේ ස්ටේටස් එකට ගැළපෙන විදියට ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන විදියට ඔයාට දැන් වාහනයක් ගන්න පුළුවන් BYD එකෙන්. ඉතින් C-Line series එකම දැන් ඇවිල්ලා තියෙනවා. C-Line 5 එක තියෙනවා, 6 එක තියෙනවා, 8 එක තියෙනවා. ඔයාට full electric ඕන නම් එහෙම ගන්න පුළුවන්. ඒ වගේම තමයි plug-in hybrid එක ඕන නම් එහෙමත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් hybrid කියන්නේ ඔයාට battery එකනොත් දුවන්න පුළුවන්. ඒ වගේම තමයි ඉන්ධන දාලා ඉන්ධන වලින් battery එක charge කරලා දුවන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි කොහොමරි වාහනේ දුවන්නේ electric motor එකකින්. mechanical motor එකකින් නෙමෙයි. ඒ හින්දා තමයි මේ ඔය වායු දූෂණය සෑහෙන්න අවම වෙන්නත් හේතුව. මොකද hybrid වුණා කියලා ඉන්ධන ඍජුව භාවිතා කරන්නේ නැහැ. ඒක හින්දා මේ අපි දන්නවනේ carbon විමෝචනය එහෙම සෑහෙන්න අඩුයි. නැත්තටම නැති තරම්. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ BYD දැන් ලොකු models ගණනාවක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ලොකු range එකකින් ඔයාට මේ කැමති model එකකින් ඔයාගේ BYD තෝරගන්න පුළුවන් හැකියාව තියෙනවා. කෝල් එකක් දෙන්න 0112125125 නම්බර් එකට 0112125125 කෝල් එකක් දීලා ඔයාට අපොයින්ට්මන්ට් එකක් එහෙම දාගෙන ළඟම තියෙන BYD ෂෝරූම් එකට ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම කරලා ඔයාගේ BYD වාහනය ගන්න පුළුවන්. BYD එකේ තියෙන ඔප්ෂන්ස් මොනවාද, ෆීචර්ස් මොනවාද කියලා අපි හිමින් සැරේ ඉස්සරහට මතක් කරන්නම්. අපි දැනටත් ඔයාලට කියලා තියෙනවා දැනුවත් ඒක.
2: දැන් දන්නවා නේද?
3: ගිහලා try කරලා බලන්නකෝ අපි කිව්වට.
2: දැන් මම දන්නවා අපි ওই BYD අපේ ෂෝරූම් එකට අපි ගියාම අපේ BYD එකේ ඉන්න යාළුවෝ කියනවානේ දැන් සමහර වෙලාවට මේ අපිට කියලා දෙනවා.
3: කියලා දෙනවා. කට්ටිය දන්නවා. ADS කියන්නේ මොකද්ද කියලා දන්නවා. Cruise control කට්ටිය දන්නවා. ඔව්.
2: දැන් ආය BYD කින් ඉගෙන ගන්න ඕනේ.
3: ඕනේ.
2: දැනගෙනම තමයි එන්නේ මේ ටික ඔක්කොම තියෙනවා නේද
3: කියලා. Blade battery ගැන හොඳටම දන්නවා. ඒ කියන්නේ blade battery කියන්නේ වාර 4000ක් වා ෆුල් චාර්ජ් කරත් ඒකේ ආයු කාලය අඩු වෙන්නේ 80%ක් වෙනකන් විතරයි. 100% ඉඳලා 80 වෙනකන් 120කින් විතරයි අඩු වෙන්නේ. සයිකල් 1000ක් මේ 4000ක්. 1000ක් නෙමෙයි 4000. සයිකල් 4000ක් සම්පූර්ණ වෙනකන් ඔයාගේ බැටරිය චාර්ජ් කරත් ඒකේ ආයු කාලය අඩු වෙන්නේ 80%ක් දක්වා පමණයි. ඒක තමයි බ්ලේඩ් බැටරියේ විශේෂය. ඉතින් මේ BYD හැම වාහනයකම තියෙන්නේ අන්නේ බ්ලේඩ් බැටරිය එක.
2: දැන් 9:37යි. මන් තාම උදේට කාලා නැහැ.
3: කාලා නැද්ද?
2: දැන් මගේ මට සිග්නල් එනවා.
3: ඔව්.
2: කන්න.
3: කන්න.
2: කන්න කියලා. දැන්
3: ඔයගොල්ලන් තේරෙනා නේද මේ නුවා මම සාර කොච්චර අපහසු වෙනද මේක නොකා නොබී කරන්න කියලා උදේ ඇවිල්ලා.
2: එහෙමද?
3: දැන් මේ කෙනෙක් එක දවසක් ඇවිල්ලා.
2: දැන් කොහොම හරි එහෙම සිග්නල් ආවම අපේ ඔළුවට. දැන් මට නම් මන්දනේ මට නම් එහෙමයි. එහෙම බඩගිනි එනවා. කෑම එකක් හිතේ තියාගෙන තමයි බඩගින්නේන්නේ.
3: බඩගින්නේ
2: මැවිලා පේනවා. කියන්නේ මේ කෑමක තමයි දැන් මට ඕන. අර අපි කලින් පැයේදී අර කුරක්කම් මතක් කරා. මට රොටි ඕනමයි. හරිද? දැන් එහෙම කෑමවල රස. අපි දැන් අපි දැනටත් දැන් ගොඩක් ගම්වල ඉඳලා මේ නගරයට අවිලා රැකියාව කරන අයට ගමේ කෑමවල රස ඒක ඒක අය අමතක කරන්න බෑනේ.
3: බෑ. ඒක රෙජිස්ටර් වෙලා තියෙන්නේ.
2: රටවල් වල ඉන්නකින් අහලා බලන්නකෝ. ඒගොල්ලෝ රටේ වැඩ කරනවා වෙන්න පුළුවන්. ඔක්කොම පහසුකම් එක්ක තියනවා වෙන්න පුළුවන්. හැබැයි කියනවානේ මෙහිට ආපු ගමන් කන විදිහ බාන සාගත හිටියා වගේ මේ රටේ ඉන්න නැද්ද? රටේ ඉන්න අය ඇවිල්ලා අර නිකන් මේ මොනවාද නියඟයකට මුහුණ දීලා හරි මහා විපතකට මුහුණ දීලා වගේ තමයි මේ ඇවිල්ලා කන්නේ.
3: අපි අර කියන්නේ කතාවට මේ සෝමාලියාවට පාන් දැම්ම
2: වගේ මෙහෙට ඇවිල්ලා කෑම කනවා. බලන්න බොරුද?
3: පුදුම කෑම.
2: පුදුම කෑමක්. ඒකට හේතුව අපේ ලංකාවේ අය මේ ඉස්සර ඉඳලම කෑම හදන විදිහක් තියෙනවා නේද? ඉතින් ඒ විදිහටම අරගෙන යන ප්‍රොඩක්ට් එකක් තමයි විජය කියලා කියන්නේ.
3: අනිවාර්යෙන්ම. ඉතින් විජය කුළුබඩු කියලා කියන්නේ අපේ රටේ රසය මුළු ලෝකයටම අරන් ගියපු නමක්. අවුරුදු 30ක් පුරාවට, ඒ කියන්නේ දශක 3ක් පුරාවට අපේ රහ ලෝකයට අරන් ගියා. ඒක හින්දා මේ රහ මුළු ලෝකෙම දන්නවා. දැන් ওই රටේ ඉන්න අය ගැන කිව්වා නේද? ඒගොල්ලන්ට එහෙම ලොකුවට අපේ රහ හොයන්න මේ දුවන්න පයින්න ඕනේ නැහැ.
2: දැන් රටේ ඉන්න හැම මෙහෙට එනකොට අපහාද මේ චොක්ලට් ගේන චොක්ලට් ගේන. අපි ඔහොම කියනවානේ. හා චොක්ලට් ගේන. එහෙම සූට් කේස් පිරෙන්නේ ඒගොල්ලෝ අපිට දෙවල් අරන් යනවා. යනකොට විජේ තමයි ඒගොල්ලෝ.
3: විජේ තමයි මෙහෙන් අරගෙන යන්නේ. ඉතින් ලංකාවෙන් එහා මේ වෙනකොට ෆොරින් මාකට් වලත් විජේ නිෂ්පාදන වලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් විජේ අපේ රස අපේ කුළුබඩු රස මුළු ලෝකෙටම අරන් ගිය නමක්. හැබැයි මෙහෙමයි. ඔයා විජේ නිෂ්පාදන මිලදී ගනිද්දී අර WP ලාංඡනය හොඳට බලන්න. නිල් පාට පසුබිමේ බෑග්ග්‍රවුන්ඩ් එකේ කහපාටින් WP කියලා තියෙන්න ඕන. එහෙම නැතුව ඔයා රැවටිලා මොකද අනුකරණ සෑහෙන්න තියෙනවා එකම විදිහේ පැකේජින් එක තියෙන.
2: මොකද අපේ ලංකාවේ ගොඩාක් අය දක්ෂයි මේ
3: කොපි කරන්න.
2: කොපි කරන්න.
3: ඒකට දක්ෂයි.
2: දක්ෂයි.
3: ඒක හින්දා ඒ වගේ දේවල් වලට ඔයා මේ අහුවෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි. ඒක හින්දා බොහොම කල්පනාවෙන් WP ලාංඡනයේ බලලම විජේ නිෂ්පාදන ගන්න කියලා අපි මතක් කරනවා. 100%ක් ස්වාභාවික රසයෙන් ඔයාට පුළුවන්. එතකොට ඔයාගේ කෑම වේල ආයි අමතක නොවන මතකයක් ඒක.
2: දැන් කෑම හදන්න නිකන් දන්නේ නැහැ කියලා හිතන් ඉන්න අය තියෙනවා නේද? විජේ නිෂ්පාදන වලින් කෑම හදන්නකෝ.
3: හදන්නකෝ. ඔයා මතක හිටිනවා.
2: ආධුනික ගතියක් එන්නේ
3: නැහැ.
2: එහෙම හරි අපිට බේරෙන්න පුළුවන්.
3: පුළුවන්.

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
3: ඔය 9 විනාඩි 44යි
4: බෙල්ලේ කොන්ද වේදනාද ආතරයිටිස් සන්ධි වේදනා හෝ මාංශපේශී වේදනාද ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් Active Plus within September 8 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අදමම තණ්ඩා 0034 22 17 870 හෝ 0077 511 39 18 Active Plus ඔබේ සුවය වෙනුවෙන්
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
6: ඔබ වෙළඳපොලේ පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල්මද? වෙළඳපොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගත වැති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැක. එබැවින් ඔබත් වෙළඳපොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
7: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.

0: Samsung ගන්න හොඳම තැනයි දම්රෝ.
1: FM 95.8 Net FM දිවයින පුරා.
2: Ladies and gentlemen, fasten your seat belts.
3: මේ ඔබ පිවිසෙන්නේ digital පරම්පරාවේ analog territory එකයි.
4: දෙනවය විනාඩි 46යි අල්ගොටවුන් එකෙන් අපිට යන්න වෙලාව ලැබිලා තියෙනවා. අද වාර දැනෙන්නේ නැද්ද වෙලාව යනවා දැනින්නේවත්
5: නැහැ. හරි ඉක්මනින් ගියානේ.
4: එකක් එහෙම එකක් වාර තිබ්බනේ.
5: ඔව් තරුණ ගෑන් ළමෙක් එක්ක ඉද්දි එහෙම තමයි. ඉක්මනින් යනවා වෙලාව තේරෙන්නේ නැහැ.
4: සාරවන් දන්නේ.
5: වෙලාවට සාර ඇහෙන මානෙක නැහැ.
4: ඔව්
5: එහෙම තමයි. ඇහෙන්නේ නැහැ කියලා ෂුවර් නම් අපි අනිත් කෙනාව අගේනවා.
4: එහෙම තමයි අර වීඩියෝ. අපි කියන කාඩ්බෝඩ් වීඩියෝ. හරි දැන් මට ආයෙ දම්රෝ එක ගන්න අවශ්‍යතාවයක් තියෙනවා.
5: මොනවටද යන්නේ?
4: දැන් අර බුය මැසේජ් එකට ගිහින් ගන්න පොට් එක කියවන්න පුටුවක් ඔයවට.
5: එහෙම තියෙනවා නේ. පුටුව නැත්තම් Netflix බලන්න බෑ.
4: ඔව් බෑ බෑ බෑ. Netflix එකේ පුටුව හරි මගේ.
5: ආයික හරිද?
4: ඒක හරි.
5: ආ හරි. එහෙනම් මේ ඔයා යන්න දම්රෝ එකට. දම්රෝ එකට ගියාට පස්සේ ඔයාට ගෘහ භාණ්ඩ ඔයාට කැමති විදිහට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඒ වගේම තමයි දැන් මේ ටිකේ රස්නේනේ අපි කිව්වනේ මේ එල්නීනෝ තත්වයන් ගැන. ඔන්න ඔයාට කූල් වෙන්න ඕන නම් AC එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. Samsung, Panasonic සහ Innovex කියන නම් වලින් ඔයාට AC brands දැන් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා දම්රෝ එකට ගියොත්. ඒ වගේමයි විශේෂයෙන් මතක් කරන්න ඕන ඔයා Samsung නිෂ්පාදන දම්රෝ එකෙන් මිලදී ගනිද්දී ඔයාට ඩබල් වොරන්ටි එකක් හම්බ වෙනවා. දැන් මම දන්නවා සචිනි කියන්නේ මොන හරි දෙයක් ගන්න ගියාට පස්සේ වොරන්ටි වෙනුවෙන් ඕනම ආකාරයේ අරගලයක් කරනවා.
4: නැත්තම්
5: වොරන්ටි නැත්තම් ගන්නෑ ඒ
4: ගන්න. මට බා විශ්වාසයි.
5: ඔව්. කියන්නේ හොඳට නෙගෝෂিয়েට් කරන්න දන්නවා.
4: ආ. හරිද? දැන් මම කොච්චර ලාභ අරන් දුන්නද නේද?
5: කොච්චර ලාභ අරන් දුන්නද? කියන්නේ දහස් ගණන් වලින් අපිට ලාභ අරන් දුන්නා. දේවල් ගන්න ගියාට පස්සේ. ඉතින් ඔන්නවා දම්රෝ එකට ගියොත් ඔයාලට ඩබල් වොරන්ටි හම්බ වෙනවා. ඒ කියන්නේ Samsung නිෂ්පාදනය වෙනුවෙන් හම්බ වෙන Samsung වොරන්ටි එක වගේම දම්රෝලත් ඔන්න වොරන්ටි එකක් ඔයාලට දෙනවා. ඒ කියන්නේ ඔයාලට අයිඩියල්ම තැනක් ගිහිල්ලා නිෂ්පාදනයන් මිලදී ගන්න ඩබල් වොරන්ටි එක නිසා. ඒ වගේම තමයි අපි ඒ කිව්වේ ගෘහ විදුලි උපකරණ ගැනනේ. ඊට පස්සේ ගෘහ බාණ්ඩ අර සචින කිව්ව වගේ වගේ ඔෆිස් ස්පේස් එකට ඕනේ දේවල් නිදන කාමරයට ඕනේ දේවල් ඊට පස්සේ විසිටින් රූම් එකට ඕනේ දේවල් මේ ඕන දෙයක් ඔයාට නියම ප්‍රමිතියෙන් මිලදී ගන්න පුළුවන්. දම්රෝ නිෂ්පාදනවල විශේෂත්වය තමයි සචින මේ සියලුම දේවල් නිෂ්පාදනය වෙන්නේ ලංකාවේ අපේ කර්මාන්ත ශාලාව ඇතුලේ අපේ ශිල්පීන්ගේ අත්වලින්. ඉතින් යන්න දම්රෝ එකට ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ගිහිල්ලා ඔයාට පුළුවන් මේ දේවල් මිලදී ගන්න.
4: ඊළඟට ෆෝචුන් ඔයිල් පාවිච්චි කළා ඔබේ ආහාර උයා ගත්තට පස්සේ ඔබට වෙනස තේරේවි. ඔබ මීට කලින් පාවිච්චි කරේ හිතන හිතන තෙල්ලා දකින දකින දෙන්න කාලක් දෙන්න භාගයක් දෙන්න ගෙදරින් බෝතලේ අරන් යනවා නැත්නම් ෂොපින් බෑග් එකකට දාගෙන ඒ තෙල් වල වෙනසයි ෆෝචුන් ඔයිල් පාවිච්චි කළා හදන කෑම වල වෙනසයි ඔබට වැටහෙන්නේ නැත්නම් දිවේ ප්‍රශ්නයක්
5: ඒ දිවේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් නියම ක්වොලිටි එකට ඔයාට තෙල් මිලදී ගන්න නම් ඔයා ෆෝචුන් ඔයිල් මිලදී ගන්න කියලා අපි මතක් කරනවා. ඔයාට ඕන විදිහට පොල් තෙල් ඕන නම් එහෙම තියෙනවා. ඊට පස්සේ සන්ෆ්ලවර් ඔයිල් තියෙනවා, කුකින් ඔයිල් තියෙනවා, කෝන් ඔයිල් තියෙනවා. මේ ඕනම ඔයිල් එකක් ඔයාට මිලදී ගන්න පුළුවන් දිවේන පුරාම තියෙන සිල්ලර වෙළඳසැල් වලින් වගේම සුපර් මාකට්ස් වලින්. දැන් ඔයා බෝඩිමක වගේ ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාට මිලිලීටර් 200 බෝතල් තියෙනවා. ඊට පස්සේ ඔයා මහා පරිමාණයෙන් උයන කෙනෙක් නම් ඔයාට ලීටර් 20 වෙනකන් ලොකු කෑන් තියෙනවා.
4: තමන්ගේ අවශ්‍යතාවය අනුව ප්‍රමාණය තෝරගන්න පුළුවන්.
5: පුළුවන්. ඉතින් රසය, සුවඳ වගේම ගුණාත්මක බව, ඒ වගේමයි වසර ගණනාවක විශ්වාසයත් එක්ක ඔයාට ෆෝෂන් ඔයිල් දැම්මිලදී ගන්න පුළුවන්. ඒ වගේමයි වටිනම කාරණාව තමයි 2026 සුපර් බ්‍රෑන්ඩ් අවෝඩ් එක වින් කරන්නෙත් වෙන කවුරුත් නෙමෙයි ෆෝචුන් ඔයිල්. මොකද තමන්ගේ නිෂ්පාදනයේ තියෙන ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය වෙනුවෙන් බය නැතුව වාගේ පෞලේ ආදරණීයන්ට කන්න බොන්න කියලා දෙන්න නම් අනිවාර්යයෙන්ම ෆෝචුන් ඔයිල්ම මිලදී ගන්න කියලා මතක් කරනවා.
4: දැන් අපි කලින් පැයේදී බට්ටෙක් ගැන මතක් කරා.
5: ඔව්.
4: දැන් බට්ටෝ ගැන විතරක්ම කතා කළා හරියන්නේ නැහනේ. යෝධයෝත් ඉන්නවා.
5: යෝධයෝත් ඉන්නවා. ඒ කියන්නේ මේ ටාටා කියලා කියන්නේ සචිනි ලංකාව විතරක් නෙමෙයි රටවල් 35ක විශ්වාසය දිනාගත්තු නම. ඒ කියන්නේ මේ ලොජිස්ටික් වැඩවලට, ඒ වගේම තමයි මගී ප්‍රවාහණයට නැතුවම බැරි බ්‍රෑන්ඩ් එකක් තමයි ටාටා කියලා කියන්නේ. ටාටා කිව්වට පස්සේ ලංකාවට ටාටා නිෂ්පාදන අරගෙන ආවේ වෙන කවුරුත් නෙමෙයි ඩීමෝලා. අවුරුදු 65ක් පුරාවට ඩීමෝලා, ඩීමෝ බට්ට ගිදන්, ඩීමෝ ලොක්ක වෙනකන් විවිධ මාදිලිවල ටාටා නිෂ්පාදන ලංකාවට අරගෙන ආවා. ඉතින් ඔන්න අලුත්ම මාදිලිය තමයි මේ අපි කියන්නේ යන යෝධා කැබ් එක කියන්නේ. යෝධා කැබ් එකේ විශේෂත්වය තමයි මේක ඩුවල් පර්පස් වෙහිකල් එකක්. ඒ කියන්නේ හිතන්නකෝ දැන් අපි කලින් කතා කරන්නේ පවුලේ වාහනයක් ගැන. දැන් පවුලේ වයිෆ්ගේ වැඩ ටික කරගන්න, හස්බන්ඩ්ගේ වැඩ ටික කරගන්න. මේ දෙකටම මේ ඩුවල් පර්පස් වෙහිකල් එක නැත්නම් යෝධා කැබ් එක ගැලපෙනවා. ඒ කියන්නේ මේ හස්බන්ඩ්ගේ ව්‍යාපාරික කටයුතු ටික, ප්‍රවාහන කටයුතු ටික බොහෝම සාර්ථකව කිසි ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන් යෝධා කැබ් එකෙන්. ඒ වගේම තමයි දැන් බිරිඳගේ ගමන් තියෙනවානේ, ඊට පස්සේ ඔය දරුවෝ
4: වැදගත් ගමන් ඒ
5: ඔය වැදගත් දේවල්නේ. ඊට පස්සේ දරුවන්ගේ ගමන් තියෙනවානේ, ඒගොල්ලන් ස්කෝලෙකට දාන්න වෙන්න පුළුවන්, පන්තියකට දාන්න වෙන්න පුළුවන්, ප්‍රැක්ටිස් ඉවරලා පික් කරන්න වෙන්න පුළුවන්. මේ ඕන වැඩකට මේ යෝධා කැබ් එක ගැලපෙනවා. ඒකයි මේකට ඩුවල් පර්පස් කියලා කියන්නේ. ඔයාගේ ව්‍යාපාරික අවශ්‍යතාවයන් වගේම පුද්ගලික අවශ්‍යතාවයන් කියන මේ දෙකම ඔයාට ඉෂ්ට කරගන්න පුළුවන් බොහොම පහසුවෙන් යෝධා කැබ් එකත් එක්ක. ඉතින් අවුරුදු 65ක ඩීමෝ විශ්වාසයත් එක්ක ටාටා තමයි යෝධා කැබ් එක ලංකාවට අරගෙන එන්නේ. කෝල් එකක් දෙන්න 1388 නම්බරයකට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් දැම්ම වැඩි විස්තර දැනගන්න. වැඩි විස්තර දැනගෙන යෝධා කැබ් එක ගැන ඔයාට පුළුවන් මිලදී ගන්න. බය වෙන්න එපා, ගත්තට පස්සෙත් ඔයාව අතරමං කරලා දාන්නේ නැහැ. ලංකා පුරාම ඩීමෝ නිෂ්පාදන වලට සේවා සපයන සේවා මධ්‍යස්ථාන 18කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ ඕන තැනකින් ඔයාට එන්ජින් එකේ ප්‍රශ්නයක්ද, ටින්කරින් එකේ, පේන්ටින් එකේ ප්‍රශ්නයක්ද, ඇක්සිඩන්ට් වෙලා මොන හරි එහෙම මේ පොඩ්ඩක් තැලුණද, ඒ ඕන දෙයක් මව් සමාගමේ විශ්වාසයත් එක්ක හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ටාටා ජෙනුවින් අමතර කොටස් ඔයාට මිලදී ගන්න පුළුවන්. බලයලත් අලවි නියෝජිතයින් 600කට අධික පිරිසක් ලංකා පුරාම ඉන්නවා. ඒ විතරකුත් නෙමෙයි, හිතන්න ඔයාගේ යෝධා ගැබ් එක බ්‍රේක් ඩවුන් වුණා කියලා 1388 කෝල් එකක් දුන්නොත් ලංකාවේ ඕනම තැනකට ඇවිල්ලා ඒගොල්ලෝ ඒක හදලා දෙනවා. ඉතින් හදාගන්න කලින් ගන්න එපා. ඒකෙන්ද කෝල් එකක් දෙන්න 1388ට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් යෝධා ගැබ් එකක් මිලදී ගන්න. අමතක කරන්න එපා, ඔයාට අවුරුදු 3ක එහෙමත් නැත්නම් කිලෝමීටර් 102ක වොරන්ටි එකකුත් හම්බ වෙනවා. ඒ කාලේ තෙල් ටික ගහගෙන ටයර් ටික මාරු කරන් ඔයාගේ බිස්නස් එක කරගෙන යන්න විතරයි තියෙන්නේ. ආයේ අනිත් ඔක්කොම ප්‍රශ්න ටික ඩීමෝල බලාගනි.
4: ඊළඟට අපි දැන් යන්නත් ඕනේ.
5: යමු
4: යන්න කලින් අපි හෝමාගම යන්නත් ඕනේ ඉක්මනට.
5: හෝමාගමට යනවා නම් අපි යන්න ඕනේ හෝමාගම බෙරු කැටියට. එහෙ තියෙනවා ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චේස් එක රුපියල් 685,000 ඉදලා වට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් දැන් මුලින්ම වට මුළු වටිනාකමෙන් 140ක් ගෙවුවා නම් ඇති. ඊට පස්සේ ඊටු 160ක ප්‍රමාණය වට අවුරුදු දෙකකදී පොලි රහිතව. අන්න ඒක හයිලයිට් කරගන්න ඉන්ට්‍රස්ට් එකක් නැතුව ගෙවාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ඉඩම හරිම විශේෂයි. කොට්ටාවට විනාඩි 15ක දුර. ඒ වගේම තමයි මේ ගොඩ ආර්ථික මධ්‍යස්ථානයට හරිම සමීපයි. සුපර් මාකට්ස්, රෝහල්, බැංකු පහසුකම් මේ හැමදේම තියෙනවා. NSBM කැම්පස් එක හරිම ළඟයි. වට ඕන නම් ඉඩම අරගෙන පොඩි නිකන් හොස්ටල් එකක් වගේ දැම්මොත් ගෙයක් හදනවට වඩා ලාභයි.
4: අමතර ආදායමක් නේද?
5: ඔව්, ඒවා ඉන්වෙස්ට්මන්ට් මෙතඩ්ස්. හරිද? ළමයි ඇවිල්ලා ඕන තරම් නවති. ඒ වගේම තමයි හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5ක දුර. ඉතින් ප්‍රයිම් ගෲප් එකට, ප්‍රයිම් ලෑන්ඩ්ස්ලට කෝල් එකක් දෙන්න 13:22 හොට්ලයින් එකෙන් කෝල් එකක් දීලා වට පුළුවන් හෝමාගම බෙරු කැටිය මේ ඉඩම ගැන වැඩි විස්තර දැනගන්න.
4: එහෙනම් අපි මං හිතන්නේ අපි ඔක්කොම දේවල් ටික කිව්වා.
5: කිව්වා ඔක්කොම ගියාගෙන ගියා. දැන් මේ හරි ප්‍රශ්න හරි.
4: ඔව්. දැන් අපිට තේනවා මේ විජය කුරක් කම්පිටි වලින් හදපු කුරක් කන්න රොටි කන්න ගිහිල්ලා.
5: අපේ ප්ලේන් ටිය ලෑස්ති.
4: ප්ලේන් ටිය ලෑස්ති. ඉතින් ඊළඟට ජනියෙක් දේදුණු මාව තහන්න පුළුවන්. ඊළඟට ගින්දර හැන්දව හතර වටේ මන්දරම් රැ. දිගටම ඉන්න අපි ඉතින් ඕගොල්ලන්ගේ යාළුවානේ.
5: ඔව්.
4: නේද? ඉතින් ඒ යාළුකන්ගේ විදිහම තියාගෙන ඉන්න මේක පුරුද්දකට තියාගන්න පාචි මං හෙට එන්නේ නැහැ.
5: ඔව්. දිගටම කට්ටි එහෙනම් FM 94 දැචුමටෙන් අනුපහෙන් නැත් FM අහගෙන ඉන්න. නුවා සහ සාරා කොහෙද ගියේ? මේක
4: ප්‍රශ්නයක්.
5: ලොකු සැකයට කාරණාවක් ඉහිල හොයන්න ඕන. මොකද මේ තරුණ පිරිමි ළමයව තනි කරලා
4: තරුණ
5: මම තරුණ පිරිමි ළමයා තමයි තනි වෙලා තියෙන්නේ මෙතන. ඉතින් ගිහිල්ලා බලමු. හැබැයි මේ ලස්සන ෆොටෝ එකක් දැම්මා මායි සචිනී යන්න නැත් FM Facebook page එකට.
4: අන්න ඒක අනේ ලයික්
5: එක ගෑනු ළමෙක් නැහැ කියලා සැලුන් නැහැ. තව ගෑනු ළමෙක් හොයාගෙන ෆොටෝ එකක් දැම්මා. ඔයාලට පුළුවන් ලයික් කරන්න, රියැක්ට් කරන්න. එහෙනම් අපි ගියා හැමෝම පරිස්සමෙන් ඉන්න. මම ආචින්.
4: මම සචිනී.

0: FM Anupaha, FM Anuhatarai Dashmaata, Net FM.
1: Odenavaya Minagi Panasatai.
2: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
3: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
4: විජය නූඩල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට. සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125 125 125 මතන්න BYD කරුසරු.

0: Red FM Algo Town.
1: Brought to you by
2: Melva Box Bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melva එක ලංකාවේ එක.
3: හෝමාගම බෙරුකැටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. Purchase a රුපියල් 685,000 සිට අමතන ප්‍රයිම් ලෑන්ඩ්ස් 13.22.
4: AC ගන්න එන්න තම්බරු. ලෝකෙම කූල් කරන AC brands ගන්න එන්න තම්බරු.
3: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117738388 මතන්න.
6: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
7: බිස්නස් කරන අයට මේක යෝධ හයිය.
8: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල්ම තමයි.
9: ඕ ඉතින්
8: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
10: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
11: වෙනස්ම රසය වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
12: ඇන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
15: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
14: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියදු වෙන්නේ නැහැ.
16: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
17: ගුඩ් මෝර්නින්. වේලාව උදේ 10යි.
18: හා

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
3: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිවුස් සමග මම කේසර. ඉඟුරක්ගොඩ තල්පොත ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හිඟුරක්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව හා පුලතිසිගම ප්‍රදේශවල පදිංචිකරුවන් 5 දෙනෙක්. ඔවුන් කැණීම් කටයුතු සඳහා යොදාගත් උපකරණද සිය භාරයට ගත් බවයි හිඟුරක්ගොඩ පොලිසිය පැවසුවේ. සෞදි අරාබියට අයත් CH4 වර්ගයේ සන්නද්ධ නිරීක්ෂණ ඩ්‍රෝනයානයක් බිම හෙලීමට තමන් සමත් වූ බව යෙමනේ හූති සංවිධානය පවසනවා. යෙමනේ අල්ජෆ් ප්‍රාන්තයට අයත් කැබ්බා අශ්ෂාෆ් දිස්ත්‍රික්කයට ඉහලින් පියාසර කරමින් තිබියදී මෙම යානය බිම හෙලූ බවයි හූති හමුදා ප්‍රකාශක බ්‍රිගේඩිය ජෙනරාල් යහියා සාරි සඳහන් කර සිටින්නේ. අදාළ ඩ්‍රෝනයානය එම ප්‍රදේශය තුළ සතුරු ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටි බවද හූති හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඊළඟනේ තියුස් පෙරවරු 11ට මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news the truth people trust. ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනේ ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8, Net FM.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
6: ඔකද රංගාමේ අතපය වකුටු කරගෙන
7: මගේ ඇඟපත හොඳටම රිදෙනවා.
6: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
8: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
5: රස තුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණිය ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
9: ජනි එක දේ දුනුමාවත, දේ දුනුමාවත.

good morning සුබ උදෑසනක් වේවා වෙලාව උදේ 10යි විනාඩි 10යි අපි ඔයාට සුපුරුදු net fm දේදුණු මාවතේ වැඩ ටික තමයි මේ විදිහට පටන් ගන්න හදන්නේ අද සැප්තැම්බර් මාසේ 7 වෙනිදා සුන්දර සඳුදා දවස සාමාන්‍ය සඳුදා දවසක් බවට ඔන්න මේ සඳුදා දවස පත් වෙලා තිනවා දැන් පහුගිය මාසයක විතර කාලයක් අපේ ඉස්කෝලේ යන පුංචි දුවල පුතාලා ගොඩ දෙනෙක් ගෙදරට වෙලා හිටියා නිවාඩු කාලේ ඒ සුන්දරත්වය විඳින ගමන් හැබැයි අද ඉඳන් ආයෙත් පාරක් පාසල් ආරම්භ වෙලා තියෙනවා ඉස්කෝලේ ගුරුවරු විදිහට වැඩ කරන අපේ ආදරණීය ගුරු දෙමව්පියන් ඒගොල්ලන්ගේ සාමාන්‍ය රාජකාරී වලට යන්න සිද්ධ වෙලා තියෙනවා ටවුන් එකට ගියාට පස්සේ පාරට ගියාට පස්සේ සාමාන්‍යයෙන් උදේ 7ට 7:30ට විතර තියෙන ස්කූල් ට්‍රැෆික් එකේ පොඩ්ඩක් අපිට වෙලා පාරේ ඉඳලා වැඩට යන්න සිද්ධ වෙන තත්ත්වය ඇති වෙලා තියෙනවා. ඒ සාමාන්‍ය විදිහේ සඳුදා දවසක වැඩ කටයුතු ටික බොහොම ප්‍රබෝධයෙන් තමයි අපි මේ විදිහට පටන් ගන්න හදන්නේ. දේදුණු මාවතේ වැඩ ටික පටන් ගන්නකොටම ඉතින් මට කියන්න තියෙන පළවෙනිම දේ තමයි අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න අකුරෙන් අකුර තරංග වටයත් එක්ක එකතු වෙලා පහුගිය සතියේදී අපිත් එක්ක එකතු වෙලා ජයග්‍රහණය කළේ කවුද කියන කාරණාව දැන් පහුගිය සතියේ සිකුරාදා අපිත් එක්ක Facebook live එකත් එක්ක එකතු වෙලා සම්බන්ධ වුණු මහේෂිකා වචන 68ක ප්‍රමාණයක් කිව්වා මම ගණන් කරනකොට. හැබැයි බලනකොට එයා 45 වෙනි වචනේ විදිහට යතුරු පැදිය කියන වචනය කියලා තිබුණා. මට ඒකේ පොඩි මේ තිබුණා තේරුමක් මට හිතා ගන්න බැරුව යතුරු පැදිය කියන්නේ එක වචනයක්ද නැත්නම් වචන දෙකක්ද කියලා. මං ඉතින් තතු දත්තයගෙන් අහලා දැනගත්තට පස්සේ තමයි මට හරියටම දැනගන්න හම්බුනේ යතුරු පැදිය කියන්නේ වචන දෙකක් කියලා. ඒ අනුව පහුගිය සතියේ ඔයා වෙනුවෙන් අපි වෙන් කරපු රුපියල් 5000 මුදල් තෑග්ග ජයග්‍රහණය කරන්නේ සඳුදා දවසේ අපිට කතා කරලා වැඩි වැඩියෙන් වචන කියලා තපර 30ක කාලය ඇතුලේ වචන 64ක ප්‍රමාණයක් කියපු කිරිබත් ගොඩ ඉඳන් අපිට කතා කරපු සත්මානි සත්මානි ඔයාට අපෙන් උණුසුම් සුබ පැතුම් ඔයාට අදාළ තෑග මුදල ළඟදීම ඔයාගේ කවුන්ට් එකට බැරෙවි ඒකනත් මතක් කරන අතරේ net fm දේදුණු මාවතේ සුපුරුදු වැඩ කටයුතු ටික මේ විදිහට පටන් ගන්න හදන්නේ අද තකුරු එක වචන ගලපන්න මේ පැත්තට කතා කරන්න 0112553 63ට whatsapp කරන්න 0711 95 95 95ට යන්න net fm facebook fan page එක පැත්තට මම අද සුපුරුදු විදිහටම ඔයා වෙනුවෙන් post එකක් දාලා තියෙනවා පරණ මතකයන් අවදි කරන post එකක් comment එකක් දාන්න මේ පැත්තට එන්න ඒ වගේම තමයි වාට මතක් කරන්න ඕනි දැන් ඉස්කෝලේ පටන් ගත්තත් එක්ක වෙනදට ටිකක් දවල් වෙනකන් නිදාගත්ත කට්ටිය අද උදේ පාන්දරම හැරලා උදේ පාන්දරම සමහර විට දවල්ටත් එක්ක කෑමෝ යන්න ඇති එහෙම බත ඉදෙනකොට උදේ පාන්දරම මුළු ගමම සුවඳ කරගෙන ඔයාගේ ගෙදර ඉදෙන බත අනිවාර්යයෙන්ම ඉදෙන්නේ මේනක සහල් වලින් කියලා මම දන්නවා මේනක සහල් කියලා කියන්නේ වෙළඳපළට ගියාට පස්සේ කඩේට ගියාට පස්සේ සුපර් මාකට් එකට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම කිසිම බයක් සැකක් නැතුව ඔයාගේ ගෙදරට අරගෙන යන්න පුළුවන් සහල් සන්නාමය මේනක සහල් සන්නාමයේ යටතේ නාඩු සම්බා කීරි සම්බා සුදු කැකොළු මල් නාඩු සහල් වර්ග රාශියක් ඔයාගේ ගෙදරට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා ඒ ගෙනියන අතරේදී ඔයාගේ ගෙදර අලුත්ම අලුත් ස්මාර්ට් ටීවී එකකින් සරස ගන්න කිචන් එකට අලුත්ම අලුත් රයිස් කුකර් එකක් ගන්න බ්ලෙන්ඩ් එකක් ගන්න අමුතුවෙන් වියදම් කරන්නේ නැතුව තෑගි විදිහට මේ දේවල් අරගන්න ඔයාට chance එක හම්බවෙයි ඒ මේනක සහල් buy and win තරඟයත් එක්ක දැන් ඔයාට කරන්න තියෙන්නේ මේනක සහල් බෑග් එක අරගත්තට පස්සේ ඒක ඇතුලේ තියෙන කූපන් එකේ තියෙන නම්බර් එකට දැන්ම කෝල් එකක් අරගෙන එහෙම නැත්නම් WhatsApp message

ඒගොල්ලන්ගේ නියෝජිතයෙන් දැනුවත් කරන එක. එහෙම කියපු ගමන් ඒගොල්ලෝ ඔයාව හොයාගෙන එනවා හිස්සතින් නෙමෙයි. ඔයාගේ කූපන් එකේ තියෙන ටැග්ගත් බරටම උස්සගෙන. ඒක හන්දා අපේම උරුමය අපේම රස වුණු මේනක සහල්. ඔයාගේ ගෙදර කෑම වේල විදියට හදන මේ බත් එක රසවත් කරගන්න එකතු කරගන්න කියලා අනිවාර්යයෙන්ම මතක් කරන ගමන් තමයි දේදුණු මාවතේ වැඩ ටික පටන් ගත්තේ. දවල් එක වෙනකන් ඔයත් එක්ක මම ඉන්නවා. Mama Johnny. What? Come on.

එහෙම හදපුරාම තියෙන සතුට මුළු දවසම එක දිගට පවත්වා ගන්න නම් හොඳ ක්‍රමයක් අනිවාර්යයෙන්ම හොයාගන්න ඕනේ. අපි කවුරුත් කැමති හැම වෙලාවෙම සන්තෝෂෙන් ඉන්න. සන්තෝෂෙන් ඉන්න නම් මුළු දවසම ප්‍රබෝධයෙන් ඉන්න ඕනේ. කරන හැම වැඩක්ම හරියනකොට අපිට දැනෙන සන්තෝෂය කියලා නිම කරන්න බෑනේ. උදේ පාන්දරම වැඩ පටන් ගන්නකොට සමහර විට අර කලින් නැගිටපු එකත් එක්ක දැනෙන පොඩි නිදිමත ගතියක් එහෙම තියෙනවා නම් දවසේ වැඩ ටික කරගෙන යන්න පොඩි අවුලක් එනවා. ඒ හින්දා තමයි ඔයාලට මම උදේ පාන්දරම මතක් කරන්නේ ෆ්‍රීලන් කෝපි එකක් බොන්න කියලා. ෆ්‍රීලන් කෝපි එකක් බොන්න කියලම විශේෂයෙන්ම ඔයාලට මතක් කරන්නේ සාමාන්‍යයෙන් නියම කෝපි එකක රසය සුවඳ එක්ක ඒකේ තියෙන කෙමිස්ට්‍රි එකත් එක්ක අපේ මොළයේ උත්තේජනය වෙලා නිදිමත ගතියක් කම්මැලි ගතියක් එහෙම තියෙනවා නම් ඒ දේවල් නැත්තටම නැති වෙලා යනවා. හැබැයි දැන් ඔය තියෙන තරංගකාරී වෙළඳපළත් එක ගොඩාක් වෙලාවට කඩේට ගියාට පස්සේ ගන්න තියෙන නමක් නැති දේවල් වලින් කෝපි අරගත්තට පස්සේ එක්කෝ කළු පාට ඩයි එකක් එක කෝපි වල රස තියෙන මොකක් හරි කුඩු එකක් නැත්තම් කිසිම ප්‍රමිතියක් නැති කෝපි කියලා නිකන් නම ගහපු කළු පාට කුඩු එකක් එහෙම අරගත්ත කියලා අපේ කෝපි රසය අපි හොයන කෝපි සුවඳ හරියටම අරගන්න අපිට හම්බ වෙන්නේ නැහෙනි. මුළු ලෝකෙම හොයාගෙන එන අපේම රටේ කෝපි රසය අපේම රටේ කෝපි අටවලින් නිෂ්පාදනය වෙන කෝපි ෆ්‍රීලන් සන්නාමයේ යටතේ ඔයාගේ ළඟටම අරගෙන ඇවිල්ලා තියෙනවා. කඩේට ගියාට පස්සේ මුදලාලි මහත්තයාගෙන් හරි මුදලාලි නෝනගෙන් හරි කෝපි ටිකක් ඉල්ලනකොට මතක ඇතුව ෆ්‍රීලන් කෝපි එකක් දෙන්න කියලාම ඉල්ලන. රසම රස කෝපි එකක රස බලලා ප්‍රබෝධයෙන් දවස පටන් අරගෙන ඉන්නකොට ඊළඟට මං ඔයාට මතක් කරන්න හදන්නේ වැරදිලාවත් අසනීපයක් වුණාට පස්සේ මොනවාද කරන්න කියලා. සෙවනගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන තමයි මේ ඔයාට මතක් කරන්න හදන්නේ. කමල් බන්දුල වීරපිරුම වෙදමහත්තයා කියලා කියන්නේ දැන් රටේ සෑහෙන ජනප්‍රිය පුද්ගලයෙක්. එතුමගේ ප්‍රතිකාරත් එක්ක ලංකාව පුරාම ඉන්න සෑහෙන රෝගාබාධ වලට ලක්වෙච්ච කට්ටිය දැන් බොහොම නිරෝගී සුවයෙන් සතුටින් කාලය ගත කරනවා. ස්නායු රෝග, ගෑස්ට්‍රයිටිස්, දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා මේ වගේ රෝගාබාධ වලට බෙහෙත් නැහැ කියලා දුක් වෙවි හිටිය කාලේ දැන් ඉවරයි. සෙවනගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට යන්න සඳුදා අඟහරුවාද පෝය දවස් සැරුණම ඉතිරි හැම දවසකම කමල් බන්දුල වීරපිරුම වෙදමහත්තයව ඔයාලට හම්බ වෙන්න පුළුවන්. හැබැයි යන්න කලින් කෝල් එකක් දීලා යන එක තමයි වඩාත්ම හොඳ. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න වගේම වෙදමහත්තයා හම්බ වෙන්න වෙලාවක් වෙන් කරගන්නත් පුළුවන්. පානදුරේ ඉඳන් අනෝමා කාලෙකට පස්සේ ඔන්න රේඩියෝ එක අහලා මට WhatsApp message එකක් දාලා තියෙනවා. අනෝමා මං ඔයාව මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අනුරාධපුරේ දුලංජලි මට message එකක් දාලා තියෙනවා. දුලංජලි මං ඔයාව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඊළඟට අම්පාරේ මුවන්ගල ඉඳන් අපේ රම්‍ය අක්කා බහුගිය සතියේ පොඩි කරදරයක් වෙලා දේදුණු මාවත හන්දෙන්න බැරි වෙලා තියෙනවා. හැබැයි අද අහගෙන ඉන්නේ සද්දෙටම. හස්බන්ඩ් සරත් කුමාර, පුතා ශෂික, පොඩි පුතා සදේව්, දුව ගාල්ලි හෙල කිඹි ඉන්නව සමාදි, එයාගේ දුව ෂනුදි, මේ කට්ටියම වෙනද වගේම අපි වහගෙන ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. කටාන කෝන්ගස් හන්දි අරෝෂ් ටේලර්ස් එකේ අපේ ප්‍රසන්න ධම්මිකා, ෂෙවෝන් තාරුක, බේවෝන් අරෝෂ් කට්ටියම එකතු කරගන්නවා මේ හන්න යන සින්දුවට. ඒ වගේම තමයි කිතුල් කොටේ ඉඳන් අපේ ප්‍රේමසිරි අයියා සුපුරුදු විදිහටම අද කතා කරා. කතා කරලා කිව්වා ඉතින් එකතු කරගන්න කියලා අම්මා ගුණවතීව, අසංක මල්ලිව, දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණිදු, බිම්සර මේ කට්ටිය එකතු කරගන්න කිව්වා. රාජාංගනේ ඉඳන් අනුරුද්ධ අයියා කතා කරා. එයත් පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් අසනීප වෙලා ඉඳලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනි අනුරුද්ධ අයියව. දැන් සනීපයි කොල්ලට හොඳේ. ගීතාංජලි, තරුක්ෂි, තාරුක, සතීෂ් කට්ටියම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඔයත් මේ පැත්තට කතා කරන්න 0112 55 33 63 දැන්ම

0: Anu Paha FM Anu Hatrai Tak Cuma Ada Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව 10යි විනාඩි 26යි.
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
5: විෂන්ගේ අනවතම ශාකාව අම්බලගොඩ මෙඩිහෙල් රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවිකාශ මිලදී ගැනීමට පැමිණෙන්න මෙඩිහෙල් රෝහල ගාලුපාර අම්බලගොඩ අමතන්න 076-544-1518.
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
10: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
11: මොහොතේ වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳුමුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්, ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට.
12: Brought to you by
13: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙහා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
14: මේ හස්බන්ඩ්
15: මොකද වයිෆ්?
14: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
15: හරි.
14: ඒකට මමයි තව ගෑල් ළමයෙක් යනවා. ඔයා කාටද දැන් උදව් කරන්නේ?
15: වෙන කාටද වයිෆ්? ඔයාට.
14: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
16: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
15: ලස්සන සිංදුවක් අහන්න යන්න හදන්නේ සතිෂ් පෙරී රගේ. මේ සිංදුව අහන්න යන්න කලින් ඔයාට මතක් කරන්න සුවිශේෂී කාරණාවන් රැසක් තියෙනවා. විශේෂයෙන්ම ඔයාට මතක් කරන්න ඕනි පළවෙනිම කාරණාව තමයි මේ රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව මතක් කරන එක. මේක අපි ජාතික වගකීමක් විදිහට තමයි ඔයා වෙනුවෙන් අනිවාර්යයෙන්ම නිරන්තරයෙන් මතක් කරන්නේ. රටම එකට ජාතික මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් අපේ මුළු රටම වළක්වා ගැනීමේ ඒ මෙහෙවර, ඒ උතුම් පරමාර්ථයත් එක්ක. ජාතික වැඩසටහන මේක හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ. ඉතින් මේකත් එක්ක අපි ඔයාලට මතක් කරනවා හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චියත් එක්ක අපිට ඇතිවෙන අයහපත් තත්ත්වයන් පිළිබඳ. දැන් නිකන් කල්පනා කරලා බලන්නකෝ, මේ හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය ඔයාටත් අනිවාර්යයෙන්ම සමාජයේ එහා මෙහා ගමන් කරනකොට, එදිනෙදා වැඩ කටයුතු ටික කරනකොට දකින්න ලැබෙනවා ඇති. ඒගොල්ලෝ සාමාන්‍ය අයට වඩා ටිකක් වෙනස්නේ. ඒගොල්ලන්ගේ මතක ශක්තිය ටිකක් අඩු තත්වයකදී ක්ෂණිකව තීරණ ගන්න තියෙන හැකියාව ඒගොල්ලන්ට අඩුයි. සල්ලි තතේ මිටේ ලොකුවට නැහැනේ. හරිම හොඳට සමාජයේ ඉන්න අනාගතය යහපත්ත්වයෙන් තියයි කියලා බලාපොරොත්තු වෙන ඉන්න ගොඩ දෙනෙක් හානිකර මත්ද්‍රව්‍යයන්ට පෙළඹීමත් එක්ක ඒ අනාගතය නැති නාස්ති කරගන්න. ඒ හින්ද තමයි මතක් කරන්නේ අපේ ආදරණීය දෙමව්පියන්ට දැන් කාන්තා පිරිමි ભેදයක් නැතුව අපේ තරුණ පරපුර මේ දේවල් වලට ඇබ්බැහි කරගන්න බලාගෙන සමාජයේ බොහෝ දෙනෙක් ඉන්නවා. නිතරම අපේ තරුණ පරපුර පිළිබඳව, අපේ ළමා පරපුර පිළිබඳව අවධානයෙන් අපි ඉන්න ඕනි. කොයිම වෙලාවකටවත් අපේ නංගිල මල්ලිලට කොයිම වෙලාවකවත් පුංචි වෙලාවක සතුටක් වෙනුවෙන් මෙන්න මේ දේ පාවිච්චි කරන්න කියලා කවුළු හරි බලපෑම් කරොත් කිසිම වෙලාවක ඒ දේවල් වලට ඇබ්බැහි වෙන්න යන්නේ ඒ දේවල් පාවිච්චි කරන්න යන්නේ පා කියන දේත් මතක් කරනවා. නිකන් වැරදිලාවත් ඔයාගේ අධ්‍යාපන කටයුතු වලදී ඔයාගේ මතක ශක්තියත් එක්ක ගනුදෙනු කරන්න තියෙන වෙලාවක මේ වගේ හානිකර මත්ද්‍රව්‍යයන්ට ඔයා පෙළඹිලා හිටියොත් අනිවාර්යයෙන්ම මේ දේවල් කරන්න තියෙන හැකියාව ඔයාට නැති වෙලා යනවා. ජොබ් එකක ඉන්ටර්විව් එකකට ගියත් බලන්නකෝ. ඒ ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්න කට්ටිය දැනගත්තොත් ඔයා හානිකර මත්ද්‍රව්‍යයත් එක්ක ඒව දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් කියලා. කිසිම වෙලාවක ඔයාට ජොබ් එක දෙන්න ඒගොල්ලෝ කටයුතු කරන්නේ නැහැ. ඒ හින්දා තමයි මතක් කරන්නේ හොඳ අනාගතයක් තියෙන අපි හැමෝම ඒ අනාගතේ නාස්ති කරගන්න හානිකර මත්ද්‍රව්‍යන්ට පෙළඹෙන්නේ නැතුව ඒවයින් වැළකීලා ඉන්නත් අවශ්‍යයි කියන කාරණා. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න හදන්නේ තවත් සුවිශේෂී කාරණාවක් පිළිබඳව. දැන් විෂන් කෙයා ආයතනය ඔබ වෙනුවෙන් සංවිධානය කරන මේ නොමිලේම පවත්වන සෞඛ්‍ය සායන පිළිබඳව අපි පහුගිය දින කිහිපය පුරාම කතා කරානේ. දැන් අද සැප්තැම්බර් මාසේ 7 වෙනිදා හෙට නෙවෙයි අනිද්දා දවසේදී අම්බලංගොඩදී පැවැත්වෙන තවත් සුවිශේෂී නොමිලේම පැවැත්වෙන විෂන් කෙයා ආයතනය මගින් සංවිධානය කරන සෞඛ්‍ය සායනයක් පිළිබඳව තමයි මම මේ ඔයාට මතක් කරන්න හදන්නේ. සැප්තැම්බර් මාසේ 9 වෙනිදා අම්බලංගොඩ මෙඩිහෙල් ප්‍රෝහල් පරිශ්‍රයට යන ඔයාට අවස්ථාව තියෙනවා. මූලික අක්ෂි පරීක්ෂාව, රුධිරයේ සීනි පරීක්ෂාව, රුධිර පීඩන පරීක්ෂාව, ඒ වගේම තමයි ශ්‍රවණ පරීක්ෂාව වගේම දේහ ස්කන්ධ දර්ශකය පරීක්ෂා කරගන්න. කියන්නේ BMI එක. ඇස් කණ්ණාඩි වෙනුවෙනුත් සුවිශේෂී දීමනා ලබා දෙන්න විෂන් කෙයා ආයතනය සූදානම් ඉන්නවා. ඒක හන්ද මතක් කරනවා හෙට දවස නෙවෙයි අනිද්දා දවස වෙන් කරලා තියාගන්න. ඔබේ සෞඛ්‍ය වෙනුවෙන් නොමිලේම ලැබෙන මේ අවස්ථාව ලබා ගන්න. මෙඩිහෙල් ප්‍රෝහල තියෙන්නේ අම්බලංගොඩ නගරයේ ගාලුපාර කියලා දැන් ඔබ දන්නවා. අම්බලංගොඩ ගාලුපාර මෙඩිහෙල් ආයතනයට ගියෝතින් හෙට නෙවෙයි අනිද්දා, ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ 9 වෙනිදා ඔබ වෙනුවෙන් විෂන් කෙයා ආයතනය නොමිලේම සංවිධානය කරන මේ සෞඛ්‍ය සායනයත් එක්ක එකතු වෙන්න පුළුවන්. කැලෑ පොජ්ජ පට අරගෙන යන්න හදන්නේ. හැබැයි ඊට කලින් මතක් කරනවා මේ සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති අකුරු එක වචන ගලවලා සතිය ගානේ මුදලින් තෑගිවාට ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටය ක්‍රියාත්මක කරන්න. කෝල් කරන්න බොහොම ඉක්මනට 0112553633 WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට. ගේම් එකත් එක්ක හම්බ වෙමු.

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 37යි. මම ඔයාට පොරොන්දුනා වගේම අකුරෙන් අකුර තරංග වටයක් ක්‍රියාත්මක කරන්න තමයි සූදානම් වෙන්නේ. දැන් පහුගිය සතියේ නම් සඳුද දවසේම අපිට කතා කරපු කිරිබත්ගොඩ සත්මානි වචන 64ක අභියෝගයක් දීලා කෙලින්ම මේ සතියේම ආදිපත්‍ය එයාගේ බවට තහවුරු කරගත්තා. දැන් මේ සතියේදී ඒ විදිහම අභියෝගයක් ලබා දෙන්න සූදානමින් දවස් කා ගාණක් තිස්සේ අපිට කතා කරලා කොහොම හරි අද දවසේදී අවස්ථාව අරගෙන පොඩ්ඩක් බයිනොත් කිව්වා ඉන්නේ. එහෙම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ බටපොළ ඉඳන් අපිට කතා කරන චන්ද්‍රාණි. ආයුබෝවන් චන්ද්‍රාණි.
1: ආයුබෝවන්.
0: බටපොළ තියෙන්නේ දකුණු පළාත කියලා දන්නවා. හරියටම කොහෙද තියෙන්නේ?
1: අම්බලංගොඩ කොට්ටාරේ.
0: ඒකනේ අම්බලංගොඩ පැත්තේනේ. ඔන්න දැන් අම්බලංගොඩ විෂන් කෙයා ආයතනයේ සංවිධානය කරන නොමිලේම පැවැත්වෙන මේ විෂන් කෙයා ආයතනයේ සෞඛ්‍ය පරීක්ෂණයත් එක්ක ඔයාලට හෙට නෙවෙයි අනිද්දා දවසේදී සම්බන්ධ වෙන්න පුළුවන්. එදාට නොමිලේම ඔක්කොම ටික පරීක්ෂා කරගන්න පුළුවන්. අක්ෂි පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව මේ ඔක්කොම ෆ්‍රී කරගන්න පුළුවන් අම්බලංගොඩ මෙඩිහෙල් ප්‍රෝහල් පරිශ්‍රයේදී. හරිද?
1: හරි.
0: ඔන්න ඒකලත් මතක් කරන ගමන් අකුරෙන් අකුර තරඟ වටේට යන්න හදන්නේ. මං ඔයාට චන්ද්‍රාණි අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඒ වචනේ පටන් අරන් ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන කියාගෙන කියාගෙන යන්න තියෙන තප්පර 30ක කාලයක් ඇතුලේ. මේක ඉතින් අමුතුවෙන් ඔයාට පැහැදිලි කරන්න ඕනේ නැහැ. දැන් ඉතින් දන්නවනේ ඕගොල්ලෝ මේක හැමදාම අහලා. එකම වචනේ දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්න බෑ. ඊට පස්සේ අර වචන දෙක ගන්න එකට අලෝල කියන වචන තියෙන්නේ. මල් වත්ත පාට පැන්සල ඒ වගේ ඒවා කියන්න බෑ. හරිද? රයිට්. අපි යන්න හදන්නේ ගේම් එකට. දැන් මේ සතියේ අභියෝගය කොහොම වෙයිද? ඔයාගේ අභියෝගය තමයි අපි පළවෙනියට දෙන අභියෝගය වෙන්නේ. දැන් මගේ සාක්කුවේ තමයි රුපියල් 5000 තියෙන්නේ. ඔයා තමයි මේ 5000 උදුර ගන්න මුලින්ම මට හම්බ වෙන කෙනා චන්ද්‍රාණි. ඔයාට දෙන අකුර මොකද්ද දන්නවද? දන්නේ නැහනේ. ඔයාට මන් දෙන අකුර තමයි අම්බලංගොඩ කියන වචනේ තුන්වෙනි අකුර මොකද්ද?
1: බයන්න.
0: ඒක තමයි ඔයාට දෙන අකුර. ලෑස්තිද ගේම් එකට යන්න? Right, අපි යමු. මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
1: යපත දක්කෝ වංගෝ වාතේ යගේ යමේ යතුරු රාගේ යොස්ත සිත්ත තරුව වර්ණ නංගි ගංගා ගින්න නැතුව මුද්ද දුන්න නිමල් ලාකට දිලා නාගයා යොහන් නෙළුම් මිදුල ලාවුල දෙන්සුව වර්කා කතුර නබර හට්ටි තෝලන නිචාදි රමිතා තමරා රමුතන් නාරන් නන්දා විස්නා මිලිත තුඹට තාලිය යහන නදීකා කාවාදි නාමේ යනවා වඩිනවා වැද්දා දානී යතුර ටකේ අසුරු ගහපු සීතල ලෝදිය යතෝදා දෙළුම් මුහුද දෝලාව වකුටු තාසෙන් ඉඳ දෝනාව වෙස්ස සීදුව වේල ලෑල්ල ලියනවා වතුර ලස්සන නැතුම මුද්දර.
0: තවදින් වෙලාව නම් තියෙනවා. ඉතින් කියලා ඉවරයි නම් මොනා කරන්නද නේද? ඒ කියන්නේ මේමනේ තප්පර 30 කාලේ පටන් ගන්න කලින් චන්ද්‍රාණි ඔයා කතාව පටන් ගත්තා. කමන්නේ මං ගිහිල්ලා ඉතින් අහලා බලන්නම් ඔයා වචන කීයක් කිව්වද කියලා. දැන් මොනා කරද හිටියේ දේදුරු මාවතට කතා කරනකොට? මොනා කරද හිටියේ මේ වෙලාවේ?
1: කියනවා.
0: හරි. එහෙනම් ඉතින් මේ හින්දි සින්දුවක් අහන ගමන් පොඩ්ඩක් නටනට උයන්න පුළුවන් ඔයාට. කවුද එකතු කරගන්නේ මේ සින්දුවට? කවුද එකතු කරගන්න මේ සින්දුවට? ඉතින්
1: මායි අම්මයි මගේ කූරත්තගමේ හිතවත් පිරිසයි, නිත්‍යමාන් ශාවක පිරිසයි, ඔයාලා ඇතුළු කාර්යමන්නේ සියලු දෙනා
0: බොහොම ස්තුතියි. දිග්ගටම නෙත් අහගෙන ඉන්න.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumaata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ඇලි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික අලෙවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
3: වේලාව 10:44.
4: පෘථුවියෙන්ද ළඟහරට රේල් පාරක්? ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට. දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන. Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
5: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
6: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540. 27 වැනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
7: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, Net FM.
4: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.
8: මේ හස්බන්ඩ්
9: මොකද වයිෆ්?
8: මම ආව එක්කගෙන යනවා ලෝකෙ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
9: ඩිනර් එක රෑනේ.
8: ආදත් වැරද්දුවනේ. ලෝකෙ රසම කෑම තියෙන නේද? ලෝකෙ රසම කෑම හදන්නේ මම. Hit together. Then go on a poll.
10: Paul, prashna netu ahanna. Jani ek de dunu mavata.
3: Velava 10:48. Hariyatama velava kiyenawana. මේ වෙලාවේ එදුරු මාවත අහගෙන ඉන්න මගේ මිතුරු කැලව එකතු කරගන්න තමයි හදන්නේ. ඒ වගේම තමයි WhatsApp messages ගොඩාක් තියෙනවා. Facebook fan page එකේ මම අහලා තියෙන ප්‍රශ්නෙට කට්ටිය උත්තර දාලා තියෙනවා. ඒ හැම දෙයක්ම comment කරන්න ඕනි, කියන්න ඕනි, comment කරන්න නෙවෙයි කියන්න ඕනි. ඉතින් මේ වැඩ ටික කරන්න හදන්න කලින් මම මුලින්ම යනවා WhatsApp එක පැත්තට ගිහිල්ලා ඉන්න. ඒ පැත්තේ තියෙන messages ටික කියවන්න තමයි හදන්නේ. ඕගොල්ලෝ message දානවා වගේ ලීසි වැඩක් නෙවෙයි හලෝ messages කියවන එක ඉතින්. මధుර මලින්ග අද උපන්දිනය සමරනවා කියලා මට මෙසේජ් එකක් එවලා තියෙනවා ටීම් එකේ සෙට් එක යාගේ. සජිත්, දමිත්, චතුර ඇතුළු ටීම් එකම අපේ මధుර මලින්ගට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්න එකතු වෙනවා. ඒගොල්ලෝ විතරක් නෙවෙයි Net FM ටීම් එකේ අපි හැමෝමත් ඔයාට සුබ උපන්දිනයක් කියවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් ඉතින් කේක් එවනකොට මధుර අපේ අර ඔෆිස් එකේ කට්ටියට විතරක් කේක් දීලා නතර වෙන්නේ නැතුව Net එකේ අපිටත් කේක් කෑල්ලක් එවන්න. හරිය ඊළඟට යන්න හදන්නේ අනුරාධපුරේ පැත්තට ගිහිල්ලේ. සඳලි නංගි අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් මම ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ හංගම පාංචාලී ඉඳන් අපේ ඉරේෂා, නිලන්ති, ඒ වගේම තමයි බොස් සාමානන්ද අයියා මේ කට්ටියව එකතු කරගන්න කියලා අපේ දිස්නක්ක මෙසේජ් එකක් දාලා තියෙනවා. මම ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊළඟට සුපුරුදු පරිදි මට බටර් ගන්න අපේ බෝකුන්දර නිවන්තිරිය දේවින්ය ෆැෂන් එකේ දීප්තියක්ව එකතු කරගන්න ඕනි. ගුඩ් මෝර්නින් සුදු මල්ලියෝ කියලා තමයි මෙසේජ් එකේ දාලා තියෙන්නේ. ഇനോഷ് സർ, റീനവ, അനൂഷ, ലളിതക്ക, മാനില്ലക്ക, അമന്തിനങ്കി, നദീഷമി, സീറ്റ് ബസ് ചന്ദ്രിക അക്ക, ദഹായ കണുവ, മംഗലി ഫാഷൻ ഗാബണ്ടിയെ യാലു കട്ടിയ തെക്കുതുക്കറകാരനെ കീല കിയനു ഈലങ്കട അണ്ണാ തന്നെ കേരളമായി വിതറക്കാണതമൈ സെലോൺ ദിനേശ്രീ മേക തീയന്നില്ല ഗസ്കടായി മൈല പീട്ടിയായി ഇത്ര ഇന്നവണ് അങ്കി ബബാല തിന്നായി അക്കി ബബിഹു സന്ദീപനി നങ്കി നുവാന്തിക നങ്കി ശ്യാമ വിജയ് സിംഗ് അക്കായി ഇവിടെ കാതരെ നെക്കതുക്കര കാരണം ഒയാളോ മേ ഹർണയാണ് സിന്ധുവട്ട് ദേതുനു മാവത്തിട്ട് അഭി തെക്കത്തു വേണമാ മഹാരഗമിന്താങ് അപ്പേ ദുലാനി മെസ്സേജ് കാല തീയണമാ ഒയാക്കി പൗളി ഹെമോമ തെക്കത്തുക്കര കാരണം മേ ഹർണയാണ് സിന്ധുവട്ട് ഈ വകേമ തമൈ അപിടത് സിന്ധുവാക് ദെന്ന് ഇ ജി അണുറയ്യ പുസ്സെല്ലാവേ ബി എഫ് ജനപദേ ഇന്താങ് അപ്പിട്ട് മെസ്സേജ് കാല തീയണ്ണി ഗുഡ് മോർണിംഗ് ജനി മെണ്ണ മേഗോള്ളോ കുറക്കം വിട്ടു അതല കൗതന്നോ മേ അമ്പലംകുടി തങ്ങ അപ്പൊ ഹകനീന്ന് ഗുഡ് ഹെൽത്ത് എക്കോ പ്രൊഡക്ട്സ് ടീം ഓ അതല തണിയമ കണകമങ് അപ്പിട ഫോട്ടോ വണ്ണിപ്പാ ഉണ്ട് ഈട്ട് പസ് എത്ര ബഡയമാറു ഹെദുനോ ഹെദുനോ കീല അപ്പിട്ട് മെസ്സേജ് ഇടാണ്ടിപ്പാ തണിയമ കാളവ തങ്കൽ നിന്ന് അപ്പൊ അപ്സറ മെസ്സേജ് ദാല തീയണവാ ഗുഡ കാതരി അപ്സറ മങ്ങോയാവേക്കത്തുക്കറ കാരണം ഏ ദുഷ്യന്ത് സിന്ധുവാക് തിന്ന കീല തമായി കിയാലേ അതവൻ ദുഷ്യന്ത് വെന സിന്ധുവാ ക്ലാസ്തി കറകനാവാ അതിട്ട് ഏ സിന്ധു ഹർണ ഹേട്ട അണിതര വകേ വാ ഇല്ലന സിന്ധുവാൻ തിന്ന അറിയത് ഈലങ്ക ഭയം മമ ഫേസ്ബുക്ക് ലൈവ് എക്കേണവാ ഏക ഹന്ത നെത്ത് എഫ് എം ഫേസ്ബുക്ക് ഫാൻ പേജ് ഒക്കെ ഫോളോ കരല തിയാകന്ന് പുഞ്ചി വെലാവുകിങ് ഇങ്ങനെ ഹറിയട്ടെ വിനാടി ദഹായക്കിങ് വിത്ര അപ്പൊ ഈലങ്ക ഭയതി ഹമ്പവേമോ.

0: Anu Paha FM Anu Hatarai Tak Cuma Ada Net FM Te Dunu Mamata
1: Brought to you by
2: Atunu Laki Nama Hubavan Rata Puram Rasa Genayan Aule Sayama Rasa Karakana Mother Freela Noodles Taste Ke Trust Ke
3: ಹೃದರೋಗ, ಸ್ನಾಯುರೋಗ, ಆರ್ಥರೈಟಿಸ್ ಸತಲು ಒಬ್ಬಟ ತಿಬಿನ ಓ ನೇಮ ರೋಗ್ಯಾಕ್ ನಿಟ್ಟಾವಟ ಸುವ ಕರಗಂಡ ಸಿವನಗಲ ಕಮಲ್ ಬಂದುಡ ವೇದ ಪಹತ ಹಬವನ್ನ ಬಿಂದು ಐ 773 273 540
4: මට උණ වගේ සේන
5: ලින් පස් පංගුව බමු
6: ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
4: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි
3: රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන යති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
9: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ශීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ
3: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
10: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක
11: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
14: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
13: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
15: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි

0: සත්‍ය ඔබ වෙතගෙන එන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
0: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
3: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිවුස් සමග මම කේසර. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ කිලෝමීටර් 32.4 ප්‍රදේශයේදී මෝටරයක් මාර්ගයෙන් ඉවතට ධාවනය කර කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. පොලිසිය පැවසුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොස් යලි මාතර බලා යමින් සිටි මෝටරයක් මෙලෙස අනතුරට ලක් වෙති බවයි. නඩත්තු කටයුත්තක් සඳහා දමා තිබූ ආවරණය මාර්ග බාධකවල එම මෝටරය ගැටි ඉදිරියට ධාවනය වී මාර්ගයේ මැද ඇති ආරක්ෂිත වැටේද ගැටි එම අනතුර සිදුව තිබෙනවා. ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල ගණන් නැවතත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 97.7% දක්වා ඉහළ ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිලද ඇමරිකානු ඩොලර් 92.28% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඇමරිකාව සහ ඉරානය අතර යුද ගැටුම් යළි උත්සන්න වීම හමුවේ බොරතෙල් මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. නෙට්නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට්නිවුස් YouTube නාලිකාවට සහ නෙට්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
4: FM 95, FM 94.8 Net FM.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0173 273 540.
6: මොකද රංගාමේ අතපය වකුටු කරගෙන?
7: මගේ ඇඟපත හොඳටම රිදෙනවා.
6: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
8: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
5: රස තුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපනේ ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.
9: Jani ek

ආ පිටුනේ රෙඩි කිති මූඩ් එක චිල් කරන්න හැප්පි

වෙලාවේ 11යි විනාඩි 8යි. අපි දේදුණු මාවතේ දෙවැනි පැයට තමයි මේ විදිහට තකහණිය ඇවිල්ලා තියෙන්නේ. වෙලාව යනවා දැනෙන්නෙත් නෑ. උදේ 10යි කියලා වෙලාව කිව්වේ දැන් විනාඩි 5කට විතර කලින් වගේ තමයි මට මතක තියෙන්නේ. දේදුණු මාවතේ දෙවැනි පැයේ වැඩ ටික පටන් ගන්නකොටම දැන් ඕගොල්ලෝ සුපුරුදු විදිහට ඉතින් දන්නවා මේ වෙලාවේ මම Facebook live එකක් අවිල්ල තමයි ඉන්නේ කියලා. එන්න net fm facebook fan page එකට අකුරු එක වචන ගලපලා සතිය ගානේ මොදලින් ටැග්ගි දිනා ගන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටය වෙනුවෙන් මේ පැයේදී මම කෙනෙක් සම්බන්ධ කරගන්නේ Facebook live එක හරහා. ඒක හන්දා එන්න අපේ net fm facebook fan page එකට ඇවිල්ලා වැඩි වැඩියෙන් ඔයාගේ නම ගම්ම

තියෙනවා. මොකද පහුගිය දවස් කීපය පුරාම අපි ඔයාට මතක් කරා මේනක සහල් බයි ඇන් බින් තරගයත් එක්ක ස්මාර්ට් ටීවී එකක රයිස් කුකර් එකක් බ්ලෙන්ඩර් එකක් දිනා ගන්න අවස්ථාව ඔයාට හම්බ වෙනවා කියලා. දැන් මේ දේවල් එක එක නෙවෙයි, හොඳේ 100 200 විතර ලෑස්ති කරගෙන ඉන්නවා ලංකාව පුරාම ඉන්න මේනක සහල් අරගන්න ඔබ වෙනුවෙන් තෑගි විදිහට ලබා දෙන්න සූදානමින්. එක හන්ද ළඟම තියෙන සුපර් මාකට් එකට වෙන්න පුළුවන්, අලෙවි නියෝජිතයෙක් ගාවට වෙන්න පුළුවන්, ගිහිල්ලා ඔයාගේ ගෙදර කෑම වේල රසවත් කරගන්න හම්බ වෙන හොඳම සහල් එක වුණු මේනක සහල් අරගන්න. මේ දුන්න පොරොන්දු බොරු පොරොන්දු නෙවෙයි. මොකද මේ වෙනකොටත් කෑගල් ඉඳන් අපිව අහගෙන ඉඳලා මේනක සහල් අරගත්ත ලංකා කුමාරි මහත්මිය අලුත්ම අලුත් ස්මාර්ට් ටීවී එකකින් ගෙදර ටීවී බලනවා. ඒ වගේම තමයි ජයන්තිපුර ඉන්න තරුෂි බූපා මහත්මිය මේ වෙනකොටත් ගෙදර අලුත්ම අලුත් බ්ලෙන්ඩර් එකක් කුස්සියේ තියාගෙන ඉන්නවා. ඔයාටත් ඒ විදිහ තෑගි දිනා ගන්න මේනක සහල්ම වැඩි වැඩියෙන් අරගන්න කියලා අපි මතක් කරනවා. මේනක සහල් කියලා කියන්නේ අපේම රටේ අපේම උරුමය අපේම රස. මේ සින්දුවට යන්න කලින් කටි එකතු කරගන්න ඕනි. අපේ Facebook live එක බලාගෙන ඉන්න කටි එකතු කරගන්න කියලා තමයි මම බැලුවේ. ගොඩ දෙනෙක් අපේ Facebook live එක මේ වෙලාවේ බලාගෙන ඉන්නවා. රයිට්, අපි යමු Facebook live එකේ comment දාලා තියෙන කට්ටිය කවුද කියලා බලන්න. නිරංජි අඹගහ ගෙදර ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න, Facebook live එකත් share කරා කියලා comment එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපේ කවුද මේ දිලිනි ගමගේ හොඳින් ඉන්නව නේද ජනියෝ කියලා අහලා දෙනවා. ඔව් ඔව් ඔව් ඔව් මම හොඳින් මම හොඳින්. ඊට පස්සේ උපුල් නිශාන්ත, මෙන්න මටත් අවධානය යොමු වේවා කියලා comment එකක් දාලා තියෙනවා. උපුල් නිශාන්ත කියන්නේ මේ නදීෂා හෙට්ටිගේ, මට මතකයිනේ නදීෂා පහුගිය සතිය අපිත් එක ගේම් එකත් එක්ක එකතු වුණා වගේ. ඊට පස්සේ මේනු හම්බන්තොට අපිට comment එකක් දාලා තියෙනවා. හම්බන්තොට ඉඳන්ද මේනු ඔයා අපිව බලාගෙන ඉන්නේ, මං ඔයාව එකතු කරගන්නම්. good morning ජනි කියලා තමයි comment එකේ දාලා තියෙන්නේ. ඒ වගේම තමයි WhatsApp එක පැත්තට යන්න ඕනි. මොකද මේ පැත්තේ තමයි ගොඩ දෙනෙක් පොලිමේ බලාගෙන ඉන්නේ ඒගොල්ලන්ගේ නම් ටික කියනකන්. සද්දෙටම අහගෙන ඉන්නවා මමත්. එහෙම කියලා කියන්නේ අම්පාර පරණ ගාමන්ට් හන්දියේ හෙල්මට් ජැකට් කඩේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ අතුකෝරළ අයියා, මං ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට. good morning ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ චතුණංගි පිළියන්දල කහපොළ හේලිත ෆැෂන් එකේ කාන්තා බලෑනියත් එක්කනේ ආ ඉන්නේ. ඉතින් කටියම එකතු කරගන්න ඕනි. සමන්ති, මානෙල්, කුමාරි, අනුපමා, ප්‍රියදර්ශනි, රූපා, ජයශානි, අජන්ති, නිශාන්ති, සුනේත්‍රා, දේවමි, නිලු කටියම එකතු කරගන්නවා. ඊට පස්සේ ඇඹිලි පිටියේ ගල්වංගු ඉන්දික ටේලර්ස් එකේ යනවා. ඉන්දික ටේලර්ස් එකට අපේ ඉන්දික අයියා විවාහගෙන ඉන්නේ, මං එකතු කරගන්නම් ඔයාවත් ගොඩක් ආදරෙන්. අපේ කඩවත ලක්මාලි Facebook live එක බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි අනු, good morning ජනි කියලා comment එකක් දාලා තියෙනවා. මං ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඒ වගේම තමයි ජනි ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා අර සුපුරුදු විදිහට emojis ගොඩාක් එක්ක සෑහෙන වෙලාවක් කරන් මේ මැසේජ් එක ටයිප් කරන අපේ සුජානි චන්දිවා මොරටුවේ ඉඳන් අපිට මැසේජ් එකක් එවලා තියෙනවා. තව ගොඩ දෙනෙක් ඉන්නවා මං ඉස්සරහදී එකතු කරගන්න. දැනට net fm facebook fan page එකේ අපි අවිල්ල තියෙන live එකට එන්න ටග් ගාලා live එකට අවිල්ලා අද game එකට සම්බන්ධ වෙන්න පොඩි try එකක් දෙන්න comment කරලා.

ෂුවර්රකට තේකන ඇද කේන්ති අරන් ඇතේ මොකටද දන්නවද. ඒක මාමා කඩේට ගිහිල්ල කුළු බඩු අරගෙන එනකොට ෆ්‍රීලන් කුළු බඩු නැතුව වෙන මොකක් හරි රටේ නැති දෙයක් අරගෙන ඇවිල්ලේ. ඒකනේ අපි වාට හැමවෙලේම මතක් කරන්නේ කඩේට ගියාට පස්සේ ගෙදරට ඕනි කරන කුළු බඩු ටික අරගන්නකොට ෆ්‍රීලන් කියන නම බලලා අරගන්න කියලා. අපේම රටේ දේශීය අමුද්‍රව්‍ය ස්වභාවික අමුද්‍රව්‍ය විතරක්ම යොදාගෙන තමයි ෆ්‍රීලන් නිෂ්පාදන නිෂ්පාදනය වෙන්නේ. ඒක හන්ද කිසිම බයක් සැකක් නැතුව ගෙදර ඉන්න පුංචිම දරුවෙකුට උනත් ඔයාලට කෑමට එකතු කරලා දෙන්න පුළුවන්. ෆ්‍රීලන් නිෂ්පාදන ෆ්‍රීලන් කොළුබඩු ටික අතරේ තියෙන වැදගත්ම දෙයක් තමයි ෆ්‍රීලන් බැදපු තුන පහ කොඩු එක කියලා කියන්නේ. දැන් ඉස්සර නම් බැදපු තුන පහ කොඩු ඕනි වුණාට පස්සේ මොකද්ද කරන්නේ? අමු තුන පහ කොඩු ටිකක් ගන්නවා. ඕක තියලා අර කබලක් වගේ මොකද්ද ඒකට කියන්නේ, තැටියක් රත් කරලා ඒක උඩට අමු තුන පහ කොඩු ටික රත් කරලා දාලා බැදලා අරගන්න. ඒක කරන්න ගියාට පස්සේ ගමේම ඉන්න කට්ටිය හචින් යවනවා. අනේ ඉතින් දෙයියනේ අර ගෙදර ඉන්න කට්ටියම බැනුම් අහනවා ඒ දේවල් කරන්න ගියාට පස්සේ. එහෙම කරන්න ඕනේ නැහැ. දැන් ඔයාලට බැදපු තුන පහ කොඩු ඕනි වුණාමත් ලේසියෙන්ම ෆ්‍රීලන් බැදපු තුන පහ කොඩු පැකට් එක අරගන්න පුළුවන්. තේරෙන සිංහලෙන් කියනවා නම් රෝස්ටඩ් කරි පවුඩර් එක. දැන් ෆ්‍රීලන් සන්නාමේ යටතේ ඔයාගේ ළඟම තියෙන කඩේට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒක හන්ද ලේසියෙන්ම අරගන්න පුළුවන්. කිසිම කෘතිම රසකාරකයක් කෘතිම අමුද්‍රව්‍යයක් අඩංගු වෙන්නේ නැහැ. බය නැතුව අරගන්න ෆ්‍රීලන් සන්නාමේ යටතේ ඕනිම නිෂ්පාදනයක්. ජයන්ත හේරත් කුලියාපිටි ඉඳන් අපේ Facebook live එක මේ වෙලාවේ බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඉරෝෂ් පෙරේරා අපේ Facebook live එක බලාගෙන ඉන්නවා. ලක්මාලි ප්‍රියදර්ශනී, ඒ කියන්නේ අපේ කඩවත ලක්මාලි, අවදානි ගන්න අමාරුයි ජනී ඔයාගේ කියලා තියෙනවා. එහෙම අමාරු නෑ, වැඩි වැඩියෙන් කමෙන්ට් කරන්න තමයි තියෙන්නේ. ඉන්න NetFM Facebook fan page එකට මගේ Facebook live එක දැන් ඇවිල්ලා තියෙන්නේ. live එකට පුළුවන් තරම් කමෙන්ට් කරලා කොහොම හරි ඉතින් try එකක් දෙන්න මේ පැයේ game එකට set වෙන්න. මේ ඔයාට මතක් කරන්න හදන්නේ තවත් සුවිශේෂී කාරණාවක් ගැන. සැප්තැම්බර් මාසේ කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ සාහිත්‍යනේ. සැප්තැම්බර් මාසේ සාහිත්‍ය මාසේ, ඔක්තෝබර් මාසේ කියවීමේ මාසේ. සාහිත්‍ය මාසයේදී සාහිත්‍යයේ වසන්තය වුණු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා කියලා දැන් ඔයාට අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. මේ පාර 27 වෙනි වතාවට තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් මාසේ 25 වෙනිද ඉඳන් ඔක්තෝබර් මාසේ 4 වෙනිද වෙනකන් අපි කවුරුත් දන්න කොළඹ BMICH පරිශ්‍රයේදී පැවැත්වෙන්නේ. මේ හැම දවසකම උදේ 9 ඉඳන් රෑ 9 වෙනකන් ඔයාට මේ වැඩ කටයුත්ත එක්ක එකතු වෙන්න පුළුවන්. කියවීමේ මාසේ එනවනේ ඔක්තෝබර් මාසේදී. ඉතින් සාහිත්‍ය මාසේදී ඔයාට පුළුවන් කියවීමේ මාසේ වෙනුවෙන් පොතක් අරගන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන්න. පොත් අරගන්න කියලා කිව්වට පස්සේ ඔයා මේ කියවන්න තියෙන නව කතා, කෙටි කතා ඒවා විතරක් කියලා හිතන්න එපා. දැන් ඉස්කෝලේ යන අපේ දුවල පුතාල වෙනුවෙන් ඉස්කෝලට අවශ්‍ය කරන ලිපි ද්‍රව්‍යද, ලියන පොත්ද, අඩි රූල්ද, පැන්සල්ද ඔය හැම දෙයක්මත් වට්ටම් සහිතව මිලදී ගන්න අවස්ථාව ඔයාට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ආවට පස්සේ අවස්ථාව ලැබෙනවා. ඒ හින්දා තමයි මතක් කරන්නේ ඔක්තෝබර් මාසේ 4 වෙනිද වෙනකන් සැප්තැම්බර් මාසේ 25 වෙනිද ඉඳන් දවස වෙලාව වෙන් කරලා තියාගන්න පවුලේ හැමෝමත් එක්කම එන්න. කියවීමේ පුරුද්ද වැඩි කරගත්තා කියලා ඔයාට කවදාවත් අලාභයක් නම් වෙන්නේ නැත. සංවිධානය කරන්නේ මෙවරත් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය. කවදත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් මාධ්‍ය හිතවත්කම දැක්වූ අපි NetFM රේඩියෝව මෙවරත නිල රේඩියෝ වශයෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙලා ඉන්නවා. Facebook live එකේ කට්ටිය එකපාරට කමෙන්ට් දාන්න, ඊට පස්සේ ෂෙයා කරන්න, මේ හැම දෙයක්ම කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් කට්ටිය එකතු කරගන්න ඕනි මේ පැත්තේ ඉන්න. වෙලාව තමයි ප්‍රශ්නේ. එන්නකොට NetFM Facebook fan page එකට මගේ live එකට කමෙන්ට් එකක් දාලා අපි ෂේප් එකේ කතා කරගෙන යමු.

0: ஜானி ஏக்க தே துணு மாவத்தை தே துணு மாவத்தை
1: FM Anupaha FM Anuhatarai Dashumata Net FM
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: ඉතුරුම් දිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LK A Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: වේලාව 11 විනාඩි 24යි.
5: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
7: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 7 වනදා ගම්පොල ළඟම බස් රථ නැවතුම් පොළ SLT Mobitel Fiber Real Fiber Real Performance.
8: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් Black curry රස soya meat. Black curry රසට මස් නොකා මස් ගන්න.
9: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනරි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනරි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो उच्चरक लंगन ने पा आई एम द रसन बेरी वे हित का उपन खान दम हैंगी मवेन वेन सत्य दिन पाहे मा मंदारम रे हाथ ट नित अहन्ना अहन्ना
11: මේ හස්බන්ඩ්
12: මොකද වයිෆ්
11: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා ඊට පස්සේ අපි දෙන රණ්ඩු වෙනවා කවුද මුලින්ම සමාව ගන්න
12: මම ගන්නවා
11: හරි එතකොට මගේ අතින් වැරද්දක් වුණා
12: ඒත් ඉතින් මම සමාව ගන්න
11: වැරද්දෝනේ වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ වයිෆ්ලා කරන හැමදේම හරි
0: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
12: වෙලාව 11යි විනාඩි 26යි Net FM Facebook fan page එකට ආවොත් මම මේ වෙලාවේ Facebook live එකක් ඇවිල්ලා ඉන්න ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවට අවස්ථාව ලබා දෙන අකුරින් අකුර තරඟ වටයක් ක්‍රියාත්මක කරන්න Facebook live එක පැත්තේ වැඩි වැඩියෙන් කමෙන්ට් දාන කෙනෙකුට තමයි chance එක දෙන්න හිතාගෙන ඉන්නේ ඒ අතරේ වාට බලුවන් ඉතින් මේ පැත්තට කෝල් කරලා WhatsApp messages දාලා පොඩි chance එකක් ඊද කියලා සලකා බලන්න හරිද රයිට් මේ වෙලාවේ ඔයාලට මතක් කරන්න හදන්නේ සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයා දෙවි කෙනෙක් වගේනේ අපේ කට්ටිය එතුමාට සලකන්නේ ඒකට හේතුව ගොඩාක් වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවේදී සුවපත් කරන්න බෑ කියලා අතහැරලා දාපු රෝගී වුණු අම්මලා තාත්තලා පවා කමල් බන්දුල වීරපිරුම වෙද මහත්තයාව හම්බ වෙලා ඉතාම හොඳින් සුවපත් වෙලා කාලය ගත කරන එක සුව කරන්න බෑ කියලා කියන රෝග ලිස්ට් එක තියෙනවා ඔය සාමාන්‍යයෙන් පිළිකා වකුගඩු රෝග එකී මෙකී නොකී රෝග ඔය ඕනිම රෝගයකට නිටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගාව තියෙනවා සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයාට කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයාව හම්බ වෙන්න සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන්න පුළුවන් 0777300040ට කතා කරලා හරි 0773230540ට කතා කරලා හරි වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕනි විෂන් කෙයා ආයතනය සංවිධානය කරන නොමිලේම පැවැත්වෙන සෞඛ්‍ය සායන මාලාවේ මීළඟ සෞඛ්‍ය සායනය සැප්තැම්බර් මාසේ 9. ඒ කියන්නේ හෙට නෙවෙයි අනිද්දා දවසේදී අම්බලංගොඩ මෙඩි හෙල්ප් රෝගහල් රෝහල් පරිශ්‍රයේදී පැවැත්වෙනවා කියන කාරණාව ඔයාට එදාට ගිහිල්ලා නොමිලේම මූලික අක්ෂි පරීක්ෂාව, රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරගන්න, රුධිරයේ පීඩනය පරීක්ෂා කරගන්න, ශ්‍රවණ පරීක්ෂාව වගේම දේහ ස්කන්ධ දර්ශකය නිර්ණය කරගන්නත් අවස්ථාව තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි ඔයාට එදාට ඇස් කණ්ණාඩි වෙනුවෙන් සුවිශේෂී වට්ටම් ලබා දෙන්නත් විෂන් කෙයා ආයතනය සූදානමින් ඉන්නවා. ඒක හන්දා හෙට දවසේ නෙවෙයි අනිද්දා දවසේ වෙලාව වෙන් කරලා තියාගන්න ඔබේ සෞඛ්‍ය වෙනුවෙන්. අම්බලංගොඩ නගරයේ ගාලු පාරේ තමයි මෙඩි හෙල්ප් රෝහල තියෙන්නේ. වැඩි විස්තර දැනගන්න ඔයාට 0746544518 කියන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳවත් ඔයාට මතක් කරන්න ඕනි. මොකද රටම එකට ජාතික මෙහෙයුම කියලා කියන්නේ හානිකර මත්ද්‍රව්‍ය වලින් තොර රටක් ගොඩනගන රජය සංවිධානය කරලා තියෙන වැඩපිළිවෙල. දැන් නිකන් කල්පනා කරලා බලන්නකෝ හානිකර මත්ද්‍රව්‍ය හන්දා වෙන සිදුවීම් කීයක් නම් අපිට ප්‍රවෘත්ති වලින් එහෙම අහන්න ලැබෙනවද කියලා net news ඇහුවත්, එහෙම නැත්නම් අපේ net news facebook fan page එකට ගිහිල්ලා බැලුවත්, ඔය රටේ වෙන අපරාධ වලින් වැඩි හරියකට වග කියන්න ඕනි හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය නේද කියලා අපිට දැනගන්න ලැබෙනවා. ඒ හින්දා තමයි මතක් කරන්නේ අපේ ආදරණීය තරුණ පරපුරට කිසිම වෙලාවක පුංචි වෙලාවක සතුටක් වෙනුවෙන් මේ හානිකර මත්ද්‍රව්‍ය වලට පුරුදු වෙන්න එපා කියන කාරණාව. ඕවට පුරුදු වුණා වගේ නෙවෙයි යැබ්බැහි වුණාට පස්සේ ඔයින් බේරෙන්න මාර අමාරු. හැබැයි ඊට වඩා ලේසි පාවිච්චි නොකර ඉන්න එක. ඒ වගේම තමයි ආදරණීය වැඩිහිටියන්ට මතක් කරන්න ඕනි කවුරු හරි කෙනෙක් මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා දැනගත්තොත් ඒගොල්ලන්ව උපදේශනයන්ට ඒ වගේම තමයි ප්‍රතිකාර වලට යොමු කරන්න පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. කාගේ හරි අනාගතයක් සාර්ථක වෙන්න පොඩි උදව්වක් දෙනවා කියලා කියන්නේ ඒක අපි හැමෝගෙම මානසික සතුටට හේතු වෙනවනේ. මේ සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති අකුරු එක වචන ගලපන්න සතිය ගානේ මුදලින් තෑගි ලබා දෙන අකුරෙන් අකුර තරංග වටය ක්‍රියාත්මක කරන්න වැඩේ වෙන්නේ කොහොමද කියලා දැනගන්න තරංගයට එකතු වෙන්න net fm facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන facebook live එකට ඇවිල්ලා වැඩි වැඩියෙන් comment කරන්න.

0: වෙලාව 11 විනාඩි 35යි. මම ඔයාලට මතක් කරා අකුරෙන් අකුර තරංග වටයත් එක්ක සම්බන්ධ වෙන්න අපේ Facebook live එකට වැඩි වැඩියෙන් comment කරන්න කියලා. ඉතින් Facebook live එකට comment එන අතරේ අතහැරලම දාන්න බැරි විදිහේ WhatsApp messages ගොඩක් අපේ WhatsApp එකට ගලාගෙන නිකන් ගම් වතුරක් වගේ ආවා. එහෙම ආපු මැසේජ් ගොඩ ඇතුලේ කෙනෙක්ව මට සම්බන්ධ කරගන්න සිද්ධ වුණා. මොකද ඒ කමෙන්ට් දාපු විදිහට මගේ අවධානය Facebook live එකෙන් WhatsApp එක පැත්තට පොඩ්ඩක් ගියහන්ද. මේ වෙලාවේ WhatsApp messages මං ඉදන්නේ 100කට වඩා දාලාද මන්ද. බුලත් සිංහල ඉඳන් අපි වහගෙන ඉන්න අශිනි මලීෂා තමයි අපි සම්බන්ධ කරගත්තේ. ආයුබෝවන් අශිනි, සුබ උදෑසනක් වේවා.
1: ආයුබෝවන්.
0: මොකද කරන්නේ ඉතින් මේ වෙලාවේ? දේදුරු මාවත ආගෙන ඉන්නවා සද්දෙනවනේ. හරි, මේ වෙලාවේ මං Facebook live එකකුත් ඇවිල්ලා තියෙන අශිනී. එතකොට Facebook live එක බලාගෙන ඉන්න කට්ටියට මං කියලා තියෙන්නේ ඔයාව අමාරුවේ දාන්න පුළුවන් අකුරක් කමෙන්ට් කරන්න කියලා අපිට. ඉතින් ඒ විදිහට කට්ටිය එහෙම අමාරුවේ දාන්න එහෙම අපේ කට්ටිය හරි දක්ෂයිනේ. ඉතින් එහෙම කමෙන්ට් කරගෙන යනවා අකුරු. හරිද? දැන් මං ඔයාට තරංගය වෙන හැටි විස්තර කරෝතින් මං ඔයාට අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයා වචනයක් පටන් ගන්න ඕනි. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන යන්න තියෙන්නේ. තප්පර 30ක කාලයක් තමයි ඔයාට හම්බ වෙන්නේ. ඒ තප්පර 30 කාලය ඇතුලේ ඔයා මොන විදිහේ වචන කිව්වත් එකම වචනේ දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්න බෑ. වචන දෙකට ගානේ එකට අර බට් කළා කියන පාට පැන්සල මල්වත්ත වගේ වචන කියන්න බෑ. පැහැදිලිද? රයිට්. දැන් ගිය සතියේත් අපිත් එක්ක තරංගයට සම්බන්ධ වුණු කෙනෙක් ඔයාට මේ වෙලාවේ අභියෝගයක් වෙන්න අකුරක් කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් එයා දෙන අකුර තමයි මම ඔයාට කියන්න හදන්නේ. මහේෂිකා රත්නායක තමයි Facebook live එක බලාගෙන ඉන්න ගමන් ඔයාව අමාරුවේ දාන්න මේ අකුර කමෙන්ට් කරලා තියෙන්නේ අශිනි. හරිද? කපුටා කියන වචනයේ අග අකුර මොකද්ද? ඒක තමයි ඔයාට හම්බ වෙන අකුර. හැබැයි තරංගයට යන්න කලින් පොඩි වැඩක් කරන්න ඕනි. ගෙදර තියෙන රේඩියෝ එකේ සද්ද පොඩ්ඩක් අඩු කරන්න. දැන් මේ වෙනකොට මේ සතියේ ඔගොල්ලෝ වෙනුවෙන් සූදානම් කරලා තියෙන රුපියල් 5000 තාම තියෙන්නේ මගේ සාක්කුවේ. දැන් කලින් පැයේ අපිට කතා කරා බටබොල චන්ද්‍රාණි. දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අපේ බුලත් සිංහල අශිනි. අපි බලමු අද දවසේදී කවුද වැඩිම වචන ප්‍රමාණයක් කියලා ඉස්සරහට යන්නේ කියලා. අශිනි, ලෑස්තිද? Right, අපි යමු තරංගයට. මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
1: ඉස්සා කාකා කලිසම් මාලේ යතුර රම්ට නංගි ගායිකා වඳුර රත්තර නියඟලා නරිය යා පහුව වලහ අතර ඉරව වාසල ලංකා විනාතේ යුද්ධ දියකඩුව වාහනය ඒ යටියන්තොල් ටකර මදු දුමයි ලස්සන නිකලා ලනුව විවසායකයා කටුස්සා සිත්ත මලීහ ශාන්ත තිත්ත තාත තල්ල නලනි ඉල්මිනි නොනිමි නිහි රිත්නේ යක්ෂයක් ඇඩගම්බිටි යාපනේ යානා විහිදුව වක්කඩු ඩක්ගෝ විදුර රත්නපුර යානය හමිනි නිල්මිනි නිස්සල්ග කුසල් නෑල්ල යන නංගි ගුරාමි මෙන්දී
0: කලයවසන් හෝ හෝ. මේ අශිනි, මං ඔයාට දුන්න අකුර මොකද්ද? ඔයා පටන් ගත්ත පළවෙනි වචනේ මොකද්ද? වරදක් වෙලා තියෙනවානේ. හරි, ටික්ක කියලාද කිව්වේ? මට ඇහුණේ ඉබ්බා වගේ. හරි, අපි එහෙනම් අහලා බලන්නම්කෝ, ගණන් කරලා බලන්නම්කෝ. අශිනි, සින්දුවට යන්න කවද එකතු කරගන්නේ? හරි, බොහොම ස්තුතියි, දිගටම නෙත් අහගෙන ඉන්න.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් ඊ-මොබිලිටි වෙතින්
2: වේලාව 11 විනාඩි 43යි.
3: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: බෙල්ලේ කොන්දේ වේදනාද, ආතරයිටි සන්ධි වේදනා හෝ මාංශපේශි වේදනාද, ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් වෙතින් සැප්තැම්බර් 8, 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අද මම තන්න 0-34-22-17-870 හෝ 0-77-511-39-18 ඇක්ටිව් ප්ලස් ඔබේ සූය වෙනුවෙන්.
8: සුව පහසුව කල් පැවැත්ම වගේම නිමාවත්තිනුත් ඉතා ඉහළ ඔෆිස් චයර්ස් නම් දම්රොම තමයි. ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රැසකින් වගකීමක් සහිතව දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
9: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0-70-313-3036.
10: මේ හස්බන්ඩ්
11: මොකද වයිෆ්?
10: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔයි මමයි ඡන්දි ඉල්ලුවතින් ඔ කාටද ඡන්ද දෙන්නේ?
11: වෙන කාටද වයිෆ්? ඔයාට
10: අදත් වැරද්දුවානේ. ඡන්දි ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ම තමයි.
12: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
2: වෙලාව 11:45. සිංදුවට යන්න කලින් මතක් කරන්න අපි හැම වෙලේම කැමතිනි දේවල් ගැන අප්ඩේට් වෙලා ඉන්න. දැන් නිකන් කල්පනා කරලා බලන්න, ඔයා ගමේ ඉන්නකොට ගමේ වෙන දේවල් ගැන හැම වෙලේම අප්ඩේට් එකේ ඉන්න. කවුරු වර්ග එහා ගෙදර කෙනා මොනා හරි අලුතින් ටීවී එකක් ගෙනාවත් නැත්නම් අලුතින් වාහනයක් ගත්තත් ඒ දේවල් ගැන අපි අප්ඩේට් එකේ ඉන්න. දැන් හැබැයි ලෝකය ගෝලීකරණය වීමත් එක්ක ගමේ දේවල් විතරක් දැනගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඇමරිකාවට ගියාට පස්සේ ඇමරිකාවේ කට්ටිය මොනාද කරන්නේ? ඉන්දියාවට ගියාට පස්සේ ඉන්දියාවේ කට්ටිය මොනාද කරන්නේ? මේ හැමදේමත් අපි දැනගෙන ඉන්න ඕනේ. එහෙම ඉතින් මේ හැමදේම දැනගෙන ඉන්න නම් හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අනිවාර්යයෙන්ම ගෙදර තියෙන්න ඕනේ. හොඳ ඕපදූප එක ටිකක් දැනගෙන ඉතුරු ටික දැනගන්න ඔන්න වෙන්න තියෙද්දි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ වෙනවා නම් වැඩේ අවුල් යනවා. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ හොඳම හොඳ ෆයිබර් කනෙක්ෂන් එකක් ඔයාගේ ගෙදරට අරගන්න කියලා. ලංකාවට ඉතින් රියල් ෆයිබර් කනෙක්ෂන් එකක් කිව්ව ගමන් අනිවාර්යයෙන්ම අපිට මතක් වෙන්නේ SLT ෆයිබර් කනෙක්ෂන් එක විතරමයි. අධිවේගී අන්තර්ජාල සේවාවක් ඔයාගේ ගෙදරට ලබා ගන්න, ඔයාගේ ඔෆිස් එකට ලබා ගන්න SLT ෆයිබර් කනෙක්ෂන් එකක් අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕනි. ඉතින් මේ පණිවිඩයේ ලංකාව පුරාම අරගෙන යන ගමනේදී Net FM අපේ කණ්ඩායම අද දවසේ නැවතිලා ඉන්නේ ගම්පොළ නගරයේ. ඒ පැත්තේ මොකද වෙන්නේ කියලා විස්තර දැනගන්න මම සම්බන්ධ කරගන්නවා අපේ තෂීව. ආයුබෝවන් තෂී, ගුඩ් මෝර්නින්.
13: ආයුබෝවන් ජනී. ඉතින් ඔන්න අද අපි ගම්පොළට පොඩි වෙනසකුත් එක්ක අලුත් අත්දැකීමක් කරන් ඇවිල්ලා තියෙනවා ගම්පොළ CTB බස් නැවතුම්පොළ ඉදිරිපිටට. ඉතින් ගම්පොළ ඉන්න අයට වගේම අපිටත් අපි වහන් ඉන්න හැමෝටම ප්‍රශ්නයක් තමයි ගෙදර තියෙන ඉන්ටර්නෙට් කනෙක්ෂන්
2: වෙන
13: එක, හිර වෙන එක. ඉතින් වීඩියෝ එකක් බලන්න ගියපුවාම, ඒ වගේම මූවී එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියාම ඔයාලගේ කනෙක්ෂන් එක නිසා ඔයාලටත් එපා වෙලාද? ඉතින් මේ හැම කනෙක්ෂන් ගැටලුවකටම විසඳුමක් අරන් අද SLT මොබිටෙල් ෆයිබර් එක අපි ඇවිල්ලා ඉන්නවා ගම්පොළ නගරයට. ඉතින් අපි හෙට ඉන්නවා අපේ ආදරණීය සෙන්කඩගල පුරවරේ. ඉතින් ජනි, අපේ එදිනමාවත හන් ඉන්න ගම්පොළවට ඉන්න හැමෝටම ආරාධනා කරනවා එන්න මේ පැත්තට මේ වාසි රාශිය ඔයාලගේ කරගන්න. ඉතින් මේ SLT ෆයිබර් කනෙක්ෂන් එක ගැන මට වැඩිය පැහැදිලිව ඔයාලට කියලා දෙන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න SLT මොබිටෙල් ආයතනයේ අලවි කළමනාකාරතුමා වෙන ආශාද් මහත්මයා.
2: ආයුබෝවන් සුබ උදෑසනක් ඔබතුමාට. මොකද අද ගම්පොළ නගරයේ සිද්ධ වෙන්නේ?
14: සුබ උදෑසනක්. අද ඇත්තටම ගම්පොළ නගරයේ සුවිශේෂ දවසක්. ඇත්තටම කාලගුණයක්, හොඳ කාලගුණයක් පවතින දවසක්. ඇත්තටම ගම්පොළ ප්‍රදේශයට අද පැමිණ ඉන්නවා නෙත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ එක්වලාසය කරන රට පුරා කරන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන එක් විශේෂ පින්මක් අද ගම්පොළ නගරයේ සිදු වෙනවා. ගම්පොළ ප්‍රධාන බස් නැවතුම් පරිසිට තමයි මේ සිදුවීම සිදු වෙන්නේ. අපි ගම්පොළ වටේ ඉන්න සියලුම අපේ සියලුම ජනතාවට අපි ආරාධනා කරනවා එන්න අපිත් එක්ක දවස ගත කරන්න, කාසින් විනෝද ගත කරන්න, ඒ වගේ තරඟ වලට මුහුණ දෙන්න, ඒ වගේම ත්‍යාග අරගෙන නිහිස්සතින් නෙවෙයි ත්‍යාගත් අරගෙන ගෙදර යන්න පුළුවන්. එතනම මට කියන්න වැදගත්ම දේ තියෙන්නේ ඇයි මිනිස්සු ෆයිබර් ගත යුත්තේ? රියල් ෆයිබර් කියන්නේ මොකද්ද? ඇත්තටම අපි ලංකාවේ දැන් අහලා තියෙන ෆයිබර් වචනේ ගොඩාක් දුරට. නම් රියල්ම ෆයිබර් ලංකාවටම දෙන්නේ හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය. ඇත්තටම ෆුල් විශාලතම ෆයිබර් ජාලයේ සතුව තියෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තමයි. මම මෙතනදි මතක් කරන්න ඕනේ. ඇත්තටම අද දවසේ මෙතනට එන මිනිසුන්ට, ජනතාවට අපිට හොඳට මෙතන සේවය කරන්න පුළුවන්, ඒ වගේම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන සම්බන්ධතාවය මිලදී ගන්න පුළුවන්. කනෙක්ෂන් ෆී එක රුපියල් 12,500 ගන්න පුළුවන්. ඒක අද 4,500 වාරික විදියට ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පාරිභෝගිකයන් මේ සන්නාමයේ තියෙන වැදගත්ම තමයි අපි පාරිභෝගිකයන් ඔවුන්ගේ අලවියෙන් පසු සේවාවෙන් අපි ඔවුන්ව හැකි අයුරින් අපේ සේවාව ලබා දෙනවා. ඒ හින්දා අපි පාරිභෝගික සේවක අපේ සේවාවට එනවා නම් ජීවිත කාල නඩත්තුවක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් දෙනවා. ඒතර අහන්න පුළුවන් ප්‍රශ්නයක් අපි ෆයිබර් විතරද කරන්නේ? නැහැ. අපි ගාව තියෙන 4G සම්බන්ධතාවෙන් එහෙනම් ඕනම ගම්පල වටේ ඉන්න ඕනම කෙනෙකුට අද අපිත් සමග සම්බන්ධ වෙලා මේ ජයග්‍රහණ ලබා ගන්න අතරම සම්බන්ධතාවක් ලියාපදිංචි වෙන්න පුළුවන්. ඇත්තටම පාරිභෝගික ජය මේ ටෙලිකොම් පාරිභෝගික වීමේ තියෙන වාසිය තියෙන්නේ ඔබේ ප්‍රශ්නේ ඔබට ඉතා ඉක්මනින් විසඳා ගන්නට වේගවත් අන්තර්ජාල සේවාවක් බුක් වීමට හැකියාව ලැබෙන. බොහොම ස්තුතියි දුන්න වෙලාවට.
2: බොහොම ස්තුතියි. විස්තර කියන්න ගම්පොළ නගරයේ සිට මේ වැතරාවට.

0: FM 95 94.8 Net FM Divaina Pura Dedunu Mavata Dedunu Mavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasaganayana Aulesama Rasakarakana Mather Freela Noodles Tasteke Trusteke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න 0773 273 540.
4: මට උණ වගේ සේන
5: ලිං පස් පංගුව බමු
6: ගත්තා තැඹුවා සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
7: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි
3: රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණ ඇති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස

0: ගන්න එන්න තම්රෝ.
1: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ.

0: වේමලුනු.
1: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද. පින්දෝය 47 31 33 540.
2: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
3: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
4: මෑන්හට්න් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
2: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
3: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
4: 69 දී හදරත් යනවා.
3: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
2: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
5: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයිසක් වෙලත් අහන මෝර්නින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට
6: Net FM Algo Town
7: brought to you by
8: හෝමාගම බෙරුකෙටේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චේස් එක රුපියල් 685000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොට්ටාවට විනාඩි 15යි. අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
9: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි Damro.
10: Samsung ගන්න හොඳම තැනයි Damro.
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
12: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න Fortune Oil ම තමයි.
13: ඔව් ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
14: රැකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
15: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි
16: විජයකුරක්කන්
17: එන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
6: Net FM Algo Town
18: FM 95 FM 94.8 Net FM
19: Divine Pura
20: වෙලාව දවල් 12:00

0: විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා

0: ඇක්ටිවේට් කරගන්න.
1: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0766 716 3672.
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 7 වනදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මෙතරියේ සිට මම සචිනි සේලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා. සිරස්තල ගෙදරින් කෑම ගන්න නාමල් කළ ඉල්ලීමට බන්ධනාගාරයෙන් අවසර. ශිරන්ති සහ රෝහිතත් බන්ධනාගාරයට එයි. රටපුරා ප්‍රධාන ජලාශවල ජලමට්ටම 47% දක්වා පහතට. ඩෙංගු සහ චිකන්ගුන්යා රෝග වෙනුවෙන් නව රක්ෂණාවරණයක්. වැල්ලවායේදී බෙඩි තබා අලියෙකු ඝාතනය කළ සැකකරුවන් සොයා විමර්ශන. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල නැවතත් ඉහළට. හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ සීමා සහිත කලාපයක් ප්‍රකාශයට පත්කිරීමට ඉරානය සැරසෙයි. තමට්ට ගෙදර කෑම කන්න දෙන්න කියලා මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට බන්ධනාගාරය අවසර දීලා. මේ අතර නාමල් බලන්න ශිරන්ති රාජපක්ෂ මහත්මිය බන්ධනාගාරයට ඇවිල්ලා. ඒ ඇතුළු දවස උණුසුම්ම කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. තුන්වීල සඳහා නිවසේ ආහාර දෛනිකව ලබා ගැනීමට තමන්ට අවසර ලබා දෙන්නේ ඉල්ලා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව මන්ත්‍රීවරයාගේ එම ඉල්ලීමට අවසර ලබා දුන් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඕනෑම රැඳවියෙකුට පිටතින් රැගෙනෙන ආහාර ලබා ගැනීමට අවසර හිමිවනවා. ඒ අනුව ලිඛිතව ඉල්ලීමක් සිදු කරන රැඳවියන්ට බන්ධනාගාර නීති යටතේ එම අවසර ලබා දෙන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වෙත පැමිණ තිබෙනවා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාද නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා එම බන්ධනාගාරයේ වෙත පැමිණි බවයි වාර්තා වුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තවත් රැඳවියන් දස දෙනෙකු සමග එක් වාට්ටුවක රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. අල්ලස් කොමිසම මගින් පසුගියදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ මහත් ආන්දෝලනයකට තුඩු දුන් එයර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 8ක් අල්ලස් ලබාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එල්ලවන චෝදනා යටතේයි. රටපුරා ප්‍රධාන ජලාශවල ජලමට්ටම ධාරිතාවෙන් 47% පමණ දක්වා අඩු වී තිබෙනවා. පවතින අධික උණුසුම් සහ වියලි කාලගුණය හේතුවෙන් ජලය වාෂ්පීකරණයද වේගවත් වී තිබෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ නිසා ජලය තවදුරටත් අර පිරිමැස්මෙන් භාවිත කළ යුතු බවද අවධාරණය කෙරුණා. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණු ඉංජිනේරු HMPSD හේරත් මහතා.
1: දිවයිනේ පිහිටි ප්‍රධාන ජලාශවල ගබඩා වී ඇති මුළු ජල ධාරිතාවේ 47.3% ආසන්න ප්‍රමාණයක් වන අතර එම ජලාශ අතරින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පාලනය වන ප්‍රධාන ජලාශවල ගබඩා වී ඇති ජල ප්‍රමාණය 34.4% ප්‍රමාණයක් වෙනවා. කෙසේ වෙතත් මේ වන විට ජල කන්නේ අවසාන අදියට පැමිණීම පවතින බැවින් මෙම පවතින ජල ප්‍රමාණය මෙම කන්නේ සඳහා ප්‍රමාණවත් වන අතර මෙම ජලාශවලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවලටද මෙම පවතින ජල ප්‍රමාණය ඉදිරි වර්ෂාපතනයේ ලැබෙන තෙක් ප්‍රමාණවත් වේයි අපේක්ෂා කරනවා. මේට අමතරව මේ දිනවල පවතින අධික උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග මෙම ජලාශවලින් වාෂ්පීකරණය වන ජල හානිය අධික බැවින් ජලය භාවිතා කිරීමේදී විශේෂයෙන් වගා කටයුතු පානීය ජලය සහ අනිකුත් අවශ්‍යතා සඳහා භාවිතා කිරීමේදී අර පිරිමැසුන්දායක ලෙස භාවිතා කිරීම වැදගත් වෙනවා.
0: පවතින තත්ත්වයන් සැලකිල්ලටගෙන එළඹෙන මහකණ්ඩය හැකි පමණ ඉක්මනින් ආරම්භ කිරීමට සැලසුම් කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
1: මේ වන විට ජලාශවල පවතින ජල ප්‍රමාණයන් අනුව ඉදිරි මහකන්නය වාරි ව්‍යාපාර 68ක එම නැත්නම් වගා අක්කර ලක්ෂ 7ක භූමි ප්‍රමාණයක වගාව ආරම්භ කිරීමට හැකියාවක් තිබෙනවා. මේට අමතරව වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් පාලනය වෙන ඉතිරි වාරි ව්‍යාපාර 308 වගා බිම් අක්කර 350,000කට ආසන්න ප්‍රමාණයක් ඉදිරි වර්ෂාපතනය සමග කන්න රැස්වීම් තීන්දුව తీරන අනුව ආරම්භ කිරීමට තමයි මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින්නේ. කෙසේ වෙතත් ඉදිරි මහකන්නේ හැකි ඉක්මනින් ආරම්භ කිරීමට මේ වන විට සියලුම සැලසුම් සකස් කරමින් පවතිනවා.
0: කෙසේ වෙතත් අද දින ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වී හැකි බව කාර්යී නියුතු කාලගුණ විද්‍යාඥ මලී ප්‍රනන්දු මහතා පැවසුවා.
2: ඌව මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පමණ පසුව තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි. ඒ අතරින් ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල ඇති විය හැකි. තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවිය හැකි. අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා. ඊට අමතරව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වෙන්න පුළුවන්. සූර්යා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු 28 සිට සැප්තැම්බර් 7 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට ඍජුව ඉහළින් පවතිනෝ. ඒ අනුව 10:12 යටට ගාල්ල, අඟුලුගහ, ඉමදුව, තෙලිජ්ජවිල, යටියන සහ තංගල්ල යන ප්‍රදේශවලට ඉරු මුදුන්ව පවතිවි.
0: මේ අතර වැසි රහිත සහ දැඩි වියලි කාලගුණයත් සමග වැල්ලවාය, ආනපල්ලම සපකොඩ කඳුරක්ෂිතයේ ගින්නක් පැතර යමින් තිබෙනවා. කිසියම් අයකු හෝ කණ්ඩායමක් මෙම රක්ෂිතයට ගිනි තබා ඇති බවටයි සැක කෙරෙන්නේ. ඇතැම් ස්ථානවල ගිනි තැල් අඩි 10ක් පමණ උසට නැගෙමින් තිබෙනවා. ගින්න නිවා තැමීමට ප්‍රදේශවාසීන් ඉමහත් පරිශ්‍රමයක් ගත්තත් ගස්කොළන් වියලි තිබීම සහ පවතින සුළං තත්වයේ හේතුවෙන් ගින්න තවදුරටත් වේගෙන් පැතිර යමින් ඇති බවයි ඒ පිළිබඳ සුවපැලූ නෙත් නිවුස් නියෝජිත ජයන්ත වීරසේකර පැවසුවේ. රටපුරා මේ දිනවල වේගයෙන් පැතිර යමින් තිබෙන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝග වෙනුවෙන් සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුරන්ස් සමාගම නව රක්ෂණ ආවරණයක් හඳුන්වා දී තිබෙනවා. සෙලින්කෝ ඩෙංගු චිකන්ගුන්යා ආවරණය ලෙස නම් කර ඇති මෙම රක්ෂණ ආවරණය හඳුන්වා දී ඇත්තේ මදුරුවන් මගින් බෝවන රෝගවලට ගොදුරුවන පුද්ගලයින්ට මූල්‍යමය ශක්තියක් සැලසීමේ අරමුණෙන්. මෙමගින් වාර්ෂිකව රුපියල් 2000ක් වැනි පහසුවෙන් දැරිය හැකි වාරිකයකට

0: මේකෙදි අපි හුඟක්ම අදහස් කරන එකක් තමයි මහජනයාට දැරිය හැකි මුදලකට මේ රක්ෂණය ඉදිරිපත් කිරීම. ඇත්තෙම රුපියල් 2000ක් කියලා කියන්නේ දවසකට 7-5ක් වගේ පොඩි ගාණක්. මාසෙකට ඒක රුපියල් 160ක් වගේ මුදලක් වෙන්නේ. ඔබ දුම්වැටි දෙකක් පාවිච්චි කරුවොත් ඔබ රුපියල් 200කට වැඩිය වියදම් කරනවා. නමුත් මේ රක්ෂණය සඳහා මාසෙකටම වැය වෙන්නේ රුපියල් 166ක් විතරයි. තව විශේෂ දෙයක් මම සඳහන් කරනවා. සාමාන්‍යයෙන් රක්ෂණ සමාගම් සෞඛ්‍ය රක්ෂණයේ විකිණීමේදී විශේෂයෙන්ම රෝහල් රක්ෂණයේදී රෝහල් ගත වුණොත් විතරයි ඔබට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. නමුත් ඔබ ඩෙංගු හෝ චිකන් රෝගයේ වැළඳිලා ඔබ ගෙදර හිටියොත් රුපියල් 5000ක උපරිමයට යටත්ව දින 5ක් දක්වා ඔබ ගෙදර සිටින දවස් වලටත් ඔබට එක්වරකට ඒ වන්දි ලබා ගත හැකි. දෙවැනි වර හැදුනොත් ආයෙත් ඔබට රුපියල් 5000 සිට දින 5ක් දක්වා නැවත ඔබට ඒ වන්දි ලබා ගන්න පුළුවන්. ඉතාම බොහොම සරල රක්ෂණ ක්‍රමයක් අපි හඳුන්වලා දීලා තියෙන්නේ.
1: සෙලින්කෝ ඩෙංගු චිකන්ගුන්ය ආවරණය සෙලින්කෝ VIP හබ් ඔන්ලයින් සේවාව ඔස්සේ දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට ලබා ගත හැකි බවයි එම සමාගම වැඩිදුරටත් පැවසුවේ. ලෝක විලඳපොලේ බොරතෙල් මිල ගණන් නැවතත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 97.7 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ඇමරිකානු ඩොලර් WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිලද ඇමරිකානු ඩොලර් 92.28 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඇමරිකාව සහ ඉරානය අතර යුද ගැටුම් යළි උත්සන්න වීම හමුවේ බොරතෙල් මිල මෙලෙස යළි ඉහළ ගොස් ඇත්තේ. මේ අතර ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නව සීමා සහිත කලාපයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරානය සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා. කලාපී ආරක්ෂාව සහ හමුදාමය ක්‍රියාකාරකම් හේතුවෙන් ඉරානය මෙම පීවර ගැනීමට සූදානම් වනවා. කෙසේ වෙතත් පවතින තත්වයේ හමුවේ ඉරානයට දිගින් දිගටම දැඩි බලපෑමක් එල්ල කිරීම සඳහා සිය හවුල්කාර රටවල් සමග එක්ව කටයුතු කරන බව කැනඩාව ප්‍රකාශ කර සිටිනවා. හොමු සමුද්‍ර සන්ධිය ආසන්නයේ සීමා සහිත කලාපයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරානය සූදානම් වන්නේ ඕමානය සමග ඇති කර ගැනීමට නියමිත නව නාවික ගිවිසුම් මුල් කරගැනීමින් බව ඇමරිකාවේ සැන් ෆ්‍රාන්සිස්කෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීවන් සූන්ස් ප්‍රකාශ කර තිබෙනවා. ඕමානය සහ ඉරානය අතර ඇතිවන මෙම නාවික ගිවිසුම සම්බන්ධයෙන් ඇමරිකාව එකගතාව පළ කළහොත් එම සීමා සහිත කලාපය පැනවීමෙන් ඉරානය පසුබෑමට ඉඩ ඇති බවයි විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් එකගතාවයකට නොපමිණියහොත් ඇමරිකානු බලෑණිවලට එම මුහුදු කලාපයේ පාලන කටයුතු සඳහා දැඩි පීඩනයක් එල්ල කිරීමට ඉරානය සූදානමින් සිටින බවද වාර්තා වනවා. මේ අතර පවතින නොසන්සුන් තත්වයේ හමුවේ අදාළ මුහුදු මාර්ගය ඔස්සේ නෞකා ධාවනය කිරීමට නාවික සමාගම් සහ රක්ෂණ සමාගම් මැලි බවක් දක්වන අතර කලාපීය සාමය උදෙසා ඕමානයේ ප්‍රමුඛ ගල්ෆ් කලාපයේ රටවල් මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේ වැව් ඉස්මත්තේ තිබී මියගිය වන අලියෙකුගේ සිරුරක් වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 15-20 අතර පසු වූ එම වන අලියා හොඳින් වැඩි සිට ඇති බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ. එම වන අලියාට වෙඩි තබා ඝාතනය කර ඇති බවටයි සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ. වනාලියා ඝාතනය කළ සැකකරුවන් අතරංගුවට ගැනීම සඳහා වැල්ලවාය වනජීවී කාර්යාල නිලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගුඩ කිලෝමීටර් 32.4 ප්‍රදේශයේදී මෝටරරථයක් මාර්ගයෙන් ඉවතට දහවනිය වී කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. පොලිසිය පැවසුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොස් යළි මාතර බලා යමින් සිටි මෝටරරථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි. නඩත්තු කටයුත්තක් සඳහා තමා තිබූ ආවරණ මාර්ග බාධකවල එම මෝටරරථය ගැටී ඉදිරියට ධාවනය වී මාර්ගයේ මැද ඇති ආරක්ෂිත වැටේ ගැටී එම අනතුර සිදුව තිබෙනවා. හිඟුරුගොඩ තල්පත ප්‍රදේශයේ පුරාවස්තු සොයා ගැනීම සිදු කරමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හිඟුරුගොඩ පොලිස් ස්ථානයේ ලද තොරතුරක් මත ඒ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී එෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව හා පුලස්තිගම ප්‍රදේශවල පදිංචිකරුවන් 5 දෙනෙක්. ඔවුන් ගැනීම් කටයුතු සඳහා යොදාගත් උපකරණද සිය බහරීටගත් බවයි හිඟුරුගොඩ පොලිසිය පැවසුවේ.
2: ජනතාව විශ්වාස කරන සත්‍ය.
1: නෙත් නිවස් නිමාව. නෙත් නිවස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්නේ

0: බොහෝතින් බොහෝත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය රාග ප්‍රතිරාග
2: ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියන්ද අදහස් දැක්වුවා.
3: net කවුන්ටි බොහොම ප්‍රගතිශීලී අලුත් වැඩපිළිවෙලක් තියෙනවා. අලුත් අත්දැකීම් ලැබුණින් ඒ වගේම අලුත් පරිශනාත්මක වගේ වැඩසටහන් යන බව පේනවා. ඒක තමයි උගාක් මාධ්‍යවලට ආදර්ශයක් වුණේ පස්සේ කාලෙක දුරාචාරයේ පිටුදැකීමට ලොකු පිටුබලයක් වුණා. ඉතින් net fm මගින් අනුගමනය කරන වඩාත් වැදගත් වෙන දේ තමයි භාෂාව පාවිච්චි කිරීමේදී ව්‍යාකරණානුකූලව හරියට උච්චාරණය කරන්න ඒක ද්වංග විමාද්දී අත්‍යවශ්‍යම දේ. මොකද ඒවා තමයි අපේ බාල පරපුර ඉගෙන ගන්න. ඒකදී අපි හිතනවා net fm අලුත් වැඩක් කරලා තියෙනවා, සමාජ ශීලී වැඩක් කරලා තියෙනවා, සමාජයට පිටුබලයක් වන, සමාජයේ යහපතට හේතු වන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. අපි ඒ යහපත් සියලු කටයුත්තක් මාගේ කරනවා ආශිර්වාද. net fm කරගෙන යන යහපත් වැඩ කටයුතු වලට අපි ආශිර්වාද කරනවා.
4: ඔබ වෙත ගෙන ආවේ
5: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
6: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
8: මොකද රංගාමේ අතපය වකුටු කරගෙන?
9: මගේ මේඟපත හොඳටම රිදෙනවා.
8: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
10: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
7: රස තුන් හතක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුක බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණිය ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
11: ජනි එක දේ දුනු මාවත

හරි, එහෙම ජය ගන්න නම් අනිවාර්යයෙන්ම ගෙදරදි රස කෑම කන්න ඕනි. රස කෑම කාලා බණ්ඩි ෆුල් කරගත්තට පස්සේ තමයි ඕනිම ජයග්‍රහණයක් අපිට ලබා ගන්න පුළුවන්. රසට කන්න නම් රසට උයන්න ඕනිනේ. රසට උයන්න පොඩි ටිප් එකක් කියන්න හදන්නේ. කරන්න තියෙන පොඩිම ලේසි දෙයක් ඒක තමයි, දැන් ෆ්‍රීලන්ස් අන්නාමෙන් එන නිෂ්පාදන අතරට අලුතින් එකතු වෙලා තියෙනවානේ ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර්. ඔයාගේ ගෙදරටත් අරගෙන යන්න. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර හදන කෑම වේල අර අපි ඉන්දියාවේදී කන්න ආස කරන මසාලා රහ තියෙන්නේ. ඉන්දියාවේ ගිහිල්ලා නැතුව ඇති හැබැයි මසාලා රහට ආසයි. අන්න ඒ මසාලා රහට හදාගෙන කන්න ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක දැන් ඔයාට පුළුවන්. ඉන්දියාවේ රස අරගෙන ආවට අමුද්‍රව්‍ය ඉන්දියාවෙන් ගෙන්නන්නේ නැහැ. ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය විතරක්ම යොදාගෙන තමයි ෆ්‍රීලන් නිෂ්පාදන හැම එකක්ම වගේ මේ හෙළ මසාලා පවුඩරුත් නිෂ්පාදනය වෙන්නේ. මේක එනවා පාට තුනකින්. ඒ හැම එළවලු ජාතියකටම, මස් ජාතියකටම, මාළු ජාතියකටම ගැළපෙන විදිහට තමයි ඒක එන්නේ. පාට මාරු කරගන්න ඔට්ටු නැත. ග්‍රීන් කරි මසාලා එක ඔයාට පුළුවන් එළවලු ජාති හදාගන්න. බෝංචි වෙන්න පුළුවන්, අල වෙන්න පුළුවන්, වට්ටක්ක වෙන්න පුළුවන්, පතෝල වෙන්න පුළුවන්, ඕනි එකක් හදාගන්න ග්‍රීන් කරි මසාලා. මාළු ජාති වලට දාන්න ඕනි රෙඩ් කරි මසාලා. තෝරා වෙන්න පුළුවන්, තලපත් වෙන්න පුළුවන්, බලයා වෙන්න පුළුවන්, කෙලවල්ල වෙන්න පුළුවන්, ඕනි ජාතියකට දාන්න රෙඩ් කරි මසාලා. ඕනිම මස් ජාතියකට දාන්න බ්ලැක් කරි මසාලා. මං අර හැමදාම කියනවා වගේ පොඩි රහසක් කියන්නද? හතු වලට, ඒ කියන්නේ මෂ්රූම් වලට, නැත්තම් පොලොස් වලට බ්ලැක් කරි මසාලා දාලා හදලා බලන්නකෝ. රස හිතාගන්න බැරි වෙනවා. ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැනත් ඔයාලට මතක් කරන්න ඕනි. මේ තරම්ම මතක් කරන්නේ අසනීපයක් වෙන්නේ කොයි වෙලාවේද කියලා අපිට හිතාගන්න බෑනේ. ඉන්ද ඒ වෙලාවට අපි දැනුවෙන් පරිපූර්ණ වෙලා හිටියම වැඩේ ගොඩදා ගන්න ලේසි. හાર્ට් පේෂන්ට්ස්ලා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වකුගඩු රෝග තියෙන කට්ටිය වෙන්න පුළුවන්, ඊටත් පස්සේ තවමනාද තියෙන්නේ පිළිකා වෙන්න පුළුවන්, ගෑස්ට්‍රයිටිස් පවා. මේ වගේ ලෙඩ හැදුනට පස්සේ සුව කරගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඉනාවෙවි කියන්න ඕනි කතාවක් නෙවෙයි මේකේ තියෙන්නේ. හැබැයි මෙහෙමයි, කමල් බන්දුල වීරප්පේරෝ වෙද මහත්තයා ගාවට ඔය ලෙඩ දෙන කට්ටියත් ගිහිල්ලා ප්‍රතිකාර කරගත්තට පස්සේ එතනින් සුව වෙලා එළියට එන්නේ නම් හිනා වෙවි කියලා මට තක්කටම කියන්න පුළුවන්. සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට රට වටෙන්ම කටියේ ඉන්නේ කමල් බන්දුල වීරාපිරම වෙද මහත්තයාගේ ගුණ සුවඳ. ඒ තරමටම දැන් රටේ පැතිරිලා තියෙනහම 0.777 300 940 කතා කරලා හරි 0.773 273 540 කතා කරලා හරි ඔයාට වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. සින්දුවට යන්න කලින් කට්ටිය එකතු කරගමුනේ මොකද පොලිමේ බලාගෙන ඉන්නවා කට්ටිය නම් ටික කියන බණිනවත් ඇති ඉතින් මට නම් කියන්නේ නැහැ කියලා. ජනි මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා ජයල මහේෂිකා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ කෑගල්ලේ කුමාරියක්ක මෙසේජ් එකක් දාලා තියෙනවා. ගුඩ් ආෆ්ටර්නූන් ජනි, අපිත් ඔයාව අහගෙන ඉන්නේ උයන ගමන්. එහෙම කියලා මට මෙසේජ් එක දාලා තියෙනවා. බත් පාර්සල් එකක්වත් දෙයිද දන්නේ නැනේ අපිට ඉතින්. අද එයා විතරයිලු ගෙදර ඉන්නේ, ස්කෝලේ ගිහිල්ලලු අනික් කට්ටියම. කෑගල්ලේ කුමාරියක්ක මං එකතු කරගන්නම් මේ සින්දුවට. ඇඹිලිවිටියේ මදුණංගි ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම තමයි ඕපනායක නදි. ගුඩ් ආෆ්ටර්නූන් ජනි පුතේ. ඈ කවුද පුතේ මේ? මැසේජ් එක දාලා තියෙන්නේ යාගේ සුදු දුවවයි චූටි පුතාවයි මහත්තයවයි එකතු කරගන්න කියලා. මං එකතු කරගන්නම් නදි නැන්දේ ඔයාව. ඊළඟට හාලියල ගල උඩ 1290 පුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ සෙට් එක. නිෂාන් සැලුන් එකේ සෙට් එක, GM ස්ටෝර්ස් එකේ සෙට් එක, පුබුදු පෙරපාසලේ දෙවුදි බබා කට්ටියම එකතු කරගන්න. ආයුබෝව වේවා, අපිවත් සින්දුවකට එකතු කරගන්න. මඩපාත ලක්ෂ්මන්, තමරා, නිෂානී, චේතනා, පුංචි පුතා තේජාවෝ, රෙක්ක, භාග්‍ය අවිෂ්කවයි, සේරුවාවිල ඉන්න KDA සමරසිංහවයි එකතු කරගන්න කියලා කියන්නේ. හායි හායි සුදු මහත්තයෝ, අපිව මතකද කියලා අහලා දෙනවා. කොහොමද පැටිය ඔයාව අමතක වෙන්නේ මට? මේම අපිට මැසේජ් එක දාලා තියෙන්නේ කවුද දන්නවද? ගම්පහ DR ගාමන්ට් එකේ මගේ මිතුරු කැල. යාළුවෝ ඔක්කොම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මකුල්ලලෝ රංජිත් දිසානායක අයියා කියද්දී දුම්බර ලලිත් ප්‍රියංකර අයියත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම තමයි අපේ පානදුරේ ධනුෂ්ක මල්ලි. ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට.

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගින්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: වේලාව දැන් 12 විනාඩි 40යි.
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: පොල්වතු හිමියනි, පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල් ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0118388388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber. වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජ් එක අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 7 වනදා ගම්පොළ ළඟම බස් රථ නැවතුම් පොළ SLT Mobitel Fiber, Real Fiber, Real Performance.
9: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
10: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
11: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
12: ඔයාගේ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක.
13: හිත නටන තාලෙට, තාලෙට දවස ගෙවෙන රිද්මෙට, රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
14: ගින්දර හැන්දෑව විජානු.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
15: අම්මේ, රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
16: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
15: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
17: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: වේලාව දැන් 12 විනාඩි 43යි.
18: මේ හස්බන්ඩ්
3: මොකද වයිෆ්?
18: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා.
3: හා,
18: අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
3: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
18: අදත් වැරද්දුවනේ. තමු එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදිය සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එනද?
19: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.

යන්න වෙලාව කිට්ටුයි වෙලාව 12යි විනාඩි 44ක් වෙලානේ තියෙන්නේ. හැමදාම මේ ගෑල් ළමයින්ගෙන් නම් පුදුම ප්‍රශ්නයක් මට තියෙන්නේ අප්පා. ඔයාලත් එක්ක ඉන්න දෙන්නේ නැහැ නේ මට. ඒගොල්ලෝ ඇවිල්ලා මාව එලවනවානේ. මැසේජර්ස් නම් ඉතින් හොගාල එවනවා. මං අර හැම වෙලෙම කියන්නේ ඔයාලට මැසේජ් එක එවන්න ලේසි. මං එපෑ ගියන්න ඕවා. ජනී කොහොමද අපිවත් සින්දුවකට එකතු කරගන්න හැම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මොනරාගල මේනක සඳරුවන්. ඊට පස්සේ අර Facebook live එකේ මට අද කියලා එව්වා අපේ නිපුණි ඔයාගේ ෂර්ට් එකේ පාටට මං අද ෆොටෝ එකක් එව්වා මලක කියලා. මේ විදිහටම ඉතින් සුපුරුදු පරිදි අපේ අනුරාධපුරේ නිපුණි නංගි මැසේජ් එකක් දාලා තිනවා මලක. දැන් එයාට මාර ප්‍රශ්නේ වෙලා තියෙන්නේ හැමදාම එක එක ජාතිය මලනේ එවන්නේ. දැන් ඉතින් කවදා හරි ওই මලුත් ඉවර වෙනවනේ. එයා හොය හොය යනවලු ගම් වටේට මල් මට එවන්න. ජය වේවා ජනී මල්ලි. අපිවත් සින්දුවකට එකතු කරගන්න හෙටි කන්දේ නිරෝෂක්ක තමයි මැසේජ් එක දාලා තින්නේ. එයාට ගේම් එකට chance එකක් දෙන්න කියලා තිනවා. අපි ඉතින් හෙට වගේ try එකක් දෙමු නේද? ඊට පස්සේ යන්න හදනේ කලුතරට ගිහිල්ලා ඉන්න. කලුතර අපේ රමණි සුමේදක්ක මැසේජ් එකක් දාලා තිනවා. ශෂී දෙවුලි බාති තුසිත කල්හාරි පුංචි එවින් එක රමණි සුමේදක්ක තමයි මැසේජ් එක දාන්නේ. කැනඩාවේ චන්න ඇන්ජි මිෂෙල් ඒන්ජල් ඒඩ්‍රියන් එක පුංචි සොපියාවත් එකතු කරගන්න කියනවා. කෑගලු බත් කඩේට ගිහිල්ලා කෑම ටිකක් කාලේ මොද මොකද කියන්නේ? නිකන් කන්න පුළුවන් ගියෝතින් එහෙම හොඳේ. චම්මියක් අයි ශාන්තයි අයි කාන්තියක් අයි ටෝගයි සුදුයි මහින්දයි අමල් චානක පොඩි විජේ ඇතුළු සියලුම දෙනාව එකතු කරගන්න කියනවා. ආ ඒක නෙවෙයි කේක් හම්බුන්නේ නේද? උපන්දිනයක් තිබ්බ නේද? සින්දුවකට අපිවත් එකතු කරගන්න. පිළියන්දල සුසිල් සෙට් එකේ සෙට් එක තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ශේලි සුභාන්‍යා මේ කට්ටියව එකතු කරගන්න කියලා දිනවා. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. Good afternoon Jani, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා රශ්මි සෞභාග්‍යා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. පොතු හැර DLO apparel එකේ කෙල්ලන්ට ලස්සන සින්දුවක් දෙනවද කියලා අහලා තිනවා. කෙල්ලෝ ඉල්ලුවම කිසිම දෙයකට බෑ කියන කොල්ලෙක් නෙවෙයි මේ ජනි. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම මම මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට Good afternoon Jani, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මොනරාගල බඩල් කුඹුරේ විනීතා රාජනී අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. හස්බන්ඩ් මහියංගනේ ආමි කැම්ප් එකේ ඉන්නේ ආගෙනම නිලන්ත කුමාර්. ඒ වගේම තමයි ෆැමිලි එකේ සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්න. ඊට පස්සේ යන්න හදන්නේ හොරණ කොට්ටාව බණ්ඩාරගම. මොකද්ද මේ මට තේරුන්නේ නෑ. රයිට් මේ අපේ කමල් බන්දුල වීරපිනෝ වෙදමහත්තයාගේ නම්බර ගිල්ලලා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඉන්න මං ඔයාලට රිප්ලයි එකක් දාන්නම්. හරිද? ඊට පස්සේ මැෂින් එක මැසේජ් එකක් දාලා තියෙන්නේ අපේ 3 wheeler park එකකින්. මේ ඇවිල්ලා යටියන්තොට අපේ Titanic salon එක කිට්ටුව තියෙන 3 wheeler park එකේ ඉන්න ලසා කොල්ලා. Titanic salon එකේ තුෂාර කොල්ලාවත් මතක් කරන්න කියනවා. කාන්, නිමල්, ලහිරු, බබා, జగත් මේ කට්ටියම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. දැන් බබත් 3 wheel පදිනවද? ලයිසන් හම්බ වුණාද බබාට? අපිට මැසේජ් එකක් දාලා තිනවා. ඊට පස්සේ තිත්තගල්ල ඉඳන් චිත්‍රා මල්කාන්තියක්. එයාගේ මහත්තයා කුමාර පුතාල දෙන්නයි ඒ වගේම තමයි අක්කයි තිත්තගල්ල ඩිලාන් සැලුන් එකේ සුදු පුතාවයි එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඇල්පිටියේ පුන්සරා නංගි ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ කළුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ සෙට් එක ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕනි කට්ටියම මේ අහන්න යන සින්දුවට. චාමර සහ තනූජා දෙන්නම අහගෙන ඉන්නේ. ජනේ මම බරු බේරුවල තනූජා ලස්සන සින්දුවකට කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. එයාගේ පුතාලා කවි සහ තිලින චූටි දෝණී ඉන්නවා ධනාරා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අම්මෝ මේ මැසේජ් එක කියවුවට කීයක් හරි දෙන්න ඕනි. ඒ තරම් අමාරුවෙන් තමයි මේ අකුරු ටික මං කියවගත්තේ. Hi Jani ayye, good afternoon. අද වැඩට ගියෙත් නෑ ඔයාව අහන්න ඕනි. හන්ද බලන්න කොච්චර කැපකිරීමක්ද කියලා මේ කරලා තියෙන්නේ. මැසේජ් එක දාලා තින්නේ අපේ අයේෂා අධිකාරී. මං ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා අයේෂා. ඊළඟට යන්න හදන්නේ ඉතාලියට ගිහිල්ලා එන්න. අපේ ඉතාලියේ අනුර ලක්ෂ්මන් අයියා ඉතාලියේ මෙසිනවල ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. අයුබෝවන් ජනි මල්ලි, පුතා දිලීක, වයිෆ් ෆ්ලොරිඩා, ශාමිකා මේ කට්ටියම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. මාපලගම පියල්ජේ අයියත් අපි වහගෙන ඉන්නවා. මං එකතු කරගන්නම්. ඊට පස්සේ යන්න හදන්නේ කොහෙටද? කුවේට් වලට ගිහිල්ලා ඉන්න. කලින් ඩුබායි ගියා, දැන් යනවා කුවේට්. අපේ ප්‍රියන්ත මැසේජ් එක දාලා තිනවා. වයිෆ් කාන්තිවත් එකතු කරගෙන, ජායල කපුවත්තේ ඉන්න මාලනී අක්කවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. කෑගල්ලේ රාම්බෝ එකතු කරගන්න ඕනි. ඒ වගේම තමයි රත්නපුරේ ඉඳන් අපි වහගෙන ඉන්න කල්හාරි එකතු කරගන්න ඕනි. ගෙදර ඉන්න සියලුම දෙනාවයි, පුත්තලම යාෆෝස් කැම්ප් එකේ ඉන්න හස්බන්ඩ් නිෂාරවයි, රත්නපුරේ හැමෝමයි එකතු කරගන්න කියලා කියනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ලස්සන සින්දු ගොඩක් දෙන්න කියලා වාදුවේ ND apparel එකේ නිශාන්ත අයියා මැසේජ් එකක් දාලා තිනවා. මම ඔයාවත් එකතු කරගන්න. ඊට පස්සේ කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? අපේ ලක්මාලි.
කඩවත ලක්මාලි සංකල්ප මල්ලිවත් එකතු කරගන්න කියලා කියනවා. මං ගැන දන්නේ කියන්නේ නේද, මගේ නමෙත් ඒ වගේ කෑල්ලක් තියෙනවනේ. ඊට පස්සේ අපිට මෙසේජ් එකක් දාලා තිනවා රාජිකා, අද යාගේ මහත්තයාත් ඉන්නවලු ගෙදර මේ වෙලාවේ දේදුණු මාවත අහගෙන, ජානක තමයි යාගේ නම, මං යාවත් එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. ඊට පස්සේ යන්න හදන්නේ කඹුරු මුල්ලේ රොටි කඩේට ගිහිල්ලෙන්න. මොකද කියන්නේ, ප්ලේන් ටියා බීලා රොටියක් කාලා ඉන්න යමුද ගිහිල්ලෙන්න. සුදු තමයි මෙසේජ් එක දාලා තින්නේ, මං සෙට් එකම එකතු කරගන්නම්. කෑගල්ලේ නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස් එකේ අපේ ශාන්ත අයියා, ශාන්ත අයියා එකතු කරගන්න ඕනි. විහංග හෝටලේ ඉන්න නංගි බබාල දෙන්නවත් එකතු කරගන්න ඕනි. කටිය එකතු කරගන්නම්. අවසාන වශයෙන් වීදිය ගොඩ ඉඳන් අපි වහගෙන ඉන්න මදුෂිකා නංගිව එකතු කරගන්නවා. අම්මා මාලනී, තාත්තා ප්‍රදීප්, නෑ තාත්තා නෙවෙයි මහත්තයා තමයි ප්‍රදීප්, පුතා තරුෂ, මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. දැන් අම්මගේ කට රිදෙනවා. කටිය එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්.

ඉන්න තමයි හැදුවේ වැඩේ හරියන්නේ නැහැ. ගින්දර හැන්දෑව අරගෙන ගින්දර කෙල්ල ජානු ඇවිල්ලා. අද කොස්සද්ද ඉඳලද්ද කොහෙද අරගෙන ඇවිල්ලා තියෙන්නේ? ගහලව පන්නන්න බලාගෙන ඇවිල්ලා තියෙන්නේ. යන්න තමයි හදන්නේ. මේ Facebook live එක දැක්කට පස්සේ ඕගොල්ලන්ට තේරෙයි මමයි ජානුයි කතා වෙලා තමයි අද ඇඳුම් ඇඳගෙන. යන්න කලින් මේ පැත්තට කෝල් කරපු WhatsApp messages ඔබ හැමෝටම ස්තුති ස්තුති ස්තුති කියන ගමන් ගීගෙන තමයි හදන්නේ. හෙට උදේ 10ට සුපුරුදු විදිහට Net FM දේදුණු මාවතෙන් හම්බ වෙමු. පරිස්සමෙන් ඉන්න මම ජනී.

0: FM anu hatırlay da şumata ne FM de dunu mamata de dunu mamata
1: brought to you by
2: akunu lake namo babana rata purama rasa gena yana aule sama rasa karakana mater free noodles taste ke trust ka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: මට උන වගේ සේන
5: ලිං පස් පංගුව බමු
6: ගත්ත තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
7: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි
3: රස තුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණිය තිතයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
8: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ
9: මෙල්ඩෝල් හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
10: ජපන් භාෂා සහ කුසලතා සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711834387.
11: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
12: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672
13: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-3131-540.
14: අරංගි කොහෙද අවසරෙ යන්නේ මේ පද්ද පද්ද?
15: යූ! කවුදානේ මේ? කළුවට කළුවේ?
14: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
15: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
14: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස 4ට net fm 4 වටේ ආනෝ.
15: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ 4 වටේ දානේ. මෙහෙත් එහෙමයි.
16: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
17: net fm 4 වටේ. 4 වටේ.
18: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
19: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
5: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
19: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
13: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
7: සුබ දහවලක් දවල් එකයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
5: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියුස්.
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. පූජාම්පිටියේ සුමන් රතන හිමියන් මඩකලප පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ භූවිද්‍යා හා සමීක්ෂණ පතල් කැණීම් කාර්යාංශ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යටතේ. අත්අඩංගුවටගත් සුමන් රතන හිමියන් මඩකලප මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පවතින අධික උෂ්ණත්වයේ හේතුවෙන් සතුන්ට සහ වනජීවී නිලධාරීන්ට ඇතිවන තාප ආතතිය සැලකිල්ලට ගනිමින් ජාල ජාතික වනෝද්‍යානයේ කලාපංක 1 සහ 2 ලබන දා 4 වනදා සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ සංචාරක ජීප්‍රත වැඩි ප්‍රමාණයක් වනෝද්‍යාන තුල ගමන් කිරීමත් සමග පවතින තත්ත්වය යටතේ වනජීවී නිලධාරීන්ට රාජකාරී කටයුතු සිදු කිරීමේදී අපහසුතාවද මතුවන බවයි. ශ්‍රී ලංකාවේ වියලි කලාපයට අයත් යාල කලාප අංක 1 සහ 2 මෙන්ම මන්නාරම සහ විල්පත්තුව ජාතික වනෝද්‍යාන ආශ්‍රිත ප්‍රදේශවල පවතින තත්ත්වය සම්බන්ධයෙන්ද නිලධාරීන් අවධානය යොමු කරමින් කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසුවා. මීළඟ net news පසරුත් දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust.
3: ඔබ වෙත ගෙන ආවේ
5: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවෙනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
7: FM 95 FM 94.8 net FM
8: ගින්දර හැන්දෑව
9: brought to you by
10: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා.
11: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
12: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
13: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
14: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
15: FM 95 94.8

දවල් එකයි විනාඩි 17යි වෙලාව. එකයි විනාඩි 17ක් වෙනකොට මට මේ පැත්ත මතක් කරන දේවල් ටිකක් තියෙනවා. මුල්ලිම් වාට මතක් කරන්න හදන්නේ ගෑනු ළමෙක් වුණහම දැන ගන්න ඕනි පණිවිඩේ තමයි. එයාගේ පීරියඩ්ස් කාලේදී කොහොමද හැම දවසක් මේක වගේ ගෙවන්නේ කියලා. කියන්නේ ගොඩාක් ගෑනු ළමයි ගොඩක් වෙලාවට පීරියඩ්ස් කාලේදී තමන් ආසාවෙන් කරපු දේවල් පව අතහැර ගන්නවා. මේකට ලොකුම හේතුව තමයි වෙන මොනවත් නෙමෙයි ඔයා පාවිච්චි කරන පෑඩ් එක. හරිම පෑඩ් එක නම් ඔයා පාවිච්චි කරන්නේ කිසිම විදිහකින් ඔයාට නම් ඔයාගේ හොඳම දේවල් මගහැරෙන්නේ නැහැ, ඔයාටම මිස් වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් හරිම දේවල් හරිම විදිහට තියාගන්න ඔයාගේ ළඟ හරිම පෑඩ් එකක් තියෙන්න ඕනි. සාමාන්‍ය පෑඩ් එකක් ගන්නකොට අපි මුලින්ම සලකලා බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මේ කැඳගෙන ඉන්න පහසුද, ලීක් වෙයිද දන්නේ නැහැ, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එකක්ද, සෞඛ්‍ය ආරක්ෂිතද, ඔන්න ඔය කියන දේවල් ටික හරියට තෝරලා බලලක් අරගත්තේ නැත්නම්, මේ දේවල් සම්බන්ධව සැලකිලිමත් උනේ නැත්නම් ලොකුම ලොකු ප්‍රශ්නයක් තමයි වෙන්නේ. එහෙනම් ඉතින් නිකන් ප්‍රශ්නවල පැටලෙන්නේ නැතුව මං ඔයාලට කියනවා, පීරියඩ්ස් දවස් අමුතුවෙන් අමාරු දවස් කරගන්නේ නැතුව හරිම පෑඩ් එක ඔයාගේ ළඟ තියාගන්න. එහෙම හරිම පෑඩ් එක ගන්නකොට ඔයාගේ ළඟ තියන්න මොනිය සෙලසායසෝ සහතික සහිතව ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන්න මිලට උස්සස්ම තත්ත්වයේ පෑඩ් එකක් විදියට දැන් මාකට් එකේ වට ගන්න තියන ෆෙම්ස් ඇය. ඔයාට දිවෙන්න පුරා තියෙන ඔන්නෑම සුපිරිවෙලන් සල්කින් ෆාමසි වලින් දැන් ෆෙම්ස් ඇය මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් අමුතුවෙන් පීරියඩ්ස් කාලේ කියලා ඔයාගේ දවස් අමාරු කරගන්නේ නැතුව හරිම පෑඩ් එක ෆෙම්ස් ඇය ඔයාගේ ළඟින්ම තියාගන්නවට හැම දවසක්ම එක වගේ ගෙවන්න පුළුවන්. මට කියන්නක බලන්න මෙන්න මේ ප්‍රශ්න වලින් ඔයාත් දුක් විඳින කෙනෙක්ද, මේ රෝග ඔයාට තියෙනවද, බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනෑම් හරි ස්නායු රෝගයක් තියෙන කෙනෙක්ද, එහෙම නැත්නම් ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශි වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩා අනතුරු නිසා ඇතිවෙච්ච ආබාධ, තවත් කෙනෙක් ඉන්න පුළුවන් වයස්ගත වීම නිසා ඇති වෙලා තියෙන දුර්වලතා, ඒ වගේම තමයි අංශභාගයේ පාකින්සන්, සුප්සුන්නා ව්‍යාබාධ, ඒ වගේම වෙනත් පැරලයිස් රෝග, උපදින්ම හරි උපදින් පසු හරි ළමුන්ට ඇතිවන යම් යම් ආබාධ, එහෙමත් නැත්නම් කල්පවතින ශ්වසන ආබාධ වගේ ලෙඩ රෝග නිසා කාලයක් තිස්සේ දුක් විඳ කෙනෙක් නම් මං ඔයාට කියනවා හෙට දවස නම් මිස් කරගන්න එපා. අද සැප්තැම්බර් 7 වෙනිදා. එතකොට හෙට සැප්තැම්බර් 8. දන්නවද හෙට ලෝක බෞද්ධ චිකිත්සක දිනය එනවා. ඉතින් මේ ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ලංකාවේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර මධ්‍යස්ථාන අතරින් පළවෙනි ස්ථානයට තියෙන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය මගින් හෙට අනිද්දා ඉන් අනිද්දා, ඒ කියන්නේ හෙට 8 වෙනිදා, 9 වෙනිදා, 10 වෙනිදා මේ කියන දවස් තුන පුරාවට ඇක්ටිව් ප්ලස් සියලු ආයතනවල ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඔන්න ඔයාට හොඳම චාන්ස් එක තමයි හෙට අනිද්දා සහ ඉන් අනිද්දා, ඒ කියන්නේ 8, 9, 10 කියන දවස් තුනේදී තියෙන්නේ. ඔන්න හෙට දවස මිස් කරගන්න එපා. හෙට දවස වගේම අනිද්දා මිස් කරගන්නත් එපා. අනිද්දා වගේම ඉන් අනිද්දා මිස් කරගන්නත් එපා. මේ දවස් තුන මිස් කරගත්තොත් නම් ලොකුම ලොකු අපරාධයක් ඔයා කරගන්න හදන්නේ. ඉතින් යන්න අනිවාර්යම මේ පැවැත්වෙන විශේෂ නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවට. එතනදී ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරනවා. ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි, ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් මේ දවස් තුන පුරාවට ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයාත් ඔයාගේ පවුලේ සමාජිකයන් ඉන්නවනම්, එහෙම නැත්නම් ඔයා දන්න කියන කෙනෙක් ඉන්නවනම් මේ කවුරු එක්ක වුණත් අනිවාර්යයෙන්ම 8, 9, 10 හෙට අනිද්දා සහ ඉන් අනිද්දා කියන දවස් තුනේදී ඇක්ටිව් ප්ලස් හොරණ කොට්ටාව සහ බණ්ඩාරගම තියෙන ශාඛාවලට අනිවාර්යයෙන්ම යන්න. යන කලින් කෝල් එකක් දීලා දිනය වෙලාව වෙන් කරගන්න. මෙන්න මේ නම්බර්ස් ලියාගන්න. 034 22 17 870 034 22 17 870, එහෙම නැත්නම් 077 511 39 18, 077 511 39 18. අද කාගෙන්ද මට පටන් ගන්න තියෙන වැඩේ? මට අද වැඩේ පටන් ගන්න තියෙන්නේ ශාන්ත ටේලර්ස් නිදහස් මාවත කෑ ගාලා මට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මට එකතු කරගන්නම් මේ හැන සින්දුවට. තැන්ක්යූ මාව හගෙන ඉන්නට ශාන්ත අයියා. දිලානි රෝෂන් ඉන්න හංගලෙන් ප්‍රියා සූර්යසෙන මහත්මයාගේ සින්දුවක් ඉල්ලා තියෙනවා. ප්‍රියා සූර්යසෙන මහත්මයාගේ සින්දු සෙට් එකක් මා හන දෙන්න ලාසි කරගෙන තියෙන දැමනේ. මේ තව චුට්ටකින් දෙන්නම්. හයි ජානු, අපි කබලුමුල රොටි කඩේ. මේ වෙලාවට ඔය වගේ කෑම අරගෙන නම් එන්න එපා අප්පා. මම සජීවා. සජීවකා කොහොමද? හස්බන් අචිත්වයි අම්මවයි ඉන්දික මල්ලිවයි ටයිටනික් සලෝන් එකේ කට්ටියවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. අපි ඉන්දික මල්ලිට උම්ම එකක් ඕනෙලු. ඉන්දික මල්ලි ඇත්තටම ඔයා දිල්ලුවේ නැත්තම් මේක අපි සජීවකගේ අයිඩියා එකක්ද?
හරි හරි කාගේ අයිඩියා එකක් වුණත් අද මේ අලුත් සතිය පටන් ගන්නකොට මගේ පළවෙනි උම්ම එක ඉන්දිකට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: දවල් 1:25.
3: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රතයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: ඔයාලගේ චිත්‍රය ලංගම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
1: හෙලෝ,
2: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව.

Don't like him in a new sea. Hi, I once exercise some hot magazine to the Kakila Tibunane. One nineteen, back yan the two mamalas, cigarette. සින්දුරි ගහන්න කලින් මෙන්න මේවා කියලා ඉන්න ඕනි ඔයාට. ඔයාගේ හොඳම ඉතිරි කිරීමට හරියනම තැනගෙන මතක් කරන්න ඕනි. ඒ තමයි RDB බැංකුවේ Youth Plus ගිණුම කියලා කියන්නේ. RDB බැංකුව කියන්නේම දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව. විශේෂයෙන්ම කියන්න ඕනි දිවයිනේ ප්‍රමුඛතම සහ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව විදිහට වසර 42ක් පුරාවට හොඳ විශ්වාසයක් හොඳ නමක් දිනාගෙන තියෙන. ඒ විතරක්ද දැන් මේ වෙනකොට ශාඛා 272ක් පුරා විහිදුණු දැවැන්ත ශාඛා ජාලයක් දිනන RDB බැංකුව තුළ. වගේම තමයි මිලියන 6කට අධික ගනුදෙනුකාර ප්‍රජාවක් ඉන්නවා. ඉතින් ඒ තරම් විශ්වාසයක් දිනාගෙන තියෙන RDB බැංකුව දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව ඔයාගේ තරුණ ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයාගේ අනාගතයේ ඉතිරි කිරීම වෙනුවෙන් ඒ ඉතිරි කිරීම ශක්තිමත් කරන්න ඔයාගේ අනාගතය ශක්තිමත් කරන්න ඔයාට හොඳ මූල ස්ථාවරත්වයක් හදලා දෙන්න ඒගොල්ලන් අලුතින්ම පටන් ගත්ත වැඩේ තමයි RDB Youth Plus ගිණුම කියලා කියන්නේ. ඉතින් තාමත් ඔයා RDB Youth Plus ගිණුමක් ආරම්භ කරපු නැති කෙනෙක් නම් යන්න ළඟම තියෙන RDB බැංකු ශාඛාවට තරුණ පරම්පරාවේ මූල ස්ථාවරත්වයේ ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ආරම්භපු මේ RDB Youth Plus ගිණුම කියලා කියන්නේ ගිණුමකට එහා ගිය දෙයක්. මූල පුරුදු වැඩි දියුණු කරන්න, ඒ වගේම මූල සාක්ෂරතාවය ඇති කරන්න, ඒ විතරක්ද මූල කළමනාකරණය, වගේ මූල විනය ගොඩනගන්න, මෙන්න මේ විදිහ කරුණු කාරණා ගණනාවක් මුල් කරගෙන තමයි ගිණුමකට එහා ගිය RDB Youth Plus ගිණුම දැන් RDB බැංකුව විසින් ආරම්භ කළා තියෙන. ඉතින් මේ හරහා ඔයාට ප්‍රතිලාභ රැසක් අත්විඳින්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනි ඔයාට උසස් අධ්‍යාපනයට වෙන්න පුළුවන්, ඔයාගේ වෘත්තීය පාඨමාලාව සඳහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයා අලුතින් මොන හරි බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් අන්න ඒ වෙනුවෙන් ඔයාට ණය ගන්න, ඔයාට ණයක් ගන්න යන්න ඕනි. බැංකුවකට ගියාම අච්චරයි පොලිය මෙච්චරයි පොලිය කියලා කියනවා. හැබැයි ඉතින් ඔයා RDB බැංකුවට ගියොත් ඔයාට අඩු පොලි අනුපාතයට තේවට පහසුවෙන්ම ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් අපකරුවන් හොය හොය යන්න දෙයක් නෑ. RDB Youth Plus ගිණුමක් ආරම්භ කළොත් ඔයාට අපකරුවන් රහිතව ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාට පහසුකම් රැසක් අත්විඳින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් පව ඔයාට අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැම දෙයකටම දැන් ඔයාට කරන්න තියෙන එකම එක දෙයයි ඔයා ළඟම තියෙන RDB බැංකු ශාඛාවට යන්න ගිහිල්ලා අදම ආරම්භ කරන ඔයාගේ අනාගතය හොඳම ඉතිරි කිරීම වෙනුවෙන් RDB Youth Plus ගිණුමක්. ඊට පස්සේ ඔයාට මතක් කරන්න තියෙන අනිත් කාරණාව තමයි ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම. ආයුර්වේද ඖෂධ ගැන කතා කරන ඕනෑම වෙලාවක ඕන කෙනෙක්ට මුලින්ම මතක් වෙන්නේ හදවතේ ලියවිච්ච ආයතනයක් බවට පත් වෙලා තියෙන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම. ආ දැන් මම මෙහෙම කියනකොට ඔයාලට කියන්නකෝ මේකට හේතුව මොකද්ද කියලා. හේතු ඉතින් වෙන මොනවත් නෙමෙයි. ඔයාට හරිම ප්‍රතිඵල 100%ක් හොඳම ප්‍රතිඵල අරගෙන ඉන්න නිසා. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන සෙවනගල මධුමේහාරණි කැප්සියුල් එක ගැන දැන් ඔයා හොඳ ආකාරවම දන්නවා. ෂුගර් තියෙනවා නම් ඔන්න ෂුගර් වලට හොඳම විසඳුම තමයි සෙවනගල මධුමේහාරණි කැප්සියුල් එක කියලා කියන්නේ. මේ ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නව නම් ඔයා අනිවාර්යයෙන්ම කියන්න. කවුද කිව්වේ? ජානු කිව්වේ කියලාම කියන්න. හරිද? ඉතින් සෙවනගල මධුමේහාරණි කැප්සියුල් එක පාවිච්චි කරොත් ඔයාට කාලයක් තිස්සේ කටට රහට කෑමක්වත් කන්න පුළුවන්ද බලන්නකෝ. ෂුගර් තියෙනවා නම් එහෙම නෑනේ. ඉතින් ඔය හැම දෙයකටම තිත තියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය. ඒ තමයි සෙවනගල මදුකා කැස්සට පැනිය. දැන් ඔන්න අදින් ඉස්කෝලේ පටන් ගත්ත. දැන් ඉතින් හොඳට ගෙදරින් එළියට යන ළමයාත් හවසට ගෙදර එනකොට එක එක ලෙඩ අරගෙන එයි. කැස්සක් හැම්බිරිස්සාවක් උණක්. ඔව් නැත්තම් ඉතින් ඒකත් ලොකු අඩුවක් වගේනේ. ඉතින් මං ඔයාලට කියනවා ගෙදරක ගෙනල්ලා තියාගන්න ඕනේ දේ තමයි සෙවනගල මදුකා කැස්සට පැනිය කියලා කියන්නේ. ඒ වගේම තමයි පැටිලිව වලට බය වෙච්ච කාලේ නම් ඉවරෙටම ඉවරයි. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පොදිගලික සමාගමේ දැන් ඒ වෙනුවෙන් නිෂ්පාදනය වෙනවා සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක. කැමෝප්‍රියයි බඩ පිපෙනවා, බඩ කැක්කුම, බඩ ආචීර්ණය. එහෙනම් 100%ක් ස්වාභාවික. සෙවනගල අසමෝදකම් බෝතලයක් දැන් ගෙදරක තියෙන්න ඕනි. මේ විදිහට එකී මෙකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වැදකම අපේ උරුම එක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම වසර 40ක් පුරාවට හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙන තැනක්. කතා කරන්න 047 31 37 540 හයි ජානු සුදු මැණික මගේ උම්ම කැටේ ඔයා අවද සුද්ධියෝ ආවා.
ಆದ್ರೆ ಗಡಗ್ ಸುದು ಪ್ಯಾಂಚಿ ಅಪಿ ಬೋಕುಂದ್ ರೆಡಿ ಮಾ ತಿರದೇವಿಂದ ಫ್ಯಾಷನ್ ಕೆ ದೀಪ್ತಿ ಅಕ್ಕ ಕೊಹಮದ ಇನೋರ್ಸ್ ಅನುಷಾ ಲಲಿತಾ ಅಕ್ಕ ಮನಿಲ್ ಅಕ್ಕ ಮಂದಿರಾಂಗಿ ನಾದಿಶಮಿ ಸೀತಬಸ ಕೃಷ್ಣ ದಾಯ ಚಂದ್ರಿಕಾ ಅಕ್ಕ ದಹಕನು ಮಂಗ್ಲಿ ಫ್ಯಾಷನ್ ಕೆ ಯಾಲು ಸೆಟ್ಟಕ ಮಗೆ ಸುದ್ದಿಯೇ ಗಿಂದ್ರ ಮಗೆ ಲಕ್ಕು ಮಕ್ಕೋನಿ ಸುದ್ದಿ ತತ್ ಉಮ್ಮ ಹಾಯ್ ಹಾಯ್ ಮಗೆ ವಸ್ತು ಕಡೆ ಗುಡ್ ಆಫ್ಟರ್ನೂನ್ ಆಟ ಮಾಮು ಆಟ ಸಾಫಿಯಾಗಿ ಫೋಟೋ ದೇಖಾಕ್ ದಮ್ಮ ಇತ್ತಿಂದ ಎನ್ನ ವಸ್ತುವೆ ಅಪಿಟ ಅದ್ ಲಸನ ಸಿಂಧುವಾಕ್ ದೆನ್ನಂಗ್ ಮಂಗ್ ಸಾಫಿಯಾ ವದ್ ದಕ್ಕ ಇಟ ಪಸ್ಸೆ ಅಪೇ ಪುಂಚೆ ಎವಿನ್ ವದ್ ದಕ್ಕ ದೆನ್ನಮ ಶೋಕ್ ಲಂಗಪಾತಕ ಹಿಡಿಯಾನ ಮಂಗ್ ಎದರ ರಯ್ಯಾನ ಉಮ್ಮಕ್ಕ ದೆನ್ನ ಅದುರೈ ಮರಿಲ ಫ್ಯಾಕ್ ಫ್ಯಾಕ್ ನಮ್ಮ ಮದಿಮಠ ಕಲಿತರ ಅಪಿ ರಮಣಿ ಸುಮೇಧ ಅಕ್ಕ ಶಶಿ ದೇವಲಿ ಬಾತಿಯಕ್ಕ ತುಸಿ ಕಲ್ಹಾರಿ ಪುಂಚೆ ಎವಿನ್ ಕೆನಡಾವಿಂಗ್ ಚಂದನ್ ಜುಮಿಶಲೇ ಜಲೇ ಜೆನಿಕ ಪುಂಚಿ ಸೋಫಿಯಾ

දවල් එකයි විනාඩි 37යි. අපේ තිතින් පැතුම එහෙම හිතේ ඉන්න කෙනාම හිමි වෙන්න කියලා තමයි. කෝ ඉතින් එහෙම හිතේ හිටියට ඒගොල්ලන්ගේ කිසිම ප්‍රතිචාරයක් නැහැනේ. නේද? ඉතින් ඒ හින්දා තමයි මං හැම වෙලේම කියන්නේ හිතේ තියාගෙන ඉන්න එපා, පරක්කු වෙන්න නැතුව කියන්නේ. එහෙම නැති වුණොත් ඉතින් අන්සතු වෙන්න පුළුවන්. ආයි පස්සේ කියන්න එපා මං ඔයාලට කැමැත්තෙන් හිටිය කියලා. හයි, කොහමද? ශාමුරු ස්ටෝස් කලතරපණ අපිටිය මගේ චාමර අයියා තනුජකා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා. මේ හැන සින්දුවට එකතු කරගන්නම්. මටත් හොඳ වයින් සින්දුවක් දෙන්න. මාපලගම් පියල්ජ අයියා එකතු කරගන්නම් මේ සින්දුවට. හයි ජනෝ, අපිත් ගින්දර හැන්දෑවට එකතු කරගන්න. හැලිකුට චමින්ද මෝඩිසගේ බොස් චමින්ද සනද්‍රා සින්දුව ඇතුළු කොල්ල සෙට්ටකම එකතු කරගන්නම් මේ සින්දුවට. ජය වේවා. ජනු අදත්ව අහගෙන ඉන්නේ ප්‍රොන්ට ලංකායික මනෝජ් අනුර ලස්සන සින්දුකක් අහමු. ඔයාවත් එකතු කරගෙන අහමු අහමු. මම ලස්සන සින්දුකට එකතු කරගන්න බරුදල්පල එස්එල් ප්‍රනාන්දය මැසේජ් කියලා තියෙන මෙහෙන සින්දුවටම එකතු කරගන්න. හයි ජනු, මං කලවානේ පුෂ්පකා. හස්බන්ඩ් ප්‍රනාන්දවයි හදුවලක් දෙන්නවයි ඔයාවයි නෙත්තන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. මං හරියට කිව්වා කලාවැව නෙමෙයි, මම කිව්වේ කලවාන කියලා. මෙච්චර දවසක් මං හරියට කිව්වා. කවුද කිව්වේ මං එහෙම කිව්වා කියලා?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන් ගෙන්
2: දවල් 1 වෙනි 42යි
3: finishing වහලක් ලෙස color of flow වැජබෙනා fit වැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න finishing වහලක් නම් color of තමයි
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න කන්න ආසහිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න
5: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මමතන්න 0711834387
6: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
7: දවල්ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න net FM ගින්දර හැන්දෑවා

දවල්ලකයි විනාඩි 44යි. අහන්න දැන් රෙඩි කරගත්තා මේ සින්දුවට ටග්ගල මෙන්න මේ කටියත් එකතු කරගමුද බලමු කවුද ඉන්නේ කියලා. සුබ දහවලක් වේවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න ඊජි අනුර පුසල බීඑෆ් ජනපදයෙන් අනුරයා එකතු කරගන්නම් මේ සින්දුවට. හයි ජානු මණිකේ. අපිට අවහගෙන වැඩ දෙන්නකො ලස්සන සින්දු ගොඩාක් බොකුතර 10 කණුව පාරේ මංගලි ෆැෂන් ගාමරේක සාලිය මංගලි කාශ්‍රයන්දී සංජීව ඊට පස්සේ මහේෂ් ලක්මුතු මදුවන්ත එකතු කරගන්නම් මේ සින්දුවට. Good afternoon, Sudhuboni ki. Tangaling Apsaraka. ආරති සින්දුව දෙන්න පුළුවන්. ඕකේ දෙන්නම් දැම්මද මේ තව ටිකකින් හරිද බොනි කී ඔයතුළුනේ ටීම් එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. ආදරේ ගොඩා මාත් ආදරේ ගොඩ මොගඩාරියක්. හයි ජනුමණික මට උම්ම කැටේ මටත් ලස්සන සින්දුවක් දෙනවද මගේ පුතා තරුෂ හස්බන්ඩ් ප්‍රදීප් අම මල්නි මල්ලි චන්දන එකතු කරගන්න ඔයත් එක්ක සින්දුවක් අහමු. වීදියකට මදුෂිකා කමසේජ් කළා දෙන මට උම්ම කකෝනි. ඊට පස්සේ ජානු කෙල්ලේ දෙන ලස්සන සින්දුවක්. හායි ජානු නෝනේ ආමේ උඩ තියෙන මැසේජ් එක ඔක්කොටම කලින් කියන්න බෑ. ගිනි ගින්දර හැන්දෑවේ උම්ම කැටේ ජානු දෙනව දෙකක් උම්මා කියා ගින්දර නම් නොදෙනෝ හැමදාමත් හැන්දෑවට හැඩට පිපුණු ජානු කෙල්ල දෙන්න සින්දුව අපේ දෙසවන් පෙරුණු ආදරේ උම්මා නිපුණි අනුරාධපුරෙන් නිපුණි මං ආදරේ.

කලකයි විනාඩි 52යි. ඔන්න මේ පැය වඩන්දි වෙනම හන දෙන සින්දුව. මෙන්න මේ කටියට අගල එකතු කරගන්නද වැලි මඩ IK Foods. IK රස ෆුඩ් ප්‍රොඩක්ට් එකේ කොල්ලෝ සෙට් එක එකතු කරගෙන ලස්සන සින්දුව අගහමු. අපි තව වහගෙන ඉන්නේ ඈ කියලා තියනවා. හා ඈ. එකතු කරගන්නම් මේ අහන සින්දුවට. මම එතනින් පස්සේ බොරලස්කමු දින සවිමුක්ති හා ශ්‍රේම චන්ද්‍රමාල් කාන්ති කමල් සන්ධ්‍යා සර චන්ද්‍රයා එකතු කරගන්නම් මේ අහන සින්දුවටම. මටත් ලස්සන සින්දුවක් ඕනි. මම අනෝ මාපාන දුරෙන් මේ අහන සින්දුවට එකතු කරගන්නද? හයි ජානු වැනික, අපිත් ගින්දර හැඳෑ වහගෙන ඉන්නේ. ලෑසි කළ තියෙන සේනම සින්දු ටික අහන්න අපිවත් එකතු කරගන්න. යටි අන්තර මහවිලින් සුදර්ශනි අක්කා, දොල දෙන්න සඳසි ගිහන් ගා, හස්බන්ඩ් මිලින්ද මේ වෙලාවේ යටි අන්තර ගින්දර හැඳෑ වහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දක් අහමු කියලා තියෙනවා. අනේ දෙයියෝ, ඇයි මේ වට්ස්ඇප් එකට මට කෝල් කරන්නේ? පොඩ්ඩක් ඉන්න, මම මේ පැත්තෙන් කෝල්ස් ටිකටක් ගලාන්ස් කරන්නම්.

0: අම්බලංගොඩ නගරයේ මෙඩිහෙල් ප්‍රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින විවෘතවන විෂන්කයා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා 12% දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන මෙඩිහෙල් ප්‍රෝහල ගලුපාර අම්බලංගොඩ අමතන්න 076 544 15 18.
1: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013636.
2: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්‍රේ.
3: කොල්ල කොට

වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.

0: கிந்த ரஹந்தேவா
1: brought to you by
2: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි leak වෙන්නෙත් නැහැ
4: frames අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී capsule අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0744 31 33 540
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0434 226 7046
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
9: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
8: ඕනේ නම් මේක කලින්දනම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
10: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
11: සුබ දවල් දවල් දෙකයි විනාඩිය කයි

0: සූදියා ඔබ වෙත ගෙනෙන්නේ
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම
4: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම තරංග. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාමල් රාජපක්ෂ මහතාට මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම වලට සහභාගී වීම සඳහා අවසර හිමිව තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මහල් එකම් කාර්යාලයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කළ දැනුම් දීමකට අනුවයි. පාර්ලිමේන්තු මහල් එකම් කාර්යාලයේ ලිඛිතව දැනුම් දී ඇත්තේ හෙටින් ඇරඹෙන මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම වලට මන්ත්‍රීවරයා සහභාගී කරවන ලෙසයි. ඒ අනුව විශේෂ ආරක්ෂාවක් යටතේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එම පාර්ලිමේන්තු සැසිවලට සහභාගී කරවීමට පියවර ගන්නා බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිනවා. මිලග net news පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news LK අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news the truth people we trust.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක් රටට ඉහළ විදේශ විනිමයක් පොල් වගා කරුවනි ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි
5: FM 95 FM 94.8 Net FM
6: කින්දර හැන්දෑව
7: brought to you by
8: Youth again no yage future ekata plus point ekak RDB Youth Plus Youth ekama set wenna banking partner RDB Youth Plus kinuma
9: sumudu matu pite nisa endan innat pahasui leak wennet na
10: fems ayeka oyata oyawa mage arinne na
11: oyata sugar nam sevanagala madumeha harini capsule arganna 40 wasaraka abimanaya sevanagala ayurveda 0747 31 33 540
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
13: FM 95 94.8

0: Net FM, Kinder Händeva, Vigiano.
1: So, what the hell? The one they came in, Adi, hi, hi. ඔන්න පටන්ගත් අපි දෙන්නගේ දෙවනි පැය. එම කොමේ පැයදි තව ටිකකින් ඉතින් මගේ Facebook Live එක පැත්තට හැම තාම ආවේ නැහැ. Facebook Live එකට ඇවිල්ලා අපි කතා කරමු තව දේවල්. ඒ අතර යන්න ගිහිල්ලා wall post එකට comment කරන්න මම wall post එකට comment කරලා තියෙන කටියත් මතක් කරන්නම්. ගන්න අමාරුම ජීවිතේ තීරණ මොනවද? මට නම් තීරණ දෙකයි තියෙන්නේ. අද කන්නේ මොනවද? අද අඳින්නේ මොකද්ද? ගෑනු ළමයින්ට ඔතරින් එහාට මං නම් හිතන්නේ හැම ලොකුවට හිතන්න දේවල් ඇති කියලා. මං වගේ හිතන කෙනෙක් හම්බුණා දෙයියන්ගේ පිහිටයි කියලා දැන් හිතනවනේ කොල්ලන්ට. නරකට තියෙයි මොනෝ හරි ඕන දෙයක් කන්න දීලා මම ෂේප් කරගන්න පුළුවන්. හරි, මේ පැය පටන් ගන්නකොට මට මතක් කරන්න තියෙන දේවල් වලින් මම මෙන්න මෙතනින් පටන් ගන්නම්කෝ. හෙට 8 වෙනිදා. හෙට තමයි ලෝක බෞද්ධ චිකිත්සක දිනය. I think September 8 වෙනිදාට යෙදලා තියෙන මේ ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ලංකාවේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර මධ්‍යස්ථාන අතරින් ප්‍රමුඛතම ස්ථානයේ Active Plus බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය මගින් September 8, 9, 10 කියන දවස් තුන පුරාවට Active Plus සියලු ආයතනවල ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඔයත් මෙන්න මේ කියන රෝගවලින් දුක් විඳින කෙනෙක්ද බලන්න බෙල්ලකොන්ද වේදනාව ඇතුළු මොන්නේම් හරි ස්නායු රෝගයක් ආතරයිටිස් වෙන පුළුවන් සන්ධි රෝග මාංශපේශී වේදනා නහර ගැට ගැසීම් ක්‍රීඩා අනතුරු නිසා ඇතිවලා තියෙන ආබාධ වයස්ගත වීම නිසා ඇතිවලා තියෙන දුර්වලතා අංශභාගයේ පාකින්සන් සුසුනාවේ ආබාධ වෙනත් පැරලයිස් රෝග උපදින් හා උපදින් පසුව ලමුන්ට ඇතිවන යම් යම් ආබාධ කල් පවතින ශ්වසන ආබාධ වගේ රෝග තියෙනවා නම් ඔන්න ඔයාට තමයි මම මේ කියන්නේ. අටනවය දහය කියන දවස් තුනේදී Active Plus සියලුම ආයතනවල ඔයා වෙනුවෙන් පවත්වන මේ නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න මේ අවස්ථාව මග අරගන්නපා. ඒ දවස් තුන පුරාමට මේ ඔයාගේ තියෙන සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කළා. ඔහුට සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා විශේෂ වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රසක් වවණයෙන් සූදානම් කළායි තියෙන්නේ. ඉතින් ඔයා තියන්න ඔයා දන්න කියන කෙනෙක් ඉන්නව නම් මේ සම්බන්ධව තාම දැනුවත් වෙලා නැති අන්න එයාටත් මේ පණිවිඩය කියන 8, 9, 10 දවස් තුනේදී Active Plus හොරණ කොට්ටාව සහ බණ්ඩාරගම තියෙන ශාඛාවලට යමු කියලා. එහෙම කියලා එයාවත් අඬගහගෙන එන්න. එන්න කලින් දින වේලාව වෙන් කරගන්න කෝල් එකක් දෙන්න. ඔන්න හෙට 8 වෙනිදා. ඊට පස්සේ අනිද්දා 9, ඉන් අනිද්දා 10. ඔය දවස් තුන මිස් කරගන්න එපා. වෙන වැඩ දාගෙන තියෙනව නම් හෙට නම් ඔව්වට දුවන්න ලෑස්ති වෙන්න එපා. ඔයා යන්න මොනි හොරණ කොට්ටාව බණ්ඩාරගම තියෙන Active Plus ශාඛාවට. කෝල් එකක් දෙන්න. 0034-22-1770 නම්බර් එක යනවා. 0034-22-1770 එහෙම නැත්නම් 0775-511 39-18 0775-511 39-18 RDB Youth Plus ගුණම ගැනත් කියන්නම්කෝ. දිවනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. දිවනේ ප්‍රමුඛතම සහ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව. වසර 41ක් පුරාවට හොඳ විශ්වාසයක් හොඳ නමක් දිනාගෙන තියෙනවා සහ මේ වෙනකොටත් ශාඛා 272ක් පුරා විහිදුණු දැවැන්ත ශාඛා ජාලයක් තියෙනවා මේ RDB බැංකුවට. ඒ වගේම තමයි පොඩි ගනුදෙනුකාර පිරිසක් නෙමෙයි ඉන්න මිලියන 6කට අධික ගනුදෙනුකාර ප්‍රජාවක් ඉන්නවා. ඉතින් මෙයාලා අලුතින්ම පටන් ගත්තා වර්තමාන තරුණ පරම්පරාවේ මූල ස්ථාවරත්වයේ ශක්තිමත් කරණ කරමුණු කරගෙන RDB Youth Plus ගිනුමක්. මේක ගිනුමකට එහා ගිය දෙයක්. වඩා සුවිශේෂී ප්‍රතිලාභ රසක් අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ගේ මුදලට හොඳ ආරක්ෂාවක් වටිනාකමක් හම්බ වෙනවා. ඒ වගේම තමයි උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෘත්තීය පාඨමාලා සඳහා හිම නැත්තම් ව්‍යවසායකත්වය වෙනුවෙන් ණය ගන්න බලාගෙන ඉන්නවනම් RDB බැංකුවේ Youth Plus ගිනුමක් තියෙනවා නම් ඔයාට පුළුවන්කම තියෙනවා අඩු පොලි අනුපාත යටතේ ඔයගේ ණය ගන්න. ඒ වගේම තමයි අපකරුවන් රහිතව ණය ගන්න. මේ වගේම තමයි විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් අත්විඳින්න පුළුවන්කම දෙනවා. මේ විදිහට පහසුකම් රැසක් ඔයාලට හම්බ වෙන්නේ RDB බැංකුවේ Youth Plus ගිනුම හරහා විතරමයි. ඉතින් ඒ නිසා ඔයත් යන්න ළඟම තියෙන RDB බැංකුව ශාඛාවට ගිහිල්ලා අදම ආරම්භ කරන්න RDB Youth Plus ගිනුම. මේක ඔයාගේ අනාගතය වෙනුවෙන් කරන හොඳම ඉතිරි කිරීම.

ත්‍රාදෙව් මිනිලු දෙවිඳී අකි සුදා මම ඔයාගෙන් උම්ම එකක් ඔයාගේ උම්ම එක අද වෙනකම් මරිස්සම් කරගත්තා. අද මට උම්ම දෙකක් ඕනි සුදු මැණික. ජය වේවා. අන්න හොඳ ළමයි. අර නිවාඩු දවස් දෙකේදී මගේ උම්ම එක පරිස්සම් කරගත්තා. අද ඒකට හරියන උම්ම දෙකක් ඉල්ලනවා. කපටිමත් නෑ ඉතින්. චතුවෝ. එතකොට මේක මේක බෙදා ගන්න අර කෙල්ලෝ ටිකත් එක්ක හරිද? ගින්දරී සමඟ නෙත්තහගෙන ඉන්නේ ගින්දර හැන්දෑව ගින්දර උම්ම කැටේ. අජිත් ශමින්ද ජයවර්ධන අයියා යටි අන්තර පඩු සැල්ලෙන් මේ හැන සිඳර එකතු කරගන්නම්. මවද ලසර සිඳකර එකතු කරගන්න පළාද පාස ලසලින් ලහිරු ගුණරත්න ජානු බබා මේක කියවන්නකෝ. තලව කැලේ මොකද්ද? මට ඒකනම් පැහැදිලි නෑ දෙයියෝ. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. මහරගම ලක්ෂ්මියක් කවයි, පන්නිපිටිය පියුමිනංගිවයි, අනෝමක් කවයි ආදරෙන් එකතු කරගන්නවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සින්දුවට කොල්ලගේ නමත් මට එව්වනම් තමයි හොඳ. හයි ජානු පැටියෝ, ලස්සන සින්දුවකට එකතු කරගන්න මැනික. හුනස්ගිරේ අප්‍රේල් ආයතනේ හැමෝටම ලොකුම එක කොණි දෙන්න තරහ වෙලානේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: දවල් 2:00 වෙනාඩි 24යි.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
4: මුදලාලි
3: අනෝනා
4: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රැන්ඩිසියක දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
5: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උඩවමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
6: විජේ දාන්න ඔක්කොටම.
5: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
4: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපි තහ වෙමු.
7: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
8: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 7 වනදා ගම්පොළ ළඟම බස් රථ නැවතුම් පොළ SLT Mobitel Fiber Real Fiber Real Performance.
9: විෂන් කෑ නවතම ශාඛාව අම්බලගොඩ මෙඩිහෙල් රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින සිට පාරිභෝගික ඔප වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අව් කණ්ණාඩි, සිවි කාච මිලදී ගැනීමට පැමිණෙන්න මෙඩිහෙල් රෝහල ගාලුපාර අම්බලගොඩ අමතන්න 076-544-1518.
10: අරංගි කොහෙද අවසරෙ යන්නේ මේ පද්ද පද්ද?
11: කවුදනේ මේ? කලුවට කලුවේ?
10: මං තමයි නංගි කලු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
11: අයියෝ අයියා මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා. දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
10: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස 4ට net fm 4 වටේ ආනෝ.
11: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ 4 වටේ දානේ? මෙහෙත් එහෙමයි.
8: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක net fm 4 වටේ 4 වටේ.
12: ලේකේ මූඩ් බූස්ට් එක net fm කින්දර හැන්දෑවා විචානු විචා

double dekhai mera ribis sehat aayi velava මදක් කරන්න දේවල් ටිකකුත් තියෙනවා. සින්දුවකට එකතු කරගන්න කටියක් තියෙනවා. මේ හැන සින්දුවට කටිය එකතු කරගන්න කලින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම ගැන වාරිට අග්ගල මතක් කරලා ඉන්නද? සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම කියන්නේ ආයුර්වේද නිෂ්පාදන අතර දැන් ඔයාට මුල්ලින්ම මතක් වෙන තැන. හේතුව තමයි 100% හරීම ප්‍රතිඵල ඔයාට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ ඖෂධ වලින් ලබා ගන්න පුළුවන් වෙලා තියෙන එක. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතරේ කමල්බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා සෙවනගල මධුමේහාරණි කැප්සියුල් එක. සෙවනගල මධුමේහාරණි කැප්සියුල් එක කියලා කියන්නේ ඉතින් ෂුගර් වලට තිත තියන්න දැන් ඔයාලට හරියටම හරියන දේ විතරක් නෙමෙයි. සෙවනගල මධුකා කැස්සට පණිය ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මධුකා කැස්සට පණිය කියලා කියන්නේ. ගෙදරක තියෙන්න ඕන දේ තමයි මේ. ඒ වගේම තමයි පැටි ලිවර් වලට බය වෙච්ච කාලේ වරායි සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක කමල්බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් පැටි ලිවර් වලට බය වෙන්න නැතුව දැන් ඔයාට ඒකට තිත තියන්න තමයි සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න කියලා කියන්නේ. මේ නිෂ්පාදන අතරේ සෙවනගල අසමෝදකම් තියෙනවා, සෙවනගල ශ්‍රියාදේවි හාවෙල්ලක තියෙනවා, ඒ විතරක්ද සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බලාම්ල පිත සෝය, සෙවනගල හන්දි රාජ තෛලය. මේ විදිහට එකින් එක නොකි නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල්බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. 40 වසරක විශ්වාසයක් දිනාගෙන තියෙන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමට අදම කතා කරන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අලි දියුණු කළ brand new Bajaj 3 road රථය. දිවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත. David Pierce Motor Company Private Limited within.
2: දවල් 2:39 ආයේ
3: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර දැන් මම තන්න 0711 834 387
4: බිස්නස් එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ ඒකනේ ගොඩක් අය ටාටා සුපර් එස් එකක්ම ගන්නෙ පහසු ගෙවීමේ ක්‍රම ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් එස් එකක් අදම බිස්නස් එකට ගන්න 13.88 ම තන්න
5: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
6: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න ලෙහෙසි පහසුයි වාසි පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
7: එන්න
8: ෂා
7: පාරටම එනවා කෑමවල සුවඳ
8: රසත් එහෙම තමයි.
7: ඔව් ඉතින්
8: ඔයාගේ කෑම හැමදාම රසයිනේ.
7: මොකක්දනේ ඔයාගේ රහස?
8: මම හැමදාම ගන්නේ Fortune oilනේ.
7: ඉතින් මොකද්ද වෙනස?
8: ක්වොලිටි එකම තමයි.
7: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් Fortune oilනේ.
8: ඇත්තම තමයි.
6: රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
9: හෙලෝ
10: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව

දවල් දෙකයි විනාඩි 41යි. අහන්න දැන් රෙඩි කරගත්ත මේ හැන සින්දුවට කටි එකතු කරගන්න ඕනි. ඒ අතරේ මම netfm official facebook fan page එකේ facebook live කැවිලා තියෙන ටංගල live එකට join වෙනත් පුළුවන්. වඩ මතක් කරන්න ඕනි සැප්තැම්බර් මාසේ පටන් ගන්නකොට සමන්නේ අපි දන්නවා සැප්තැම්බර් මාසේ මොකද වෙන්නේ කියලා. book fair බලන්න යන කට්ටිය plan කරනව නේද? සැප්තැම්බර් පටන් ගන්නකොටම කට්ටිය ලෑස්ති වෙන්නේ දින වෙන් කරගන්න හදනේ book fair එකට යන්න තමයි. ඉතින් ඔන්න 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ අවුරුද්දේ සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH පරිශ්‍රයේදී පැවැත්වෙනවා. කට කියවන්න නෙමෙයි පොත් කියවන්න හොරු වෙන්න. ඔකද කියවීම මිනිසා සම්පූර්ණ කරයි. ඉතින් සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් උදෑසන 9 ඉඳලා රාත්‍රී 9 වෙනකම් පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා BMICH පරිශ්‍රයේදී. ඉතින් මේ කියවීමේ මාසය වෙනුවෙන් පොතක් මිලදී ගන්න ඔයාට ආරාධනා කරනවා. 27 වෙනි සංවත්සරයේ සමන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් එන්න කියලා. ඉතින් හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙන් නිල ගුවන් විදුලිය විදිහට netfm අපි තමයි පොත් ප්‍රදර්ශනයත් එක්ක ඉන්නේ. ඉතින් සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය මතකයිනේ සැප්තැම්බර් 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH පරිශ්‍රයේදී ඔයාට පොත් ප්‍රදර්ශනය අදකීම විඳ ගන්න පුළුවන්කම තියෙනවා මේ අවුරුද්දෙදිත්. හා හරි, අපි අමු ටගලවත් සම්මසිජස් පැත්තට. තාම මම එකේ බැයේ මැසේජ් ටිකවත් කියවලා ඉවර නැහැ. එච්චරට මැසේජ් කන්දරාවක් ඇවිල්ලා තියෙනවා. හායි ජනු, අපි තව වහගෙන ඉන්නේ මාතර නාමල් ටේලර්ස් එකේ ඒ ලස්සන සින්දු ටිකක් අහන්න එකතු කර ගන්න කියලා මැසේජ් කියලා තියෙනවා. ඕකේ මේ හැන සින්දුවට එකතු කරගන්න ජනු මං කැමත්. ඒක නම් ලොකුම ලොකු ප්‍රශ්නයක් බුදු අම්මේ. ඒකට මම ආට උත්තරයක් ගෙවන්නම් හරිදා. ආට රිප්ලයි කරන්නම් මම. ඒක මට මෙහෙම කියන්න බෑ අනේ. සරචන් දැස් අය ගලේ කඩි රයිගමින් මැසේජ් කළා තියෙන එකතු කරගන්නම්. අහන්න දෙන්න රෙඩි කරගත්ත ඊළඟ සින්දුවට. හයි ගින්දරි, අපි ඔක්කොම ලස්සට සින්දුවකට එකතු කරගන්න. යක්කල මුදන් නායක වෙන්ද සංකීර්ණේ අපේ සෙට් එක නුවර පරිවයක් කලින් මැසේජ් එක ගෙවලා තියෙන ජය වේවා සෙට් එකට මම එකතු කරගන්න මේ සින්දුවට. හයි ජාන සුදු පැටියෝ, අපි වද ලස්සට සින්දු ගඩකට එකතු කරගන්න. එන්ටි අප්‍රල් වාදුව නිශාන්ත මැසේජ් එක ගෙවලා තියන්නේ උම්මලු.

දවල් දෙකයි විනාඩි 55යි නාන් ස්ටොප් එකක් ඉල්ලපු කට්ටියට ඔන්න ලෑස්ති කරගත්ත ලස්සන සින්දු සෙට් එකක් තියෙන නාන් ස්ටොප් එක. අපි බලමු ලයිව් එක පැතර ගිහිල්ලා කවුද ලයිව් එකේ මේ වෙලාව ඉන්නේ කියලා. දිලිනි ගමගේ ඉනවා, දිලෘක්ෂි කාර්යවසමිනෝ අපේ නර්තනී ඉන්නවා, කවිඳු චාමික නිරංජම් ගහගෙදර මේනක සඳරුවන්, ඊට පස්සේ දිලුෂා කාර්යවසම් ඉරෝෂ් පෙරේරා, මාපලගම පියල් ජයයා එකතු කරගන්න මේ හැන සින්දුවටම. ඉදරින් පස්සේ නංගි මම කියලා කමෙන්ට් එකක් පෙන්නනවා, කවුද බලන්න. මේ අපේ කවිඳු. අනේ කවිඳු අයියා, ඔව අනිවාර්යෙන් එකතු කරගන්න. හරිද ලසන්ත සඳරුවන්, නූඩල්ස් කොණ්ඩක්කේ ආදරේ යෝටයි, වගේ කොණ්ඩටයි ආදරේ, ආදරේ මා දාදරේ මගටයි, මගේ කොණ්ඩටයි ආදරේ, ඔයාට මං හරිම ආදරේ. හරිද ලක්මාලි අක්කා වෙලා ඉන්නවා. හයි ලක්මාලි අක්කා, කොහොමද එකතු කරගන්නම් මේ සින්දර දිලිනි ගමගේ. කාන්තියක් ඇවිල්ලා එනවා, අවත් එකතු කරගන්නන්. චන්දන මාපලගමගේ අවත් එකතු කරගන්නන්. චන්දනා යම එහෙන සින්දු සෙට් එකම අහන්න. එහෙනම් ඉතින් ඉක්මනට එනදා පොඩ්ඩි වෙලාවයි මට ලයිව් එකේ ඉන්න දෙන. ඉක්මනට ලයිව් එක පැත්තට එන්න, ජොයින් වෙන ලයිව් එකට.

0: දවල් දෙකයි විනාඩි 57යි.
1: බෙල්ලේ කොන්දේ වේදනාවද, ආතරයිටි සන්ධිවේදනා හෝ මාංශපේශි වේදනාවද? ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් වෙතින් සැප්තැම්බර් 8, 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අද මම තන්න 0742217877 හෝ 0777511398 ඇක්ටිව් ප්ලස් ඔබේ සුවය වෙනුවෙන්.
2: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
3: ඒයි
2: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
3: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
2: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
2: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවණකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවණකල ආයුර්වේද 0447 31 33 540.

0: Kinder Handeva.
1: Brought to you by
2: Youth again no age future ekata plus point ekak RDB Youth Plus. Youth ekama set wenna banking partner RDB Youth Plus kinuma.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
5: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0744-31-33-540
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734-226-7046
7: ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩී එක අහන්න නෙත් FM ගින්දර හැන්දෑවා ගින්දර හැන්දෑවා
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
10: ඔබ වෙත ගෙන එන්නේ
11: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
12: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
13: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
14: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
13: ඕනේ නම් මේක කලින්ද නම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
15: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
16: සුබ සැන්දෑවක් හවස 3 වෙනි අඩිය කායි

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම ඇත්නියස්.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. දෙහිවල ප්‍රදේශයේදී නිවසකට බලහත්කාරයෙන් කඩාවැදුණු පිරිසක් නිදා සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්වැත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස කුප්‍රකට කොස්මල්ලි නෙමෙත්තාගේ ඥාති සහෝදරයෙකු බවයි පැවසෙන්නේ. ඔහු භූත කළුවා ලෙස අනුවර්තයකින් ප්‍රකට වී සිටියා. 46 වියේ පසුවන්නෙක වන මෙම් පුද්ගලයා දෙහිවල ප්‍රදේශයෙන් පදිංචිකරුවෙක්. මෙම් පුද්ගලයා කලක් කොස්මල්ලි නෙමෙත්තා සමගම ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති බවට තොරතුරු පවතිනවා. ඔහු බරපතල කායික රෝගී තත්ත්වයකට පත්වීමෙන් පසු මීට සති කිහිපයකට පෙරයි නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ. පහර දීම සිදු කළ බව කියන කණ්ඩායම ත්‍රිවිධරත්නයෙන් පැමිණ ඇතැයි තොරතුරු පවතිනවා. මුහුණු ආවරණය කරගත් 4 දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායම පහර දීම සිදු වූ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ඇත්තේ අලුයම 1:45 පමණයි. දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කරනවා. මිලඟ net news පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news trail කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: ඔබ වෙත ගෙන ආවේ
4: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනේ ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: ගින්දර හැන්දෑව.
7: Brought to you by
8: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus ගිනුමා.
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
10: Frames අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
11: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0744-31-33-540.
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134-226-7046.
13: FM 95.

0: ZFM Kinder Händeva Vidjanu.
1: සුබ සැන්දමක් හවසතුනයි විනාරි හයයි වෙලාව ඔන්න ඉතින් වාගේ මගේ අන්තිම පැටත් අපි දෙන්න ඇවිල්ලා තියෙන්නේ ෆේස්බුක් ලයිව් එක නම් එන් කරා හැබැයි මං ඉන්නව මේ පැත්තේ පුළුවන් කල් කරන්න මසේජ් කරන්න මේ පැයදීත් අපි බලමු මේ පැය පටන් ගන්නකොට මට එකතු කරගන්න ඉන්න කට්ටිය කවුද කියලා. බරදල්පල එස්එල් ප්‍රනාන්දු අයියා එකතු කරගන්නම් මේ හැන සිඳුවට. එතනින් පස්සේ කවුද ඉන්නේ? ජානු බෝලේ සුබ දහවලක් ලස්සන සිඳු. ඔයා හොඳින් නේද? මට ඕනි චූටි උම්ම තුනයි ලස්සන සිඳුවකුයි. ආදරෙයි දෙකව දෙකක් මං ආදරෙයි ගඩව ගොඩක් ශෂිකා ගොඩක වලින් චූටි උම්ම තුනක්නේ. ඇති නේද? හයි ජානු මැණික්. ජානු මැණික් කැටේ මොකෝ? ජානුයි ජනී දෙන්නම එකම පාට අඳින්නේ. එයා දැන් මගේ හිත කියවන්න පටන් අරගෙන ටෙලිපති ටෙලිපති. නමිනුත් ගැලපෙන්නේ අපි දෙන්න විතරයි. අපි දෙන්න තමයි එක සයිස් එකකින් මැච් වෙන්නේ. ඉතින් ඕගොල්ලන් ඔහොම ඉදිසියා කරලා හරියනවද මං ගහන්නේ? හරින සත්හල ගාමන්ට් එකේ අපිටත් ලස්සට සින්දාක් දෙන්න. අශෝකමීස් නිලු හර්ෂ මැණිකේ නිරෝෂා සුජි රමණී සෙබාලි නදී යසන්ති දේවි චමිලා මුදිතා ප්‍රසාදි පොඩි අක්කා නන්දක් ඇතුළු කෙල්ල සෙට් එක මේකතු කරගෙන ලස්සන සින්දාක් දෙන්න. උම්ම එකක් ඕනි සුදු මැණික අපි කට්ටියට. ජනු මම සිසිරා ඉන්ද්‍රවංශ බණ්ඩාර වෙලින් මගේ දුව කිනුරි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. නිවාරෙන් එකතු කරගන්නම් අහන්න දෙන්න රෙඩි කරගත්ත මේ හැන් සින්දුවට. ජානු මාතව වහගෙන ඉන්න පොළොන්නරුවේ රමණී අක්කා මැසේජ් කළා තියෙනවා. රමණී අක්කා එකතු කරගන්නම් මේ හැන් සින්දුවට. සුබ දවසක් ගින්දර මණිකේ යටි අඳුර පරිසල සේපාලි හාටලගේ සේපාලි කාක්කා මැසේජ් කළා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා. ජානු බෝලේ අපිටත් ලස්සන සින්දුව ටිකක් දෙන්න. අපි රඹුකන ජානනි ග්ලාසිකේ ඩිලාන් මැසේජ් කියවලා තියෙන ඩිලාන් ඔව එකතු කරගන්නම් මේ හැන් සින්දුවට. ශාන්ත ටේලර්ස් නිදහස් මාව කෑගල ලස්සට සින්දාක් දෙන්න කියලා තියෙනවා. එතනින් පස්සේ හයි අක්කි මන් නැත් මේ මතකයි නේද අක්කියෝ? මට මතකයි අක්කියෝ. ඔයා මට බර්ත්ඩේකට විෂ් කරාට තැන්කියෝ අක්කියෝ. ඒකනේ ඉතින් ඔයා මගේ හොඳම යාළුවෙක්නේ. අද ලස්සන සින්දුවකට ජානු අක්කි ඔයාවයි අම්මායෝමා තාතන් නුවන් මාලි අනුසර අයියා කමිඳු අත්තම වයිසියාවයි එකතු කරගන්න උම්ම අක්කියෝ. ආදරෙයි ගොඩාරියක් කනේ කියලා තියෙනවා. මාත ආදරෙයි ගොඩම ගොඩාරියක්. ඊට පස්සේ හැමෝටම සුබ සතියක් සුජීවක්කා සයිප්‍රස් අලි මැසේජ් කළා තියෙනවා. සුජීවක්කා පරිස්සමට ඉන්න ඕනි ඔව එකතු කරගන්න මේ හැන සින්දුවට. මකලර රංජිත් දිසානායකයි මැසේජ් කළා තියෙනවා සින්දුවක් ගන්න එකතු කරගන්න කියලා. ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කි මම මිනාරා අයියා බිලේෂ අම මනෝජි නිල්මිනි තාත කුමාර හේරා තවත් එකතු කරගෙන අපි අහමු ලස්සන සින්දුවක්. ඊට පස්සේ කියලා තියෙනවා මොකද මොකද මගේ අම්මගේ නම දෙපාරක් කියන්න පුළුවන් දක්කි. කියන්න ඔයාගේ අමි මනෝ චිනිල්මිනි ගොඩම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch ratings A-LKA Outlook stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: හවස 3 විනාඩි 17යි.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
4: හිරුසාල් පවුලේ සියලු දෙනාට ගැළපෙන රසම රසබත්වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ගුණාත්මකව ලබාගත හැකි හිරුසාල් නාඩු කීරි සම්බා සම්බා කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රසක් රසම රසබත්වේලක් පිළියෙල කර ගැනීමට හිරුසාල් හිරු පායනෝමින් විශ්වාස හිරුසාල් ඔබගේ ළඟම වෙළඳ සැලෙන් අදම මිලදී ගන්න. සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන NetFM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න. සැප්තැම්බර් 7 වනදා ගම්පොළ ළඟම බස් රථ නැවතුම් පොළ SLT Mobitel Fiber Real Fiber Real Performance.
5: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටැග් දිනා ගන්න ආසයි නේද? Vision Care පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාත්‍රකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම Vision Care ශාඛාවට ගෙනවෙත් බාර දෙන්න.
6: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තම සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මිට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
8: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: නම ඩයාපති ඉගලාඳුවේ කෑටි කැදලි ඉවරලා මම අවුරුදු 20ක් විතර දුප්පින්න සිංගල් වේග් ගත්තා. ගන්න පුළුවන් සෑම තැනින් මම වේග් ගත්තා. බොන්න කිව්ව හැමවම කසායවල් බිව්වා. කිසිම දෙයකින් මට අඩුුනේ නෑ. ඊට පස්සේ තමයි මේ මගේ පුතා වෙන කෙනෙක් ඔතෙන්ට ගිහිල්ලා ඉවරලා ඇවිල්ලා කිව්වේ නැන්ද එතන හොඳයි ඉතෙන්ට ගිහිල්ලා බලන්න කිව්වට පස්සේ මම ගිහින් ගන්නේ කමල් බඳු වෙද මාත්‍යා. මම වේග් ගත්තේ දෙසරයයි. හැම හොඳටම හොඳයි.
8: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 3940.

හවසතුනයි විනාඩි 20යි. සෙන්දුවට යන කලින් මතක් කරන්න ඕනි මෙන්න මේ ගැන. ලෝක බෞද්ධ චිකිත්සක දිනය හෙටනේ. දන්නවද ඒ ගැන? ඉතින් හෙට තමයි සැප්තැම්බර් 8 වෙනිදා. හෙට තියෙනවා ලෝක බෞද්ධ චිකිත්සක දිනය. ඉතින් ඒ වෙනුවෙන් ඔන්න ලංකාවේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර මධ්‍යස්ථාන අතරින් ප්‍රමුඛතම ස්ථානයේ ඉන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය මගින් හෙට අනිද්දායින් අනිද්දා කියන්නේ 8, 9, 10 කියන දවස් තුන පුරාවටම ඇක්ටිව් ප්ලස් සියලුම ආයතනවල ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව කිසිම වෙලාවක වෙන වැඩදාගෙන මිස් කරගන්න එපා. මම දැන් දවස් ගාණක් තිස්සේ ඔයාලට මේ ගැන මතක් කළා. ඔන්න අදත් මම ඔයාලට කියනවා මේ වැඩේ නම් මිස් කරගන්න හිතන්නවත් එපා. මොකද 8, 9, 10 කියන දවස් තුනේදී ඇක්ටිව් ප්ලස් හොරණ කොට්ටාව සහ බණ්ඩාරගම තියෙන ශාඛාවලට යන ඔයාට ඔයාගේ තියෙන සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කළාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා විශේෂ වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔවමිනුන් සූදානම් කරලායි තියෙන්නේ. ඉතින් ඔයා දන්න කියන කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ විදිහ ලෙඩ රෝග වලින් දුක් විඳින බෙල්ල කොන්ද වේදනාව වතුර මොනියම් හරි ස්නායු රෝගයක් ආතරයිටිස් වෙන්න පුළුවන් සන්ධි රෝග වෙන්න පුළුවන් මාංශ පේශි වේදනා නහර ගැට ගැසීම් ක්‍රීඩා අනතුරු නිසා ඇතිවලා තියෙන ආබාධ වෙන්න පුළුවන් වයස්ගත වීම නිසා ඇතිවලා තියෙන දුර්වලතා අංශභාගයේ පාකින්සම් සුසුම් නාභයේ වේදනා ඇතුළු පැරලයිස් රෝග දරුවෝ ඉන්නවා නම් උපතින් හරි උපතින් පසු හරි ආබාධයට ලක් වෙලා එහෙම නැත්නම් කල්පවතින ශ්වසන ආබාධ වගේ රෝග තියෙනවා නම් මේක ඔයාට හොඳම අවස්ථාව. ඉතින් එහෙම දන්න කියන කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ පවුලෙ වෙන්න පුළුවන්. ඔයා දන්න කියන තැනක වෙන්න පුළුවන්. අන්න ඒ අයට කියන්න යන්න කියලා. සැප්තැම්බර් 8, 9, 10 කියන දවස් තුනේදී ඇක්ටිව් ප්ලස් හොරණ කොට්ටාව සහ බණ්ඩාරගම තියෙන ශාඛාවලට ඉතින් යන්න කලින් ඔයාට පුළුවන් දිනේ වෙලාව වෙන්කර ගන්න කාල එකක් දෙන්න. මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න කෝ 0427 22 17 870 0427 22 17 870. එහෙම නැත්නම් 0775 19 18 0775 19 18 ඔයාට කතා කරන්න පුළුවන්. අඩිබි යූත් ප්ලස් කියන ගණන් මතක් කරන්න ඕනි. අඩිබි බැංකුව කියලා කියන්නේ දිවයිනේ තියෙන ප්‍රමුඛතම සහ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව. පොඩි කාලයක් නෙමෙයිනේ වසර 41ක් හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙන අය විතරක්ද ශාඛා 272ක් පුරා විහිදුණු දැවැන්ත ශාඛා ජාලයක් තියෙනවා අඩිබි බැංකුවේ. වගේම තමයි මිලියන 6කට අධික ගනුදෙනුකාර ප්‍රජාවක් ඉන්නවා. ඉතින් ඒ කියන්නේම කොයිතරම් ලොකු විශ්වාසයක් දිනාගෙන තියෙනවද? ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් වටිනාකමක් හොඳ ප්‍රතිලාභ ලැබෙන නිසාම තමයි තරන් කාලයක් පුරාමට හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙන්නේ. ඉතින් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ආඩීබී බැංකුව වර්තමාන තරුණ පරම්පරාවේ මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් කරන කරුණු කරගෙන තමයි මේ විදිහට ආඩීබී යූත් ප්ලස් ගිණුම අලුතින් ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඔයත් ළඟම තියෙන ආඩීබී බැංකු ශාඛාවට අදම යන්න ගිහිල්ලා ආඩීබී යූත් ප්ලස් ගිණුමක් ඔයාගේ අනාගතය වෙනුවෙන් ආරම්භ කරන්න. මොකද ආඩීබී යූත් ප්ලස් ගිණුම කියලා කියන්නේ ගිණුමකට එහා ගිය දෙයක් ළමයි. මූල්‍ය පුරුදු වැඩි දියුණු කරන, මූල්‍ය සාක්ෂරතාවය ඇති කරන, ඒ විතරක් මූල්‍ය විනය ගොඩනගන්න, ඒ වගේම ඔයාගේ අනාගත ආයෝජනය හොඳම විදිහට කරන්න ඔයාට පුළුවන් ආඩීබි යූත් ප්ලස් ගිණුමක් ආරම්භ කරන්න. ඉතින් ඔයාට උසස් අධ්‍යාපනයට වෙන්න පුළුවන්, ඒ වගේම වෘත්තීය පාඨමාලා සඳහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුතින් බිස්නස් එකක් එහෙම පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයාගේ ව්‍යවසායකත්වය වෙනුවෙන් අඩු පොලිය අනුපාතයට තේ ණය ගැනීමේ පහසුකම් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට අපකරුවන් රහිතව ණය ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් අත් විඳින්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට පහසුකම් රැසක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා ආඩීබි යූත් ප්ලස් ගිණුම හරහා. ඉතින් ඒ නිසා යන්නාද මල් ළඟම තියෙන ආඩීබි බැංකු ශාඛාවට ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳම ඉදිරි කිරීමට ආරම්භ කරන්න ආඩීබි යූත් ප්ලස් ගිණුමක්. සුබ දවසක් වේවා මගේ ජනු නංගි. හැමදාම ආදරෙයි. මහියංගනේ දඹගල දිසානායක අයියා සිද්ධෝකර එකතු කරගන්න මාවත් විශේෂයෙන් ඔයාවත් ආදරෙන් එකතු කරගන්න උම්මා මගෙන් ඇතිදානේ. මගෙන් ඇතිදා මගේ මල්ලිගේ පුතා ප්‍රමෝද්ගේ උපන්දිනය හෙට සැප්තැම්බර් 8 යයිනේ අයර්ලන්ඩ් වල. එයාට වාසනාවන්ත සුමම සුමු උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා යාගේ ලොකු නැන්ද උදේ කුමාරිය අතුළු ෆැමිලි එකේ හැමෝම පරකඩුවෙන් මැසේජ් එකේවලා තියෙන්නේ. හෙට උනාට අපි අද විශ් කරමු හනිද. හැපි බර්ත්ඩේ ටු යූ, හැපි බර්ත්ඩේ ටු යූ, හැපි බර්ත්ඩේ, හැපි බර්ත්ඩේ, හැපි බර්ත්ඩේ ටු යූ ප්‍රමෝද්. ఐర్లాండ్ వెల్ టహునేద పమోద్ పమోద్ హ్యాపీ బర్త్డే ජය වේවා. ඔගේ ෆැමිලි එකේ හැමෝම ආඩ ගොඩාක් ආදරෙන් wish කරනවා වගේම මේ ටීම් එකේ මමත් ගොඩම ගොඩාක් ආදරෙන් ආඩ wish කරනවා. ලංකාවට එනකොට චොක්ලට් එකක් අතරන් එන්න ඉතින්. මේ සින්දුවට එකතු කරගන්න ජන නංගියෝ.
ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න රුවන් කුමාර අයියා රන්වන් බිමල් ඉදිකස් කැටිය බද්දේගම ඔයාට ඕනි සින්දුව මට කියන්න බලන්න මං ඔයාට දෙනවා කැමතිම සින්දුව අපේ ලසාය මැසේජ් කළා තියෙනවා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න ජානු යටි අඳුර පීපල්ස් බැංක් එක ළඟ ට්‍රිවල් පැක් එකේ මගේ කොල්ල සෙට් එක දිනේෂ් සුමුදු ලසායියා තම අපේ සලෝනිකෙත් තුෂාර කොල්ලවත් එකතු කරගන්න කියලා තියෙනවා ඒ සින්දුවටම එකතු කරගන්න හයි ජානු මොනරාගල මංචලා ශෂිනි චම්මෂා සිත්මි අවිෂ්කා ඉරාංගනි කට්ටියම එකතු කරගන්නම් මේ සින්දුවට දැන් ඔෆ් වෙන ළඟයිනේ ඔෆ් වෙන ලඟ වෙනකොට කොල්ලන්ගේ හිත් කියනවා සුදු මුහුණ දැක ගන්න ඉන්නේ බලා කියලා දැන් බස් සෝල්ට් එකට වෙලා හැම ඇති ඉතින්

හවස 3 විනාඩි 34 වෙලාව. මේ පැත්තේ මට කියන්න නම් ගොඩාක් කටි ඉන්නවා. අනේ කට්ටියත් එකතු කරගන්න ඕනි. හැබැයි ඊට කලින් මතක් කරන්න තියෙනවා අර මෙන්න මේ ගැන ෆෙම් සෑ ගැන මතක් කරලා ඉන්න. ගෑනු ළමයින්ට පීරියඩ්ස් කාලය කොච්චර අමාරුද? ඇයි ඉතින් එච්චර අමාරු කරගෙන තියන්නේ? ඔව්, සාමාන්‍යයෙන් පීරියඩ්ස් කාලය කියලා කියන්නේ හරිම අපහසු කාලයක් තමයි. හැබැයි ওই තියෙන අපහසුතාවය වැඩි වෙන්න ලොකුම හේතුව වෙලා තියන්නේ ඔයා පාවිච්චි කරන පෑඩ් එක. සාමාන්‍යයෙන් පෑඩ් එකක් ගන්නකොට මාකට් එකට ගිහිල්ලා බලනකොට එක එක මිල ගණන් වලට එක එක නම් වලින් ඔයාට පෑඩ් පැකට්ස් වල ගණන් ගන්න තියෙනවා. හැබැයි ඉතින් ඔය ගන්න හැම පෑඩ් එකකින්ම ඔයාට සුවපහසුවක් දැනෙන්නේ නැහැ නේ. ඒකනි මෙච්චර කාලයක් ඔයා මෙහෙ විදිහට ඔයා අසදේවල් පව පීරියඩ්ස් කාලෙදී අතහැරගෙන තියන්නේ. සාමාන්‍යයෙන් පෑඩ් එකක් ගන්නකොට අපි හරියටම හොයලා බලන්න ඕනි, හිතන්න ඕනි, සලකලා බලන්න ඕනි මේක ඇඳගෙන ඉන්න පහසුද, ලීක් වෙයිද දන්නේ නැහැ, ගෙවන මිලට උසස්ම දත්තේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක්ද කියන එක. ඉතින් ඔය කියන දේවල් ටික හරියටම තියෙන, ඒ කියන්නේ ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එකක් විදිහට. ඔයාලා දැන් මාකට් එකේ ගන්න තියෙන හොඳම පෑඩ් එක තමයි SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට වගේ අදරපත් වෙන FEMS Air. FEMS Air වගේ ළඟ තියෙනවා කියලා කියන්නේ කිසිම විදිහකින් පීරියඩ්ස් කාලේ කියලා ඒ දවස් ටික අමුතු අපහසුතාවයක් කරගෙන ඔයාගේ ආසාවෙන් කරපු වැඩ අතහැරගන්නේ නැහැ. ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරගෙන හිටියොත් ඒක කල් දානවා. ඉස්කෝලේ යන්නේ නැතුව ඉන්නවා, එක්සෑම් වලට යන්නේ නැතුව ඉන්නවා, ගෙදරට වෙලා ඇඳක් බදාගෙන ඉන්නමනේ හිතන්නේ. ඉතින් මම ඔයාලට කියනවා ඒ දවස් මග අරගන්නේ නැතුව, හොඳම දවස් මග අරගන්නේ නැතුව පීරියඩ්ස් කාලයත් සාමාන්‍ය විදිහට ගෙවන්න FEMS Air ඔයාගේ අතට අරගන්න. දිවයින පුරා තියෙන ඔන්නෑම සුපිරිවෙල් සැලකින් ෆාමසි වලින් දැන් ඔයාට FEMS Air මිලදී ගන්න පුළුවන්. සෙවනගල ආයුර්වේද ඖෂධ ගැන කතා කරන කොට බය නැතුව ඔයාට ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. මමත් පාවිච්චි කරන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ. ඉතින් ඔයාටත් අරගන්න කියලා කියන්න පුළුවන් කට ඇරලා. මොකද හේතුව මේක 100%ක් හරිම ප්‍රතිඵල අරගෙන එන නිසා. ඉතින් දැන් දියවැඩියාවට තිත තියන්න හොඳම කාලය අවිලා තියෙන්නේ. ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි, ප්‍රතික්ෂේප කැස්ස උණ ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැණිය. ගෙදරක නම් සෙවනගල මධුකා කැස්සට පැණියක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනි. ඔයත් අරගන්න මේක. ගෙදර ගෙනහිලා තියාගෙන ওই හිටි හැටියේ හොඳට ගෙදරින් එළියට යන මිනිස්සයා ආයේ හවසට එනකොට මොනවා හරි ලඩක් අරගෙන එනවනා. ඒව නිකන් ඔයාගේ අඟටත් දාගන්නේ නැතුව අනිවාර්යෙන් යාට සෙවනගල මදුකා කැස්සට පණිය පාවිච්චි කරන්න කියන්න. ඒ වගේම තමයි පැටිලිව වලට බය වෙච්ච කාලිවරයි සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන ඖෂධ අතර. කැමෝ ප්‍රියයි බඩ පිපෙනවා බඩ කැක්කුම් බඩ ජීර්ණය මේ හැම දෙයකටම ගෙදරක තියෙන ඕනි 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදක. මේ විදිහට එකීම එකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරප්පිරුම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානීක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරන ඖෂධ ඔයාටත් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. කතා කරන්න මෙන්න මේ නම්බර් එක ලියාගන්න 0447 31 33 540 0437 31 33 540 ආදම කාල එකක් දෙන්න ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් අංකම තියෙනවා. යමු අපි WhatsApp messages පැත්තට. කවුද මේ වෙලාවේ අපි වහගෙන ඉන්නේ කියලා බලන්න. ලක්ෂ්මන් මඩපාත, තමරා, නිෂා, නීතේ, චේතනා, පුංචි පුදා, තේජ, අමෝරික, භාග්‍ය, අවිෂ්ක, සෙරුවෙල, කැඩිකේ, සමර, සිංහ එකතු කරගෙන සින්දක් අහමු කියලා තියෙනවා. කටාන කොංගස් හන්දියේ වෙනද වගේ මරෝෂ් ටෙලසගේ ප්‍රසන්න දමිකශ්‍ය මන්ටාරුක බෙව අනාරෝෂ් එකතු කරගෙන සින්දක් අහමු කියලා තියෙනවා. ඕකේ, මෙහෙන සින්දුවර එකතු කරගන්න. අක්කි මම ආවා දෙතලාවෙන් සයිරි. අද මට හරි සතුටුයි, ආව හරි අහන්න පුළුවන් වුණා, ලයිව් එකටත් ආවා කියලා තියෙනවා. නියමයි කෙල්ල, එකතු කරගන්න මෙහෙන සින්දුවට. ඊට පස්සේ මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. ජයන්ත අයියා කුලියා පිටියෙන් මෙසේජ් කළා තියෙනවා එකතු කරගන්න මෙහෙන සින්දුවට. පරක්කු වෙලා අපිත් ආවා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. අම්ම තාත්තා හස්බන්ඩ් වාසන්ත දරුවා මිනිදු මෙත්සර නෙතහන හැමෝමයි විශේෂයෙන් ආවායි. අදත් කන්ද මුදුන හන්දියට ආවතින් රසම රසට ඉඳියාප කන්න පුළුවන්. පරිප්පු තියෙනවා, මැල්ලුමක් තියෙනවා. එහෙනම් ඉතින් කටි යන්න ඕන හරිද කන්ද මුදුන හන්දියට? අපේ අම්බලන්තට බැමිණියම් වල ධම්මිකා අක්කගේ ඉඳියාප කන්න යන ඔක්කොම මටත් එක්ක කන්න ඕනි හරිය? එතනින් පස්සේ මම යනවා සලෝන් එකකට. දැන් ඇති ඉතින් හැමදාම මෙහෙම ඉඳලා හරියන්නේ නැහැනේ. අපිත් ලස්සන වෙන්න එපා කොල්ලෙක් එහෙම බලන්න. රිකිල්ලගස්කඩ මයිලපීඩියා සලෝන් දිනේශ්‍රී
වෙනද වගේ අපේ සඳීප නිනංගී නුවන්තිකානංගී ශාම විජේසිංහකා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ආවොත් මාව ලස්සන කරනවා මීට වැඩියා. එනවා හරිද? බලෙන් එන්නේ බලෙන්. ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පිරිස් e-mobility වෙත.
1: හවස 3:41.
2: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි, සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරිය පණිවිඩයකි.
3: ජපන් භාෂා සහ කුසලතා පුහුණුව සමගින් පූර්ණ කාලීන දින 40ක පාඨමාලාව සහ රැකියා සඳහා මඟ පෙන්වීම. SS ලංකා ජපනිස් සෙන්ටර් පුද්ගලික සමාගම මාතර. දැන් මම තන්න. 0711834387.
4: අම්මේ රඹුටන්
5: ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
4: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේනම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
6: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
7: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
8: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න. BYD කරුසරු, සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
9: ආරංගි, කොහෙද අවසර යන්නේ මේ පද්දපද්ද?
10: කවුදානේ මේ කළුවට කළුවේ?
9: මං තමයි නංගි කළු කුමාරයා. මේ සෝන් පිට්ටනිය ගාවින් යන ගෑනු ළමයින් ඔබය කරන එක තමයි මගේ ඩියුටි එක.
10: අයියෝ අයියා, මේ කරන එකක් ඉක්මනට කරන්න. මං හතරට කලින් ගෙදර යන්න ඕනේ. ඒක නෙවෙයි අයියා, දැන් ඔය රැට නෙවෙයිද ඩියුටි?
9: දැන් අපි හවසට ඩියුටි නෑනේ. අපි දැන් හවස 4ට net fm 4 වටේ ආනෝ.
10: මොනවා? දැන් ඒ ලෝකෙත් තහන්නේ 4 වටේ දානේ? මෙහෙත් එහෙමයි.
11: ඒ ලෝකේ මේ ලෝකේ හැම ලෝකෙම අහන බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
12: net fm 4 වටේ 4 වටේ.
13: හෙලෝ,
14: ඔයාගේ කෝල් එකට, ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.

දවස තුනයි විනාඩි 47යි යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ මටත්. මං ආදරේ කෙල්ලේ ඔයාට එහෙම කියලා කවුද මේ කියන්නේ? කියන කෙනෙක්ගේ නමක් නැහැ. එකතු කරගන්නම් මාත් ආදරේ. හරිද? කෑගල්ල කංකිරිය හෙටි මුලේ චන්දිමා බහන්දිර ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් කියලා තියෙනවා. අපේ චන්දිමා කා කවුද? ලාලනි රේණු සුදු ක්වේටලින් චන්දිරංගිවත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. අනිවාර්යෙන් එකතු කරගන්න. අපි හැමදාම ජානුරංගි වගේ පැතුන අහනවා. හරිම සුන්දරයි බදරලි උගස්සත් රේණු කාකා. හා අපිට ලස්සන සින්දුවක් දෙන්න අජිත් සුභසිංහ ලොකු දුව මේ ශ්‍රීසත් සරණි පොඩි දුව දිල්ලු මීට් පස්සේ සුභසිංහ ෆැමිලිකේ හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. සුබ දවසක් වාට උම්මා කියලා තියනවා. සුබම සුබ දවසක් වාට. එහෙනම් ඉතින් මම යන්නද? යන්නම්. හොඳේ, අපි ආයෙත් හම්බ වෙමු හරියටම හෙට දවල් එකට ඔයාගේ මගේ ගින්දර හැන්දෑවෙන්. එහෙනම් කොල්ලෝ අපි ගියා. මං ඔයාගේ ජනු.

0: கிண்டர ஹண்டேவா.
1: Brought to you by
2: යුත්තකෙයි නොයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්නා RDB යුත් ප්ලස් කිනුමා
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගෑරෙන්නේ නැහැ
5: ඔයාට ශුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
7: අපේ අම්මා ගෙදර ආවද
8: නැහැ අම්මා මෙයා වෙන දෙයක්වා

0: Meldol. Hisarathaya una sem pratishyava angapatha vedanava apahasu dina sadaha ikman sahanaya Meldol paracetamol visheshayaki.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂ්‍ය පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
3: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
4: 1947 දී මෙක්සිකෝවලදී තමයි මචං ওই සිද්ධිය වෙන්නේ.
5: ඔතනින් පස්සේ උන දේවල් හරි පුදුමයි.
6: මෑන්හට්න් ප්‍රොජෙක්ට් එක සාර්ථක වෙනවා.
4: 1958 දී ඔත්තු බලන චන්ද්‍රිකා කක්ෂගත කරා.
5: 60 දී ඉන්ටර්නෙට් හොයාගත්තා.
6: 69 දී හඳටත් යනවා.
5: 2000 වෙනකොට මුන් ලෝකෙම අල්ලලා.
4: දැන් හිතන්නේ මේ ඔක්කොම කරේ මිනිස්සු කියලාද?
7: මිස් කරගන්න බැරි රහස් දැනගන්න. කොයි සක්වලත් අහන මෝනින් ෂෝ එක. සතියේ දිනවල උදේ 7ට.
8: Net FM. Algo Town.
9: Brought to you by
10: හෝමාගම බෙරුකෙටේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චස්ක් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි. අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13/22.
11: ලෝම දන්න Samsung ගන්න හොඳම තැනයි Damro.
12: Samsung ගන්න හොඳම තැනයි Damro.
13: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
14: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න Fortune Oil තමයි.
15: ඔව් ඉතින්
14: Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
16: රැකවරණය ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
17: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
18: විජයකුරක්කන්
2: ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
8: Net FM Algo Town.
19: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
20: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
21: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
20: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
21: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
22: සුබ සන්දේවක්. හවස 4යි දැන්.

0: සත්‍යා. ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වෙති. සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සනා ඇතනියෝ.
4: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවි සෙනවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවතින රතවහන් නඩුවට දාලව ඉදිරි පියවර ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගය සඳහා නොවැම්බර් මාස 6 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රා මහාධිකරණය අද නියම කළා. මෙම නඩුකරේ අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ. එහිදී මෙම නඩුකරයට දාල විරෝධතා සහ ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය විසින් පාර්ශ්වකරුවන්ට දින ලබා දුන්නා. ඉන් අනතුරුව මෙම පෙත්සම් විභාගය සඳහා නොවැම්බර් මාස 6 වෙනිදා කැඳවන ලෙසත් අධිකරණය නියම කළා. 2023 වසරේ වැල්ලවත්ත පොලිස් වසම තුල සිදු වූ රියානතුරක් සම්බන්ධයෙන් රවි සෙනවිරත්න මහතාට එරෙහිව වැල්ලවත්ත පොලිසිය මගින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කර තිබුණා. එම නඩුවේ එක් චෝදනාවකට වරද පිළිගැනීමේ අනතුරුව අනිත් චෝදනා දෙක ඉවත් කර ගැනීමට පොලිසිය එකඟතාව පළ කළා. එසේ තිබේදී මහේස්ත්‍රාත් අධිකරණය විසින් විත්තිකරු රුපියල් 2500ක දඩයක් නියම කළා. එම දඩය නියම කර තිබෙන ආකාරයේ නීතියට පටහැනිමෙන්ම මහේස්ත්‍රාත්වරයා විසින් එම නඩුකරට අදාළව නිකුත් කර තිබෙන නියෝග නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා රවි සෙනවිරත්න මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. මිලඟ net news පසර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් net news .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: දිනන ලොකුම සුපිරි තෑගිදන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
7: හිරු පායනෝමින් විශ්වාස හිරු සාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
8: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
9: මරු බං!

ரைட், வெலாவ் ஹவுஸ் ஹதராய் விராடி நவையாய் சுப சந்தேவாக் ஆகே மகே போரின் தீவினின் டிரைவேக ஹதரவாட்டே வடபட்டாங்கன்ன ஹதன்னி சந்துதா தவச அப்படி அலுத் சாத்தியக்கிட்ட அவில்ல இன்னே நேது எத்தகோட அலுத் சாத்திய பட்டாங்கன்ன கோட்டம் சேன் ஆசாபிங் தவச புராமன் எத்தஃபே மககிரின் நோயா ஹவசரவே வெரைட்டிக்கு வர கரலா புட்ட சில்லிக்கு மூட் ஃபிக்ஸ் என்ன லசன சிந்துரிக்கா கஹான் நின்ன டைம் எக தமை மேக தேன்சா ஹவச ஹத்தரிந்தல ஹய வெனக்கம் கால் கரலா மெசேஜ் கரலா ஆதரே கரன கட்டியவ சிந்துவகட எக்கது கரகன்ன நாங் 255-33-63 நம்ப எக தியனவா கதா கரன்ன புலுவாம் அது கால் கரன கட்டியட சேன் சான்ஸ் எக தென்ன பலாகின் இன்னோ ඊට පස්සේ 0711 95 95 95 අපි දෙන්නත් එක chat කරන WhatsApp number එක. ඔයා ගෙදර number එකට වඩා වැඩිපුරම chat එකේ ඉන්නේ මේ number එකත් එක්කනේ නේද? ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඔයා 0711 95 95 95ට අවසහයට කලින් ඔයා කැමති විදිහට සින්දුවක් කියලා ඊට පස්සේ ඔයා කැමති කට්ටියක් එකතු කරගෙන ලොකු message එකක් මට එවන්න. හරි. නැතෆෙම් ඔෆිෂියල් ෆේස්බුක් පේජ් එක පැත්තට ගිහාම වෝල් පෝස්ට් එකක් දාලා තිනෝ පළවෙනිම දේ තමයි ඒක ලයික් කරන්න ඕනේ හරිද ඊට පස්සේ තව පොඩි වෙලාවකින් මම ඔයාලට කියන්නම් හරියටම කීයටද ලයිව් එක එන්නේ කියලා ෆේස්බුක් ලයිව් එකක් එන්නත් බලාගෙන ඉන්නවා ඉතින් ඒ නිසා ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න එතකොට මම ෆේස්බුක් ලයිව් එකක් ආපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එක එනවා ඔයාලට තියෙන ඊට පස්සේ ලයිව් එකට ජොයින් වෙන්න ලයිව් එකට ජොයින් වුණාට පස්සේ මම ආයමතුෙන් කියන්න ඕනේ නැ නේනේ කමෙන්ට් කරනවා ඊට පස්සේ ෂෙයා කරනවා වාස සින්දු ඉල්ලනවා වැඩ ගොඩක් තියෙනවා නේද රයිට් ඕකේ සියල්ල ගැන මේ විදිහට මතක් කරලා අපිට සඳුදා දවසේ හවස 4 ඉඳලා 6 වෙනකන් ඔයා වැඩිපුරම ආදරය කරන කට්ටියව එකතු කරගෙන ඒ කාලේ මේ කාලේ හැම කාලෙම හිට වෙලා තියෙන සුපිරිම සින්දු ටිකක් අහන්න පුළුවන් මැසේජ් එකක් දාලා කෝල් එකක් අරගෙන මේ පැත්තට එන්න මේක ඔයාගේ මගේ බෝරින් නැති ඉවනින් ඩ්‍රයිව් එක හතර වටේ ෆේත් DJ අසා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකේ නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 4 විනාඩි 19යි දැන්.
3: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: Finishing වහලක් ලෙස කලර ෆ්ලෝ වැජබෙනා.
6: සිත් බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි.
5: ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර තමයි.
7: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
8: මොකක් හරි නෙවෙයි.
9: ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි.
8: අලවියෙන් පසු සේවයත් සුපිරි.
10: නඩත්තුවත් අඩුයි.
11: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය.
12: ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
13: සැබෑම ෆයිබර් අත්දැකීමකට SLT Mobitel Fiber. වේගවත් ස්ථාවර ඉන්ටර්නෙට් අත්දැකීමක් සමග ෆයිබර් පැකේජ් රසක් රුපියල් 2690 සිට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන SLT Mobitel Fiber පැකේජය අදම වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න.
14: September 8 වනදා නුවර පොදු වෙළඳපොළ ඉදිරිපිට SLT Mobitel Fiber Real Fiber Real Performance.
15: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
16: අම්බලංගොඩ නගරයේ මෙඩිහෙල්ත් රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වන දින විවෘත වන විෂන්කයා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි සඳහා 12% දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න මෙඩිහෙල්ත් රෝහල ගාලු පාර අම්බලංගොඩ අමතන්න 076 544 15 18.

හවස 4යි විනාඩි 27යි වෙලාව. අපි හතර වටේ අහගෙන ඉන්න ගවන් Facebook live එකක් ඇවිල්ලා ඉන්නේ. ඔයා ලෝකෙ කොහේ හිටියත් ඔයා join වෙන live එක තමයි මේක. ඉතින් එන්සා net fm official Facebook page එක පැත්තට ඇවිල්ලා live එකට comment කරලා කට්ටිය set වෙන්න මේ වෙලාවෙත් සෑහෙන කට්ටිය live එක බලාගෙන ඉන්නවා. ඉතින් එන්සා ඔයත් තාම නිකන් Facebook එක පැත්තට ආවෙ නැත්තම් ටග් ගාලා phone එක අරගෙන net fm official Facebook page එකට එන්නම ඕනේ. හරිද? ඔයා එනකම් මම මේ පොඩි දේවල් ටිකක් මතක් කරන්න හදන්නේ. WhatsApp එකෙත් මැසේජ් කරපු set එකක් ඉන්නවා. ඒ කට්ටියවත් මතක් කරන්න ඕනේ. සුබ සන්ධ්‍යාවක් වේවා සා. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට හෙටි මුල්ලෙන් චන්දිමා මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා සා. මම තංගල්ලෙන් අප්සරා මට ආරති song එක දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. මම අනිවාර්යෙන් සින්දුව දෙන්නම්. පොඩි වෙලාවක් දෙන්න මට. හරිද? රයිට්. Facebook live එකටත් කට්ටිය මේ වෙලාවේ join වෙනකොට රජිත ඉන්නවා, ඊට පස්සේ පුෂ්පික ඉන්නවා, චමින්ද ඉන්නවා, ඊට පස්සේ අප්සරා ඉන්නවා, ඒ වගේම ධනුෂී, ඒ වගේම චතුර මේ set එකම ඉන්නවා live එකේ. මම ඔයාලා කට්ටියම ගොඩක් ආදරෙන් මතක් කරන්නම්. තාම Facebook live එකට කට්ටිය ආවේ නැත්නම් tag ගාලා ඉන්න. මම එතකම් මෙන්න මේ ටික මතක් කරන්නම්. හරිද? සාමාන්‍යයෙන් ගෙදර දවස පටන් ගන්නෙ උදේ කෑම වේලෙන් නේද? මම නම් හිතන්නේ ඒ විදිහට තමයි. මොකද අපි සාමාන්‍යයෙන් උදේට නැගිටිනකොට අම්මගේ රසම රස බත්වල සුවඳ, හරිද, බත ඉදෙන සුවඳ අපිට මුලින්ම දැනෙන්න ගන්නවා. ඊට පස්සේ ඒකත් එක්ක පොඩි බඩගින්නක් අපිට එනවා. ඊට පස්සේ අපිට අග්ගාල වොෂ් එකක් දාලා කරලා ලැහැස්සි වෙලා කරලා කෙලීම එන්නේ ගෙදර කෑම මේසෙරනේ. ගෙදර කෑම මේසෙර ආවට පස්සේ අම්මා හරි ආදරෙන් බෙදලා දෙන බට්ටික කනකොට අපිට පවුලේ අය පිළිබඳව මාර ආදරයක්. ඊට පස්සේ පවුලේ බැඳීම් පොඩ්ඩක් තව අලුත් වෙනවා. ඊට පස්සේ සතුට වැඩි වෙනවා නේද? හැබැයි මේ සේරම රඳා පවතින්නේ ඔයා බත්තු යන්න ගන්න හාල් එක අනුව. මං වාට ඇයි එහෙම කියන්නේ? දැන් වා මෙහෙම හිතන්නක, උදේම බට්ටික හදද්දී නිකන් සාමාන්‍යයෙන් හොඳ හාල් එකක් පාවිච්චි කරේ නැත්තම් බත් එක මේ බෙරි වෙන්න පුළුවන්. ඊට පස්සේ පිලුණු වෙන්න පුළුවන් නේද? ඊට පස්සේ ටිකක් අමුගතියක් එන්න පුළුවන්. ওই වගේ ප්‍රශ්න එනවනේ. එතකොට මොකද්ද වෙන්නේ? උදේ කෑම වේලේ ඉඳලම ප්‍රශ්න. ඊට පස්සේ වා හිතන්නකෝ හස්බන්ඩ් බත් එක බඳලා දීලා එයාට කෑම ටික ගන්න ටිකක් හවස් වුණා කියලා බත් එක දිගාරලා බලනකොට බත් එක පිලුණු වෙලා නම් මොන අපරාධයක්ද නේ? ඊට පස්සේ ගෙදර ආවට පස්සෙත් ප්‍රශ්න. සල්ලිත් අපරාධි හාල් වලට වියදම් කරපු ওই ප්‍රශ්න සේරටම විසඳුම අරන් තමයි මම මේ ඇවිල්ලා ඉන්නේ. මොකද දන්නවා තියෙන හොඳම විසඳුම මේ තමයි. හිරු සහල් අපේ අම්මලගේ අච්චිලගේ කාලේ ඉඳලම විශ්වාසයේ දිනාගත් වෙළඳ සන්නාමය තමයි. සහල් වෙළඳ සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. මොකද මේක ඇවිල්ලා ඒ කාලේ ඉඳලා මේ වෙනකන්ම ගුණාත්මක භාවය අඛණ්ඩව පවත්වාගෙන යන වෙළඳ නාමයක්. ඇයි මං එහෙම කියන්නේ? හිරු සහල් නිෂ්පාදනයේදී ගොවියාගේ කුඹුරේ ඉඳලා හිරු සහල් ඔයාගේ කෑම මේසෙට බත් විදිහට එනකම්ම මේ සෑම පියවරකටම වටිනාකමක් එකතු කරලා තියෙනවා. අනිත් කාරණාව තමයි මේ සියල්ල පූර්ණ අධීක්ෂණයක් යටතේ තමයි ඔයාගේ ගෙදරට එනකම් එන්නේ. තේන්සා හිරු සහල් පිළිබඳව අමුතුවෙන් අපිට බය වෙන්න දෙයක් නැහැ. ඊළඟ කාරණාව තමයි දැන් සාමාන්‍යයෙන් ගෙවල් වල එක එක කට්ටි එක එක හාල්නේ කන්නේ නේද? සමහර ගෙවල් වල නාඩු, සමහර ගෙවල් වල කීරි සම්බා සම්බා, ඊට පස්සේ කැකුළු හාල්. මේ දවස්වල ගොඩක් කට්ටිය අර කැඩුණු හාල් එක හිම සෑහෙන්න හොයනෝනේ. මේ සියලු සහල් වර්ග ඔයාට ඩෙල්මේත් සරණාමේ හරහා එන හිරු සහල් හරහා මිලදී ගන්න හැකියාවක් තියෙනවා. හරිද? ඊළඟ කාරණාව තමයි දැන් සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ මෙහෙම, ඔයා ගෙදර ගෘහණියා නම් ගෙදරට බඩු අරගෙන කරගෙන යන්නේ ඔයානේ නේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් ගෙදර අයට කන්න දෙන හැමදේම ගුණාත්මක භාවය පිළිබඳව ඔයා 100%ක් හිතනවනේ. ඉතින් එතකොට සහල් අරගන්නකොට ගුණාත්මක භාවය හිතන ගෘහණියක් නම් ඔයා අනිවාර්යෙන් නම කියලා මිල්ලන්න හිරු සහල් දෙන්න කියලා ලංකාවේ ඕනම වෙළඳ සල්කින් ඔයාට නම කියලා ඉල්ල ගන්න පුළුවන් සහල් වෙළඳ සන්නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා විශ්වාසයෙන් අරගෙන ගෙදර කෑම මේසේ සතුට පෝෂදායි බව ගුණාත්මක භාවය රැක ගන්න නම් ඔයා අරගන්න ඕනේ එකම සහල් සන්නාමේ තමයි හිරු සහල් කියලා කියන්නේ. හිරු සහල් හිරු පායනවා මෙන් විශ්වාසයි. ලක්මාලි ප්‍රියදර්ශනී ලයිව් එකට ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ ප්‍රමෝද්‍යා හේරත්, ඒ වගේම අනූපමා සත්සරණී ලයිව් එක බලාගෙන ඉන්නවා. Thank you darling. මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ නිරංජි අමගහ ගෙදර ලයිව් එකට සෑහෙන්න කමෙන්ට් කරලා තිනවා. Thank you. ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම හයි කොහමද සාපිත් ලයිව් එක බලාගෙන ඉන්නවා කියලා ධම්මික චන්ද්‍රසේන මට කමෙන්ට් කරලා තිනවා. Thank you ධම්මික. මම ඔයාවත් එකතු කරගන්නම්. සාමාන්‍යයෙන් දැන්
මං කියන්නේ අපි කරන කියන හැම වැඩකටම අපේ පෙනීම කියනක සෑහෙන්න බලපානවනේ නේද? එතකොට අපේ S2ගේ පෙනීම තියෙනකන් තමයි මේ හැම සෙල්ලමක්ම දාන්න පුළුවන්. රස්සාව කරගන්න ඉගෙන ගන්න මේ හැමදේම කරන්න පුළුවන් අපේ S2 හොඳට පෙවුනොත් තමයි නේ. එතකොට වාගේ S පිළිබඳව වගකීමක් සහිතව නියම පරීක්ෂණ හරිම විදිහට කරගන්න පුළුවන් උසස් තාක්ෂණය ලංකාවේ තියෙන විශ්වාසවන්තම තැන තමයි Vision Care කියලා කියන්නේ. එතකොට මම මේ කියන්න හදන්නේ දකුණේ කට්ටියට. හරිද? Vision Care නවතම ශාඛාව ඔන්න අම්බලංගොඩ විවෘත වුණා. ඉතින් එතකොට Vision Care නවතම අම්බලංගොඩ ශාඛාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ සෞඛ්‍ය සායනය ගැන තමයි මම මේ වට මතක් කරන්න හදන්නේ. S2 විතරක් නෙමෙයි. වාඩ ගොඩක් දේවල් චෙකප් එකක් කරගන්න බලාපොරොත්තු වෙන හිටියනම් මෙදාට යන්න අමතක කරන්න එපා. සැප්තැම්බර් මාසේ 9 වෙනිදා අම්බලංගොඩ Medihelp රෝහල් පරීක්ෂණ තමයි තියෙන්නේ. ඉතින් එතකොට මූලික අක්ෂි පරීක්ෂාව, ඊට පස්සේ රුධිර සීනි පරීක්ෂාව, රුධිර පීඩන පරීක්ෂාව, ශ්‍රවණ පරීක්ෂාව, ඒ වගේම දේහ ස්කන්ධ දර්ශක නිර්ණය වගේම S කණ්ණාඩි සඳහා වාට විශේෂී දීමනා ලබා ගන්න පුළුවන් එදා දවසේ Vision Care අම්බලංගොඩ ශාඛාව සංවිධානය කරන මේ සෞඛ්‍ය සායනයට ගියොත් වැඩි විස්තර දැනගන්න 076 544 15 18 076 544 15 18 නම්බරයකට ඔයාට අගල කෝල් එකක් දෙන්න ඕනේ. හරිද? රයිට්. ඒක නම් මතක් කරලා මම Facebook live එකේ ඉන්න කට්ටියව ඊළඟට මතක් කරනවා. ඔයා තාම live එක පැත්තට ආවේ නැත්නම් tag ගාලා ඉන්න comment ගොඩාක් දාන්න. ඔයා මතක් කරන්නා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ නීලවරුන්ගෙන්
2: සුබසන්ධ්‍යාවක් හවස 4 විනාඩි 37යි දැන්
3: සුවපහසුව කල්පැවැත්ම වගේම නිමාවත් දිනුත් ඉතා ඉහළ ඔෆිස් චෙයර්ස් නම් දම්රොම තමයි ඔෆිස් එකේ තීම් එකට ගැලපෙන නවීනතම මාදිලි වලින් වගේම වර්ණ රසකින් වගකීමක් සහිතව දිවයිනපුරා දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි
6: හිරු පායනෝමින් විශ්වාස හිරු සාල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න
7: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
8: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
9: 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
10: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය. නිල රේඩියෝව net FM.
11: පොත් අපගේ net වගේ
12: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණිය දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4

ඔයාමාව හගිරින්න වෙලාව හවස 4:43 අපි Facebook live එකේ ඉන්නේ මේ වෙලාවේ උපේක්ෂා ප්‍රසාදි live එක බලාගෙන ඉන්නවා කියලා comment එකක් දාලා තියෙනවා. ඒ වගේම චනුදි දෙනෙත්මා ඊට පස්සේ අප්සරාව මතක් කරානේ නේ. ඒ වගේම ලක්මාලි ප්‍රියදර්ශනී කුසුම් මේ වෙලාවේ comment වැස්සක් මේ පැත්තරේ වල තියෙනවා. මම ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ කොහොමදසා කැම කාලා දින්නේ කියලා අහලා තියෙනවා. නෑ අනේ අද බඩගින්නේ ඉන්නේ. හරිද? ඊට පස්සේ රංෂා මොදුෂානි thank you ජය වේවා. ඒ වගේම ඉන්දික උදිත කුමාර ටෙක්නෝ සවුන්ඩ් එකේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම් thank you ජය වේවා. ඒ වගේම අසයි අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. අපිත් මේ වෙලාවේ ඔයාව ලයිව් බලාගෙන ඉන්නවා කියලා මට චතුර කමෙන්ට් එකක් දාලා තිනෝ. thank you චතුර. ආවත් මම ගොඩක් ආදරෙන් මතක් කරන්නම්. දැන් චතුරලා ඊට පස්සේ චාන්දනීලා ඊට පස්සේ ලක්මාලිලා කට්ටියම ලයිව් එක බලාගෙන ඉන්න ගමන් දැන් ලක්මාලි එහෙමනම් මේ වෙලාවේ වැඩ කරන ගමන් ඉන්නේ නේ. ගෙදර ඉන්න කට්ටියකුත් ඉන්නවා. ඊට පස්සේ ඔය හන්දියට ගිහිල්ලා ඊට පස්සේ බස් එක යන ගමන් මා වහගෙන ඉන්න කට්ටියත් ඉන්නවනේ. මම මේවාට තමයි මතක් කරන්නේ. හරිද? ඔව ඔය යන ගමන් චුට්ටක් පාර දෙපැත්තේ බලන්න ලොතරැයි විකුණන මහත්මයෙක් ඉන්නවද කියලා. එහෙම ඉන්නවනම් වාගේ වල්ගාවින් එහෙම බයිනෝනම් ටවුන් එකෙන් එහෙම බයිනෝනම් ලොතරැයි විකුණන මහත්මයෙක් ඉන්නවනම් අද මං කියනවාට ඔයා යන්න එතනට ගිහිල්ලා ඔයා ජාතික ලොතරැයි මණ්ඩලය හරහා අරගෙන එන NLB මෙගා පව ලොතරැයියක් අරගන්නකෝ. මොකද ලොතරැයි කලාවේ පෙරලියක් කරපු රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක ලංකාවේ මෙතෙක්ම සුපිරි තෑගි, ඒ කියන්නේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්, ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දිනා දීපු ලංකාවේ එකම ලොතරැය තමයි NLB මෙගා පව ලොතරැය කියලා කියන්නේ. ඉතින් එතකොට මේගොල්ලෝ දැන් ඔන්න මේ වார்த்தාව යලි යලි තලුත් කරමින් ලොතරැයියක් අරගත්තාම ඔයාට දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ඊට පස්සේ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනා ගන්න අවස්ථාව අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට ඔයාගේ ජීවිතේ මුදල් සිහිනය සහ මෝටර රථ සිහිනය සියල්ල සැබෑ කරගන්න දැන් ඔයාට යන්නේ රුපියල් 40ක් විතරයි. ඒ නිසා මේ සියලු තෑගි ඔයාට හිමි කරගන්න හැකියාව තියෙන්නේ NLB මෙගා පව ලොතරැයියෙන් තමයි. ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය හරහා තමයි මේ මතක් කිරීම. ඔයා වැඩි වැඩියෙන් මෙගා පව ලොතරැයි අරගෙන වැඩි වැඩියෙන් වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න ඕනේ. හරි, ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ දැන් සල්ලි ටිකක් අතට ආවහම අපි කල්පනා කරන්නේ අපි කොහොමද ඉන්න හිටින්න තැන හරියට හදාගන්නේ කියලා නේද? එතකොට සාමාන්‍යයෙන් තමන්ගෙම කියලා ගයක් හදාගන්න එක තමයි කෙනෙක් තමන්ගේ ජීවිත කාලය තුල කරන දැවැන්තම සහ විශාලතම ආයෝජනය කියලා කියන්නේ. ඉතින් එතකොට ගයක් හදද්දී සාමාන්‍යයෙන් ගෙදර හැමදේම පිළිබඳව ගේ ලස්සනට තියාගන්න, ඇතුළත පෙනුම වගේම පිටත පෙනුමත් ලස්සනට තියාගන්න, ඔයා ගෙදර ගෘහ භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ, අනම් මනම් ටයිල් ටික, ඊට පස්සේ දොරවල්, ජනෙල් මේ සියල්ල පිළිබඳ සෑහෙන ලොකු අවධානයක් යොමු කරනවනේ නේද? හැබැයි ඔයා මතක තියාගන්න ඕනේ අලුත්ම කාරණාව තමයි ගේ හදනකොට ගෙදර වහලේ පිළිබඳව එකපාරක් නෙමෙයි 10 පාරක් හිතලා බලන්න. මොකද ගෙදර කොච්චර ලස්සනට හැදුවත් ඔයා ගෙදර වහලට දාන රූෆින් ෂීට් එක අද කාලේට ගැලපෙන ඩිසයින් එකකින් කලර් එකකින් එහෙම නැත්තම් ඔයාගේ කොහොම හැදුවත් වැඩක් නැහැ. මොකද පිටින්දලා එන කෙනෙක්ට, බලන කෙනෙක්ට ගෙදර මුලින්ම පේන්නේ වහලය. එතකොට දැන් ගොඩක් කට්ටිය කලර් රූෆින් ෂීට් දානවනේ ගෙදර වහලේ ලස්සනට තියාගන්න. ඒක හරි. හැබැයි වුණාට සමහර වෙලාවට ඔයා හිතන්නතෝ පොඩි වැරද්දක් කරනවා. ඒ තමයි සාමාන්‍ය රූෆින් ෂීට් එකක් ගෙනලා මුලින් වහලා ගහලා ඊට පස්සේ ෂීට් එක දාලා පස්සේ කලර් කරන්න පුළුවන් කියලා වැරදි අදහසක් ඔළුවේ තියාගෙන සමහර කට්ටිය ඉන්නවා. හරි, අපි එහෙම කරා කියලා හිතමුකෝ. එතකොට මොකද වෙන්නේ? ටික දවසක් ගියාට පස්සේ ඔයා අවුවට වැස්සට මේ දෙකටම වහලේ නිරාවරණය වෙනකොට, විශේෂයෙන්ම ලංකාව වගේ කාලගුණයේ නිරන්තරයෙන් වෙනස් වෙන රටක අවුවට වැස්සට මේ ෂීට් එක නිරාවරණය වෙද්දී අර මතුපිට තින්තාලේපනේ සමහරලාට පිච්චිලා යන්න පුළුවන්, නේ පොතු ගැලවිලා යන්න පුළුවන්, ඊට පස්සේ කලර් එක ෆේඩ් වෙන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? මාස දෙකක් තුනක් ගියාට පස්සේ ආයෙත් ඔයාට මතුපිට තින්තාලේපනේ සදා සල්ලි වියදම් කරන්න වෙනවා. අන්න ඒ නිසා තමයි මම මේ ඔයාලට කියන්න හදන්නේ ජීවිත කාලයටම එකයි වෙන්න ඔයා ගෙදර වහල ගහනකොට කලර් ඔෆ් රූෆින් ෂීට් එක දාන්න අමතක කරන්න එපා. මොකද මේක ඇවිල්ලා ඔයාගේ ගෙදරට ගැලපෙන වර්ණ ගණනාවකින් ඇවිල්ලා තියෙනවා. අනිත් එක තමයි මේක නිර්මාණය කරලා තියෙන්නෙම, නිෂ්පාදනය කරලා තියෙන්නෙම ලංකාවේ වෙනස් වෙන කාලගුණයට ඔරොත්තු දෙන විදිහට. ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක් තියෙනවා, ප්‍රීමියම් කෝටින් එකක් තියෙනවා, ඊට පස්සේ ටොප් කෝටින් එකක්. ඒ කියන්නේ ඕනෑම කාලගුණයකට, දේශගුණයකට ඔරොත්තු දෙන විදිහට ටොප් කෝටින් එකක් යූස් කරලා දින 90ක විතර ලොකු ප්‍රොසෙස් එකකින් තමයි ඔයාලට කලර් ඔෆ් නියම රූෆින් ෂීට් එකක් අතට ලැබෙන්නේ.
ඒ නිසා සාමාන්‍ය රූෆින් ෂීට් එකක් දාලා කලර් කරලා වැඩ වරද්ද ගන්න නැතුව ජීවිත කාලෙටම එකයි වෙන්න ඔයා දාන්න ඕනේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක. ඔයාලට වැඩි විස්තර දැනගන්න 011548738 නම්බර් එක තියෙනවා කතා කරන්න. ඔයාලට අවශ්‍ය ඕනෑම පාටකින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. විශේෂම කාරණාව තමයි මතුපිට තින්ත ආලේපනය සඳහා වසර 5ක වගකීමක් තියෙනවා. අවුරුදු 5ක් 6ක් හතක් ගිහලා පොඩි හරි ඩැමේජ් එකක් වුණොත් රීපේන්ට් එකකට ඔයාලට යන්නත් පුළුවන්. ජීවිත කාලෙටම එකයි කියලා කිව්වේ අන්න ඒ නිසා. ඒ නිසා ඒකනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ. හවස 4:48 ලයිව් එකේ සෑහෙන කට්ටියක් බලාගෙන ඉන්නවා. ඒ කට්ටියවත් එකතු කරගෙන මං යනවා මේ සින්දුවට.

0: atin, Sindu Ehena, Net FM at Rawae.
1: Right, වෙලාව හවස 4:52ක් වෙනකොට මේ වෙලාවේ රිකිලගස්කර සලෝන් දිනේශ්‍රීගේ සෙට් එක මාව අහගෙන ඉන්නවා සංදීපනීවයි නුවන්තිකාවයි ශාමවයි මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මේක තු කරගන්නම් ඊට පස්සේ පොත් කියවන්න ආසාවෙන් ඉන්න කට්ටිය බලාගෙන ඉන්න මාසේ තමයි සැප්තැම්බර් මාසය කියලා කියන්නේ. ඉතින් එතකොට ඔන්න 27 වෙනි සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මේ මාසේ ඔන්න සැප්තැම්බර් මාසේ 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකම් BMICH එකේ තියෙනවා. ඉතින් සෞදේ 9 ඉඳලා රෑ 9 වෙනකම්ම ඔයාලට අවශ්‍ය කරන පොත්පත් ඊට පස්සේ ඔයා කාලයක් තිස්සේ ගන්න බලාපොරොත්තු වෙන ඉඳපු පොත්පත් ලිපි ද්‍රව්‍ය හිතාගන්න බැරි තරම් අඩු මිලට ඊට පස්සේ වට්ටම් රාශියක් යටතේ ඔයා කැමති ප්‍රකාශන ආයතනත් එක්ක ඔයාලට අවශ්‍ය කරන හැමම පොතක්ම මිලදී ගන්න අවස්ථාව තියෙන හොඳම තැන තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියලා කියන්නේ. ඉතින් එන්සස් සැතැම්බර් මාසේ 25 වෙනිදා ඉඳලා ඔක්තෝබර් 4 වෙනිදා වෙනකන් ඔන්න දැන් ඉඳලම දවසක් වෙන් කරලා තියාගන්න සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය නිල ගුවන්විදුලිය Net FM. ඒ ගැනත් මතක් කරලා අපි අලුත් පැයකට යන්න හදන්නේ හවස 4:53. අපි ඊළඟ පැයදී හම්බෙමු.

0: பிராண்ட்ஸ் காணா என்ன தாம்ரோ
1: நவீன தாட்சணையின் நியம பரட சரிலான கணக்கம் பிரமாண சந்தான் கர அப்பேம ரட்டே நிபதவன GI பாக்ஸ் பானம் மெல்வா
2: மெல்வா இக்க லங்காவே இக்க அப்பேம இக்க
3: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0472231340
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117783888 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Ratings Lanka Limited Sri Lanka Mahabankwe Avasaralak Balapatra Labhi Mudal Samagamaki
5: Seve Niyutu Rajasevaka Obata Wagema Vishramika Rajasevaka Obata Den Vishesha Milakata BYD Wahanayak 0112 125 125 Matanna BYD Karusaru Seveta Pasasima Jeevitayata Senasimak Kondisi Sahithayi
6: ಬೆಲ್ಲೆ ಕೊಂದೆ ವೇದನಾದ ಆರ್ಥರೈಟಿಸ್ ಸಂಧಿ ವೇದನಾ ಹೋ ಮಾಂಸಪೇಶಿ ವೇದನಾದ ಲೋಕ ಬೌದ್ಧ ಚಿಕಿತ್ಸೆಗೆ ದಿನ ವಿನುವಿನ್ ಆಕ್ಟಿವ್ ಪ್ಲಸ್ ವಿತಿನ್ ಸೆಪ್ಟೆಂಬರ್ 8-9 ಸಹ 10 ತೆದಿನ ನೊಮಿನೆ ರೋಗ ಪರೀಕ್ಷಾವಕ್ ಅದಮಮತಾಂಡ 0-24-22-17-870 ಹೋ 0-77-511-39-18 ಆಕ್ಟಿವ್ ಪ್ಲಸ್ ಒಬೇ ಸೂಯ ವಿನುವಿನ್
7: ඔයාගෙ මූඩ් එක කොහොම වුණත් සින්දු එක්ක හිතට දැනෙන වයිබ් එකට ඔයාටම වෙන්නුණු ගින්දරම ගින්දර රේඩියෝ එක්ස්පීරියන්ස් එක
8: හිත නටන තාලෙට තාලෙට දවස ගෙවෙන රිද්මෙට රිද්මෙට දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල් ගින්දර හැන්දෑව විජානු
9: දිනන ලොකුම සුපිරි තෑගිදන එකමලොත් රයිය එල්බ එකකා පව ඔබත් අදම මිලදීකන්න.
10: හිරු පායනෝමෙන් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
11: ඔයත් පාලට වශී වෙන්න පිනිසින් වහලක්නම් කලරත් තමයි.
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
14: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
13: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
14: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
15: සුබසන්නේ ඔක හවස 5 විනාඩියකයි දැන්

0: සත්‍යා. ඔබ වෙත ගෙනෙන්නේ.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුම් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වසනීයම විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළ පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: ඔබත් වෙළඳ පොලේ තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයත් කල්ලිකුත් වන දිනයත් සඳහන් වැති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල්ම මිලදී ගන්න පුරුදු වන්න. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
4: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංක. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට අලුතින් බදවා ගන්නා සේවකයන් සිය දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද සිදු කෙරුණා. ඒ විදේශයේ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේදී එම කාර්යංශයේ පවතින සේවක පුරප්පාඩු සම්පූර්ණ කරමින් මහජනතා වෙත වඩාත් කාර්යක්ෂම සහ අඛණ්ඩ සේවාවක් සැපීමේ අරමුණින් මෙම නව බදවා ගැනීම සිදු කර තිබෙනවා. ඒ අනුව කළමනාකරණ සහකාර තොරතුරු තාක්ෂණ නිලධාරී රියදුරු සහ කාර්යාල කාර්ය සහායක යන තනතුරු සඳහා නවසේකින් සිය දිනක වෙත මෙම පත්වීම් ලිපි ප්‍රදානය කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ. ප්‍රසිද්ධ දැන්වීම් මගින් අයිතුම්පත් කැඳවා අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් සපුර ඇති අයිතුම් කරුවන් අතරින් විධිමත් තෝරා ගැනීමේ ක්‍රියාවලියක් මගින් මෙම නවසේවකින් තෝරාගත් බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ඔබ වෙත ගෙන ආවේ
2: පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළම ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගා කරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරී පණිවිඩයකි.
5: FM 95, FM 94.8, Net FM.
6: මරු බා

හවස පහයි විනාඩිය 11යි වෙලාව වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ අහගෙන ඉන්න ගමන් අපි අලුත් පැයක් පටන් අරගෙන තියෙන්නේ අලුත් පැය පටන් ගන්නකොට WhatsApp එකේ පැත්තට යන්න හදන මොකද සෑහෙන්න කට්ටියක් මට WhatsApp එකේ සෑහෙන්නම කට්ටියක් මැසේජ් කරලා තිනවා ඉතින් එන්සයි කට්ටියව හවසරුවේ සින්දුවකට එකතු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ හයි කොහොමද සයි අපිත් මේ වෙලාවේ සද්දරම හතර වටේ අහගෙන ඉන්නවා මාවයි මගේ පවුලේ හැමෝම අම්මා ස්වර්ණමාලිවයි තාත්තා කපිලවයි අයියා තරිඳුවයි ඊට පස්සේ අසායියෝ ආවයි ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා මයුමි පබසරා මැසේජ් එකක් දාලා තිනවා thank you ආවත් එකතු කරගන්නම් හයි අසා කොහොමද අද ලයිව් එකට එන්න පොඩ්ඩක් පරක්කු වුණා මාවත් එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් කියවල තිනවා යක්කල මුල්ලෙන් දිලිනි හස්බන්ඩ් දනුෂ්කවයි ලොකු දුව දම්සදීවයි චූටි දුව බිෂේලිවයි එකතු කරගෙන අපි සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ අනිවාර්යෙන් එකතු කරගන්නම් ඒ වගේම කලවණෙන් පුෂ්පා thank you message කරාට සුබ සන්දේවක් වේවා සයි මමත් මේ වෙලාවෙ net තමයි අහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා බොකුන්දර නිවන්තිඩියේ දේවින්‍යා ෆැෂන් එකේ දීප්ති ඉනෝෂ්

ඊට පස්සේ ගෙදර රෙපෑරකම් මොනහරි කරන කෙනෙක් නම් ඔයා සාමාන්‍යයෙන් ඔළුවේ තියාගන්න ඕනේ ප්‍රධානම කාරණාවක් තමයි ගෙදර වහලයට දාන ෂීට් එක. දැන් ගොඩක් වෙලාවට ගේ හදලා ප්ලෑන් එක ඇඳලා ඔක්කොම කරලා ඉවර වෙලා ඊට පස්සේ බිත්ති ටිකයි අනම්මනම් ඔක්කොම ටික වැඩ ඉවර කරලා ඊට පස්සේ වහලට අත තියෙනවනේ. එතකොට වා හිතන්න පුළුවන් රයිට් ඕකේ අද කාලේට ගැලපෙන ඩිසයින් එකට වහල ගහලා තියෙන්නේ පළ දෙකකට තුනකට බාසු නැහැ එක කතා කරලා වැඩේ අපි අරේන්ජ් කරගෙන තියෙන්නේ අසා ප්‍රශ්නයක් නැහැ කියලා. හරි ඒ සේරම හරි. ඊට පස්සේ දැන් හිතන්නකෝ ඔය වහල කොයි විදිහට ගැහුවත් ඕකට දාන රූෆින් ෂීට් එකෙන් වහලේ ලස්සන තීරණය වෙන්නේ නේද? එතකොට සාමාන්‍යයෙන් ගෙදරක පිටත වෙනුම හොඳ මනා නිමාවක් තියෙන නම් ඔයා වහලට දාන රූෆින් ෂීට් එක හොඳ එකක් දාන්න ඕනේ. විශේෂයෙන්ම අද කාලේ දැන් ඔය ඉස්සර වගේ නිකම්ම රූෆින් ෂීට් දාන්න නැහෙනේ. කලර් රූෆින් ෂීට් එකක් දාන්න තමයි ගොඩක් අය ට්‍රයි කරන්නේ. හැබැයි උනන්න මම අර කියනවා වගේ කලර් රූෆින් ෂීට් එකක් දානකොට වාට නිතරම අමතක වෙන දේ තමයි වහල ගහලා ඉවර වෙලා ඊට පස්සේ සාමාන්‍ය රූෆින් ෂීට් එකක් දාලා පස්සේ කලර් එකකට යනවා කියලා හිතනවා නම් ඒක ඇවිල්ලා ඔයා කරගන්න ටිකක් ගැළපෙන්නේ නැති වැඩක්. මොකද ඔයාට වියදම් දෙක තුනක් ඊට පස්සේ ජීවිත කාලෙම වියදම් කරන්න වෙනවා. ඔකට සාමාන්‍ය ප්ලේන්ට් එකක් ඇප්ලයි කරාට පස්සේ අවුවට වැස්සට පාට පිච්චනවා, කලර් එක ෆේඩ් වෙලා යනවා, ඊට පස්සේ කලර් එකේ පොතු ගැලවිලා යනවා, ඊට පස්සේ දියසෙවල බැඳිලා වගේ වෙන්න ගන්නවා, ෂීට් එක කළු පාට වෙන්න ගන්නවා. ඔය වගේ ප්‍රශ්න ටිකකට වාට මූණ දෙන්න වෙනවා. මොකද නියමිත ප්‍රමිතියෙන් කරපු වැඩක් නෙමෙයිනේ ඒක. ඉතින් එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ, මාස දෙකෙන් තුනෙන් ආයෙ ආයෙත් ඔයාට මතුපිට තින්ත ආලේපනයක් වෙනුවෙන් සල්ලි වියදම් කරන්න වෙනවා. හැබැයි ඒ වුණාට දැන් වාට ඔකට ස්ථීර විසඳුමක් තියෙනවා. ඒ තමයි ඔයා වහලට ෂීට් දානකොට රූෆින් ෂීට් වලදී නම කියලා මිල්ලන්න ඕනේ සන්නාමේ තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. ලංකාවේ ඔයා හාඩ්වෙයාර් එකකට ගිහිල්ලා ඊට පස්සේ බලලා තලවි නියෝජිතයෙක් ළඟට ගිහිල්ලා කලර් ඔෆ් රූෆින් ෂීට් කියලා කිව්වහම ඔයාට අවශ්‍ය කරන වර්ණ ගණනාවකින්, ගෙදරට ගැලපෙන පාට ගණනාවකින් ඔයාට මිලදී ගන්න හැකියාව තියෙනවා. මේකේ විශේෂම කාරණාව තමයි ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට නිෂ්පාදනය කරලා තියෙන නිසා අවුවට වැස්සට පාට පිච්චෙන්නේ නැහැ, පොතු ගැලවෙන්නේ නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ. මතුපිට තින්ත ආලේපණය හරිය පරිස්සමට තියෙනවා. ඊළඟ කාරණාව තමයි මේකේ මතුපිට තින්ත ආලේපණය සඳහා වසර 5ක වගකීමක්, ඊට පස්සේ ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. කලර් එක පොඩි හරි ඩැමේජ් එකක් වුණොත් එහෙම රීපේන්ට් එකකට යන්නත් පුළුවන් ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා වගකීමක් සහිතව. 011548 වා කෝල් කරොත් ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැන තමයි විදිහට මතක් කරේ. ඊට පස්සේ NLB මෙගා පවර් ලොතරැය ගැන තමයි ඊළඟට කතා කරන්න හදන්නේ. වාගේ ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා වාට ලොතරැයි කලාවේ පෙරලියක් කරපු රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්, ඒ කියන්නේ රුපියල් කෝටි 70ක් දිනවා දීපු ලංකාවේ එකම ලොතරැය තමයි NLB මෙගා පවර් ලොතරැය කියලා කියන්නේ. දැන් ඒතකොට මෙගා පවර් ලොතරැය අරගත්තාම ආයෙත් මේගොල්ලෝ මේ වාර්තාව අලුත් කරමින් ලංකාවේ ලොතරැයිකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට ඔයාට සුපිරි මෝටර් රථයක් දිනා ගන්න අවස්ථාව තියෙනවා. මේ සේරටම යන්නේ රුපියල් 40ක් විතරමයි. ඔයාගේ මුදල් සීනය, මෝටර් රථ සීනය සැබෑවක් කරගන්න නම් ඔයා පුංචි රුපියල් 40ක් දීලා NLB මෙගා පවර් ලොතරැයියක් අරගන්න අමතක කරන්න එපා. ඔය දැයි යන ගමන් මගේ තොට පොඩ්ඩක් බලන්නකො ලොතරැයි විකුණන මහත්මයෙක් හිටියොත් එහෙම නතර වෙලා ගිහිල්ලා කතා කරලා NLB ලොතරැයියක් අරගෙන ගියත් පාඩුනේ. අනිවාර්යයෙන්ම ඔයාලට වාසනාවන්ත ජයග්‍රහණයක් තියෙනවා. වන්නේ කියන්නේ අරගන්න.

0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: විෂන් කෙයා නවතම ශාඛාව අම්බලංගොඩ මෙඩිහෙල් රෝහල් පරිශ්‍රයේදී සැප්තැම්බර් 9 වෙනි දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක අක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, සිවි කාච මිලදී ගැනීමට පැමිණෙන්න. මෙඩිහෙල් රෝහල ගාලුපාර අම්බලංගොඩ. අමතන්න 076-544-1518.
2: හිරු සහල් කුඹුරේ සිට ඔබේ පවුලේ කෑම මේසය දක්වා සෑම පියවරකටම වටිනාකමක් එක් කරමින් විශ්වාසයෙන් තෝරාගත හැකි අඛණ්ඩ ගුණාත්මක භාවය පවත්වාගෙන යන එකම සහල් වෙළඳ නාමය හිරු සහල්. පවුලේ සියලුම දෙනාට ගැළපෙන රසම රසබත්වේලක් පිළියෙල කර ගැනීමට සාධාරණ මිලකට ලබාගත හැකි හිරු සහල් නාඩු, කීරි සම්බා, සම්බා, කැකුළු සහල් ඇතුළු විවිධ සහල් වර්ග රැසක් ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන තේරීමක් සමග හිරු සහල් හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ ලින් අදම මිලදී ගන්න.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-378-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදර නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: පරම්පරා ගණනාවක් අපි උපව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය උප ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ශීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
7: හෝමාගම බෙරුකෙටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චසේ රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරැක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේ කොට ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.

හවසපහයි විනාඩි 33යි වෙලාව හතරවට යහගෙන ඉන්න ගමන් හවසරුවේ මාත් එක මේ වෙලාවෙ ඉන්න සෙට් එක මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. සැහෙන්න කට්ටියගේ මැසේජ් ආවිල්ලා තිනවා. ඉතින් ඒ නිසා ඒ කට්ටියව මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මඩපත ලක්ෂ්මන්, තමර, නිශානී, චේතනා, ඊට පස්සේ තේජ කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තිනවා. ඊට පස්සේ අයිය මට ලයිව් එකට එන්න බැරි වුණා. හැබැයි මම මේ වෙලාව ආව අහගෙන ඉන්නවා කියලා සයුරි මැසේජ් එකක් දාලා තිනවා. Thank you සයුරි. කොයි විදිහට හරි මංගාවට එනවනේ නේද? ඊට පස්සේ අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා චාන්දනී මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම ඇල්පිටියන් පොන්සරා Thank you darling message කරාට මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ආවත් එකතු කරගන්න ඩිලන් නිරෝෂ් හංවැල්ලෙන් විජය බණ්ඩාර වැලිතුරුව මහත්මයාගේ සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඕකේ මං අනිවාර්යෙන් ලස්සන සින්දුවක් දෙන්නම්. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් වේවා සයි ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා පිළියන්දල කහපොළ චතු මැසේජ් කරලා තිනවා. Thank you චතු. ඒ වගේම අපිත් මේ වෙලාවේ ඉන්න බාදුවල දෙන්න මත්නදීවයි අමන්දිවයි එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම හස්බන් හේමානන්දවයි, ඒ වගේම අම්මා වයි, ඒ වගේම අයියවයි ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. මට මැණිකේ තමයි මැසේජ් එක දාලා තින්නේ. Thank you මැණිකේ. ඔයාවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්න. හවස 5යි විනාඩි 35යි වෙලාව. අපි සින්දුවක් අහලා මේ පැත්තට එමු. 0711 95 95 95ට ඔයාට අගාලා මැසේජ් එකක් දාන්න. වෝල් පෝස්ට් එකක් දාලා තියෙනවා FM official Facebook page එකේ. ඒකේ කමෙන්ට් එකක් තියන්න, එකත් මතක් කරන්න.

0: Hatera Aten, Sindu Ahena, Net FM, Hatera Wate.
1: හවසපහයි විනාඩි 38යි වෙලාව. හයි කොහොමද සා සුබ සන්දේවක් වේවා කෑගල්ලේ හෙට්ටි මුල්ලෙන් මට ලාල් එක රේනු මැසේජ් එකක් දාලා තිනු. ඕකේ අනිවාර්යෙන් රේනු ආවත් එකතු කරගන්නම්. ඊට පස්සේ සුබ සන්දේවක් වේවා සායි අපිත් මේ වෙලාව ආවහගෙන ඉන්නවා කියලා විමුක්ති මැසේජ් එකක් දාලා තිනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම අයිෂු ආවත් එකතු කරගන්නම්. මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඒ වගේම අසායි ලස්සන සින්දුවකටම ආවත් එකතු කරගන්න. අපිත් මේ වෙලාවේ පවුලි කට්ටියත් එක්ක ආවහගෙන ඉන්නවා කියලා මට චතු මැසේජ් කරලා තිනවා. Thank you චතු. ඔයාවත් මම ගොඩක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඒ අතුරුතුරේ මතක් කරන්න ඕන දැන් විෂන් කියා එක්ක අම්බලංගොඩ අලුත්ම ශාඛාවක් විවෘත කරානේ. එතකොට අම්බලංගොඩ අලුත්ම ශාඛාවත් එක්ක ඔන්න දකුණේ ඉන්න අයට වටිනා කියන ආරංචියක් කියන්න තමයි හදන්නේ. වාට මූලික අක්ෂි පරීක්ෂාව, ඒ වගේම රුධිර සීනි පරීක්ෂාව, ඒ වගේම රුධිර පීඩන පරීක්ෂාව, ශ්‍රවණ පරීක්ෂාව, දේහ ස්කන්ධ දර්ශක නිර්ණය වගේම ඇස් කණ්ණාඩි සඳහාත් සුවිශේෂී දීමනා හිමි කරගන්න පුළුවන් දවස තමයි සැප්තැම්බර් මාසේ 9 වෙනිදා කියලා කියන්නේ. අම්බලංගොඩ විෂන් කියා නවතම ශාඛාව සංවිධානය කරන ලබන නොමිලේ සෞඛ්‍ය සායනය සැප්තැම්බර් මාසේ 9 වෙනිදා තියෙනවා අම්බලංගොඩ මෙඩිහෙල් ප්‍රෝහල් පරිශ්‍රයේදී. ඒ නිසා මේ සියලු පරීක්ෂාවන් ඔයාලට නොමිලේම කරගන්න. ඔයා අනිවාර්යෙන් සැප්තැම්බර් මාසේ 9 වෙනිදා අම්බලංගොඩ මෙඩිහෙල් රෝහල් පරිශ්‍රයට යන්න අමතක කරන්න එපා. ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් 0746 544 1518 කතා කරොත්. එහෙමත් නැත්නම් ඔයාලට මම වැඩි තීන තැනගෙන කියන්නම්. මෙඩිහෙල් රෝහල ගාලුපාර අම්බලංගොඩ කියන ලිපිණේ තමයි මේ වැඩසටහන තියෙන්නේ. ඉතින් එන්සා විෂන් කියන අවතම ශාඛාව සංවිධානය කරන නොමිලේ සෞඛ්‍ය සායනයට සැප්තැම්බර් මාසේ 9 වෙනිදා යන්න අමතක කරන්න එපා. ඔන්න ඒකනත් මතක් කරා ගාල්ල අම්බලංගොඩ අවට ඉන්න කට්ටියට.

0: ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳපොලේ.
1: කවුද කැමති එක වෙන්න? බිස්නස් කරන අපේ එකම බලාපොරොත්තුව මේ රේස් එකෙන් දිනන්න. ඒකට ඉතින් බිස්නස් එකට ගන්න වාහනේ සුපර් එකක් වෙන්න ඕනේ. ඒකනේ ගොඩක් අය ටාටා සුපර් එස් එකක්ම ගන්නෙ. නඩත්තු අඩුයි, තෙල් කරනවා ඉහළයි, සුව පහසුව උපරිමයි. පහසු ගෙවීමේ ක්‍රම, ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රසක් දෙන ටාටා සුපර් එස් එකක් අදම බිස්නස් එකට ගන්න. 13.88 අමතන්න. බිස්නස් එකේ රේස් එකට ටාටා සුපර් එස් එක.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111783888 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්ද BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සයිතයි.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: විජේපාල ගමගේ මායිල්ල දෙලියත් මට පපුවේ අමාරුව හැදුවා. අවසානයේ පරීක්ෂණ කළා ලොක් හතරක් තියෙනවායි බේත් කරන්න කියලා මට කිව්වා. මං ඒ ගමන හම්බෙන් මට දැනගන්න ලැබුණා බිලිපිටියේ කමල්බන්දු වේද මහත්තයයි කියලා කෙනෙක් ඉන්නවා. මං ඒ ගමන ගියා හොයාගේ. අන්ට බේත් දුන්නා. බේත් මුර හතරයි මට සනීපයි නිස්සාව. ඒ වගේ අමුත්තමේ මුදු වෙන්න ඕන.
1: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
3: වීතරාගී මුනි ගුණ ගයන ලෝසත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
4: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

0: දෙන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: දිනන ලොකුම සුපිරි තෑගිදන එක මලොතරයිය එල්බී මෙගාපව ඔබත් අදම මිලදී ගන්න.
3: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම වෙළඳ සැලින් අදම මිලදී ගන්න.
4: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

හවස 5යි විනාඩි 50යි වෙලාව අපිට සඳුදා දවසේ වාගේ මගේ බෝරින් නැති ඉවෙනින් ඩ්‍රයිව් එක හතර වටේ වැඩ ටික ඉවර කරලා යන්න වෙලාව ඇවිල්ලා තිනේ. හැබැයි යන්න කලින් ඔයාලට මේ මතක් කරන්නේ අද හවසට ගෙදර යනකොට වැඩ ඇරලා යනකම මම වයිෆ් කෝල් එකක් දීලා කිව්වා නම් ගෙදර හාල් ඉවරයි. හාල් ටිකක් අරගෙන එන්න බබා කියලා. ඔයාට බය නැතුව මම කියනවා ඔයා ගෙදර යනකොට හිරු සහල් අරගෙන යන්න. මොකද රසම රස බත් ටිකක් කන්න නම් හරිද? ඊට පස්සේ අර උදේ නැගිටිනකොට වයිෆ් උයද්දී බත්වල බත් එක ඉදෙන සුවඳ එන්න. ඊට පස්සේ අමු වෙන්නේ නැතුව බෙරි වෙන්නේ නැතුව රසට බත් ටිකක් හරි විදිහට කන්න නම් ගුණාත්මක භාවයේ උපරිමයෙන් තියෙන ලංකාවේ විශ්වාස කරන්න පුළුවන් අංක 1 සහල් වෙළඳ නාමය තමයි හිරු සහල් කියලා කියන්නේ. මොකද මේකේ ගුණාත්මක භාවයේ ඒ කාලේ ඉඳලා මේ වෙනකම්ම අංක 1 අඛණ්ඩව පවත්වාගෙන ආපු වෙළඳ නාමයක් තමයි හිරු සහල් කියලා කියන්නේ. විශේෂයෙන්ම මේ ගුණාත්මක භාවයට බලපාන ප්‍රධාන හේතුව තමයි ගොවියාගේ කුඹුරේ ඉඳලා ඔයාගේ ගෙදර කෑම මේසේ වෙනකම්ම සෑම පියවරකටම වටිනාකමක් එකතු කරමින් සියල්ල පිළිබඳ පූර්ණ අධීක්ෂණයකින් තමයි හිරු සහල් නිෂ්පාදනය වෙන්නේ. එතකොට ගෙදරට අවශ්‍ය කරන ඕනෑම සහල් වර්ගයක් වාට හිරු සහල් සන්නාමය හරහා මිලදී ගන්න පුළුවන්. නාඩු, ඊට පස්සේ කීරි සම්බා, සම්බා කැකුළු සහල්, ඊට පස්සේ කැඩුණු නාඩු, ඒ වගේම කැඩුණු කීරි සම්බා කියන සහල් වර්ග රාශියක් වාට හිරු සහල් යටතේ ගන්න පුළුවන්. විශේෂයෙන්ම රසට බත් ටිකක් කනවා නම් ඉතින් ගොඩක් අයගේ තේරීම අපේ අම්මලාගේ, ඊට පස්සේ ගෙදර ගෘහණියන්ගේ තේරීම තමයි හිරු සහල් කියලා කියන්නේ. තේන්සා වාට විශ්වාසයෙන් අරගන්නවා නම් එකම සහල් සන්නාමය තමයි හිරු සහල්. හිරු සහල් හිරු පායනෝ මෙන් විශ්වාසයි. අපි ඒ ගැනත් මතක් කරලා අදට වැරදි කිවර කරලා යන්න තමයි හදන්නේ. යන්න කලින් මතක් කරන්න කට්ටියකුත් ඉන්නවා. සුබ සන්ධ්‍යාවක් වේවාසා අපිවත් මතක් කරලම යන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද? දිල්කි නෙහාරා. ආවත් එකතු කරගන්නම් ඊට පස්සේ. අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා මට බොරලස්කමෙන් දිනිත, විමුක්ති, හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සන්ධ්‍යා එක්ක සරච්චන්ද්‍ර මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම චාමර ස්ටෝස් එකේ සෙට් එක චාමර තනූචා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. ඒ වගේම ඇලියකට චමින්ද මෝටර්ස් එකේ කොල්ල සෙට් එක, බොස් චමින්ද අතුළු කොල්ල සෙට් එක ගොඩාක් ආදරෙන් මතක් කරන්න කියලා තිනවා. ඒ වගේම ආශී අධිකාරී ආවත් එකතු කරගන්නම් මේ වෙලාවේ. අම්මවයි අක්කවයි net අහගෙන ඉන්න හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. Thank you සෙට් එකටම. එනයි ඉතින් අපි සුපුරුදු විදියට හෙට හවස හතරට හම්බෙමු. ආගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටෙන්. එතකම් පරිස්සමින් ඉන්න. ගිහිල්ලෙන් නම් ජය වේවා. මම DJ Asa. Good night.

0: Meldol hisaratya una sempratishyava angapata vedanava apahasudina sadaha ikman sahanaya Meldol paracetamol visheshayaki
1: seve niyutu rajasevaka obata wagema vishramika rajasevaka obata den vishesha milakata BYD wahanayak 01122125125 matanna BYD karusaru seveta pasasema jeevitayata sanasema kondisi sahithai
2: පෘථිවියෙන්දලා අඟහරුට රේල් පාර ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
3: හෝමාගම බෙරුකැටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චස් රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
6: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ.
7: කොල්ලෝ කෙල්ලෝ

0: අවුරුදු ගානක් තිස්සෙම අංක එකේ ඉන්නේ ෆෝචුන් ඔයිල් නේ. ඇත්තම තමයි.
1: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313636.
2: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පෙන්ගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
3: इतना भी पास मत आओ कि दूर जाना मुश्किल हो. उच्चरक लंगवेन ने पा आई एम द रस इन बेरी वे हित का उपन खान दम हैंगी मवेन वेन सत्य दिन पाहे मा मंदारम रे हाथ नित अहन्ना अहन्ना
4: හිරු පායනෝමින් විශ්වාස හිරු සහල් ඔබගේ ළඟම විලඳ සැලින් අදම මිලදී ගන්න.
5: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
3: එහෙම ගණන් නැහැ අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
2: ඕනේනම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
4: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
5: කවදත් අලුත් කාගෙත් නෙත්

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරුවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
3: සේවයේ නියුතු රාජසේවක ඔබට වගේම විශ්‍රාමික රාජසේවක ඔබටත් දැන් විශේෂ මිලකට BYD වාහනයක් 0112125125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළා. රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ.
8: ඉතනම පාස් මතව. කින් දුර ජාන මුෂ්කිල් හෝ. ඔච්චරක් ලං වෙන්න එපා. I'm the rasin berry way. හිතක උපන් කාන්දම් හැංගීම වෙනුවෙන් සතියේ දින පහේම මන්දාරම් රැහතට net අහන්නා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
2: වේලාව සවස 6:30.

0: ಭಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම කතා නවතින්නේ.

0: ඉදිරියට කරගන්න.
1: ඉහළම තත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි පිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලෙහෙසි පහසුයි මාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 862 363 0776 716 3672.
3: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බෑංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුම ඔබ වෙනුවෙන්ම.

0: ආයුබෝවන්. අද 2026 සැප්තැම්බර් 7 සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යනාපරණය net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල 22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමට එරෙහිව තවත් පෙත්සමක්. මේ සතියේ පාර්ලිමේන්තු යන්න නාමල්ට අවසර හිමිවෙයි. මහින්ද පුතාව බලන්න අදත් බන්ධනාගාරයට එයි. මෙට්‍රෝ බස් තවත් නගර තුනකට ව්‍යාප්ත කිරීමට සැලසුම්. ලංගමයේ ගොඩනගෙන හැටිත් ඇමති බිමල් කියයි. කොස්මල්ලිගේ ඥාතියෙක් කපා කොටා ඝාතනය කෙරේ. අම්පිටියේ හිමි හෙට දිනේ දක්වා රිමාන්ඩ්.
1: The truth people trust.
0: රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හෙටින් නැරඹෙන පාර්ලිමේන්තු සතියේ පාර්ලිමේන්තු යන්න අවසර ලැබිලා. ඒ අතර 22ට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට නොගත් බව පවසමින් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨ අධිකරණ ඉදිරිපත් කරලා. එම තොරතුරු ඇතුළු දවසේ උණුසුම් පුවත් පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කැටුම් පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ජාතික සංවිධානය කමුදේ කැඳවුම්කරු වූ දුලාර ගුණතිලක සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළා. පෙත්සම්කරුවන් කියා සිටින්නේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කැටුම් පත අභියෝගයට ලක් කරමින් දුලාර ජයතිලක නැමැති පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පෙත්සමක් ගොනු කළ බවයි. එහෙත් පෙත්සම් විභාග කිරීම සඳහා විවෘත අධිකරණයේ කැඳවීමක් සිදු නොවූ බවත් පෙත්සම්කරුවන් පවසනවා. මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා. ඊට අමතරව මෙම පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කැටුම් පත පිළිබඳ ශ්‍රේෂ්ඨ අධිකරණයේ නිගමනය කථානායකවරයා වෙත දැනුම් දීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතාට මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා අවසර හිමිව තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කළ දැනුම් දීමකට අනුවයි. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය ලිඛිතව දැනුම් දී ඇත්තේ හෙටින් නැරඹෙන මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීමවලට මන්ත්‍රීවරයා සහභාගී කරමන් ලෙසයි. ඒ අනුව විශේෂ ආරක්ෂාවක් යටතේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එම පාර්ලිමේන්තු සැසිවලට සහභාගී කරවීමට පියවර ගන්නා බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිනවා. මේ අතර තුන් වේල සඳහා නිවසේ ආහාර දෛනිකව ලබා ගැනීමට තමන්ට අවසර ලබා දෙන්නේ ඉල්ලා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව මන්ත්‍රීවරයාගේ මෙල්ලීමට අවසර ලබා දුන් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඕනෑම රඳවියෙකුට පිටතින් රැගෙන ආහාර ලබා ගැනීමට අවසර හිමිවනවා. ඒ අනුව ලිඛිතව ඉල්ලීමක් සිදු කරන රඳවියන්ට බන්ධනාගාර නීති යටතේ එම අවසර ලබා දෙන බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ. මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීරන්තු රාජපක්ෂ මහත්මිය අද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වෙත පැමිණියා. ඔවුන් දෙදෙනා පැමිණියේ අවස්ථා දෙකකදී. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිලතුළු පිරිසක්ද නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා අද එම බන්ධනාගාරයේ වෙත පැමිණියා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ද එම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. මේ පිවිතුරු හෙළවරුමේ නායක උදේ ගම්මන්පිල මහතා එහිදී මාධ්‍ය වෙත දැක්වූ අදහස්.
2: නාමල් මන්ත්‍රීතුමාව හිරේ දාලා වට්ටන්න පුළුවන් චරිතයක් නෙවෙයි. දේශපාලනයේ මැරෙන්න බය නැති, හිරේ යන්න බය නැති කෙනෙකුට විතරයි අවදානම් අරන් ඉදිරියට යන්න පුළුවන්. අවාසනාවට දේශපාලනයේ එවිනි අය ඉන්නේ 11යි. ඒ අතලොස්සෙන් කෙනෙක් තමයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා. ඒ පාඩම තාම අනුර ජනපතිතුමන් ඉගෙනගෙන නැති බවයි නාමල් රාජපක්ෂව බොරු චෝදනාවක් මත හිරේ දාන්න තීරණය කිරීමෙන් පෙනී යන්නේ.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තවත් රැඳවියන් දස දෙනෙකු සමග එක් වාට්ටුවක රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. අල්ලස් කොමිසම් මගින් පසුගියදා අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ මහත් ආන්දෝලනයට තුඩු දුන් එයා බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේදී ඇමරිකාන් ඩොලර් $800,000 අල්ලස් ලබාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එළවෙන චෝදනා යටතේ. දෙහිවල ප්‍රදේශයේදී නිවසකට බලහත්කාරයෙන් කඩාවැදුණු පිරිසක් එහි නිදා සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස කුප්‍රකට කොස්මල්ලි නැමැත්තාගේ ඥාති සහෝදරයෙකු බවයි පැවසෙන්නේ. ඔහු භූත කළුවා ලෙස අන්වර්ත නාමයකින් පෙනී සිටි තිබෙනවා. 46 හැවිරිදි වියේ පසුවන්නෙක වන මෙම් පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. මෙම් පුද්ගලයා කලක් කොස්මල්ලි නැමැත්තා සමග ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති බවට තොරතුරු තිබෙනවා. ඔහු බරපතල කායික රෝගී තත්වයකට පත්වීමෙන් පසු මීට සති කිහිපයකට පෙරයි නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ. පහර දිම සිදු කළ බව කියන කණ්ඩායම ත්‍රිවිධ රථයකින් පැමිණ ඇතැයි තොරතුරු පවතිනවා. මුහුණ ආවරණය කරගත් 4 දිනකුගේ නුත්තිම කණ්ඩායම පහර දිම සිදු වූ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ඇත්තේ අලුයම 1:45ට පමණයි. දෙහිවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ මෙට්‍රෝ බස් සේවාව වෙනත් නගරවලට ව්‍යාප්ත කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. කඩවත මෙට්‍රෝ ඩිපෝ අංගනයේ මෙහෙම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට දැක්වීමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
3: ලංගම මීට වඩා හොඳට හදනවා. ලංගම තමයි පණ ලංකාවේ මිනිසුන්ගේ ප්‍රවාහනය. මොකද එයා කරන සේවය වෙන කවුරුත් කරන්නේ කරන්නත් බෑ. මෙට්‍රෝ බස් වලට යන්න බෑනේ අර දැරණිය ගල පැත්තේ කඳුවල අලිගහන මොනරාගල ගලේ බඳුරාව යන්න බෑ. ඒ නිසා මෙට්‍රෝ නාගරික ප්‍රවාහනයට විතරයි. ලංගමට අපි බස් 600ක් ජනාධිපතිතුමා අවසර දුන්නා AC බස් 600ක් ගේන්න. මෙතන මේ අවුරුද්ද අග වෙනකොට එයි කියලා. තව බස් 200ක් ලංගමේ සල්ලි වලින් ගේනවා යාලා. අපි මේ ආයවැයට දාලා තියෙනවා පොඩි බස් අර කොට බස් කියලා කියන්නේ ඒවා 50ක් ගේන්න. තව අපි ඉල්ලලා තියෙනවා විශේෂ ඉල්ලීමක් හඳු පැති වල යටි අන්තොට නුවරලිය වගේ මස්කිලිය වගේ පැති වල දිග බස් යන්න බෑනේ. සීට් 22 බස් කියේ අදව බස් වෑන් නෙමෙයි. ඒ නිසා ලංගම හදනවා. අපි බලාගෙන ඉන්නේ ලංගම කාර්මණලේ මේක හොඳටම ජීරක මාරු කරලා ස්ටාර්ට් කරගන්නකම් කට්ටියක් ජීරක මාරු කරලා තියෙනවා. තව කට්ටියක් තාම මේ ජීර දදා ඉන්නේ.
0: එහිදී වැඩිදුරට දදස් දක්ව මාත්‍ය බිමල් රත්නායක මහතා
3: අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසයේ අග කරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මේ මෙට්‍රෝ සම්පූර්ණ බස් 122ම වාහන සේවයට යොමු කරන්න. ඉතින් බස් විතරක් මැදි බස් ඩිපෝත් උනා. ඒ නිසා තමයි මේක අද පටන් ගත්තේ. විශේෂම දෙයක් තියෙනවා අද දිනේදී අපි කැබිනට් පත්‍රිකාවක ඉදිරිපත් කළ තිබෙනවා තවත් මෙට්‍රෝ බස් 50ක් මිලදී ගන්න ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි. අපි බලාපොරොත්තු වෙනවා ඒවත් මේ වසර අග හෝ ලබන වසර මුල වෙනකොට ලංකාවට ලැබෙයි කියලා. ඒ වුණොත් අපිට බස් 172ක මෙට්‍රෝ බස් සර්විස් එකක් දෙන්න පුළුවන් වෙනවා මේ අවුරුද්ද අග අබනරුද මුල වෙනකොට. ඉතින් ඒ වගේ බලාපොරොත්තු වෙන ගාල්ල ඊළඟට නුවර සහ යාපනේ දිස්ත්‍රික්ක තුනේ නගර තුනේ කරන්න. ඉතින් මෙතනත් අපි මෙට්‍රෝ එකට අදහසක් තියෙනවා මේ. මොකද අපි තාම මේක නියම ව්‍යාපෘතියක්. ඒක අපි ජනතාවට කියන්න ඕන. ඒක අඩුපාඩුකම් වෙන්න පුළුවන්. මේක නියම ව්‍යාපෘතියක්. ජනතාව කියනවා අපේ පාරට දීලා නැහැ, අපේ පැත්තට දීලා නැහැ එහෙම කියලා. ඉතින් ඒ නිසා අපි දෙක එක යෝජනා ඇවිල්ලා තිබෙනවා. මීගම ඉඳලා දෙන්න පුළුවන්ද, බියගම පැත්තට දෙන්න පුළුවන්ද මේ වගේ. අපි පිළිගන්නවා ගම්පහ දිස්ත්‍රික්කේ මහ විශාල පිරිසක් කොළඹට එන නිසා. සයි බලා
0: පූජ්‍ය අම්පිටියේ සුමන රතන හිමියන් හෙට දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. මඩකලපුව පොලිසිය මගින් පූජ්‍ය අම්පිටියේ සුමන රතන හිමියන් අත්අඩංගුවටගෙන තිබුණේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේයි. පවතින අධික උෂ්ණත්වයේ හේතුවෙන් සතුන්ට සහ වනජීවි නිලධාරීන්ට ඇතිවන තාප ආතතිය සැලකිල්ලට ගනිමින් යල වනෝද්‍යානයේ කලාපංක 1-2 ලබන 14 වනදා සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ සංචාරක දීප්තිරත වැඩි ප්‍රමාණයක් වනෝද්‍යානය තුළ ගමන් කිරීමත් සමග පවතින තත්ත්වය යටතේ වනජීවි නිලධාරීන්ට රාජකාරී කටයුතු සිදු කිරීමේදී අපහසුතාවද මතුවන පපයි. වියලි කලාපයට අයත් යාල කලාප 1-2 මෙන්ම මන්නාරම සහ විල්පත්තුව ජාතික වනෝද්‍යාන ආශ්‍රිත ප්‍රදේශවල පවතින තත්ත්වය සම්බන්ධයෙන්ද අවධානයෙන් කටයුතු කරන බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ. මාජනාරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවතින රථවාහන නඩුවට අදාළව ඉදිරි පියවර ගැනීම බලක්වන ලෙස නියෝගයක් නිකුත් කරන්න ඇඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගය සඳහා නොවැම්බර් මාස 6 වෙනිදා කැඳවීම ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. මෙම නඩුකරය අද කැඳවුණු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේයි. එහිදී මෙම නඩුකරයට අදාළ විරෝධතා සහ ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය විසින් පාර්ශ්වකරුවන්ට දින ලබා දුන්නා. ඉන්නන්තුරුව මෙම පෙත්සම් විභාගය සඳහා නොවැම්බර් මාස 6 වෙනිදා දක්වා 6 වෙනිදා කැඳවල් ලෙසත් අධිකරණය නියම කළා. 2023 වසරේ වැල්ලවත්ත පොලිස් වසමතුල සිදු වූ රියනතුරක් සම්බන්ධයෙන් රවි සෙනවිරත්න මහතාට එරෙහිව වැල්ලවත්ත පොලිසිය මගින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කර තිබුණා. මෙම නඩුවේ එක් චෝදනාවකට වරද පිළිගැනීමේ අනතුරුව අනිත් චෝදනා දෙක ඉවත් කර ගැනීමට පොලිසිය එකඟතාවය පළ කරනු ලැබුවා. එසේ තිබේදී මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් විත්තිකරුට රුපියල් 2500ක දඩයක් නියම කරනු ලැබුවා. එම දඩේ නියම කර තිබෙන ආකාරයේ නීතියට පටහැනිමෙන්ම මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නඩුකරයට දාලව නිකුත් කර තිබෙන නියෝග නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා රවි සෙනවිරත්න මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
1: නෙත්
0: න්‍යස් නිමාව නෙත් න්‍යස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් න්‍යස් YouTube නාලිකාවට සහ නෙත් න්‍යස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් න්‍යස් ටෙලිකේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: ඔබ වෙත ගෙන ආවේ
5: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
6: කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩර් කර භාවිත කරන්න. පොල් බෑයෙන් පොල් ගෙඩියක කිරි ගන්න පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. රසත් වැඩි සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: රාග ප්‍රතිරාග රාග
8: ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් න්‍යස් පිළිබඳව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියන්ද අදහස් දැක්වුවා.
9: නෙත් කවුරුටි ඔහොම ගතිශීලී අලුත් වැඩ පිළිවෙලා තියෙනවා. අලුත් අත්දැකීම් ලැබුණින් ඒ වගේ මාළු පරිේශනාත්මක වගේ වැඩසටහන් යන බව පේනවා. ඒක තමයි ග්‍රාහක මාධ්‍යවලට ආදර්ශයක් වුණේ පස්සේ කාලෙක දුරාචාරයේ පිටු දැකීමට ලොකු පිටුබලයක් වුණා. ඉතින් නෙත් FM මගින් අනුගමනය කරන වඩාත් වැදගත් වෙන දේ තමයි භාෂාව පාවිච්චි කිරීමේදී ව්‍යාකරණානුකූලව හරියට උච්චාරණය කරන්න. ඒක ද්වංග විමාද්දී අත්‍යවශ්‍යම දේ. මොකද ඒවා තමයි අපේ බාල පරපුර ඉගෙන ගන්න. ඒකදී අපි හිතනවා නෙත් FM අලුත් වැඩක් කරලා තියෙනවා, සමාජ ශීලී වැඩක් කරලා තියෙනවා, සමාජයට පිටු බලයක් වන, සමාජයේ යහපතට හේතු වන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. අපි ඒ යහපත් සියලු කටයුත්තක් මාගේ කරන ආශිර්වාද නෙත් FM කරගෙන යන යහපත් වැඩ කටයුතු වලට අපි ආශිර්වාද කරනවා.
6: ඔබ තවමත් මේ වරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි අපදේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල් ආශ්‍රිත ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල් කටු පොල් එලි නිවසට පැමිණ පොල් කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසී පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
10: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: බිස්නස් ට්‍රෙන්ඩ් එකට මාරු වෙන්න.
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
2: FM 95.8 Net FM Divaina Pura.

තව එක පාර කම්බෙමු කියලා කියන්නේ? සිය පාර කම්බෙලා ඉවරනාට පස්සෙත්? ඒකට කියන්නේ ආදරේ නම් මේ හැමවීමත් එහෙම එකක්මයි.

හඳාවත් නාවත් වසන්තය ආවත් නාවත් කළුවර නැත්තං ඔබව පිසගෙන යන මේ හොල්ලඟ කවදාවත් නැවිත් ඉන්න නෑ. හැබැයි එහෙමයි කියලා වසන්තය කවදාවත් එන්නේ නෑ කියලා හිත හදාගත්තට පස්සේ හේමන්ත කාලෙදි මල් පිපෙන්න පටන් ගත්තොත් ප්‍රශ්නයක් මං අහන්න ප්‍රශ්නයක්ද කියලා තමයි. වසන්තේ පුරාම නිද්‍රාශීලී වූ මල් හේමන්ත කාලයේදී පිපුණොත් මොකද වෙන්නේ? මට කියන්න.

ආදරණීය තරංග. වසන්තයේ පරිසරයේ හරිම නැවුම්. ගස්වල දළ දාල මල් පිපිලා හරිම ලස්සනයි. ඒත් ඒ වසන්තයේ අගයන හේමන්තයෙන් ඒ ලස්සන අතුරු දහන් කරනවා. කොළ වේලිලා මල් හැලිලා අර තිබ්බ ලස්සන කොහෙදෝ හැංගිලා වගේ. ඒ වගේ තමයි අපේ ජීවිතත්. ලස්සන ටීනා වෙලා සැහැල්ලුවෙන් ඉදි සමහර තෝරා ගැනීම නිසාම ඒ හිනාව ලස්සන සැහැල්ලුව අතුරු දහන් වෙලා යනවා. හරියට වසන්තයේ දළු හේමන්තේ නළු කරනවා වගේ. නදී මැලේෂියාවෙන් එහෙම කියනකට මට මෙහෙම කියන්න හිතෙනවා. ඒ වැහැරුණු අතුපතර මත ඉහිරුණු පරවෙච්ච මල්වලත් අමුතු ලස්සනක් තියෙනවා යාළුවා. වසන්තේ මල් පිපිලා තියෙනකොට වෙනම ලස්සනක්. ඒව පරවෙලා හැලිලා යායට පලස ඇතිරුණාම වෙනම ලස්සනක්.

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே.
1: හෝමාගම බෙරුකෙටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසේ රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0447 31 33 540

හේවෙලාවේ ඔයා වෙනුවෙන් කවුරුත්ම සාක්ෂි දෙන්න නෑ. ඉතිං රිදෙන්න කලින් ඒ හදවත පරිස්සම් කරගන්න. ආදරේ පන මං ආදරේ Black.

ඇඩුම් මැදල යන්න හිතුවේ. ඔව් ආය කවදාවත් නෑ එමල් පිපෙන්නේ. ඒව සදාකාලිකවම මිලි නෝන. වසන්තේ එමන්ත නෑ කවදාවත් නෑ. මගේ අම්මා එන්නේ නෑ. එහෙම දුකක් කිසිම කෙනෙක්ට වෙන්න එපා. බණ්ඩාරවලින් සාගරී එහෙම කියනවා. සාගරී, එහෙම දවසක් කාටවත් එන්න එපා කියලා හිතුවට අපි හැමෝටම එහෙම දවසක් එනවා. ජීවිතය කියලා කියන්නේ මහා දරා ගැනීම සමුදායක එකතුවක්. කාලය නිශ්චිතවම උත්තරයක් හොයලා දෙයි.

0: මතුපිට නිසා ඇඳන්ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
1: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
2: බෙල්ලෙ කොන්දේ වේදනාද, ආතරයිටිස් සන්ධි වේදනා හෝ මාංශපේශි වේදනාද? ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් වෙතින් සැප්තැම්බර් 8, 9 සහ 10 තෙදින නොමිලේ රෝග පරීක්ෂාවක් අද මම තන්න 0-34-22-17-870 හෝ 0-77-511-39-18 ඇක්ටිව් ප්ලස් ඔබේ සූය වෙනුවෙන්. 27 සංවත්සරයේ සමරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 4 වනදා තෙක් BMCH පරිශ්‍රයේදී උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ. කියවීමේ මාසය සඳහා පොතක් මිලදී ගන්න ඔබ සැමට ආරාධනා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි.
3: සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, නිල රේඩියෝව, net FM.
4: පොත් අපගේ net වගේ.
0: ඒ ශිෂ්‍යත්වයට පෙනී සිටින දැනට 4 ශ්‍රේණියේ දරුවන්ට 4 පොත් රැසක් අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4.

මොනවා කිව්වත් අයිති නැති තැන්වල නතුරුන හිත්වලට අන්තිමේ උරුමුණේ මතකයන් විතරයි තරංගා ශශීන්ද්‍රා.

අංග ඔබ වහන්නාව වේදනාවෙන් කා කියන හිතකුත් තුරුල් කරගෙන. අනේ ප්‍රේමය, ගිම්මානේ හමු වෙලා වසන්තේ මඟහැරුණ සියක් වාරයක් හිතනව මම හැම නොවන නම් කියලා. මගේ පණ මට මුණ නොගැහැ තිබුණන වැරදි කාලෙක අපි හම්බුනේ අසම්මතයක් විදියට. අනේ ඉතින් එහෙම හිතුණ එක වැරදිද? නිර්නාමිකයි.

වාරෙත් වසන්තයක් වෙන තරංගක්කේ සමහර ආමන්ත්‍රණයන්ට ආදරේ හිතෙනවා. ඔයාට සුබ මන්දාරම් රැයක් වේවා. ඇත්තටම වසන්තයට මොනවද අඩු වුනේ? පාට පාට හැංගීම් එක්ක එහෙම හෙදුවන හිත තනි වුණා කියලා මං නම් අහලා නැහැ. හැබැයි වසන්තයේ එක මලක්වත් නැති සෞම්‍ය හිත අනන්තවත් දැකලා තියෙනවද නොකිය කොහොමද? තද නිල් පාට හසත් එක්ක කොළ පාට පොළව මොන තරම් ලස්සනට පේනවද කියන්න දන්නේත් වසන්තයේ මල් පිපුණු හිත්ම වෙනකොට. ඒ ඍතුවට විතරක්ම මල් වැන්වුණු එක හරිම අසාධාරණයි. ඒයිද කියලා මං දැන් මේ කියන්න යන්නේ. වසන්තයේ පාට හේදෙන්න ගන්නේ හේමන්ත ඍතුව. හරිම ලස්සනට සුදු පාට මේදුම් සළු එලාගෙන එන තැනේදී වෙනකොට හීන හීතල ගත දැවටි නොදැවටි යනකොට එඩින්බරෝ අලු පාටින් මුළු පරිසරයම වහගන්නකොටම මගේ හේමන්ත මල පිපුණොත් ඒ ප්‍රතිමත ඇති උනොහොම වෙනදටත් වඩා දැනෙන්න ගනී නේද? මේ වෙනකල් නොනවත්වාම තාලෙට මුමුණපු කුරුල්ලු ගස් බැන අස්සේ හැංගෙද්දි හේමන්ත මල මගේ ළඟින් ගීමුමුණයි නේද? ඇයි එතකොට හේමන්තේ මැද කහපාටින් රතුපාටින් කොලහලනකොට මගේ මල මේ මගේ හිත උඩම පරිස්සමින් වැටේ නේද? ඉතින් මට තවත් වසන්තයක් මොකටද? උණුසුම් පාට ගොන්නක් එක්ක හැඟීම් පොදියකුත් තරක් අකාලේ හරි මගේ මල පිපෙනවා නම් මට මොකෝ? අවසන මෙසේලියා තබමි. ඍතුවක් අපි වෙනුවෙන් මල් නොපිපුවාට මගේ මලට පිපෙන ඍතුවේ අවසරයක් ඕනද? නොරාතින විය නොහොත් නැතුව අනොත්තර. ඍතුවක් අපි වෙනුවෙන් මල් නොපිපුවාට මගේ මලට පිපෙන ඍතුවේ අවසරයක් ඕනම නෑ. අකාලය හරි කමක් නෑ. මගේ මල පිපෙනවා නම් ඔබ මට කියන්න ඕන එක දෙයයි. වසන්තයේදී නොපිපුණු මල් හේමන්තේ පිපුණත් මොකද කරන්නේ? 0.715 95 95 95

මගේ හැරදාගේ වසන්තය කෙදිනක හෝ දැනුණා වූ නිවැරදි බව. පසුතැවිලි වෙනු නිසැකවම. හොඳම කෙනෙකු අහිමි වූ බව හේමන්තය විසින් පිළිගනු ඇත. ඒ කෙටි වචන පේරිය ඇතුළේ ඔබ දිග කතාවක් ලියලා ඉන්දික. වසන්තයේදී මගේ හැරදාගේ අය හේමන්තයේදී පසුතැවිලි වෙයි කියලායි ඔබ කියන්නේ. සුබමන්දරම් රාත්‍රියක් වේවා තරංගා. මං මේ කියන්නේ මගේ ලෝකෙ මුණු පුංචි සුරංගනාවියද විතරයි. ෂනේන් වියගෙන පර්ෆියුම් සුවඳක් හිතේ නොහුරු තැන්වල හිර කරගෙන රකින්න ආසම උසස් මානසික හැඟීම් තනියම විඳගෙන මිනිහෙගේ සුවඳ පවා මනං කල්පිතව විඳින්න ගෑණියෙක්ට පුළුවන් නා. ප්‍රේමය අගක් බලක් නැති වැලක් වගේනේ. එක වෙලාවකට එක්තරා විදිහට වීරුවා සැබවින්ම කටුවට උනක්. එහෙමයි කියලා අතාරින්නේ කොහොමද රජිනක්? මට අනුව නම් ප්‍රේමය නිද්‍රා බැහැතක්. වචනෙන් දෙකෙන් සනසන්න පුළුවන් ඖෂධයක්. ඒක හරියට නිකන් මැරෙන්න තරම් වේගෙන් පපුව ගැහෙන හීතලක් නැතුව මුළු පපුවම ගැහෙන ඊට ටිකකට පස්සේ එක බැලමකින් නෙවෙන හරි අමුතු හැඟීමක් ප්‍රේමය. හරි වෙලාවට හරිම කෙනාට ප්‍රේමේ සංවේදී නිල අහුනා වගේ. හරියට මීට අවුරුදු පහකට කලින් මගේ පුංචි සුරංගනාවි මට හම්බුණා වගේ. පණ්ඩාරවෙලින් රශ්මිකා.

ආදරණීය තරංග. මං හිතන්නේ ආදරය ගැන කතා කරන්න මං සුදුසු නැහැ. මොකද මට ආදරය ගැන කියන්න කිසිම දෙයක් නැහැ. මම නිලු. මම ප්‍රේමයෙන් පරාජිත ගැහැණියක්. ඔයාට පුළුවන් නම් එක උදව්වක් කරන්න. මොකද දන්නවද, අද මගේ තාත්තගේ උපන්දිනේ. එයා ජීවතුන් අතර නැහැ. ඒ තාත්තව චුට්ටක් මතක් කරන්න. නිලු, ඉතින් කොහොමද ප්‍රේමයෙන් පරාජිතයි කියලා කියන්නේ? විශ්වයට නික්ම ගියාට පස්සෙත් මතක් කරන්න පුළුවන් තාත්තා කෙනෙක් හිටියානම්? ඔයා ඇති තරම් ආදරේ ලැබලා තියෙනවා ලස්සන ගෑනු ළමයා.

ගෑමටද පෙරාතුව මැකීගිය ඒ කවිය නුඹ තනුව නොදැකම තනුව නොදැනම සැඟවගිය ඒ කවිය නුඹ තෙරක් නොපෙනෙන තෙරක් නොදුටුව අසීමිත ඒ මායාව නුඹ පාට ගෑමට සුසුමකට පෙර බොඳව ගියේ සිත්තමයි නුඹ බැරලි ඇදියේ හැඟුම් පොදිවෑ රැල්ල සයුරට බිලිගනිද්දි කිසිත් නොකියා නොසිල් වී සිටි උරුම අහසේ තනිතරුව මම වෙරලෙ ඇඳි ඒ හැඟුම් පොදවල් රැල්ල සයුරට බිලිගනිද්දි කිසිත් නොකියා නොසිල් වී සිටි උරුම අහසේ තනිතරුව මම ඔන්නලි සංජනා

මානැත අන්සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මානැත අන්සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි

0: මන්දාරම් රෑටයි විනාඩි 13යි.
1: අම්මේ රඹුටන්
2: ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
1: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
2: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
4: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
5: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
6: යහතුන වඩන අපේ රස විජේ.
5: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
7: මන්දාරම් රෑ.
8: මන්දාරම් රෑ.

තවස පුරාම මාත්‍යක පැටිලිලා තියෙන දෑස්. හැබැයි හවස්වරට යායක පැටිලිලා තියෙන දෑත්. ඒව දැක්කම මට හිතෙන්නේ මට වසන්තයක් මොකටද? තව වසන්තයක් නිමා කරලා. හැබැයි යාට තිබුණ මට වසන්ත

تجلي دورين اك ان منسيو اك آلو كبارشغن اندور بنديم هذا غن هندن

සම්මතය අසම්මතය කියා වැන් කළත් ඒ තුළ තිබ්බේ තම තමන් හොයන ආදරය. ආදරය හුදෙක් කෙනෙකුට සතුටක්, තව කෙනෙකුට දුකකුත් එක් කරනවා. යදරා ගැනීම මත ඔවුනොන්ගේ ජීවිතය ඉදිරියට උපසුපසට අරගෙන යන අය තමයි ජීවිතය හැටි. දරණිය ගැලින් චමරී.

වාරය අවාරය හදාගන්න අපිමයි. සැබෑ ප්‍රේමයටකු එත්තරඟ වාරයක් අවාරයක් සම්මතය කියන්න මොකක්ද? එයා මට ආදරය කරන තරම්. ඒක දන්නේ මං විතරයි. ඒත් මුළු ලෝකෙම අපි අසම්මතයෝ. මට දැන් එයා බලන්නවත් අයිති නෑ. ඒත් හදවතට හුස්ම වැටෙනකම් මං එයාට ආදරේ නිර්නාමිකයි. ආදරණීය තරංග සුබ මන්දාරම්රයක් වේවා. සානේ පිපෙන මලක සියුමැලි බව, ලස්සන වගේම පළදායි බව හේමන්තේ පිපෙන මලක තේත දන්නේ නැම. ඇතැම් විටක සරුපල ලබන්න පුළුවන්. හැබැයි අවිනිශ්චිතයි කියලා හිතෙනවා. ඒ මට දැනෙන විදිය. හැබැයි එක දෙයක් තරංග. අවාර හැදෙන මලක ඵලය ඉතාම මිහිරි. ඒක අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. Nick Vardian, Champika.

ආදරණීය තරංග ජීවිතය කියලා කියන්නේ හිමිවීමත් එක්ක අහිමිවීම ලියවුණු තෑග්ගක්. අද හිමි වෙන දේවල් හෙට අහිමි වෙනවා. අද නැති වෙන දේවල් හෙට වෙද්දි නැති වෙනවාමයි. ඒකට තමයි තරංග ජීවිතය කියලා කියන්නේ. එහෙම කිව්වේ උදේෂිකා.

කට්ටියලා ඇස්ති වෙනවද? මොකද ෆේස්බුක් ලයිව් එකක් එන්න කියලා මං කල්පනා කරනවා. එනවද නැත් FM ෆේස්බුක් පිටුව පැත්තට? අපි චුට්ටක් හමු වෙමු අපේ ආයෙත්.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: අම්මේ රඹුටන්
2: ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
1: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
2: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
1: පැය ගානක් ඩ්‍රයිව් කළා. ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
4: මාර්ගස්ත උපකාරක සේවය දිවයින පුරා පිහිටි අලවින් පසු සේවා මධ්‍යස්ථාන ජාලය පහසු ගෙවීමේ ක්‍රම ආකර්ෂණීය ලීසින් පහසුකම් සහ තවත් වාසි රැසක් සමග ඩිමෝ බට්ටා අදම මිලදී ගන්න 13.88 අමතන්න

වසන්තයේ නොපිපුණු මලක් හේමන්තේ පිපුණොත් ඒක අසාමාන්‍යයිද? නෑ නේද රත්තරන්? වසන්තයේ නොපිපුණු මලක් නෙවෙයි උඹ. එහෙම කිව්වොත් උඹේ ආදරයට අසාධාරණයක්. ඔව්. උඹ වසන්තේ මගැරල මගේ ජීවිතේ හේමන්ත කාලයට පිපුණු හරිම ලස්සන මලක්. ඒ වසන්ත කාලයේදී අපි හැම නොවනත් මගේ ජීවිතේ හැම නරක කාලයක්ම වසන්තයක් කරපු උඹ. ඉතාමතාම වසන්තේ මගැහැරි හේමන්තේ පිපුණු මගේ මල. එහෙම කිව්වා ලවෙන් සාෂා. ඒ වසන්ත කාලයේදී අපි හැම නොවනත් මගේ ජීවිතේ හැම නරක කාලයක්ම වසන්තයක් කරපු උඹ. ඉතාමතාම වසන්තේ මගැහැරි හේමන්තේ දීපිපුණු මගේ මල.

ඉතිං වෛර කරන්න පුළුවන්ද? වාසනාව වාසනාව ලැබීම නොලැබීම මේ හැමදේම ජීවිතේට අයිති. ඉතිං වෛර කරන්න පුළුවන්ද? කොච්චර රිදුනත් කිසිම හිතක් නැහැ. මං ශාමා.

ආදරණීය තරංගාගේ කටහඬ ගොඩක් ලස්සනයි. හිතට දැනෙන කටහඬක්. හරිම ආදරණීයයි. මගේ වසන්තයත් හේමන්තයත් මගේ වසන්තයේ ගෙවුනේ හේමන්තයක් වගේ. නිර්නාමිකයිනේ තින් ඔබ කවුද කියලා මන් දන්න ස්තුතියි. සුබ මන්දාරම් රාත්‍රියක් තරංග. දැනෙන උණුහුමට වඩා නොදැනෙන උණුහුම ප්‍රබලයි. ළඟින් ඉඳන් බලනවට වඩා දුරින් ඉඳන් බලනකොට ප්‍රේමණීය කොටිම කිව්වොත් කොටිම කිව්වොත් කසිප්පු වලට වඩා ඕඩ්ගමාරයි. වැලිමඩින් ජනංජලී.

ආදරණීය තරංග, මට ලංවෙන්න බැරි උස් කඳු මුදුනක මලක් වෙලා එයා පිපුණා. දිනෙන් දින දිනෙන් දින ඒ කඳ ඇදී ගියා මගේ ඇහෙන් බොහෝ දුරට. හඩක් ගැයු මිහිරි ගීතයක් සේ ඔබ නොඇසී ගියා. මිහිරි සුවබර මතකයක් සුල්ලඟ සේ පාවී ගියා. ඔබේ පැතුමිට වනතුරු මගේ ළඟින් ඔබ උන්නා. ඔබයින් පසු යන්න ගියා. ඒ මිනිස්කමද පිරිමිකමද දන්නවද තරංග? දැනුන තරමට රිදෙනවා. ඒක තමයි ආදරය ඇති. එහෙම කිව්වේ දමයන්ති රත්නායක. බලාපොරොත්තු අතර සිටින වෙලාවක ලැබුණු නොසිතූ ආදරයක්ම තමයි. ඒ නිසා ඒක අවාරි පිපුණු මලක්, ගිම්හානේ පිපුණු මලක්. නිශාන්ති මාතලෙන් එහෙම කියන ආදරණීය තරංගා, මං ආදරය ගැන කියන්න දන්නා. හැබැයි දැනෙන්නේ මට චූටි දුවගේ මගේ අම්මා තාත්තගේ ආදරය. ඒ ආදරේ තමයි ආදරේ කියලා. හැබැයි මම බලාපොරොත්තු වෙච්ච කෙනාගේ ආදරේ වගකීම් විරහිත බව නිසා මං ඉන්නේ හිතෙන් ටිකක් බාගෙට මැරිලා. ගාලේ හන්සි, ඔයාගේ වටේ ඉන්න ලිස්ට් එකක් කිව්වනේ මට. ඒ අය එක්ක විඳින්න ජීවිතේ.

සුබමත් දරම් රැක්වේවා තරංග. මගේ දෛවයේ ආදරයෙන් අකුරු ලියන්න අමතක වෙලා දෙවියන්ට මං හිතන්නේ. ආදරය කියලා කියන්න දෙයක් නෑ මට. හැබැයි ඒ සියලු වියෝගයන් දරාගෙන hina වෙලා ජීවිතයට මෝන දෙනවා. කන්තලේ ජාන්තිපුර සන්ධ්‍යා. ඒ වචන ටික අද රාත්‍රිය පහන් කරන්න හුඟක් අයට උදව් කරයි. කොච්චර ශක්තිමත් හිතක්ද ඔබට තියන්නේ. ආදරණීය තරංග මතකද එදා පහම වූ මුල් දවස ගැටුණා නැතින් ලං වී අප සිත් එකට මල් පෙති ගැටුණා ගල් පාල මුඩ එතකොට කොච්චර කතා කිව්වද අපි එකට අවසානයේ මං හිතුවා අමාවක සඳට හැකි නම් යලි නොයන් ඉරටත් තිබුණ අපර දිගින් බැස නොයන් පිපි මල් වලටත් හැකි නම් පරවී නොයන් පනිතරුවකට පෙම්බැදී සොඳුරිය හැටියට මාත් ඉන්නවා මුකුත් නොවුණු ගානට නිහඬ ආදරවන්තය හැම කියනවා සිත කාලයට ඉඩ දීලා භාවනා කරනවා සීතලට ගහකොලට හැමදේම දරා ගන්නකොට හේමන්තය ළඟ යන බව දන්නෝ ගස් පිරෙන්න පාට පාට සකුරා මලින් පිරෙනකොට අයිති ඕනමද මලක් නෙලා ගන්න තරංග අයිති ඕනමද මලක් නෙලා ගන්න රත්නපුරේ රේෂප මගෙන් දැහුවේ මලේ ලස්සන බලන්න අයිති ඕන වෙන්න නෙලා ගන්න නම් අයිතියක් ඕන වෙනවා හොඳම දේ ලස්සන විතරක් බලන්න

පසන්තේ පුරාම නිද්‍රාශීලී වූ මල් හේමන්තේ දිපිපුනොත් ඒ මල්වලට දොස් කියන්නේ කොහොමද? සමහර මල් වසන්තේ නොදැන සිටියා නොවේ. ඒත් පිපෙන්නට තරම් උණුසුමක් ඒ වසන්තේ තිබුණේ නැහැ. ඒ නිසාම කාලය ගෙවෙන තුරුනේ හඬවම හිටියා. එහෙම කිව්වේ ලෙරංගන බස් නායිකා. වසන්තේ නොපිපුන මල් හේමන්තේ පිපෙයිද තරංග නිර්නාමිකයි. ගතින් දුර වූද සිතින් ළඟනම් නෙතින් දැක සැනසෙනවා සිහිනක. අතින්වත් අල්ලලා නැති ආලසිත සැනසුම කොයිතරම් ඇතිද? අතින්වත් අල්ලලා නැති ආලසිත සැනසුම් කොයිතරම් ඇතිද? නිර්නාමිකයි. සැනසීම තියන්නේ ඔය දෑවර හඬ ඇතුලේ. ස්තුතියි ආදරණීය හිතවතිය, ස්තුතියි ගොඩාක්. ආදරණීය තරංගා, හදවතේ ගැඹුරුම තැනින් උපදින හැඟීම ආදරය කියලා මම හිතන්නේ. හැම කෙනෙක්ට මිහිරිම මතක ඇති කරවන ලස්සන ආදර කතාවක් ලියන්න ලැබෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. නිර්මලී මහරගමින් තරංගා ආදරියේ, ගස් මලින් පිරෙන්න වස්සානය වගේම හේමන්තයත් වැදගත් වෙනවා. ආශා දලුවත්ත, අද පරක් වුණාම ආදරණීය තරංගාට පාට මැකුණු මල්. සැහෙන කාලයක් තිස්සේ පපු අස තියාගෙන පරිස්සම් කරන පාට මැකිච්ච වසන්ත නිදි මල් පොරබදනා හේමන්තේ දිවයින් රස දින හාදුවක් එක්ක මල්ලු නිදි මල් වලට පාට දෙන්නේ. අනේ අපොයි, මුන් දන්නේ නැති හැටි මේ මල් සින්න වෙලා කියලා ග්‍රීස්ම ඍතුවකට පලාකුළු ආදරවන්ති. අනේ අපොයි, මුන් දන්නේ නැති හැටි මේ මල් සින්න වෙලා කියලා ග්‍රීස්ම ඍතුවකට

සමහර රහස් රහස් විදියටම තිබුණාවේ. එන්න කියලත් නැති, යන්න කියලත් නැති, ඒත් අනන්තවත් නැවතිලා ඉන්න හිත. මන තරම් අප පසු කරගෙන මුකුත් නොවනා වගේ යන වැතිද. ඒ ආදරයට ගෙන වෙනත් නමක් මන් තරංගා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: මොහොත වතුර බොන්න පුළුවන්ද? බෑනේ. හැබැයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. වතුර හැදෙන මල් කඳු මුදුන් වල දකින්න පුළුවන්ද? බෑනේ. ඒ වුණාට ගිරිහිස ඉදවර සොයමින් ලත වෙනවා. දැනෙනවද? සාහිත්‍යයත් ජීවිතයක්, ජීවිතයත් සාහිත්‍යයක්. ඉතින් මේ හැම රහත්ම දැනෙන රහම වයිබ් එක නම් ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ සතිය දවස්වල උදේ 6ට. උදේ 6ට
3: brought to you by
4: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: සියලු දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි. එවන් වූ පින්කමකට ඔබට දායක වෙන්න පුළුවන්. net fm රේඩියෝවේ ඉරිදා උදැසන 8ට විකාශය වන මෙත්නෙත් පාමුල ධර්ම දේශනාව සඳහා දායක වීමට 0777 27 24 0777 27 24 සතියේ දිනවල උදැසන 9ත් සවස 5ත් අතර කාර්යාල වේලාව තුලදී අමතන්න. දර්ශන
1: අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඉරිදා සිටින තසපුහ දහම් සාකච්ඡාව ආරම්භන්නටයි අපි සූදානම් වෙන්නේ. නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් ඔබට මේ වැඩසටහන නැවත අහන්නට පුළුවන් වග ආරම්භයේදීම සේවත් කරනවා. විශේෂයෙන්ම මේ වස් කාලයේ වස්තුන් මාසයේ අපේ ගෞරවනීය මහා සංඝරත්නය වසු වසා වැඩ හිඳින කාලය තුළ ගිහිවන අපි, බෞද්ධයෝ වන අපි උන්වහන්සේලාට සිව්පසේ නැප උපස්ථාන කරමින් අපිත් ධර්මයට ලං වෙමින් අපේ ජීවිතය අර්ථවත් කරගන්නට හැම විටම උත්සාහ දරනවා. ඒ අතර විශේෂයෙන්ම මේ වස් කාලයේ සඳහා ප්‍රධාන අවස්ථාවක් අපේ ජීවිතවලට උදා කර දෙනවා. මොකද බෞද්ධයෝ විදිහට අපි හැම විටම ධර්මයේ නියැලෙන්නට ඕන. එනමුදු මේ කාලය තුළ අපි ලංකාව තුළ බහුතර වශයෙන් දකිනවා එවැනි තත්ත්වයක්. ඒ කෙසේ නමුත් අපි කරන දේ පිළිබඳ නිසි අවබෝධයකින් කළොත් හොඳයිනේ. ඒක තමයි බෞද්ධ විදිහට අපි මතකයේ තබා ගත යුතු දේ. අපිට අවබෝධයකින් තොර යම් යම් දේවල් කරන්න සිදු වුණාම හිතේ ඇතිවන පශ්චාත්තාපය පිළිබඳව අමුතුවෙන් සිහිපත් කරන්නට ඕනේ. අනේ මං කැමැත්තෙන් නෙමෙයි යෝග කළේ. මගේ හිතේ කිසිම එකඟතාවයක් තිබුණේ නැහැ.

අයිබුවන් සියලු දෙනාට සුවදායි වාසනාවන්ත රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ සඳුදා net FM ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහායි. ඔබට සිහිපත් කරන්නට ඕනේ එළඹෙන සැප්තැම්බර් මාසේ 26 වන සෙනසුරාදා දිනයට යෙදෙන බිනරපුර පසළොස්වක පොහෝදා net FM රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන පැවැත්වෙන්නේ ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙත නම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන. අති පූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මේ උතුම් පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න බිනරපුර පසළොස්වක පොහෝදා සැප්තැම්බර් මාසේ 26 වනදා ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙත නම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලයි ඔබට ආරාධනා කරන්නේ. උඩුගම්පොළ නයිවල පාරේ 3 කිලෝමීටර කණුව අසල තමයි මේ උතුම් පුණ්‍ය භූමිය පිහිටා තිබෙන්නේ. net FM රේඩියෝව ලංකාවේ පිහිටි වෙහෙර විහාරස්ථාන ගොඩනගන්නට, පූජනීය ස්ථාන සංවර්ධනය කරන්නට, එහි නිර්මාණ කරන්නට මාධ්‍ය දායකත්වයේ සහ අපේ සහෘද සදහවතුන් සහසම්බන්ධ කරගෙන මූල්‍ය දායකත්වයේ දක්වනවා කියලා. ඉතින් අපේ අලුත්ම ව්‍යාපෘතිය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසයේ වහල නිර්මාණය කිරීම සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කිරීම. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියලා කිව්වහම අතිශයින්ම වැදගත් පුණ්‍ය ස්ථානයක්. මොකද ලංකාවට දළදා සමිඳුන් වහන්සේ වැඩමවන මොහොතේ හේමමාලා සහ දන්තකුමරු විසින් මුලින්ම ලංකාවට පාතබු ස්ථානයේ තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය. ඉතින් පසුගිය යුද සමයේදී LTT කඳවුරක් වශයෙන් තමයි මෙය භාවිතා කරලා තිබෙන්නේ. අපේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධ වන්නට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ වර්තමානයේදී බොහෝ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. එනිසාවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ පුළුවන් විදිහට 1 රුපියලකින් හරි අපි මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායක වෙමු. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවෙනි ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. වැඩි විස්තර දැනගන්නවා නම් ඔබට පුළුවන් කමක් තිබෙනවා 0777 41 51 272 දුරකථන අංකයට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න. ඉතින් අපි අද දවසේදී ආරාධනා කරනවා මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දෙක්කේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු.

සග්ගමොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම නෙත් ගුවන් විදුලිය ඔස්සේ සඳුදා ධර්ම දක්ෂිනා උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නයි සූදානම් වෙන්නේ. අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ අංක 35 52 ඊ මුද්දුව පාර රත්නපුර පදිංචි පුෂ්පලතා රුවන්පුර සඳමාලි රුවන්පුර දුලෝචනා රුවන්පුර ධනංජය රුවන්පුර ගමිඳු සඳරුවන් චමිලා වික්‍රමසිංහ නිශාන්ත රණසිංහ කිනේ පවුල්වල පිංගතුන් එකතු වෙලා අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පින්වත්නි අද මේ උතුම් ධර්ම දේශනාවේදී ඔබ හැම දිනාටම ඉතාම වැදගත් අපේ ජීවිතයේ තුල අපි කවුරු දුරු කළ යුතු මේ මසුරුකම ලෝභකම දුරු කර ගන්න ආකාරය මේ දානි අපි සසර පුරුද්දක් හැටියට පුරුදු කර ගන්න ආකාරය අපිට හිතා ගන්න බැරි මේ දානි ලැබෙන ආනිසංස ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ දානීය භාවනාවක් හැටියට වඩන් ඒ වගේම නිවනට උපකාර වෙන විදිහට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම වැඩෙන ආකාරය ගැන මේ දානීය මුල් කරගෙන බුද්ධ දේශනාවල සඳහන් කාරණා ඇසුරෙන් අද මේ ධර්ම දේශනාව ඔබට සිදු කරන්න. පින්වතුනි ඔබ දන්නවා මේ බුද්ධ ශාසනයේ අග්‍රම දායිකාවක් බවට පත්ුනේ විසාකා මහෝපාසිකාව. විසාකාව කියන්නේ කල්ප ලක්ෂයක් පුරා සසර පාරමී ධර්ම පිරුවා සම්බුද්ධ ශාසනයේ අග්‍ර දායිකාව බවට පත්වෙන. මේ විසාකාව පුංචි වයසේම ධර්මය අවබෝධ කරගෙන සෝවාන් වෙච්ච ධර්මය අවබෝධ කරගත්ත පින්වත් ශ්‍රාවිකාවක් බව අපි ධර්ම දේශනාවල ඔබ බොහෝ දෙනෙක් අහලා ඇති. දවසක් විසාකාව අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනේ වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ඇවිල්ලා උන්වහන්සේගෙන් ඉල්ලීම් 8ක් ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා විසාකාව කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට වර 8ක් අවශ්‍යයි. ඉල්ලීම් 8ක් අවශ්‍යයි. ඒ ඉල්ලීම් කියන්නේ මේ දවසකට දෙහිකට දෙයක් නෙමෙයි. මේ විසාකාවගේ ඉල්ලීම් දිහා බලපුවාම අපිට පේනවා විසාකාව කොච්චරනම් සම්බුද්ධ ශාසනය ගැන හිතපු කෙනෙක්ද. භික්ෂු සංඝයා ගැන මොනතරම් කරුණා මෛත්‍රියෙන් හිතලා තියෙනවද? උන්වහන්සේලාගේ සිව්පස අවශ්‍යතාවයන් ගැන මොනතරම් හිතලා කල්පනා කරලා දන් දීපු අග්‍රදායිකාවක්. විසාකාව කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට දිවි ඇතිතේ. විසාකාවගේ මුළු ජීවිත කාලේ පුරාම පුළුවන් තාක් කල් දිවි ඇතිතේ. තථාගතයන් වහන්සේ මට අවසර දෙන්න මෙන්න මේ ඉල්ලී මට ඉෂ්ට කරන්න. ඉස්සෙල්ලා ඉතින් අවසර දෙන්න නම් ඉල්ලී මට කියන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාළ විසාකාව ඔබේ ඉල්ලීම් ටික තථාගතයන් වහන්සේ ඉදිරියේ කියන්න කිව්වා. ඒ වෙලාවේ විසාකාව එකින් එක බුදුරජාණන් වහන්සේට කාරණාට විස්තර කරන්නට යෙදුණා. මේ කරුණු අට දිහා හොඳට බලලා ඔබ තේරුම් ගන්න මේ සම්බුද්ධ ශාසනය තුල භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ශාසනික දියුණුව පිණිස එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටිය මේ ශ්‍රාවකයෝ මොනතරම්නම් කරුණා මෛත්‍රියෙන් ශාසනීය දියුණුව යහපත ගැන හිතුවද? පළවෙනි ඉල්ලීම විසාකාව කියන සාමිනි භාග්‍යතුන් වහන්සේ බොහෝ දිනවලට සැවැත් නුවරට බොහෝ සංඝයා ආගන්තුක භික්ෂූන් වහන්සේලා හැටියට වඩිනවා. ඈත පළාත්වලින් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ වැඩිම කාලයක් වැඩ හිටියේ සැවැත් නුවර. ඔබ දන්නවා ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ
ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා වසර 45ක් තමයි සම්බුදු කෘත්‍ය ඉටු කරමින් දෙව්මිනිස් ලෝකයාට දහම් දෙසමින් වැඩ සිටියේ පිරිනිවන් පානතේ සම්බුද්ධත්වයට පත්වෙලා අවුරුදු 45ක් සම්බුදු කෘත්‍ය ඉටු කරා. ඒ අවුරුදු 45ක කාලය තුල වස් කාල 19ක්ම සැවැත් නුවර ජේතවනේ වැඩ හිටියා. ඉතිරි වස් කාල 6 පූර්වාරාමේ විසාකාවම හදලා පූජා කරපු සැවැත් නුවර පූර්වාරාමේ වැඩ හිටියා. ඔක්කොම අවුරුදු 25ක් සැවැත් නුවර මුල් කරගෙනමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. එතකොට උන්වහන්සේගේ අවුරුදු 45ක සම්බුදු කෘත්‍ය ඉටු කරපු මේ කාලේ වස් කාල 25

විසින් ශ්‍රාවකයෝ සැවැත්නුවරට පැමිණියා. ඔය අතර දිනපතා බොහෝ ආගන්තුක ස්වාමීන් වහන්සේලා වඩිනවා. ඈත පළාත්වලින් වඩිනවා. විසාකාව කියන ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මේ ආගන්තුක වඩින භික්ෂූන් වහන්සේලාට සැවැත්නුවර ගැන අවබෝධයක් නැහැ. පිණ්ඩපාතේ යා යුත්තේ මොන පැතිවලද? පිණ්ඩපාතේ නොයා යුත්තේ කොයි පැතිවලද? අනතුරු සහිත කොයි මාර්ගද? සද්ධාවන්ත මිනිස්සු ඉන්නේ කොයි පැතිද? ඔය ගැන දැනුමක් නැහැ. ඒ නිසා ආගන්තුක සංඝයාට ටික කාලයක් යනකන් සැවැත්නුවර ගැන දැනුමක් ඇති වෙනකන්, එහෙම නැත්නම් ටික කාලයකට නම් වැඩි උන්වහන්සේලා වැඩම කරලා බණ අහලා ටික දිනක් ඉඳලා ආපහු වඩිනවා. එතෙක් ආගන්තුක සංඝයාට දානීය පූජා කරන්න මට අවසර දෙන්න කියෝ. මේක එක දවසකට දෙකකට නෙමෙයි. තමන්ගේ ජීවිතයේ ඇති තාක්ම සැවැත්නුවරට වඩින ආගන්තුක භික්ෂූන් වහන්සේලාට දානීය පූජා කරන්න මට අවසර දෙන්න කියෝ. ඔය පළවෙනි ඉල්ලීම. ඊළඟට විසාකාව කියන සාමීනී භාග්‍යතුන් වහන්සේ ඔය විතරක් නෙමෙයි. ගමික භික්ෂූන් වහන්සේලා ඉන්නවා දෙවනි ඉල්ලීම. ඒ කියන්නේ සැවැත්නුවරින් චාරිකායි පිටත් වෙන භික්ෂූන් වහන්සේලා, උන්වහන්සේලාට කියනවා ගමික භික්ෂූන් වහන්සේලා. ඒ අය ඈත චාරිකා ගමනක වඩිනවා නම් උදේ පාන්දරින් පිටත් වෙනවනේ. ඉර සූර්ය උදාවස් සමගම එළිය වැටෙනකොටම ගමන පිටත් වෙනවා උදේ පාන්දරින්. එතකොට මෙහෙම ගමන පිටත් වෙද්දී පිණ්ඩපාත ගිහිල්ලා දානේ වළඳලා ඔය ගමන යන්න හිටියොත් උන්වහන්සේලාට ගමන යාගන්න බැරි වෙනවා. සමහර ලාවට අපේක්ෂා කරන දුර යාගන්න බැරි වෙනවා. ඒ නිසා ගමික භික්ෂූන් වහන්සේලාට, චාරිකායේ වඩින සියලුම භික්ෂූන් වහන්සේලාට මේ සැවැත්නුවර ඉඳන් යම් ප්‍රදේශයකට චාරිකායේ වඩිනවද උන්වහන්සේලා ගැන සොයලා බලලා ඒ ගමනට පෙර උන්වහන්සේලාට ගමික දානීය පූජා කරන්න මටම අවසර දෙන්න කියලා. එතකොට විසාකාවගේ මේ ඉල්ලීම දවසකට දෙකකට නෙමෙයි, දිවි ඇතිතේ සැවැත්නුවරින් කලින් හොයලා බලනවා. සේවක සේවිකාව හිටිය ඇවිල්ලා අහනවා, ජේතවනාරාමෙන් වෙන්න පුළුවන්, පූර්වාරාමෙ වෙන්න පුළුවන්, සැවැත්නුවර තියෙන අනෙක් ආරාම වලින් වෙන්න පුළුවන්, කී නමක් ස්වාමීන් වහන්සේලා චාරිකායි පිටත් වෙනවද? සමහර දවස්වලට 500 නමක් විතර චාරිකා ගමන් වලට වඩිනවා. සමහර වෙලාවට 1000 නමක් විතර. ඒ සියලුම සංඝයාට ගමන පිටත් වෙන්න පෙර දානීය සකස් කළ විසාකාවගේ ගාන ගමික දානීය පූජා කරන්න අවසරයිල්. එතකොට මේ දවසකට දෙකකට නෙමෙයි. ආගන්තුක භික්ෂූන් වහන්සේලාටත් ගමික භික්ෂූන් වහන්සේලාටත් දන් දෙන්න අවස්ථාවයිල්. ඊළඟට තුන්වෙනි ඉල්ලීම. විසාකාව කියන සාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සැවැත්නුවර වැඩ සිටින සියලුම ගිලන් ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලාගේ ලෙඩ රෝග ගැන හොයලා බලලා උන්වහන්සේලාට සප්පාය ආහාර තියෙනවා, සුදුසු නැති ඒවත් තියෙනවා. දැන් සමහර වෙලාවට ඔබ හිතන්න පිණ්ඩපාතේ යනවනම් ගිලන් කෙනෙකුට යාගන්න අමාරු වුණත් උන්වහන්සේට උපස්ථාන කරන ස්වාමීන් වහන්සේ හරි පිණ්ඩපාතේ ගිහිල්ලා ඒ ගිලන්ව වැඩ ඉන්න ස්වාමීන් වහන්සේට දාන ටිකක්, පිණ්ඩපාත දාන ටිකක් අරගෙන එනවා. හැබැයි එදා පාත්‍රයට ලැබුණේ උන්වහන්සේගේ රෝගයට නුසුදුසු වෑංජන වර්ග වෙන්න පුළුවන්. සමහරලාට ඒක වැළඳුවට පස්සේ තියෙන ලෙඩේ වැඩි වෙන්නත් පුළුවන්. කරන්න දෙයක් නැහැ. ඒ නිසා විසාකාව බලන්න කොච්චර විසාකාව සංඝයාගේ යහපත නිරෝගී සුවය මේ ගැන හිතනවද? විසාකාව කියන ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මේ සැවැත්නුවර ඇසුරු කරගෙන යම්තාක් සංඝයා වැඩ ඉන්නවද? ඒ සියලු සංඝයා අතර ගිලංග වැඩ ඉන්න සංඝයා ගැන සොයලා බලලා උන්වහන්සේලාට අවශ්‍ය වෙන විදිහට සුදුසු ආහාර පාන සකස් කරලා ගිලම් භික්ෂූන්ට ගිලන් දානීය පූජා කරන්න මටම අවසර දෙන්න කියලා. එතකොට මේ විසාකාවගේ ඉල්ලීම තියෙන්නේ දවසකට දෙකකට සතියකට ටික කාලයකට නෙමෙයි, දිවි ඇතිතේ. හිතන්න කරන්න පුළුවන් දෙයක්ද කියලා? පුළුවන්. ඇයි, විසාකාව කියන්නේ සාමාන්‍ය පවුලක කෙනෙක් නෙමෙයි. පිංගතුනි එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ නගරයේ සිටු තනතුරක් ලැබෙන්නේ ඒ නගරෙම ඉන්න ධනවත්ම කෙනාට. ඒ නගරේ ඉන්න ඉහළම ධනවතා, පළවෙනි ධනවතාට ප්‍රධාන සිටු තනතුර ලැබෙනවා. ඊළඟට ඉන්න දෙවනි ධනවතාට දෙවනි සිටු තනතුර ලැබෙනවා. එතකොට සැවැත්නුවර කියන්නේ දැන් අපිට ධම්මපද අටකතාවේ සඳහන් වෙන කෝටි 7කට ආසන්න පිරිසක් සැවැත්නුවර ඇසුරු කරගෙන ඒ කෝසල රාජ්‍යයේ එදා ජීවත් වුණා කියනවා.
අද ඉන්දියාවේ ජනගහනය ගත්තොත් කෝටි 130කට වඩායි.

0: එහෙමනම් දැන් අපේ රටේ ගත්තොත් 2,25,00,000 වගේ ඔය වගේ පිරිසක් ඉන්නේ. එතකොට ඉතින් ලංකාවේ ඉන්න ජනතාවටත් වඩා 2-3 ගුණයක ජනතාවක් සැවැත් නුවර ඇසුරු කරගෙන දා කෝසල රාජ්‍ය ජීවත් වෙලා තියෙනවා. ඒ සියලුම දෙන අතරින් වැඩිම ධනයක් තිබිච්ච පොහොසත්ම කෙනා. ඒ රටේ දැන් අපි නිකන් අපේ රටේ ඉන්න අංක 1 කෝටිපතියා කියලා මිනිස්සු කියන්නේ මෙයා තමයි රටේම ඉන්න ධනවත්ම කෙනා. එතකොට ඒ වගේ දා කෝසල රාජ්‍යයේ හිටපු ධනවත්මය අනාථපිණ්ඩික සිටුනවත් එහෙම කෙනෙක් තමයි සිටු තනතුරු ලැබෙන්නේ ධනවත්ම කෙනාට. ඊළඟට විසාකාව සිටු පවුලක කෙනෙක් විවාහ වුණෙත් මිගාර සිටු පවුල තවත් ධනවත්ම සිටු පවුල. එතකොට ඒ වගේ එදා හැටියට ගත්තොත් ප්‍රකෝටිපති පවුලක කෙනෙක් එතකොට සේවක සේවිකාව තමන්ගේ ව්‍යාපාර මේ සියල්ල තිබිච්ච මහා ධනවත් පවුලක් නිසා විසාකාවට මේ දේ සේවක යොදවලා කරවන්න පුළුවන් ආර්ථික ශක්තිය තිබුණා. හැබැයි ඔබ හිතන්න ආර්ථික ශක්තිය තිබිච්ච පමණින් මිනිස්සු පින්කම් කරනවද කියලා. මේ ලෝකේ ඕන තරම් කෝටිපතිය ප්‍රකෝටිපතිය ඉන්නවා. දානයක් දෙන්න හිතෙන අය කීයෙන් කී දෙනාද ඉන්නේ? අඩුම ගන්න නැති බැරි කෙනෙකුට, අසරණ කෙනෙකුට, තමන් ළඟ වැඩ කරන සේවකයෙකුට ලෙඩක් දුකක් වුණාම සලකන්න හිතන්, බලා ගන්න හිතන්. අනේ අපි ළඟ කාලයක් මෙහෙම වැඩ කරපු අය නේද මේ මිනිස්සුන්ට උදව් කරන්න ඕන කියලා එහෙම හිතෙන්නේ කීයෙන් කී දෙනාටද කියලා බලන්න. ඒ නිසා විසාකාව මේ සම්බුද්ධ ශාසනය ගැන කොච්චර හිතුවද කියන්නේ බුදුරජාන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. දැන් ඉල්ලීම් තුනයි. ආගන්තුක සියලුම සංඝයාට ආගන්තුක දානීය පූජා කරන්න, සැවැත් නුවරින් චාරිකායේ වඩින ගමික භික්ෂූන් වහන්සේලාට ඒ ගමන පිටත් වෙන්න කලින් ගමික දානීය පූජා කරන්න, ඊළඟට මුළු සැවැත් නුවරම වැඩ ඉන්න සංඝයා අතර යම් යම් ලෙඩ රෝග රෝග තත්ත්වයන් තුළ රෝගීව ගිලංග වැඩ ඉන්න යම් තාක් ගිලම් භික්ෂූන් වැඩ ඉන්නවා නම් ඒ සියලු දෙනාට දානේ සකස් කරලා අවශ්‍ය විදිහට සුදුසු විදිහට ඒ ලෙඩ රෝගවලට ගැළපෙන විදිහට දානේ සකස් කරවලා දානීය පූජා කරන්න අවසර ඉල්ලුවා. ඊළඟ හතරවෙනි ඉල්ලීම විසාකාව කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සැවැත් නුවරම වැඩ ඉන්න සියලුම සංඝයාට අවශ්‍ය බෙහෙත් හේත් තියෙනවා. ඒ බෙහෙත් ටික හොයලා බලලා සේවකේ යොදවලා අවශ්‍ය වෛද්‍යවරු යොදවලා ගිලම් භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය බෙහෙත් හේත් පූජා කරන්න මට අවසර දෙන්න කියලා. දැන් මේ අවසර දෙන්නේ මෙච්චර අවසරයක් ඉල්ලන්නේ මේක දවසකට දෙකකට නෙමෙයි තමන්ගේ ජීවිත කාලෙ පුරාම. තව සද්ධාවන්ත කෙනෙක් උදව් කරන්න පුළුවන්. හැබැයි උදව් කරත් නැතත් විසාකාවගේ වගකීම බුදුරජාණන් වහන්සේගෙන් වරයක් හැටියට ඒ අවසරය ඉල්ලන්නේ තමන්ගේ ජීවිත කාලෙ පුරාම මේ සැවැත් නුවර ඇසුරු කරගෙන යම් තාක් සංඝයා වැඩ සිටිද්ද ඒ සියලු සංඝයාටම මම බෙහෙත් හේත් පූජා කරනවා, ඖෂධ හොයලා බලලා සකස් කරලා හදලා ඖෂධ පූජා කරනවා කියන චේතනාව. එතකොට ගිලම් භික්ෂූන්ට දානේ දෙන්නත් ඊළඟ ඉල්ලීම ගිලම් භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය බෙහෙත් හේත් පූජා කරන්නත් අවසර ඉල්ලුවා. පස්වෙනි ඉල්ලීම විසාකාව කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය විතරක් නෙමෙයි ගිලම් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරන උපස්ථායක ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ උපස්ථායක ස්වාමීන් වහන්සේලා පින්දපාතේ ගිහිල්ලා දානේ වළඳලා දානේ ටික හොයාගෙන ගිලන් උපස්ථාන කටයුතු වල යෙදෙන්න ගියොත් උන්වහන්සේලාගේ අතින් අර උපස්ථාන කටයුතු මගහැරෙන්නට පුළුවන්. අන්න ඒ නිසා ගිලන් භික්ෂූන්ට උපස්ථාන කරන යම්තා උපස්ථායක ස්වාමීන් වහන්සේලා වැඩ සිටිද්ද ඒ ගිලාන උපස්ථාන සියලු දෙනාටම දානීය පූජා කරන්න මට අවසර දෙන්න කියලා. එතකොට ඔබ හිතන්න විසාකාව කොච්චරනම් හිතලද කියලා මේ ගිලම් භික්ෂූන් වහන්සේලා ගැන. උන්වහන්සේලාගේ අවශ්‍ය දානමාන කොයි විදිහටද, ලෙඩ රෝගවලට ගැළපෙන විදිහට පූජා කරන්, උන්වහන්සේලාගේ බෙහෙත් හේත් ගැන. ඒ විතරක් නෙමේ උන්වහන්සේලාට උපස්ථාන කරන උපස්ථායක ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාත ගිහිල්ලා සමහරවිට දානි ටික හොයාගෙන එන ටිකට අර ස්වාමීන් වහන්සේ ලෙඩ ඇඳෙන් වැටිලා තියෙන්නත් පුළුවන්. හදිසිය වතුර එකක් ඉල්ලනවා. පිපාසයි. අනේ උන්වහන්සේ පින්ඳ පාතේ වැඩම කරලා උපස්ථායක ස්වාමීන් වහන්සේ එක්ක වැසිකිලි කැසිකිලියකට යා ගන්න ඕනේ නැකිට ගන්න ඕනේ කතා කරනකොට උන්වහන්සේ පින්ඳ පාතේ වැඩලා තාම ඇවිල්ලා නැහැ. ඒ නිසා ඒ උපස්ථාන කටයුතු මගහැරෙන්නට පුළුවන්. ඒ නිසා විසාකාව බුදුරජාන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා ස්වාමීනි මට දිවි ඇතිතේ. මේ ගිලම් භික්ෂූන්ට උපස්ථානක උපස්ථායකයන් වහන්සේලාට ඒ අවශ්‍ය දානමාන ආදී පහසුකම් සකස් කරලා උන්වහන්සේලාටත් දානීය පූජා කරන්න මට අවසර දෙන්න. ඒ මොකද ගිලම් භික්ෂූන් වහන්සේලාගේ උපස්ථාන කටයුතු මඟ නොහැරේ. ඊළඟට විසාකාවගේ ඊළඟ ඉල්ලීම 6 වෙනි ඉල්ලීම විසාකාව කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ මුළු සැවැත් නුවරම වැඩ ඉන්න සියලුම භික්ෂූන් වහන්සේලාට වැසිසලු පූජා කරන්න මට අවසර දෙයි. ඔබ දන්නවා මේ වස්සාන කාලෙ ගත්තාම මේ වස් කාලේ ආරම්භ වෙනකොටම වස් ආරාධනා කරන්නේ අදටත් වැසිසලු පූජා කළා තමයි වස් ආරාධනා කටයුතු සිදු කරන්නේ සදහැවතුන් විසින්. එතකොට ඒකට මුල් වෙච්ච හේතුවත් ඔබ අහලා ඇති විසාකාව තමයි ඉස්සල්ලා මේ ඉල්ලීම කරේ. ඉතින් විසාකාව බුදුරජාන් වහන්සේගෙන් ඉල්ලනවා ස්වාමීනි මොකද ඒ කාලේ භික්ෂුන් වහන්සේලා 3 සිවුරෙන් තමයි වැඩ හිටි. හදන සිවුරයි තනිපොට සිවුර දෙපොට සිවුර. ඉතින් නිතර වැස්ස කාලේ එනකොට සිවුරු හොදලා වේල ගන්න වෙලාවක් නැහැ. ඇයි නිතරම වැස්සනේ. ඒ නිසා උන්වහන්සේලාට අර 3 සිවුරට අමතරව නානකඩයක් අවශ්‍යතාවය තිබුණා. ඒ නිසා විසාකාව ඉල්ලනවා ස්වාමීනි මේ මුළු සැවැත් නුවරම වැඩ ඉන්න සංඝයාට වැසිසලු පූජා කරන්න මට අවසර දෙන්න. එතකොට කවුරු හරි පූජා කරාද නැද්ද අනේ ලැබුණද අර හාමුදුරුලට ලැබිලා නැහැ අන්න අර ආරාමයේ අයට නම් හම්බෙලා නැහැලු එහෙම එකක් නැහැ. විසාකාවගේ යුතුයකම තමයි මුළු සැවැත් නුවර යම්තාක් සංඝ පිරිසක් වැඩ ඉන්නවාද ඒ සියලු දෙනාට විසාකාව වැසිසලු පූජා කරනවා. ඉතින් අවුරුද්දකට වතාවනේ වස් කාලේ ආරම්භ වෙනකොට ඒ වැසිසලු පූජා කිරීම විසාකාවගේ අතින් සැවැත් නුවර සිද්ධ වුණා. ඊළඟට බුදුරජාන් වහන්සේගෙන් ඉල්ලීමක් කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි භික්ෂුණීන් වහන්සේලාට දියසලු පූජා කරන්න අවසර දෙන්න. එතකොට ඒ අයටත් ඒ නාන වේලාවට භාවිතා කරන්න පුළුවන් දියසලු සකස් කරලා ඒ අවශ්‍ය ප්‍රමාණයට ඒව පූජා කරන්නත් මට අවසර දෙන්න කියන. එතකොට භික්ෂුන් වහන්සේලාට වැසිසලු පූජා කරන්න භික්ෂුණීන් වහන්සේලාටත් දියසලු පූජා කරන්න අවසර දෙන්න කිය. ඉල්ලීම් 7යි. 8 වෙනි ඉල්ලීම විසාකාව කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දවසක් දම්සභා මණ්ඩපේ වැඩ සිටිද්දී බණ අහනකොට තථාගතයන් වහන්සේ දහම් දේශනම්. ඒ බණ කියනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවක මට අහන්න ලැබුණා කැඳ දානේ කානිසංස 10ක් ගැන. එදාම මට මේ සංඝයාට කැඳ දානියක් පූජා කරන්න තියෙනවා නම් කියලා නිතරම මගේ හිතේ පැතුමක් ඇති වුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සැවැත් නුවර ඇසුරු කරගෙන යම්තාක් සංඝයා වැඩ සිටිද්ද මේ සියලු සංඝයාට උදෑසනින්ම කැඳ සකස් කරලා කැඳ දානීය පූජා කරන්න මට අවසර දෙන්න කිව්වා. එතකොට ඔබ හිතන්න සැවැත් නුවර ජේතවනේ සැවැත් නුවර පූර්වාරාමේ තව කොච්චර සැවැත් නුවර ඇසුරු කරගෙන භික්ෂුන් වහන්සේලා වැඩ සිටිය ආරාම සෙනසුන් තියෙන්නේ නැද්ද? ඒ හැම තැනකටම කොයි තරම් සංඝ පිරිසක් වැඩ ඉන්නවද කියලා බලලා කැඳ සකස් කරවලා කැඳ දානේ විසාකාවකී ගානි කැඳ පූජා කරවන. එතකොට මේ දවසකට දෙහිකට නෙමෙයි මුළු ජීවිත කාලේ පුරාම ඔන්න ඔය ඉල්ලීම් 8 විසාකාව බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවා. දැන් ඔබ හිතන්න මේ පොන්චි ඉල්ලීම් 8ක් නෙමෙයිනේ. එක පාට දැන් කෙනෙක් දානයක් පූජා කරන්න කියලා දානෙට ඉල්ලනකොට බලලා ඉවර වෙලා හොඳයි කියලා දාන අවස්ථාවක් දෙන්න පුළුවන්. සමහර අය බුදුරජාන් වහන්සේ කාලේ ස්වාමීනි දින 7ක් සංඝයාට දානීය පූජා කරන 500ක් සංඝයාට මම ආරාධනා කරනවා කියන. බුදුරජාන් වහන්සේ වෙන දාන ආරාධනා ලැබිලා තියෙනවද කියලා බලලා ඒ ආරාධනේ පිළිගන්න. නමුත් මෙතන එහෙම එකක් නෙමෙයි. දිවි ඇතිතේ. එතකොට විසාකාව දවසක් දෙකක් තුනක් නෙමෙයි දිවි ඇතිතෙක්ම ආගන්තුක වඩින භික්ෂූන් වහන්සේලාට, ගමික භික්ෂූන් වහන්සේලාට, ගිලන් වෙලා ඉන්න භික්ෂූන් වහන්සේලාට දානි පූජ කරන්න, ගිලන් අයට බෙහෙත් පූජා කරන්න, ගිලන් භික්ෂූන්ට උපස්ථානක උපස්ථායකයන් වහන්සේලාට ආහාර පාන දානි පූජ කරන්න, භික්ෂූන් වහන්සේලාට වැසිසලු, භික්ෂුණීන් වහන්සේලාට දියසලු පූජා කරන්න, සියලු සංඝයාට කැඳ දානි පූජ කරන්න. ඔය ඉල්ලීම් ටික ඉල්ලන්න. බුදුරජාණන් වහන්සේ අහන විසාකා, ඔබ මේ වගේ ඉල්ලීම් අටක් තථාගතයන් වහන්සේගෙන් ඉල්ලන්නේ මොනව අපේක්ෂාවෙන්ද? මේවා ලේසි දේවල් නෙමෙයි. විසාකාවගෙන් අහනවා, විසාකා ඔබ මොන වගේ ප්‍රාර්ථනාවක් අපේක්ෂාවක් තුලද මේ ඉල්ලීම් මට ඉල්ලන්? එතකොට විසාකාව කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මටත් ප්‍රාර්ථනයක් තියෙනවා. එහෙමනම් මතක තියාගන්න, දානයක් දෙනකොට පිනක් කරනකොට කෙනෙක් සමහරලාවට ඒ පින තුල ප්‍රාර්ථනා කරන. අපි දකිනවා සමාජ බොහෝ දෙනෙක් ඒ අයට සංසාරය ගැන, සසර ගැන, ධර්මාවබෝධය ගැන ලොකු දැනුමක් නැති වෙලා ඒත් ඒ අය සමහරලාට දන් දෙන්න කැමති. ඒ දානේ දීලා සමහරලාවට මොනවා හරි අපේක්ෂා කරනවා, ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරන දේවල් අතර ඔන්න විසාකාවගේ ප්‍රාර්ථනා. විසාකාව කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මටත් පැතුමක් තියෙනවා. ඒ තමයි මම නිතර ජේතවනයට එනවා දහම් බණහන්න. බුදුරජාණන් වහන්සේ දහම් දෙසන නිසා දම් සභා මණ්ඩපේ බණහන්න එනවා. ඒ ඇවිල්ල මමත් මේ බණහන පිරිස අතර සිව්වනක් ශ්‍රාවකයෝ අතර මමත් වාඩි වෙලා ධර්මය අහනවා. ඒ වෙලාවට නිරන්තරයෙන් මට අහන්න දකින්න ලැබෙනවා ආගන්තුකෝ බොහෝ භික්ෂූන් වහන්සේලා වැඩම කරන. ඒ වැඩම කරන භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඒ අයගේ ධර්මාවබෝධය ගැන කතා කරනවා. එතකොට තථාගතයන් වහන්සේ ඒ අයට කමටහන් දෙනවා. ඒ වගේම තව ස්වාමීන් වහන්සේලා ඈත පළාත්වල මෙහි සැවැත්නුවර ඉඳලා චාරිකාවේ වැඩි භික්ෂූන් වහන්සේලා, ගමික භික්ෂූන් වහන්සේලා උන්වහන්සේලා ගැන කියනවා. තථාගතයන් වහන්සේ ඉදිරියේ ඇවිල්ලා කියන, ස්වාමීනි අසවල් ස්වාමීන් වහන්සේ අපවත් වුණා, උන්වහන්සේ කොහිද ඉපදුනේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා, භික්ෂුව ඒ ස්වාමීන් වහන්සේලා අපවත් වුණා නොවේ, පිරිනිවන් පෑවා. සමහර ස්වාමීන් වහන්සේලා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි උන්වහන්සේලා අනාගාමී ඵලයට පත් වෙලා හිටියේ, උන්වහන්සේලා දැන් සුද්ධාවාස බඹලව ඉපදිලා එහෙ පිරිනිවන් පානෝ. මේ වගේ මට නිරන්තරයෙන් භික්ෂූන් වහන්සේලාගේ සංසාර ගමන ගැන තථාගතයන් වහන්සේ විස්තර කරනවා මං අහලා තියෙනවා. ස්වාමීනී වෙලාවට මමත් ඒ භික්ෂූන් වහන්සේලා ළඟට ගිහින් අහනවා, ස්වාමීනී අවසරයි, ඔය තථාගතයන් වහන්සේ රහත් වුණා, අනාගාමි වුණා, නිවන් අවබෝධ කරා කියලා බුදුමුවින් දේශනා කරපු ස්වාමීන් වහන්සේලා මේ සැවැත්නුවරට එහෙම වැඩම කරපු අයද? එතකොට මේ ස්වාමීන් වහන්සේලා කියනවා, විසාකාවනි ඔය තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා කියපු ස්වාමීන් වහන්සේලා සැවැත්නුවරට වැඩියා. උන්වහන්සේලා වැඩම කරලා සති දෙක තුන මේ ජේතවනේ පූර්වාරාමේ වැඩ හිටියා. උන්වහන්සේලා මේ ආරාමේ වැඩ හිටපු අය උන්වහන්සේලා පිරිනිවන් පාලා කො ඈත පළාතක කොහේ හරි ආරන්නේ ගල්ලෙනක වෙනත් ප්‍රත්‍යන්ත දේශයක උන්වහන්සේලා වැඩ ඉඳලා පිරිනිවන් පෑවා. එතකොට විසාකාව කියනවා, ස්වාමීනි මට අප්‍රමාණ සතුටක් ඇති වෙනවා. අනේ එහෙමනම් උන්වහන්සේලා ඒ පිරිනිවන් පා වදාළ මහරහතන් වහන්සේලා ඒ කාන්තින් මගේ ආගන්තුක දානයක් හරි වළඳලා ඇති. උන්වහන්සේලා ඒ කාන්තින් මගේ ගමික දානයක් හරි වළඳලා මෙතනින් පිටත් වෙන්නට ඇති චාරිකා ගමන. උන්වහන්සේලා සැවැත්නුවර වැඩ හිටියා නම් ඒ කාන්තින් මගේ කැඳදානි හරි වළඳන්නේ නැති. බැරි වෙලාවත් උන්වහන්සේලා ගිලන්ව වැඩ හිටියා නම් මගේ ගිලන් දානය හරි බෙහෙත් ටිකක් හරි පූජා කරපු උන්වහන්සේලා වළඳලා ඇති. මගේ වැසිසලුවක් හරි පිළි අරගෙන ඇති. මේ විදිහට හිතනකොට ඒ පිරිනිවන් පා වදාළ මහරහතන් වහන්සේලාට මම දානීය පූජා කරා නොවේද? උන්වහන්සේලාට මම බෙහෙත් හේත් පූජා කරා නොවේද? උන්වහන්සේලාට මම මේ වැසිසලු පූජා කරා නොවේද කියලා හිතනකොට මගේ හිතට පුදුමාකාර සතුටක්, ප්‍රීතියක් ඇති වෙනවා කියන. ඒ ප්‍රීතිය තුළ මගේ මුළු කයටම ඒ ප්‍රීතිය දැනෙනකොට පස්සද්ධිය ඇති වෙනවා. ඒ පස්සද්ධිය තුළ මට සමාධිය වඩා ගන්න පහසුයි කියලා. ඒ දානාදී පින් හිත හිතම මම සතර සතිපට්ඨානෙ වඩනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය වඩනවා. සතර ඉරුදිපාද වඩනවා. පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම වඩනවා. සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම ඒ කරපු දානාදී පින් සිහි කර කර මගේ හිත එකඟ කරගෙන මම බෝධිපාක්ෂික ධර්ම වඩනවා. අන්න ඒ ප්‍රාර්ථනාවෙන් ඒ නිවන් මගටම මේ සසරෙන් මිදෙන්නම මේ බෝධිපාක්ෂික ධර්ම වඩාගෙන නිවන කරා යන්න මට මේ දානාදී පින් උපකාර වේවා කියන චේතනාවෙන් තමයි කියන මං මේ ඉල්ලීමට ඉල්ලුවේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් සාදුකාර දුන්නා. බුදු කෙනෙක් බුදුමොවින් විසාකාවගේ මේ දානය ගැන මේ කියපු කාරණය අහලා බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්න, සාදු සාදු සාදු විසාකාවනි, මගේ බුද්ධ ශාසනය තුළ දම් පින්කම් කරන සියලු දෙනා මේ විසාකාවම ආදර්ශයට ගෙන දම් පින්කම් කරත්වා කියලා බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්න. එහෙමනම් පින්වතුනි ඔබ දානයක් දෙනකොට ඒකට අපි ධර්මයේ කියන්නේ නිස්සරණ අභ්‍යාසයෙන් දන් දෙන්න කියලා. නිවන අරමුණු කරගෙන දන් දෙන්න. දානේ කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඔබට හිතෙන්න පුළුවන් අපි පුංචි කාලේ ඉඳන් දානේ ගැන අහලා තියෙනවා. දානේ ගැන නිතර ගෙවල් දොරවල් වල කතා වෙනවා. මේ ලෝකේ බොහෝ රටවල මිනිස්සුන්ට වඩා අපේ රටේ ගත්තොත් බොහෝ දෙනෙක් දන් දෙනවා. දානේට කැමති, හරියට නැති බැරි අයට උදව් කරනවා. ඔබ බලන්න අපේ රටේ ගම් වතුරක් විපතක් ඇති වුණොත් මිනිස්සු කොච්චර සමහරලාද තමන්ගේ ගෙදර තියෙන ටික හරි. ඔබ දන්නවා අපි මේ රටේ ගම් වතුර විපත් ව්‍යසන ඇති වෙච්ච වෙලාවල් වල අපේ ශ්‍රී සදහම් පදනම, බක්කුල මහා සෑ මහා විහාරය, අපේ ආයතන, අපේ දායක පිරිස එකතු කරලා අපි මොනතරම් සමාජ සත්කාර පිරිසට උදව්පකාර කරන කටයුතු සිදු කරනවා. එතකොට මේ වැඩසටහන් කරද්දී අපි දකිනවා සමහර අය තමන්ගේ ගෙදර උය උය හිටපු මිරිස් පුඩු තියෙන බෝතලේ ගෙනහල්ලා ඒ ටික පූජා කර. අර නැතිබැරි අයට කෑම හදනකොට, ආහාර පාර්සල් හදනකොට, ගම් වතුරෙන් අවතැන් වෙච්ච අයට ගෙදර තියෙන ලුණු බෝතලේ අරගෙන එනවා. එතකොට මිනිස්සු තමන් කන බොන ටික හරි දන් දෙන දන් දීමේ පුරුද්ද බොහෝ දෙනෙක් තුළ ජීවිතේ තියෙනවා. හැබැයි මතක තියාගන්න මේක සංසාර පුරුද්දක්. ලේසි දෙයක් නෙමෙයි. සසර පුරුදු කළ යුතු දෙයක්. ඒ නිසා තමයි පාරමිතා අතර පළවෙනි මේක පටන් ගන්නෙම දස පාරමිතා දාන පාරමිතාවේ. හැබැයි මතක තියාගන්න අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පුරා මේ දාන පාරමිතාව පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරා. දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කාන්ති, සච්ච, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන දසපාරමී පිරුවා. අවසානේ බුදු වෙන්න ආසන්න වෙනකොට අන්තිමටම අනෙක් සියල්ල සම්පූර්ණ වෙලා දාන පාරමිතාවේ කොටසක් ඉතිරි වුණා. ඒ වෙලාවේ ශක්‍ර දෙවියෝ බැලුවා බෝසතාණන් වහන්සේගේ පාරමී දැන් සම්පූර්ණයිද, අනිත් ඔක්කොම සම්පූර්ණයි, දාන පාරමිතාවේ පරමත්ත පාරමී කොටසක් ඉතිරි වෙලා. එදා සක් දෙවිඳුගේ අගමෙහෙසිකාව හැටියට දෙව්ලොව ඉපදිලා හිටියා. කල්ප ලක්ෂයක් පාරමී පුරනවා බුදු වෙන ආත්මේ මව් පදවිය ප්‍රාර්ථනා කරන පින්වන්ත කෙනා. සක් දෙවිඳු විධාන කරා, දේවිය ඔබ මනුලවට ගිහිල්ලා කුසතී දේවිය හැටියට උපදින්. තුසිත දෙව්ලොව හිටියා කල්ප ලක්ෂයක් පාරමී පුරනවා බුදු වෙන ආත්මේ පිය පදවිය ප්‍රාර්ථනා කරන කෙනා. දෙවියන් ආරාධනා කරා ඔබ මනුලවට යන්න. සංජේතේන රජ්ජුරුව හැටියට ගිහිල්ලා රාජ්‍ය කරන මනුලෝ ඒ විදිහට පින් ඇති අය පහළට එවලා සක්‍ර දෙවිය බෝසතාණන් වහන්සේට ආරාධනා කරා, මහා වීරයන් වහන්ස, ඔබ වහන්සේගේ පාරමී සියල්ල සම්පූර්ණයි, නමුත් දාන පාරමිතාවේ තව කොටසක් ඉතිරි වෙලා තියෙනවා. දාන පාරමිතාව සම්පූර්ණ කරන්න අන්න දැන් සුදුසු කාලයයි. කුසතී දේවියගේ කුස මනුලව ගිහිල්ලා පිළිසිඳ ගන්න කිව්. ඒ දෙවියන්ගේ ආරාධනෙන් තමයි දෙව්ලොවින් චුත වෙලාවේ. ඒ තමයි වෙස්සන්ත රාත්‍රි. මහ පොළොව පවා හත් වාරයක් කම්පා කර කර දන් දුන්නා. ඔබ වෙස්සන්තර කතාව, මේ වෙස්සන්තර ජාතකය අහලා ඇති. සමහර වෙලාවට අදටත් කොච්චර අපි ඇහුවත් ඒ වෙස්සන්තර කතාව අහනකොට නැවත නැවත ඇහුවත් ඔබට සමහරලාවට මෙහෙමත් දන් දෙන්න පුළුවන් දෝ සමහරලාට ඇඟ හිරිවැටෙනවා. ඒ දානීය ගැන දන් දීම ගැන අතහැරීම ගැන බෝසතාණන් වහන්සේ බුදු වෙන්න පෙර මහ පොළොව පවා උන්වහන්සේගේ දාන පාරමී බලෙන් හත් ద్వාරයක් පොළොව පවා කම්පා වුණා වෙස්සන්තරාත්පේ. ඒ විදිහට දන් දීලා තමයි දාන පාරමිතාව සම්පූර්ණ කරේ බුදු වෙන්න පෙර. එහෙමනම් මතක තියාගන්න, ලේසි වගේ පෙවුනට අපිත් ඉතින් දන් දෙනවා, අපිත් ඕන තරම් පිංකම් කරලා තියෙනවා, අපි නම් ලෝභ නැහැ, ඔහොම කියනවා. හැබැයි පිංගතුනි, ඔබ බලන්න ඔබේ හිත දිහා. සමහර වෙලාවට ඔබේ ශක්ති පමණින් ඔබ පිංකම් කරලා ඇති. සසරේ දානාදී පිං බහුලව කරපු අය බොහෝ පිංකම් කරන. තමන්ට පුළුවන් උපරිමෙන් කරන. සමහර ලාවට තමන්ට දානයක් දෙන්න ශක්තියක් නැත්නම් පිංකම් කරන අයට හරි ගිහිලා එකතු වෙලා ශ්‍රමයෙන් හරි උදව්පකාර කරන. ශ්‍රමය දන් දෙන. දානයක් හදනකොට ගිහිලා උයලා පිහලා දානේ බෙදලා ඒ විදිහට උපස්ථාන කරන. මිල මුදලින් දෙන්න දෙයක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ පුළුවන් තරම් පිං කරගන්න දන් දෙන්න. පිංගතුනි, බුදුරජාණන් වහන්සේ මේ දානීය ගැන බොහෝ කාරණා බුද්ධ දේශනා අතර පෙන්නු. ඒ අතර දානයක් මහත්ඵල මහානිසංස වෙන්න අවශ්‍ය කරන කාරණා, දැන් අපි දානයක් දෙනකොට දෙපැත්තක් තියෙනවා, දෙපාර්ශවයක්. දානීය පූජා කරන පාර්ශවයයි දානේ පිළිගන්න ප්‍රතිග්‍රාහක පාර්ශවය. එතකොට මේ දෙපැත්තම ගුණහපත් නම්, දෙපැත්තම සීලවන්ත නම්, අන්න එතකොට ඒ දානේ මහත්ඵලයි මහානිසංසයි. එතනින් මෙහා දානේ දුන්නත් එක පැත්තක තියෙන ගුණයක් නිසා ඒ දානේ ආනිසංස සහිත වෙන තැනුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කොටස් හතරකට බෙදලා ධර්මයේ පෙන්නනවා මෙන්න මේ විදිහේ දානයන් ගැන. අපි මේ ලෝකයේ තුල අපිට ඕන තරම් ඔබ දීපු දාන ගැන හිතන්, දානි දීපු අය ගැන හිතන්. සමහර වෙලාවට මේ සමාජ මිනිස්සු දානේ පූජා කරන්න ගිහිල්ලා ඒ දානේ දීපු අයගේ අඩුපාඩු දැකලා ආපස්සට බනිනවා. අපරාධි දුන්නේ මුන්ට දුන්නට වඩා හොඳයි නිකන් හිටියනම්. සමහර ලාවට නැති බැරි අයට ඔන්න දානි දෙන්න යන, එක්කෝ දුප්පත් අසරණ අයට කෑම පැකට් බෙදන්න යන, ගිහිල්ලා අන්තිමට බැනුම් අහලා රණ්ඩු වෙලා කෑම ටිකත් පොරකාලා උදුරගෙන දානේ දෙන්න ආපු අයටත් ඒ මිනිස්සු බැනලා පන්නන්න පුළුවන්. එහෙම ඒවා වෙනවා. එතකොට සමහර වෙලාවට කෙනෙක් හිතනවා අපරාධේ මුන්ට දුන්නේ, මේ පින්කම් කරන්න ගිහිල්ලා අනුකම්පාවෙන් දන් දෙන්න ගිහිල්ලා නිකන් අපි කරදරේ වැටුණා, පිනේද මේ මිනිස්සු අපිට බැනපු හැටි. අන්න දැන් අපි හිත අපහදවාගත්. එතකොට දානයකදී මෙන්න මේ කාරණා බුදුරජාණන් වහන්සේ පෙන්නු. දානය දෙන පාර්ශවී, දැන් ඔබ නම් දානය පූජා කරන්නේ, ඔබේ පැත්තෙන් ඔබට දානය ආනිසංස බලවත් කරගන්න පුළුවන් පැත්තක් ඔබට තියෙනවා. දානේ පිළිගන්න අය කොච්චර වැරදිකාරය වුණත්, හොරු මංකොල්ලකාරය බොරුකාරයෝ කියලාම හිතමු. සමහර වෙලාවට ඒ අය අසරණකම පෙන්නගෙන ඉල්ලන්නේම බොරුවට කියලා හිතමු. එතකොට ඒ අය කරන දේ ඒ අය ගෙනියයි. හැබැයි ඔබ දානයක් දෙන්නේ පින් සලකාගෙන පරිත්‍යාගශීලී චේතනාවෙන්. ඔබේ දානමේ සිත ඔබේ පින තුල ඔබට බලවත් කරගන්න පුළුවන්. එහෙම බලවත් වෙන්න නම් එකක් තමයි, ඔබ දානීය පූජා කරන ඔබ කර්ම කර්මඵල විශ්වාසයෙන් සද්ධාවෙන් ගෞරවයෙන් ඒ දානීය පූජා කරන්නට ඕන. එතකොට ඔබට කර්ම කර්මඵල විශ්වාසය අන්න වැදගත්මදී. ඒකට අපි ධර්මයේ කියනවා දස වස්තුක සම්මා දිට්ඨිය. දානීය විපාක තියෙනවා, කරන පින්කම් වල විපාක තියෙනවා, මේක මහ පිනක්. එතකොට ඒ වගේ පිනේ ආනිසංස ගැන දැනුමක් ඇතුව දන් දෙනවා. ඊළඟට ඔබ සීලවන්තව දන් දෙනවා. ඔබ මේ දානමේ පිනිස යොදවපු දේවල් සාධාරණව ධාර්මිෂ්ඨ උපයාසපයා ගත දේ. මේ හොරකම් කරලා වංචා කරලා අනුන්ගෙන් කඩා වඩාගෙන නිකන් රටට පේන්න දන් දෙනවා නෙමෙයි. ඔබ සාධාරණව ධාර්මිෂ්ඨව උපයාසපයා ගත්ත දේ තමයි සද්ධාවෙන් දන් දෙන්නේ. එතකොට ඔබේ දාන වස්තුව පිරිසිදු දෙයක්. ඔබේ චේතනාව පිරිසිදුයි. ඔබ කර්ම කර්මඵල විශ්වාසයෙන් ඔබ සීලවන්තයි. ඔබ පින ගැන, සසර ගමන ගැන දැනගෙන අවබෝධයෙන් දන් දෙන කෙනෙක්. අන්න එතකොට ඔබේ පැත්තෙන් ඔබේ පාර්ශවෙන් දානෙ පිරිසිදු. හැබැයි අපි හිතමු ඔබ ගිහිල්ලා දානේ දෙනකොට ඒ දානේ පිළිගන්න ප්‍රතිග්‍රාහක පිරිස ගුණධර්ම ඇති පිරිසක් නෙවෙයි නම්, සමහරලාට වාංචනිකයෝ, හොරු, කපටියෝ වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔබේ දානේ ආනිසංස නැති වෙලා නැහැ. ඔබේ චේතනාව තුළ, ඔබේ ගුණහපත්කම තුළ, ඔබ ධර්මිෂ්ඨව උපයා සපයාගත්තදී පින් සලකාගෙන ඔබ දන් දුන්නා. ඔබේ පැත්තෙන් ඒ දානේ ආනිසංස බලවත්, ආනිසංස ඇති දානමේ පිනක් බවට පත් වෙන. ඒ නිසා ඒ දානේ පිළිගත් අයගේ ගුණයක් නැති වුණත් දානේ පූජා කරපු ඔබේ පාර්ශවයේ තියෙන ගුණ යහපත්කම්, සිල්වත්කම, ධාර්මිෂ්ඨකම, ඒ දාන වස්තුව සාධාරණ ධාර්මිෂ්ඨව උපයා සපයාගත් දෙයක් වීම, කර්මඵල විශ්වාසයෙන් දන් දීම තුළ ඒ දානය මහා ආනිසංස ඇති දානයක් බවට පත් වෙන. ඔන්න එකක්. ඊළඟ දේ තමයි ඔන්න ඔබේ පැත්තෙන් දානේ දෙන කෙනා කිසිම විශ්වාසයක් නැහැ. බැන බැනා තමයි දන් දෙන්නේ. සමහරු ඉන්නවා හිතේ සද්ධාවකින්, ගෞරවයකින්, කර්මඵල විශ්වාසයක් නැහැ. දාන උයන අයටත් බයිනවා. එතකොට ඔය වගේ ඊළඟට තමන් දුෂ්චරිතයේදෙන් දුරාචාරයේ දෙන කෙනෙක්. සමහරවිට දානීය පිණිස මේ වියදම් කරන්නෙම තමන් දුක් මහන්සිලා හම්බ කරගත්ත දෙයක් නොවෙන්න පුළුවන්. හොරකම් කරලා, එක්ක ජාවාරම් වලින් ගිනි ගෙඩි දීලා, නොකළ යුතු මහා පහත් වෙලදා මත්කුඩු මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන්. මේ වගේ පහත් දේවල් වලින් උපයාගත් දේවල්. හැබැයි රටට ලෝකේට මම දානපතිය, මම මෙහෙම දන් දෙන කෙනෙක් කියලා සමාජයේ අර කැත නම වහගන්න දානපතියෙක් කියලා පෙනී ඉන්න දාහනයක් දෙනවා. එතකොට තමන්ගේ පැත්තෙන් අපිරිසිදුයි. සීලයක් නැහැ. දාන වස්තුව ධර්මිෂ්ඨ උපයා සපයාගත් දෙයක් නෙමෙයි. කර්ම කර්මඵල විශ්වාසයක් නැහැ. සද්ධාවෙන් දන් දෙනව නෙමෙයි. හැබැයි ඔබ හිතන්න ඔබ ගිහින් දානේ පූජා කරන පිරිස සිල්වත් නම්, ගුණවත් නම්, ධර්මිෂ්ඨ පිරිසක් නම්, ගුණහපත් පිරිසක් නම්, අන්න ඒ අයගේ ගුණය නිසා ඒ දානේ මහත්ඵල වෙනවා. මහා ආනිසංස ඇති දානයක් වෙනවා. එතකොට ඒ දානේ ආනිසංස ටික ලැබුණේ දානේ දෙන පාර්ශවයේ නිසා නෙමෙයි, දානේ පිළිගත් ප්‍රතිග්‍රාහක පාර්ශවයේ තියෙන ගුණේ බලවත් නිසා. අපි හිතමු ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කරනවා. එහෙම නැතුව වැඩිහිටි නිවාසයකට දුන්නත් ඒ අම්මලා හරියේ ඉන්න පිරිස බොහෝම සතුටින් ආශිර්වාද කරලා අවංකවම ඒ අයට පින් දීලා ඒ අය ඇත්තටම අසරණ වෙච්ච පිරිසක් වෙන්න පුළුවන්. ඒ අය ගුණහපත් පිරිසක්. එතකොට ඒ අයගේ ගුණේ නිසා, සීලේ නිසා, ඒ අය තුළ තියෙන ඒ යහපත් ගතිගුණ නිසා, දානේ පිළිගත් අයගේ ප්‍රතිග්‍රාහක අයගේ තියෙන ගුණහපත්කම නිසා ඒ දානේ මහා පිනක් අර දානේ පූජා කරපු පැත්තට ලැබෙනවා. ඔන්න ඊළඟ එක. ඊළඟ එක තමයි කෙනෙක් දානි දෙනවා දෙපැත්තම කිසිම ගුණයක් නැහැ, ධර්මයක් නැහැ, සීලයක් නැහැ. දානේ කියලා දන් දෙන්න ලෑස්ති වෙන අයත් ඒ જાතියෙම තමයි. ඒව හොරකම් කරලා මංකොල්ලකාර සමහරලාට රටට පේන්න මේ බොරුවට කරන පින්කම. එතකොට ඒ පින්කමස්සෙත් කෙරෙන්නේ දුරාචාර වැඩම තමයි. අපි හිතමු දානි උයන්න ආපු අයටත් එතනත් මත්පැන් මත්ද්‍රව්‍ය බෙද බෙදා තමයි දානි හදන්නේ. එතකොට බිබී බැන බැන අනුන්ට නින්දා කර කර තමයි ඒකත් විනෝදයක්. එතකොට ඔය විදිහට සීලයක් නැහැ, ගුණයක් නැහැ, ධාර්මිෂ්ඨකමක් නැහැ, පින ගැන විශ්වාසයක් නැහැ, මෙලෝ පරලෝ විශ්වාසයක් නැහැ. එතකොට දානි දෙන පාර්ශවේනුත් අපිරිසිදුයි. දානි පිළිගන්නෙත් ඒ જાතියෙම පිරිසක් කියලා හිතන්නේ. ඒත් හොරු ගොඩක්. මේ අයටම හරියන පිරිසක් තමයි හොයාගෙන තියෙන්නේ. එතකොට ඒ අයත් සීලයක් නැති, ගුණයක් නැති, ධර්මයක් නැති, දුරාචාර ජීවිතයක් ගත කරන බොහොම පහත් පිරිසක්. එතකොට මෙහෙම නම් දානි දුන්නේ ඒ දානේ මහත්ඵල මහානිසංස වෙන්න තරම් බලවත්කමක් නැහැ. ඒ නිසා කාට දුන්නත් පින තියෙනවා. හැබැයි ඒකේ මහා ආනිසංසයක් ලැබෙන්නේ නැහැ. දෙපැත්තම අපිරිසිදුයි. ලොකු පිනක් බලවත් කරගන්න පුළුවන්කමක් නැහැ. එක පැත්තකවත් ගුණයක් නැති නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහත්ඵල මහානිසංස වෙන බලවත්ම පිනක් ලැබෙන දානය තමයි දානේ පූජා කරන පාර්ශවයත් සීලවන්තයි, ධාර්මිෂ්ඨයි, කර්ම කර්මඵල විශ්වාසයෙන් යුක්තයි, පින් සලකාගෙන දන් දෙන්නේ, ගෞරවයෙන් දන් දෙන්නේ. සක්කච්ඡන් දානන් දෙති, සකස් කළ දානේ දෙන්නේ. ඒ ගැන බොහෝම අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ඒ ඔක්කොම සාධාරණව ධාර්මිෂ්ඨ උපයාසපයා ගත්ත දේ. එතකොට මේ විදිහට තමයි දානේ සූදානම් කරන්නේ, දම් බෙදන්නේ. දානේ ගැන ඒ අයට තියෙන අවබෝධය, පිළිගැනීම, ශ්‍රද්ධාව ඔක්කොම දන් දෙන පැත්තත් බලවත්. දානේ පිළිගන්න පාර්ශ්වේගම් ඒ පිරිසත් සීලවන්තයි, ගුණවන්තයි, ධාර්මිෂ්ඨයි, කර්ම කර්මඵල විශ්වාසය ඇති පිරිසක්. එතකොට දෙපැත්තෙන්ම බලවත්. දානේ දෙන පැත්තෙනුත් සීලාදී ගුණ ඇති සිල්වත් ගුණවත් සාධාරණ උපයාසපයාගත්ත දෙයින් දානේ සකස් කළ පූජා කරන නිසා දානේ පූජා කරන පාර්ශ්වයේ පැත්තෙනුත් බලවත්. දානේ පිළිගන්න පැත්තත් සිල්වත් ගුණවත් ගුණහපත් පිරිසක්. එතකොට ඒ පිරිසේ තියෙන ගුණේ නිසාත් ඒ පැත්තෙනුත් මහත්ඵලයි, මහානිසංස. දෙපාර්ශ්වයේම සිල්වත් ගුණවත්කමත් ඒ දානීය මහත්ඵල මහානිසංස ඇති බොහෝ බලවත් පිනක් බවට පත් වෙන. එහෙමනම් මතක තියාගන්න, බොහෝ වෙලාවට අපිට සමාජයේ දකින්න ලැබෙනවා සමහරු දන් දීලා අපරාධිමුන්ට දුන්නේ දුන්නට වැඩිය හොඳයි කියලා නොයෙක් විදිහට නින්දා පහස කරන. එතකොට ඔබ ඔබේ පැත්තෙන් ඔබ සීලවන්ත නම්, ඔබ ධර්මිෂ්ඨ නම්, ඔබ උපයාසපයාගත් දානේ සාධාරණව ධර්මිෂ්ඨ උපයෝපි දෙයක් නම්, ඔබ සතුටෙන් සද්ධාවෙන් කර්ම කර්මඵල විශ්වාසයෙන් නම් දුන්නේ, ඒකේ පින පිළිගත් අයගේ තියෙන ගුණධර්ම මත ඔබේ පින නැති වෙන්නේ නැහැ. හැබැයි ඒ අය ගොඩාක් ගුණහපත් නම් ඒ පින බලවත් වෙනවා තමයි. හැබැයි ඒ අය දුස්සීලය වුණත්, අධර්මිෂ්ඨ පාපී පිරිසක් වුණත් ඔබේ පාර්ශ්වයේ තියෙන සීලාදී ගුණ නිසා ඔබ දුන්නේ සතුටෙන්, ඔබ දානේ සකස් කරේ සතුටෙන්, ඔබ සාධාරණව සිල්වත් කර්ම කර්මඵල විශ්වාසයෙන් නම් දන් දුන්නේ, ඒ එපමණකින් ඔබේ දානේ මහා ආනිසංස ඇති දානේ. එනිසා ඔන්න ඔය විදිහට දානේ ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න. කොයිම වෙලාවකවත් පිනකදී කලකිරෙන්න එපා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මහණෙනි පින පුංචි කියලා කවදාවත් පිනට අවමං කරන්නත් එපා කියන. ඔබ විමානවත්වේ සඳහන් වෙච්ච කතා මේ ධර්ම ග්‍රන්ථ අතර තියෙනවා. පේතවත්තු විමානවත්තු කියලා දහම් පොත්වල කතාවන් බොහෝමයක්. ඒක පේතවත්තු කියලා කියන්නේ පව්කම් කරලා, අකුසල් කරලා, මසුරු ජීවිත ගත කරලා මරණින් මත්තේ ප්‍රේත ලෝකේ ඉපදිච්ච අයගේ ජීවිත කතා. විමානවත්තු කියලා කියන්නේ බොහෝ පිං කරලා, සිල් රැකලා, දන් දීලා දිව්‍ය ලෝකේ ඉපදිච්ච අයගේ ජීවිත කතා. ඒවා සිය ගාණක් මේ දහම් ග්‍රන්ථවල සඳහන් වෙනවා. එතකොට ඒ විමානවත්වේ සඳහන් වෙන ඒ දෙවියන්ගේ විස්තර කතා බලනකොට ඒවෙන් පේනවා, සමහර අය කියන ස්වාමීනි මම මේ දිව්‍ය සැප සම්පත් විඳින්නේ ලොකෝ පින්කම් කරලා නෙමෙයි, මම බොහොම දුප්පත් කෙනෙක්. සමහර අය කියනවා මම පිපාසෙන් කලන්තේ හැදිච්ච කෙනෙකුට වතුර ටිකක් දන් දුන්නු, ඒ පින මං හිතලා හිතලා බලවත් කරා, මට මරණ මංචකෙත් ඒක මතක් වුණා, ඒ පිනෙන් තමයි මම මේ දිව්‍ය ලෝකෙ ඉපදුනේ. එතකොට දෙව්ලොව ඉපදෙන්න බලවත් වෙච්ච පින පිපාසයෙන් හිටපු කෙනෙකුට කරුණා මෛත්‍රියෙන් හැන් ටිකක් පිපාසේ සංසිඳවා ගන්න වතුර ටිකක් පූජා කරපු පින. සමහර අය කියනවා මම ගෙදර කකා හිටියේ, ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩිය දෙන්න දෙයක් තිබ්බෙම නැහැ, ඉතුරු වෙච්ච දන් කුඩ ටික අර වළඳ හොදල හෝ සූරලා තමන් ටිකක් කකා ඉඳලා තිබුණේ, ඒ ටික ගිහිල්ලා පෙන්නන ස්වාමිනී මෙච්චරමයි තියෙන්නේ, කමක් නැද්ද, කමක් නැහැ පූජා කරන්න කියලා අවසර දුන්නු. ඒ අවසරයෙන් පූජා කරේ ඉඳුල් වෙච්ච ටිකක්. නමුත් මං ඒ කරපු පින හිතලා හිතලා බලවත් කරා, මට මැරෙනකොට ඒ පිනයි මතක් වුණේ කියලා. වතුර ටිකක් දන් දීලා, බත් හැන්දක් පූජා කරලා, පිට්ටු කෑල්ලක් පූජා කරලා දිව්‍ය ලෝකෙ ගිය දෙවිවරු ගැන අපිට බොහෝ දේශනාවල අහන්න ලැබෙනවා. එතකොට අපිට පේනවා වැදගත්ම දේ ඔබේ චේතනාව. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කවදාවත් පින පුංචි කියලා පිනට අවමං කරන්න එපා. මේ සමාජය බහලා ඇති ඔය පින කර ඕ පුංචි පින් කන්නේ, ඌවත් ලොකු පින්ද, ඔය පුංචි පින් කළ වැඩක් තියෙනවද, එහෙම කියන අය ඉන්න. බුදුහාමුදුරු උපමාවට පෙන්වුවේ භාජනයකට ජලය බිඳුව බිඳුව බිඳුව වැටිලා ඒ භාජනයේම ජලයෙන් පිරීලා ඉතිරිලා යන්නේ යම්සේද, පුංචි පුංචි පින එකතු වෙලා එකතු වෙලා ජීවිතේ පිනෙන් පිරීලා ඉතිරිලා යනවා. ඒ නිසා පින් කරන්න, පිනට බය වෙන්න එපා. පින තමයි ඔබේ ජීවිතයේ ධර්මාවබෝධය කරා අරගෙන යන ඔබට පරලොවින් තියෙන එකම රැකවරණේ. පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පානිනා. පරලෝ පිහිට පිරිස පවතින පිනයි. ඒ නිසා පිනේ වටිනාකම තේරුම් ගන්න. පුළුවන් තරම් ලැබිච්ච මනුස්ස අපි ඉන්නේ පින් කරන්න පුළුවන් තැනක. මේ මනුස්ස ලෝකේ අපිට ගොඩාක් පින් කරගන්න අවස්ථාවන් තියෙනවා. ඒ නිසා ලැබෙන හැම අවස්ථාවකම පිනක් කුසලයක් රැස් කරගන්න. පුළුවන් තරම් දන් දෙන්න. ගිලන් අයට දන් දෙන්න, ගිලන් භික්ෂුන් වහන්සේලාට දන් දෙන්න. ගිලන් වෙච්ච භික්ෂුණීන් වහන්සේලාට, මොකද ඒ අය සීලාදී ගුණ පුරල්පු මේ නිවන් මඟ දහම් මඟ යන අය. ඒ අය හොයලා බෙහෙත් හේත් ඖෂධ පූජා කරත්, ඒ වගේම රෝගී වෙච්ච අය, අසරණ අය, නැති බැරි අය සතෙකුට කෑම ටිකක් දුන්නත් ආත්ම සීයක් ආනිසංස ලැබෙන පින. ඒ නිසා ඔබ ඔබේ ජීවිතේ පුළුවන් තරම් පින් කරන්න, පිනෙන් ජීවිතේ පුරව ගන්න. ඔබ කරපු පිනම සිහි කළ සිහි කළ ඔබට භාවනාවක් හැටියට ඒ පින වඩන්නත් පුළුවන්. ඒකට කියනවා ත්‍යාගානුස්සති භාවනා. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඔබේ ජීවිතයේ පුළුවන් තරම් පින් දහම් කුසල් දහම්ම දියුණු කරගෙන, ඔබේ ජීවිතයේ පිනෙම්ම බලවත් කරගෙන, සද්ධාදී ගුණ දියුණු කරගෙන, දාන පාරමිතාව ටික ටික ටික ටික බලවත් කරගෙන ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල පින බලවත් කරගෙන උතුම් ධර්මයේම දියුණු කරගන්න, ධර්මයේම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්තුනි, අද මේ උතුම් ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ආරක්ෂාව ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ ධර්මානුශාසනාවේ පින් බර දායකත්වය දරන්නට ඉදුනේ අංක 35 52 මුද්දුව පාර රත්නපුර පදිංචි පුෂ්පලතා රුවන්පුර, සඳමාලි රුවන්පුර, දුලෝචනා රුවන්පුර, ධනංජය රුවන්පුර, ගමිඳු සඳරුවන්, චමිලා වික්‍රමසිංහ, නිශාන්ත රණසිංහ කියන මේ හැම දෙනා එකතු වෙලා මේ ධර්ම දානමය පින්කම සිදු කර. ඉතින් ඒ හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ හැම දෙනාටමත් සුවසේ ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම දාන පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එයාගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා 2026 6 මාසේ 7 දින පරලෝ සැපත් වූ පොලිස් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික පියදාස රුවන්පුර පියාණන්ට පින් අනුමෝදන් කිරීම. එතුමන් ඇතුළු නමින් මිය පරලවගේ වර්ග පරම්පරාගත සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. එයාගේ පරලව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙමු. ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින හැම දිනාටමත්, net ආයතනයේ සියලු දිනාටමත්, ලක්වාසීලෝ වාසී හැම දිනාටමත්, දායකත්වයේ දරූ පවුල්වල හැම දිනාමත්, සැපසහිත ප්‍රතිපදාවකින් උතුම් ධර්ම අවබෝධයේ පිණිසේ හැම දිනාටම මේ ධර්ම දානමේ පින පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාදුහු සාදුහු සාදුහු. අද සඳුදා net FM ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදාම් පදනමේ නිර්මාතෘ හොරණ දික්ඛේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අති පූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඳනගා සාදුහනක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඔබට සිහිපත් කරන්නට ඕනේ එළඹෙන සැප්තැම්බර් මාසේ 26 වන සෙනසුරාදා දිනයට යෙදෙන බිනරපුර පසළොස්වක පොහෝදා net FM රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන පැවැත්වෙන්නේ ගම්පහ පෙතියාගොඩ මනලොව පින්කෙතනම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන. අතිපූජනීය මිහිඳුපුර ජිනානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මේ උතුම් පින්කම්මාලාව සමගින් එක්කාසු වන්න බිනරපුර පසළොස්වක පොහෝදා සැතැම්බර් මාසයේ 26 වනදා ගම්පහ පෙතියාගොඩ මනුලොව පින්කෙතනම් වූ ශ්‍රී ශාසනාලෝක පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලයි ඔබට ආරාධනා කරන්නේ. උඩුගම්පොළ නයිවල පාරේ 3 කිලෝමීටර කණුව අසල තමයි මේ උතුම් පුණ්‍ය භූමිය පිහිටා තිබෙන්නේ. ඔබට සිහිපත් කරන්නට ඕනේ, net fm රේඩියෝව ලංකාවේ පිහිටි වෙහෙර විහාරස්ථාන ගොඩනගන්නට, පූජනීය ස්ථාන සංවර්ධනය කරන්නට, එහි නිර්මාණ කරන්නට මාධ්‍ය දායකත්වයේ සහ අපේ සහෘද සදහවතුන් සහසම්බන්ධ කරගෙන මූල්‍ය දායකත්වයේ දක්වනවා කියලා. ඉතින් අපේ අලුත්ම ව්‍යාපෘතිය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසයේ වහල නිර්මාණය කිරීම සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කිරීම. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියලා කිව්වහම අතිශයින්ම වැදගත් පුණ්‍යස්ථානයක්. මොකද ලංකාවට දළදා සමිඳුන් වහන්සේ වැඩමවන මොහොතේ හේමමාලා සහ දන්තකුමරු විසින් මුලින්ම ලංකාවට පාතැබූ ස්ථානය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය. ඉතින් පසුගිය යුද සමයේදී LTT කඳවුරක් වශයෙන් තමයි මෙය භාවිතා කරලා තිබෙන්නේ. අපේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධ වන්නට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ වර්තමානයේදී බොහෝ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. එනිසාවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ පුළුවන් විදිහට 1 රුපියලකින් හරි අපි මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායක වෙමු. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවෙනි ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. වැඩි විස්තර දැනගන්නවා නම් ඔබට පුළුවන් කමක් තිබෙනවා 0771 51 271 2 0771 51 271 272 දුරකථන අංකයට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න. ඉතින් දඹදිව වන්දනාවේ යෙදෙන අපේ සදහවත් සියලු දෙනාට තමයි මේ සිහිපත් කිරීම. ට්‍රැවල් නෙත් ආයතනය දඹදිව ඔබ වන්දනාවේ එක්කන් යනවා වගේම සාංචි වන්දනා විශේෂ වූ වන්දනා ගමනක් සූදානම් කරලා තිබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු සතර ස්ථාන සමග සාංචි වන්දනා කරන්නට බලාපොරොත්තු වන සියලු දෙනා වෙනුවෙන් තමයි මේ සුබ පණිවිඩය අපි සිහිපත් කරන්නේ. ඔක්තෝබර් මාසයේ පළමු වනදා ඉඳලා ඔක්තෝබර් මාසයේ 15 වනදා දක්වා තමයි මේ ගමන, නැත්නම් මේ වන්දනාව සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේක ටිකක් සුවිශේෂී ගමනක්. ඉතින් අග්‍රාවල ඉඳලා පැය 6කින් සාංචිය වෙත සුඛෝපභෝගී දුම්රියක්ක මාර්ගයෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් වායු සමීකරණය කරන ලද ඔබටම වෙන්නු ආසනයක සුඛෝපභෝගී සත්කාර සමගින් තමයි ඔබට මේ සාංචි වන්දනාව සිදු කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය දුම්රියකින් යන ගමනක් නෙවෙයි, සුඛෝපභෝගී දුම්රිය ගමනක් තමයි මේ ආකාරයෙන් සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් මේත් සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් දිල්ලියට ගිහිල්ලා සාංචිය වැඳපු දාගෙන නැවත අග්‍රාවලට ඇවිල්ලා සතර ස්ථාන වන්දනාමාන කරගන්නට පුළුවන් කමක් තිබෙනවා මේ ට්‍රැවල් නෙත් සංවිධානය කරන සුවිශේෂී සාංචි වන්දනා වැඩසටහන සමගින් එක්කාසු වන සියලු දෙනාට. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112 863 363 0112 863 363, ඒ වගේම 0776 7163 872 0776 7163 872 තමයි දුරකථන අංක. අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ සඳුදා net fm ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව සමගින්. අයබෝවන් නැවත වතාවක් සියලු දෙනාට තෙරුවනේ ආශිර්වාදය ලැබෙන්න කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා කරමින් තමයි අද සඳුදා දවසේදී net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවෙන් අනතුරුව ආරම්භ කරන ධර්ම සාකච්ඡාව මේ විදිහට ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. ඔබට සිහිපත් කරන්නට ඕනේ NetFM රේඩියෝව ලංකාවේ පිහිටි විහෙර විහාරස්ථාන ගොඩනගන්නට, පූජනීය ස්ථාන සංවර්ධනය කරන්නට, එහි නිර්මාණ කරන්නට මාධ්‍ය දායකත්වය සහ අපේ සහෘද සදහවතුන් සහසම්බන්ධ කරගෙන මූල්‍ය දායකත්වය දක්වනවා කියලා. ඉතින් අපේ අලුත්ම ව්‍යාපෘතිය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසයේ වහල නිර්මාණය කිරීම සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කිරීම. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියලා කිව්වහම අතිශයින්ම වැදගත් පුණ්‍ය ස්ථානයක්. මොකද ලංකාවට දළදා සමිඳුන් වහන්සේ වැඩමවන මොහොතේ හේමමාලා සහ දන්තකුමරු විසින් මුලින්ම ලංකාවට පාතැබූ ස්ථානය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය. ඉතින් පසුගිය යුද සමයේදී LTT කඳවුරක් වශයෙන් තමයි මෙය භාවිතා කරලා තිබෙන්නේ. අපේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධ වන්නට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ වර්තමානයේදී බොහෝ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. එනිසාවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ පුළුවන් විදිහට එක රුපියලකින් හරි අපි මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායක වෙමු. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවැනි ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. වැඩි විස්තර දැනගන්නවා නම් ඔබට පුළුවන් කමක් තිබෙනවා 0771 51 21 272 0771 51 51 272 දුරකථන අංකයට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න. ඉතින් අදත් ධර්මදේශනාව වෙනුවෙන් වැඩමවන්නට යෙදුණු අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදහම් පදනමෙන් නිර්මාත්‍ර වූ හොරණදික්ඛේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමින් වහන්සේ තමයි ධර්ම සාකච්ඡාව වෙනුවෙන්ද වැඩමවීම සිද්ධ කරන්නේ. ඒ නිසා අපි මුලින්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව මේ උතුම් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අපේ හාමුදුරන් වහන්සේගේ වැඩමවීම පිළිගැනීම සිද්ධ කරමු. අවසරයි අපේ හාමුදුරනි.
2: හැම දිනාටම නැවතත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඔබ බොහොම සද්ධාවෙන් හෝරාවක් පුරා ඔබේ ජීවිතයේ ඉතාම වැදගත් ධර්මකාරණා රැසක් ධර්මදේශනාව තුළ ශ්‍රවණය කරන්නට යෙදුනා. ධර්මදේශනාව අවසානයේ තවත් හෝරාවක් ඔබ සූදානම් වෙන්නේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්න. ඉතින් මේ දහම් සාකච්ඡාවත් ධර්මදේශනාව ඇසුරෙන් වගේම තව බොහෝ ධර්මකාරණා ඇසුරෙන් ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් සාකච්ඡාව තුළ අපි සාකච්ඡා කෙරෙනවා. ඉතින් ඒ උතුම් දහම් සාකච්ඡාවත් ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ වැඩෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි හදවතින්ම ඔබ හැම දිනාටම නැවතත් ආශිර්වාද කරනවා.
1: ඒ ආශිර්වාදේ ඉතාමත්ම සතුට සිතින් තමයි අපි හැමදාමත් අනුමෝදන් වෙන්නේ. ඒ නිසා සදහැවතුනි, ලෝකේ කොතනක සිටියත් මේ ආශිර්වාදය නැත්නම් අපේ හාමුදුරන් වහන්සේගේ ඒ උතුම් ආශිර්වාදය අපි අද දවසේදීත් සතුට සිතින් යුක්තව අනුමෝදන් වෙමු. එලෙස අනුමෝදන් වෙන ගමන් දානය පිළිබඳව අපූර්ව විග්‍රහයක් කරන්නට යෙදුන අපේ හාමුදුරන් වහන්සේ, විශේෂයෙන්ම විශාඛාවන්ගේ ඒ චරිතයලලා මේ කරුණු පැහැදිලි කිරීම ඔබේ ජීවිතයටත් වටිනාකමක් ගෙන දෙන ධර්මදේශනාවක් බවට පත්වනවා. ඉතින් ඒ නිසා ඒ ධර්ම කරුණු නිරන්තරයෙන්ම ඔබේ ජීවිතයට එක්කාසු කරගන්න. ඒ විතරක් නෙවෙයි, අපි හැමදාම මතක් කරනවා වගේ පුළුවන් නම් තවත් කෙනෙකුට මේ ධර්මදේශනාව, මේ ඔබ ශ්‍රවණය කරමින් ඉන්න ධර්ම සාකච්ඡාව නැවත නැවතත් අහන්නට පෙළඹවීම ඇති කරන්න කියලා ඔබට සිහිපත් කරනවා. එය ඔබටත් මහඟු පිනක් බවට පත්වෙන නිසා. ඉතින් දානය මසුරුකම දුරලා ලෝභය නැති කරලා අපි කවුරුත් දන් දෙන්න ප්‍රියතාවයක් දක්වනවා. ඇතැම් වෙලාවල් වලට දැන් අපි දන්නවා වෙසක් පොයේම ගත්තාම ලෝකයේ වැඩියෙන්ම දානය පූජා කරන්නේ අපේ ලංකාවේ මිනිස්සු. ඒ වගේම ලෝකයේ ඉන්න බොහෝ රටවල් වල විවිධ රටවල් කේන්ද්‍ර කරගෙන ඒ රටවල් වල නිර්මාණය කරලා තිබෙන විහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන අපේ මහා සංඝරත්නය පෙරටු කරගෙන ඒ අවවාද අනුශාසනා පරිදි දන් දෙන්නට කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි දන්සල් ක්‍රියාත්මක කරනවා සහ සතුන්ට විවිධාකාරයේ දානයන් ලබා දෙනවා. මේ හැමතැනකදීම අපේ සිත පිරිසිදු වන්නට ඕනේ. ඉතින් මේ පිළිබඳව අපේ හාමුදුරුවන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා. ඒ පැහැදිලි කිරීම එක්ක තමයි අද ඉදිරියට සාකච්ඡාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. හාමුදුරනේ සිත ගත්තහම හැම වෙලාවකම මේ පවතින තත්ත්වයෙන් ක්ෂණයක් ක්ෂණයක් පාසා මොහොතක් මොහොතක් පාසා වෙනස් වීමට භාජනය වෙනවා. එක ස්ථානයක තියාගන්නවා කියන එක ඊතරම් ලෙහෙසි පහසු කාරණාවක් නෙවෙයි. ධර්ම දේශනාවයි ඔබ වහන්සේ පැහැදිලි කළ ධර්ම කරුණුත් එක්ක මට හිතුණ අපේ හාමුදුරනේ කොහොමද දානීය දෙන විට ඒක උතුම් වූ නිවනම ඉලක්ක කරගන්නේ, නිවනම අරමුණු කරගන්නේ? මොකද සිත වෙනස් වෙනවා නිරන්තරයෙන්ම. ඇතැම් විට දානය කොයිතරම් පාරිශුද්ධත්වයෙන් දෙන්න ගියත්, නිර්ලෝභීව දෙන්න ගියත්, මසුරුකම දුරලා දෙන්න ගියත් ඇතිවන සිද්ධීන් නිසා අපිට මේ ලබා දෙන දානය නිවන ඉලක්ක කර ගැනීම, නිවන අරමුණු කර ගැනීම යම් කිසි ආකාරයකින් ඒට බාධාවක් වෙන්න පුළුවන්කමක් තියෙනවාද? එසේ නොවන්නට අපි කොහොමද ලබා දෙන දානය තුළින් නිවනම ඉලක්ක කරගෙන දානය පූජා කරන්නේ, නිවනම අරමුණු කරගෙන දානය පූජා කරන්නේ, මෙන්න මේ බාධාවන් කොහොමද ජයගන්නේ කියන කාරණාවන් පැහැදිලි කරමින් අද ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.
2: ඔව්, හැම දිනාටම නැවතත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. දැන් අපි දන්නවා මේ ලෝකේ බෞද්ධයෝ විතරක් නෙමෙයිනේ දන් දෙන්නේ.
1: එහෙමයි හාමුදුරනේ.
2: නිවන ගැන අපේක්ෂාවක් තියෙන, නිවන් දකින්න ඕනෑ කියලා හිතන, ධර්මාවබෝධය ගැන දන්න අය විතරක්ම නෙවෙයි දන් දෙන්නේ. මේ ලෝකේ සමහරවිට නිවන ගැන වචනේ අහලවත් නැහැ.
1: එහෙමයි.
2: සසර ගැන විශ්වාසෙකුත් නැහැ.
1: එහෙමයි.
2: හැබැයි මිනිස්සු දන් දෙන අය ඉන්නවා.
1: එහෙමයි.
2: ඒ දන් දෙනකොට ඒ අයට එක එක විදිහ චේතනාවල් තියෙනවා.
1: එහෙමයි.
2: සමහර ලාවකට කෙනෙක් හිතනවා අනේ පව්, දැන් සතෙක් දැක්කහම කෙනෙක් හිතනවා ඉතින් උයාගෙන කන්නේ, අපි දුන්නොත්නේ කන්නේ. එහෙම හිතලා දන් දෙනවා. දැන් අපි ගත්තහම මේ ලෝකේ ගොඩාක් දුරට මේ සත්තු ගැන ලෝකේ ගොඩාක් සංවිධාන තියෙනවා.
1: එහෙමයි.
2: සතුන්ට උදව් උපකාර කරන, ඊළඟට සතුන් ගැන බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ සතුන්ට කෑම ටිකක් දෙන, සතුන්ට අනුකම්පා කරන, ඒ ලෙඩ වෙච්ච සතෙක් ඉන්නවා නම් ගෙනහිල්ලා බෙහෙත් හේත් කරන අය ඉන්නවා. එතකොට ඒ අය එක කරන්නේ මේ නිවන් දකින්නවා, නිවන ගැන දැනගෙනවා නොවෙන්න පුළුවන්.
1: එහෙමයි.
2: එතකොට ඒ තුල තියෙන්නේ මෛත්‍රිය.
1: එහෙමයි.
2: ඒ මෛත්‍රිය කියන්නේ පින අතර අග්‍රම පිනක්.
1: එහෙමයි.
2: ඒ තුල විශාල පිනක් රැස් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ එක සතෙකුට කුසගින්න නිවා ගන්න, අනේ පව්, කුසගින්නේ මේ සතා ඉන්නේ. ඒ නිසා එක කුසගින්නක් නිවා ගන්න එක වේලා ආහාර ටිකක් දුන්නොත් ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක් කියනවා.
1: එහෙමයි.
2: ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ දුස්සීල මිත්‍යා දෘෂ්ටික කෙනෙකුට, අපි ගමු යා සම්මා දිට්ඨියක් තුනුරුවන් ගැන සද්ධාවක්ක සීල්ගත් උපාසකයෙක්වත් නෙමෙයි. අපි නිකන් සාමාන්‍ය හිතම පාරක බොහොම නිකන් වැරහැලි ඇඳගෙන වැටිලා ඉන්න එහෙම මිනිස්සෙක් කියලා.
1: එහෙමයි.
2: එතකොට ඒ කෙනාගේ චරිතය ගැන කට්ටිය කියනවා දෙන්නේ පාව, ඒ මිනිස්සයා මේ කිසි වැඩකට නැති මිනිස්සෙක්, එක්ක හොරෙක්, දුරාචාරී දෙන කෙනෙක්, ওই මිනිස්සුන්ට ওই මිනිස්සුගේ කර්ම නිසාම තමයි ඔහොම වෙලා තියෙන්නේ. එතකොට මේ වගේ අර දානමේ හිත වලක්වන ඕන තරම් අදහස් ඇහෙන්න පුළුවන්.
1: එහෙමයි.
2: හැබැයි යා හිතනවා පව් මට පිනක් කරගන්න ලැබිච්ච වෙලාව ඒ මනුස්සයා කරන වැරදි ඒ මනුස්සයා ගෙනියයි.
1: එහෙමයි.
2: පවුනේ කියලා හිතලා එයාගේ ගුණයක් සලකලත් නෙමෙයි, එයාගේ සීලයක් සලකලත් නෙමෙයි, හැබැයි පව් කියන අනුකම්පාවේ කුසගින්නේ ඉන්නේ කියන හැඟීම තුළ කෑම වේලක් දෙනවා.
1: එහෙමයි.
2: මොනවා හරි බත් පැකට් එකක් අරන් දුන්නා කියලා හිතන් ආත්ම 1000 කානිසංස ලැබෙන පිනක් කියලා.
1: එහෙමයි.
2: ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා කෙනෙක් තව කෙනෙක් ඉන්නෝ, එයා සම්මාදිට්ඨික නොවෙන්න පුළුවන් නිවන ගැන, ධර්මාවබෝධය ගැන එයා එහෙම දෙයක් නැහැ. හැබැයි යා කාටවත් කරදරයක් නැති කෙනෙක්. එතකොට අපි සමාජයේ කෙනෙක්ගේ පොඩි හරි ගුණයක් සලකලා, සමහර වෙලාවට කෙනෙක් ඉන්නවා අසරණ කෙනෙක්, අපි හිතමු ගමක බොහොම එදා වේල හොයාගන්න විදියක් නැහැ, අසරණ කෙනෙක්. හැබැයි ගමේ මිනිස්සු කියන ওই මිනිස්සයා කාටවත් කරදරයක් නැති කෙනෙක්. පව්, ඒ මිනිස්සයාට ඔහොම වෙලා තියෙන්නේ එක්ක මොකක් හරි පෙර කර්මයක් නිසා වෙන්නේ නැති. හැබැයි අපි දන්න කාලික මේ ජීවිතේ නම් කාටවත් වරද්දක් කරපු කෙනෙක් නෙවෙයි. එතකොට ওই වගේ මිනිස්සු කියනවා එයාගේ ගුණේ ගැන සලකලා, මේ මිනිස්සයා ගුණහපත් කෙනෙක් නේ කියලා ගුණයක් සලකලා අපි කෑම වේලක් දෙනවා, ආහාර ටිකක් දෙනවා, ආත්ම 10000ක් ආනිසංස ලැබෙනවා කියන.
1: එහෙමයි.
2: එතකොට එතනින් එහා ධර්ම මාර්ගයන සිල්වතුන් ගුණවතුන්ට දෙන දානි ආනිසංස මීට වඩා ගොඩාක් බලවත්. සෝවාන් මාර්ගේ ගමන් කරන කෙනෙකුට දෙන දානික ආනිසංස අනන්තයි අප්‍රමේයයි කියලා. එතකොට අපිට පේනවා කාට දුන්නත් සතෙකුට දුන්නත් පිනක් රැස් වෙනවා. ඒ තුල මේ ලෝකේ බොහෝ වෙලාවට අන්‍යාගමිකෙක් වෙන්න පුළුවන්, නිවන ගැන නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අයත් දන් දෙනවා. එතකොට ඒ දානේ ආනිසංස හැටියට බුදුහාඳුරෝ පෙන්නනවා ආයු වර්ණ සැප බල ප්‍රඥා දාන ආනිසංස හැටියට කෙනෙකුට සසරේ ලැබෙනවා.
1: එහෙමයි.
2: එතකොට ඒක තුල ඒ අයට සසරේ උපෝපං ආත්ම

0: ඔබ ඉතාම එකන කිසිම වෙහෙසක් නැතුව ඔබට හොඳට කෑම එකක් කන්න ලැබෙනවා නම් ඔබ ආහාරපාන ගැන ඔබේ එදිනෙදා ජීවිතයේ කෑමබීම ප්‍රශ්නේ ලොකෝ දුකක් අනුන්ගේ යැපීගෙන අසරණ වෙලා එහෙම අසරණ නොවී ඔබට එහෙම හැකියාවක් තියෙනවා නම් ඔබ සසරි දන් දීපු කෙනෙක් මයි. ඔබ වපුරපු දේම තමයි අද මේ ඔබ අස්සෙන්න හැටියට නෙලන්නේ. එතකොට ඒ වගේ සසර පුරා උපෝපං ආත්ම භාවල සැප සම්පත් ලබන්න ඒක උපකාර වෙනවා. ඊළඟට ශක්ති සම්පන්න ශරීර ඇතුව උපදිනවා කියන බලය.
1: එහෙමයි.
0: කායි ශක්තිය, කාය බලය. ඒ අයකට දැන් අපි දකිනවා සමහර අය ඉන්නවා නිකන් ඉපදුනත් උපන්දා ඉඳන් සමහරට ඇවිද ගන්න බෑ.
1: එහෙමයි හැමදෙරනේ.
0: එක්කෝ උපන්දා ඉඳන් ලෙඩ රෝග, පොඩි කාලේ ඉඳන්, එක්කෝ තරුණ කාලේ ඉඳන් සමහරලාවට එක තැන් වෙලා එක්ක පොඩි වැඩක් කරත් පඩියක් නැග්ගත් මහන්සි එක්ක බීම ඉඳගෙන.
1: ඒ
0: කියන්නේ කාය ශක්තියක් නැ දෙයක් කරන්න රසාවක් කරගන්න බෑ, ගමනක් යන්න බෑ. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වන මහණෙනි සසරේ දන් දීපු කෙනාට ශක්ති සම්පන්න ශරීර ලැබෙනවා. ඒ දානි ආනිසංස හැටියට. ඇයි දානයකින් කෙනෙකුට ලැබෙන්නේත් ඒකමනේ.
1: එහෙමයි.
0: දැන් ඔබ හිතන්න ඕනම කෙනෙකුට කෑම බීම නැත්නම් මොකද වෙන්නේ? කලාන්ති හැදෙනවා.
1: එහෙමයි.
0: කාය ශක්තිය නැතින එකට අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය කරන්නේ ආහාර ජීර්ණයේ තුල තමයි ඇඟේ ශක්තිය හදලා දෙන්නේ.
1: එහෙමයි.
0: එතකොට අපි කෙනෙකුට ආහාර වේලක් දන් දෙනවා කියන්නේ ඒ කෙනාට ශක්තිය දන් දෙනවා.
1: එහෙමයි.
0: ඒකේ විපාක හැටියට උපෝපං ආත්ම භාවල ශක්ති සම්පන්න කාය ශක්තිය ඇති කෙනෙක් හැටියට නිරෝගී සම්පත්තිය ලබන්න, කාය ශක්තිය ලබන්න ඒ ආහාර දානි උපකාර කරනවා.
1: එහෙමයි.
0: ඊළඟට අර නිවන් මඟ ගමන් කරන කෙනෙකුට දන් දුන්නොත් අනේ මේ කෙනාට ප්‍රඥාව ලබා ගන්න, නිවන ලබා ගන්න, මේ ධර්ම මාර්ගේ වඩන්න උපකාර වේවා කියන චේතනාවෙන් දුන්නොත් එයාට සසරේ ප්‍රඥාවන්ත නුවණ ඇති කෙනෙක් බවට පත් වෙන්න ඒක උපකාර වෙනවා. එතකොට ওই වගේ ආනිසංස ඒ අයට සසරේ ලැබෙනවා.
1: එහෙමයි.
0: එතකොට සමහර කෙනෙක් දන් දීලා හිතන් මේ දානි ආනිසංස බුදුහාඳුරු පෙන්නන්නේ පින කියන්නේ පුඤ්ඤානි නාම සුකස්සේතං আদি වචන. පින කියන්නේ අපිට සංසාරේ සැප ලබා දෙන දේවල්.
1: එහෙමයි.
0: එතකොට ඒක කවුරු කරත් යා මොන ආගමේ වුණත්, මොන ජාතියේ වුණත්, මොන කුලේ වුණත්, ලෝකෙ කොහේ ඉන්න කෙනෙක් පිනක් කරත් ඒ පිනේ විපාක ඔහුට සසරේ සැප සම්පත් ලබා දෙනවා.
1: එහෙමයි.
0: හැබැයි මේ අන්‍යාගමික සම්මාදිට්ඨියක් නැති කෙනෙක් පින් කරනකොට එයාට ඒකේ පින විතරයි. එයා සමහර වෙලාවට යා ප්‍රාර්ථනා කරන්න පුළුවන් මට සසර සැප සම්පත් ලැබේවා, මට බොහොම ලස්සන වෙලා උපදින්න ලැබේවා, මට නිරෝගී සම්පත් ලැබේවා, මට මීට වඩා සැප සම්පත් ලැබීවා. ඒක කොහොමත් ලැබෙනවා. ආයු වර්ණ සැප බල ප්‍රඥාදී ලැබෙනවා. හැබැයි මේ බුද්ධ ශාසනය තුල පින්පව් කර්ම කර්මඵල සංසාර ගමන දන්න කෙනා, සම්මා දිට්ඨිය පිහිටපු කෙනා, එයා දන් දෙන්නේ නිස්සරණ අභ්‍යාසයෙන්, නිවන අරමුණු කරලා. අන්න එතකොට ඒ දාණය ධර්මාවබෝධි අංගයක් හැටියට එයාව නිවන් අවබෝධයේ පැත්තට තණ්හාව ෂේ කිරීමේ අරමුණින් එයා දන් දෙන්නේ.
1: එහෙමයි.
0: එතකොට අතහැරීම පුරුදු කරගන්න, සසරේ මේ අතහැරීම, මේ දන් දීම මට නිවනට උපකාර වේවා. අන්න එතන පින විතරක් නෙමේ, කුසලයේ නිවන් මාර්ගට අවශ්‍ය ටිකත් එතන තියෙනවා. ඒ නිසා තමයි විසාකාව බුදුරජාන් වහන්සේට කියන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මේ මම කරන දානමේ පින්කම් හිතනකොට ඒක සිහි කර කර මං ත්‍යාගානුස්සතිය වඩනවා. මම මේ විදිහේ පිනක් කරා කියලා සිහි කරනකොට ඒ තුල මගේ හිත එකඟ වෙනවා.
1: එහෙමයි.
0: මට සතර සතිපට්ඨානෙ වඩන්න පුළුවන්. ඒ ත්‍යාගයේම මං කරපු පින්ම සිහි කර කර මං සතර සතිපට්ඨානෙ වඩනවා කිය. සතර සම්‍යප්පදාන වීරිය වඩනවා. සතර ඉරදීපාද වඩනවා. පංච ඉන්ද්‍රිය වඩනවා. පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා. එතකොට විසාකාවට එකම අරමුණ තමයි නිවන නිස්සරණ අභ්‍යාසයෙන්. නිවන අරමුණු කරගෙන ඒ කරන හැම පින්කමකම අවසාන ප්‍රාර්ථනීය තමයි නිවන් අවබෝධය මට ලැබේවා කියන ප්‍රාර්ථනීය. ඒකට අපි ධර්මයේ කියනවා නිස්සරණ අභ්‍යාසය.
1: එහෙමයි.
0: නිවනම අරමුණු කරගෙන පින් කරනවා, නිවනම අරමුණු කරගෙන දන් දෙනවා. අන්න ඒ විදිහට ඔබ දන් දෙන්න පින්කම් කරන්න. එතකොට ඔබට පින විතරක් නෙමෙයි, ඒක ධර්ම අවබෝධය අංගයක්, පාරමිතාවක්, කුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා දානීය තුල පිනයි කුසලයයි දෙකම තියෙනවා එතකොට.
1: එහෙමයි.
0: හැබැයි සාමාන්‍ය නොදන්න කෙනෙක් අන්‍යාගමිකෙක් වෙන්න පුළුවන්. එයාට නිවන් දකින්න අදහසක් නැති වෙන්න පුළුවන්. එයාට ලෞකික සැප සම්පත් එයා ප්‍රාර්ථනා කරන එක, ප්‍රාර්ථනා කරත් නොකරත් දානි ආනිසංසයක ලැබෙනවාමයි. හැබැයි එයාට නිවන අරමුණු කරගෙන නැති නිසා එයාට පිනේ විපාක හැටියට සසරේ සැප සම්පත් ලැබෙනවා.
1: එහෙම
0: පින් කරපු අය තමයි ওই දෙව්ලොව බොහෝ සැප සම්පත් විඳිනවා. හැබැයි මේ සැප සම්පත් විඳලා දෙව්ලොව පින

0: දීලා අවසන් වෙනකොට පිනේ විපාකත් මතක තියාගන්න. පින කියන්නේ විපාක දීලා අවසන් වෙනවා.
1: එහෙමයි.
0: ඒ පිනේ විපාක අවසන් වෙනකොට ආයමත් දිව්‍යාත්මින් චුත වෙලා පල්ලෙහාට වැටෙනවා.
1: එහෙමයි.
0: ඒකයි බුදුරජාන් වහන්සේ පෙන්වුවේ දිව්‍ය චුති කියලා සූත්‍රයක් තියෙනවා. මහණෙනි බොහෝ දෙවියන් අතර දෙව්ලොව පින ගෙවිලා අවසන් වෙලා චුත වෙන දෙවියන් අතරින් බොහෝ දෙනෙක් ආපහු සතර අපායේ පැත්තටම වැටෙනවා කියලා.
1: එහෙමයි.
0: ඇයි අර සැප සම්පත් මනුස්ස ලෝකේ ලොකු පිනක් කරලා එයා දිව්‍ය සැප සම්පත් ලබනවා. දැන් අපිට විමානවත්වේ ගොඩක් හම්බෙන්නේ මේ වගේ ඒවා. දැන් ඒ අය කෙලින්ම නිවන අරමුණු කරගෙන පින් කරපුවා එන්නේ මේ.
1: එහෙමයි.
0: සමහර අය කියනවා මං පිපාසෙන් හිටපු කෙනෙකුට වතුර ටිකක් පූජා කරා. මට මැරෙනකොට ඒ පින මතක් වුණා. ඒ පිනෙන් මම මේ තරම් දිව්‍ය සැප සම්පත් ලැබුවා.
1: එහෙමයි.
0: තව කෙනෙක් කියනවා මං පිට්ටු කෑල්ලක් විසි කරන්න යනකොට පිණ්ඩපාතගේ ස්වාමීන් වහන්සේ නම නැගණියෝක මගේ පාත්‍රයට බෙදන්න කියෝ. ඒ පින තමයි කියන මට මැරෙනකොට මතක් වුණේ.
1: එහෙමයි.
0: එක්ක උක් දණ්ඩක් පූජා කරලා මොනවා හරි ඒ වගේ පින්. එතකොට තමන් සීල් රැකලා නිවන් අවබෝධය තුළ නිවන් දකින්න කියන ප්‍රාර්ථනාවක් එතන තිබිලා නැහැ. කවුරු හරි කලන්තේ හැදිච්ච කෙනෙක්, පිපාසෙන් ආපු කෙනෙක්, ගෙදරට ආපු කෙනෙක්, අසරණෙක්, අනේ පව් කියන හැඟීමෙන් දන් දීලා. ඒ කරපු පින සිහි වෙලා මරණ මංචකේ ඒක බලවත් වෙලා දිව්‍ය ලෝකේ උපදිනවා.
1: එහෙමයි.
0: එතකොට එයාට දිව්‍ය ලෝකේ ගොඩාක් අර සැප සම්පත් පිනට ලැබෙනවා. එහෙම ලැබෙනකොට එයා ඒ පින තුල මුසපත් වෙලා අර සැප සම්පත් විඳගෙන ඉන්නවා.
1: එහෙමයි.
0: හැබැයි කාලයක් යනකොට පිනේ විපාකත් ගෙවිලා අවසන් වෙනවා. ගෙවිලා අවසන් වෙනකොට දිව්‍ය ආත්මෙන් චුත වෙනවා. ධර්ම අවබෝධයක් ලැබලා නැත්නම් එතනින් චුත වෙනකොට ඇයි දිව්‍ය ලෝකේ දැන් පින ගෙවිලා ඉවරයි.
1: එහෙමයි.
0: එයාට ආයි දිව්‍ය ලෝකේ ඉන්න තරම් පිනක් නැහැ. ඊට පස්සේ වැටෙන්නේ පල්ලෙහාට. යන්තම් හරි පොඩි පිනකට හරි තිබුණොත් මනුස්ස ලෝකෙට වැටෙයි. එහෙම නැත්නම් බොහෝ වෙලාවට සතර අපාය පැත්තට වැටෙනවා.
1: එහෙමයි.
0: ඒ නිසා ඔය ටික නැති වෙන්නේ දැන් මනුස්ස ලෝකේ ඉන්නේ නැද්දි බණ අහලා ධර්මීය පුරුදු කරලා. ඒකයි බුදුහාඳුර පෙන්නන්නේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා මේ පහම වඩන්න.
1: එහෙමයි.
0: කෙනෙක් දෙව්ලෝ උපදිනවා නම් මේ පහ දියුණු කරගෙන දෙව්ලෝ උපදින්න. එයා පල්ලෙහාට වැටෙන්නේ නැහැ. මොකද එයාට සද්ධාව තියෙනවා තුනුරුවන් ගැන. එයා සීලයත් හොඳට පුරුදු කරපු කෙනෙක්. සුත දහම් දැනුම හොඳට පුරුදු කරපු කෙනෙක්. ඊළඟට ත්‍යාගය අන්න එයා පිනුත් කරලා තියෙනවා.
1: එහෙම.
0: අතහැරීම, දන් දීම, පිනත් බලවත්. ඊළඟට ප්‍රඥාව. ඔකයි වැදගත් මේක. අනිත්‍ය ගැන, මේ සසර ගමන ගැන, පංච උපාදානස්කන්ධ ගැන දන්නවා. එතකොට එහෙම කෙනෙක් දෙව්ලොව ඉපදුනා කියලා එයා අර දිව්‍ය සැප සම්පත් වලට මුසපත් වෙන්නේ ඇලෙන්නේ නැහැ.
1: එහෙමයි.
0: එයා දන්නවා මේ සැප සම්පතුත් මම කරපු පෙර පිනක් නිසා මට ලැබුණේ.
1: එහෙමයි.
0: මේකත් අනිත්‍යයි. මේකත් ගෙවිලා යනවා. මොනතරම් ලස්සන දිව්‍ය ශරීරයක් තිබ්බත් එයා දන්නවා මේක පිනකට ලැබිච්ච දෙයක්. ඒ නිසා පින ඉවර වෙනකොට මේ දිව්‍ය ශරීරෙනුත් මට චුත වෙලා තව කොහේ හරි උපතකට මාව ඇදිලා යයි. ඒ අතර දෙවියන් දෙවියන් ධර්ම සාකච්ඡා කරනකොට අර විනෝද වෙවි, පංචකාමයන් තුල සතුටු වෙවි ඉන්නේ නැහැ. එයා බණහන් යොමු වෙනවා. ඇයි මනුස්ස ලෝකේ ධර්මීය පුරුදු කරපු කෙනෙක්, නිවන අරමුණු කරගෙන පින් කරපු කෙනෙක්. එයා දෙව්ලොවත් හොයන්නේ කල්යාණ මිත්‍ර ඇසුර. එයා දෙව්ලොවදිත් හොයන්නේ නිවන් අවබෝධයට බණ භාවනා කරන අය. එතකොට දෙවියන් දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා, සුධර්මා දිව්‍ය සභාවේ දෙවිවරු එකතු වෙලා බණහනවා, පින්කම් ගැන කතා කරනවා. එයා එකතු වෙන්නේ ඒ අයට.
1: එහෙම.
0: අර විනෝද වෙන දිව්‍ය කාමයන් එක්ක සතුටු වෙවි, ඉඳලා චුත වෙලා අපාය පැත්තට යන පිරිසත් එක්ක එකතු නොවි, පින් කරන කල්යාණ මිත්‍ර පිරිසත් එක්ක එකතු වෙලා තව තවත් දෙව්ලොවදි බණ භාවනා පින්කම් කරගෙන එයා ඉහළටම යනවා කියන සතර අපාය පැත්තකට ඉන්නේ නැතුව ආපහු එතනින්ම ගැලවිලා සුගතිය කරා නිවන කරා යන මගකට යනවා. අන්න ඒ නිසා අපි පින් කරද්දී නිවන අරමුණු කරගෙන නිස්සරණ අභ්‍යාසයෙන් පින් කරන්න. එතකොට පිනයි කුසලයයි දෙකම ඔබට ලැබෙනවා.
1: හොඳයි. ඉතින් අපේ හාමුදුරන් වහන්සේ පැහැදිලි කර පරිදි ඔබට පුළුවන්කමක් තිබෙනවා නිවනම ඉලක්ක කරගෙන මේ සිදු කරන සියලු පින් කටයුතු සිද්ධ කරන්නට. දානය පමණක් නොවේ, වෙන ඕනෑම කටයුත්තක් ඔබට ඒ ආකාරයෙන් සිද්ධ කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා මේ වස්සාන කාල සීමාව අපි ගත කරන්නේ වස්සාන කාල සීමාවේ බොහෝ විහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන දෛනිකව, සතියන්තේ, ඒ වගේම මාසිකව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා අපේ හාමුදුරන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි. ඒ නිසා ඔබට මේ සිදු කරන සියලු පින් කටයුතු වෙනුවෙන් පුළුවන් ආකාරයට දායකත්වයන් දක්වන්න සහ ඔබට ඒ වෙනුවෙන් අපකප වෙලා ක්‍රියාත්මක වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔබට මේ ආකාරයෙන් අති පූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිද්ධ කරන ඒ පුණ්‍ය කටයුතු වෙනුවෙන්ද දායකත්වයේ දක්වන්නේ කොහොමද කියලා ධර්ම සාකච්ඡාව අගදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ධර්ම සාකච්ඡාව සඳුදා දිනයේදී සිද්ධ කරන මේ උතුම් ධර්ම සාකච්ඡාව සමගින් රැඳෙන්න කියලා අපි ආරාධනා කරනවා. අපේ හාමුදුරනේ ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව අපි දානයක් පූජා කරන්නට යනවා. දැන් දානයේ ආනිසංස පිළිබඳවත් අපි දන්නවා දානේ පූජා කරන කෙනා. හැබැයි දානේ පූජා කරන්නට යන මොහොතේ අපි හිතමු දුස්සීල කෙනෙක් ඉන්නවා. ඒ දුස්සීල කෙනා දැක්ක ගමන්ම අපේ හිත වෙනස් වෙනවනේ. ඒක නතර කරන්න ටිකක් අමාරුයි. මෙහෙම දුස්සීල කෙනෙක් දැක්ක ගමන්ම ඒ ගැන නොහිතා නැත්නම් ඒ ආකාරයෙන් අපේ හිත දූෂණය වන්නට ඉඩ නොතියා අපි කොහොමද හිත හදාගෙන දානේ පූජා කරන්නේ? මේ ගැන පැහැදිලි කරොත් හොඳයි කියලා හිතනවා. මොකද අපි සමාජයේ සාමාන්‍ය ආකාරයෙන් කටයුතු කරද්දී අපිට ඇහෙන දේවල් තමයි සමහර උපාසකම්මලා ලක්ෂ ගණන් වියදම් කරලා දානේ දෙනවා. හැබැයි දානේ දීලා අර දුස්සීල කෙනෙක් හිටියොත් එහෙම ඒක තමයි ඇවිල්ලා කියන්නේ. ඒ අරයත් හිටියනේ දානේ දෙන තැන මට මූණවත් බැලුවේ නැහැ. ඔන්නඔහොම තමයි කියන්නේ. අන්න ඒ වගේ හිත දූෂණය කරගන්නේ නැතුව දුස්සීල කෙනෙක් හිටියත් එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි කීප දෙනෙක් හිටියත් අපි කොහොමද අපේ හිත පිරිසිදුව අපේ වැඩ කටයුත්ත දානේ සිද්ධ කරගන්නේ?
0: ඔව්, ඇත්තටම සාමාන්‍යයෙන් කෙලෙස් සහිත කෙනෙකුට එහෙම හිත හදාගන්නවා කියන්නේ ගැඹුරු දහම් දැනුමක් හිත පුරුදු කරලා අතහැරීම ගැන දැනුමක් නැත්නම් මේ පිනේ විපාක සකස් වෙන්නේ කොහොමද කියලා ලොකු අවබෝධයක් නැත්නම් ඒක ලේසි දෙයක් නෙමෙයි.
1: එහෙමයි.
0: එයා හැම වෙලාවෙම ඒ දන් දෙන කෙනාගේ ගුණයක් හොයන්න උත්සාහ කරනවා.
1: එහෙමයි.
0: සමහර ලාවට පස්සේ හරි ඒ ගැන අපරාධෙමුන්ට දුන්නේ අපරාධෙ දුන්නේ කියලා ඒ තුල සමහරලට පසුතැවෙනවා.
1: හරියටම හරි හැමදෙන්නේ.
0: දීලා බණිනේවා, දීලා පසුතැවෙනේවා, දීලා අර කුල කියනේවා. ඕන තරම් අපිට සමාජය අහන්න ලැබෙනවන්නේ. එතකොට ඔහුට තේරෙන්නේ නැහැ මේක තුල තමන් රැස් කරගත්ත පින තමන්ම දූෂණය කරගන්නවා කියලා.
1: එහෙමයි.
0: ඒ හිතට එන සිතුවිලි වලින් තමන්ගේ පිනම තමන් කෙලස ගන්නවා කියන එක තමන්ට තේරෙන්නේ
1: නැහැ. එහෙමයි.
0: අන්න ඒ නිසා පිනකදී මතක තියාගන්න පුබ්බේව දානාසුමනෝ, දාණයට පෙර පින කරන්න කලින් ඒ කරන්න සූදානම් වෙන පින ගැන හිත හිතා හිත හිතා සතුටු වෙනවා. දදං චිත්තම් පසාදේති. ඒ දානික් කරන වෙලාවේ පින කරන වෙලාවේ හිත පහදවාගෙන පින්කම් කරනවා. ඊළඟට දත්වා අත්තමනෝ හෝති. කරපු පින් ගැන හිත හිතා හිත හිතා සතුටු වෙනවා.
1: එහෙමයි.
0: එතකොට දානයකට කලින් වගේම දානි දෙන වෙලාවෙත් එතනින් පස්සේ දානි දීලා ඉවර වුණාට පස්සේ එතනින් පස්සෙත් ඒ පින ගැන හිත හිතා හිත හිතා සතුටු වීම තුළ ඒ පින මහත්ඵල මහානිසංස වෙන බොහොම බලවත් පිනක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. බොහොම ලස්සනට ඔය අංගුත්තර නිකායේ තියෙන උග්ග සිටුතුමා ගැන බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු සිටුවරේ මේ උග්ග සිටුතුමාට දෙවියන් පේනවා. සිටුතුමා බොහොම පින්වන්ත ධර්මයේ වඩපු අනාගාමී කෙනෙක්.
1: එහෙමයි.
0: සිටුතුමා කියනවා තමන් තුළ තියෙන ආශ්චර්ය අද්භූත කාරණා ගොඩක්. සිටුතුමා මහා සංඝයා ඉදිරියේ කියනවා. එතනදී කියනවා ස්වාමීනි, මම සංඝයාට දානි බෙදෙනකොට මගේ කන ළඟ ඒ දේවතාවරු මට ඇහෙන්න කියනවා. කියනවා සිටුතුමනි, ඔබ ඔය දානි බෙදන්නේ නික්ලේශී මහරහතන් වහන්සේ නමකට.
1: එහෙමයි.
0: සිටුතුමනි, ඔබෝය දානෙ බෙදන්නේ අනාගාමි වෙච්ච ස්වාමීන් වහන්සේ නම. සිටුතුමනි, ඔය ඊළඟට ඉන්නේ උන්වහන්සේ මහා ඍද්ධිවන්තේ, උන්වහන්සේ දිවස් ඇති කෙනෙක්. එතකොට ඔය වගේ කියනවා කියන ඔහොම කියාගෙන යනකොට එතන අපි හිතමු දුස්සීලෙක් වාඩි වෙලා හිටියා කියලා. පෙනුමෙන් හොයන්න බෑ.
1: එහෙමයි.
0: ඒ විදිහටම ඉන්නවා. හැබැයි දෙවිවරු දකිනවා, දෙවියන් කියනවා සිටුතුමනි, ඔබෝය දැන් දානෙ බෙදන්නේ කිසිම සීලයක් නැති සිවුරක් විතරක් දරාගෙන ඉන්න දුස්සීලෙකුට ඔය ඔබ දාන බෙදන්.
1: එහෙමයි.
0: හැබැයි සිටුතුමා කියනවා ස්වාමීනි, මගේ හිත නෙමෙයි කියන වෙනස් වෙන්නේ.
1: එහෙමයි.
0: මේ මහරහත්තන් වහන්සේ නමක්ද, අනාගාමී කෙනෙක්ද, ඍද්ධිවන්තයෙක්ද, දුස්සීලෙක්ද, මගේ හිතේ කිසිම වෙනසක් නොවි මං සංඝයාට දන් දෙනවා කියන සද්ධාවෙන් ගෞරවෙන්න ඒ විදියට මං හිත වෙනස් කරගන්න නැතුව මං දානි පූජා කරනවා කියන.
1: එහෙමයි.
0: ඒක මා තුල තියෙන ආශ්චර්ය අද්භූත කාරණයක් කියන. එතකොට ඒ වෙලාවේ ඒ උග්ග සිටුතුමා ළඟ තිබිච්ච ආශ්චර්ය අද්භූත කාරණයේ සංගයා ප්‍රශංසාවට ලක් කරන. එතකොට බලන්න මේ විදිහේ හිතක් ඇති කරගන්නවා කියන්නේ. ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි.
1: එහෙමයි.
0: ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ දැන් පුද්ගලික දානයකදී නම් පුද්ගලයාගේ ගුණේ මත අන්න දානි ආනිසංස අඩුවීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පුද්ගලික දාන 14ක් පෙන්වුවා දක්ඛිනා විභංග සූත්‍රය. හැබැයි අපි සංඝයාට දන් දෙනවා කියලා දන් දෙනකොට අපි ඒ දානි පූජා කරන්නේ එතන වැඩ ඉන්න කීප නමට නෙමෙයි. ඒ අයත් ඇතුළත් තමයි. ඒ අය කාය සාක්ෂි වශයෙන් එතන වැඩ ඉන්නවා. හැබැයි අපි සාංගීකව සංඝයාට දන් දෙනකොට මේ බුද්ධ ශාසනයේ ආරම්භකම අඤ්ඤා කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේගේ පටන් අස්සක භික්ෂූන් වහන්සේලා යසකුල පුත්‍රයා ඇතුළු යාළුවෝ 54 දෙනා එතනින් ආරම්භ වෙච්ච මේ සංඝ ශාසනයේ සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල ආදී මේ මහා සංඝ පිරිස එදා ඉඳන් මේ දක්වා ශාසනයේ යම්තාක් සංඝයා වැඩ සිටියද වර්තමානයේ මේ ලෝකේ යම්තාක් සංඝ පිරිසක් වැඩ ඉන්නවද අනාගතේ යම්තාක් පහළ වෙනවද මේ තුන් කාලෙම ඉන්න සංඝයාට පූජා කරනවා කියලා තමයි අපි සාංගීක කරන්නේ බික්කු සංඝස්ස දේම
1: එහෙමයි
0: මේ දාන වස්තුව මේ පිරිකර මේ සියලු දේවල් සංඝයාට අතීත අනාගත වර්තමාන තුන් කාලේ මහා සංඝයාට මේ සියලු දාන වස්තුව මම පූජා කරනවා කියලා සාංගීක කරලා තමයි පූජා කරන්නේ. එතකොට මේ සංඝයා වෙනුවෙන් පූජා කරලා දානිට අපි ආරාධනා කරපු පස් නමක් වෙන්න පුළුවන්, 19ක් වෙන්න පුළුවන්, 100ක් වෙන්න පුළුවන්. උන්වහන්සේලාට දානි දෙනවා.
1: එහෙමයි.
0: හැබැයි ඒ ස්වාමීන් වහන්සේලා අතර කීප නමක් දුศีලියෝ ඉන්න පුළුවන්. අපිට එක එක චරිත කියන ඒවා කෙනෙකුට මේ ලෝකේ අපිට එහෙම හොයන්න පුළුවන් කමක් නැන්නේ.
1: එහෙමයි.
0: කෙනෙක්ගේ ජීවිතයේ තුල කෙනෙක් කාලයක් හොඳට ඉන්න කාලයක් වැරදි වැඩ කරනවා. ඒක වැරදි වැඩ කරන කෙනාම ආයතින් සංවරී පිටලා ඊටත් වඩා හොඳ ගමනක් යන. එතකොට මේ වගේ ජීවිතේ එක එක චරිත ඉන්න පුළුවන්. හැබැයි ඔබ දානේ පූජා කරනකොට මං සංඝයාට දෙන්නේ පුද්ගල චරිත මට වැඩක් නෑ. ඊයය කරගන්න වැරදි ඊයය ගෙනියයි. අන්න ඒ විදිහට ඔබට සියලු දෙනා ගැන සමසිතකින් සංඝයාට දෙනවා කියන චේතනාවෙන් දානි පූජා කරන්න පුළුවන් නම් ඒක ආනිසංස අනන්තයි අප්‍රමේයයි. එහෙම හිතන කෙනා කොයිම වෙලාවකවත් බාහිර පුද්ගලයෝ මත, පුද්ගල චරිත මත, කවුරු හරි කියපු කේලමක් මත, කවුරු හරි කරපු චරිත විස්තරයක් මත, අයියෝ අපරාධි මෙහෙමයිටද අපි දන් දුන්නේ, අපි ගිහිල්ලා ඉදින් දානි දුන්නනේ, ඔන්න අපි දන් දීලා තියෙන අයගේ හැටි, අන්න එහෙම කියලා මිනිස්සු තමන්ගේ කරපු පින ගරහා කරලා අපරාධ කරපු පින කියලා හිතලා ඒ පිනේ තියෙන විපාක තමන්ම අහිමි කරගන්න, ඒ විපාක වලට තමන්ම ගරහන මට්ටමට පත් වෙනවා. ඉතින් ඒ නිසා එසේ නොවි පිනේ විපාක හරියටම තේරුම් අරගෙන ඒ පිනේ විපාක තව තවත් බලවත් කරගන්න නම් ඔබ මේ දානේ කානිසංස ගැන ඉතාම හොඳ දැනුවත්කමකින් පින්කම් කරන්න. ඒකයි බුදුහාමුදුරු පෙන්නන්නේ සම්මාදිට්ඨියෙන් දන් දෙන්න. පළවෙනිම සම්මාදිට්ඨිය තමයි කම්මස්ස කතා සම්මාදිට්ඨිය. ඒකට අපි ධර්මයේ කියන දසවස්තුක සම්මාදිට්ඨිය. ඒකේ බුදුහාඳුර පෙන්වන්නෙම දානේ විපාක ඇත, කරන පින්කම් වල විපාක ඇත, කරන මහා දානයන්ගේ විපාක ඇත. මෙලවක් තියෙනවා, පරලවක් තියෙනවා, මවුට සැලකීමේ විපාක තියෙනවා, පියාට සැලකීමේ විපාක තියෙනවා. ඕපපාතිකව පහළ වෙන සත්වයන් මේ ලෝකේ ඉන්නවා. තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක තමන් කරා එනවා. තමන්ගෙම නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණයන් ලෝකේ පහළ වෙනවා. එතකොට මෙන්න මේ කියන අවබෝධය තුළ සම්මා දිට්ඨියෙන් පින් කරන කෙනා මෙලව පරලව සංසාර ගමන ගැන තේරුම් අරගෙන පිනේ වටිනාකම තේරුම් අරගෙනයි පින්කම් කරන්නේ. අන්න ඒ විදිහට පින් කරන්න නම් දහම් දැනුම කියන එක අවශ්‍යයි. එතකොට මේ හැම දෙයකදීම අපිට තේරෙන දෙයක් තමයි, වැදගත්ම දේ තමයි දහම් දැනුම. දැනුවත් භාවය ඒක ඇති වෙන්නේ බණ ඇසීමෙන්මයි. දැන් ඔබ හිතන්න, දැන් අද ධර්ම දේශනාව මේ සාකච්ඡාව තුළ ඔබට දානිය ගැන මොනතරම් කරුණු ගොඩක් ජීවිතේ අහන්න ලැබුණාද?
1: එහෙමයි හොඳට.
0: මොනතරම් තමන්ගේ ජීවිතයේ තුළ තිබිච්ච වැරදි අදහස්, වැරදි මතවාද දානි ගැන වෙන්න පුළුවන් කොච්චර निराකරණේ වුණාද? ඊළඟට අපිට සමාජයේ දකින්න ලැබෙන සමාලාට මාතෘකාව ඇහෙනකොට දානි, අයියෝ අපි ඉතින් දන්නවනේ, අපි ඉතින් කොච්චර දම්පින්කම් කරනවද? අන්න එහෙම හිතනවා. එහෙම නෙමෙයි, ඇසූ ධර්මයේ වුණත් නැවත නැවත අහනකොට බුදුහාමුදුරු පෙන්නනවා ඒක තව ගුණා ගැඹුරින් වැටහෙනවා.
1: එහෙමයි.
0: තවත් ගැඹුරින් වැටහෙනවා. ඒ නිසා ඒ දානෙකින් කවමදාවත් දානෙට අවමන් කරන්න එපා කියන. මා භික්ඛවේ පුඤ්ඤාන බහිත මහණෙනි, පිනට බය වෙන්න එපා. කවදාවත් පින පුංචි කියලා පිනකට අවමන් කරන්න එපා කියන. ඒ නිසා පුංචි පුංචි පින් හරි පිනේ වටිනාකම දන්න කෙනා ජීවිතේ ලැබෙන හැම වෙලාවකම පිනක් කුසලයක් රැස් කරන්න දක්ෂ වෙනවා. ඒ පින කුසලයේ තමයි තමන්ගේ ජීවිතයේ සෙවණැල්ල වගේ පසුපසෙන්. ඒ නිසා පුඤ්ඤානි පරලෝ කස්මින් පතිට්ඨා හොಂತಿ පානින. පරලව යන අපිට ඔබේ ඉඩ කඩන් දීපල අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඔබේ උගත්කම ඔබ මහාචාර්යවරයෙක් වුණත් ඊළඟට මැරිලා උපදින්නේ ආයි මහාචාර්යවරයෙක් වෙලා නෙමෙයි.
1: එහෙමයි.
0: ඒ නිසා ඒ උගත්කම, ඒ දැනුම, ඒ කුසලතා හුස්ම ටික යනකොට ඒ ඔක්කොම මෙලව තියලා යන්න. ඔබේ තියෙන නම්බුනාම, තානාන්තර, ඔබේ තිබිච්ච සමාජ තත්ත්වය ඔක්කොම හුස්ම ටික යනකොට තියලා යන්න.
1: එහෙමයි.
0: ඔබේ පොත්වල කෝටි ප්‍රකෝටි ගණන් තිබ්බත් ඔබට ගෙවල්, ඉඩකඩක්, දේපොළ, යාන වාහන, පෞද්ගලික ජෙට් යාන, හෙලිකොප්ටර් තිබ්බ කියලා හිතන්න. ඔබ මහා ධන කුවේරෙක් කියලා ඒ ඔක්කොම තියලා යන්නේ. ඔබට අරගෙන යන්න තියෙන්නේ ඔබ රැස් කරපු කුසලා කුසල කර්ම ටික විතරයි.
1: එහෙමයි.
0: ඒ නිසා ඔබ සමග පසුපස එන්නේ සසරේ හෙවණැල්ල වගේ පස්සෙන් එන්නේ ඔබ රැස් කරගත්ත පින. අන්න ඒක හරියට තේරුම් ගත්ත කෙනා පරලව ගමන ගැන පින් කරගන්න, පින් රැස් කරගන්න, හිස්සතින් පරලව යන විදියට ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මෙලව ගැන හිතලා කටයුතු කරනවා වගේම බුදුහාමුදුරු පෙන්වුවා, මහණෙනි, සංසාර ගමනට පුණ්‍ය නිධානයක් රැස් කරන්න. ඒ සසර ගමනට, නිවන කරා යන ගමනටම පුණ්‍ය නිධානයක් හැටියට දානය, නිත්‍ය සීලේ, උපෝසතේ, භාවනාව. මෙන්න මේ හතර බුදුරජාන් වහන්සේ නිදි කණ්ඩ කියන සූත්‍රයේදී අපිට පෙන්වුවා. ඒ නිසා සසර ගමන ගැන දන්න කෙනා සංසාරයට නිධානයක් තැම්පත් කරනවා. ඒක මෙලවට නෙමෙයි. උපෝපං හැම ආත්මිකම තමන්ගේ පසුපස සෙවණැල්ල වගේ විපාක දිදී තමන්ට සැප සම්පත් ලබා දෙන සසර නිධානි. ඒ තමයි දන් දීම, සීලය, උපෝසත සීල් රැකීම, බණ භාවනා කිරීම, විශේෂයෙන් මෛත්‍රිය පින අතර අග්‍රම පින. ඔන්න ඔය කාරණා තේරුම් අරගෙන සසර ගමනට නිධානයක් රැස් කරගන්න. ඔබ මෙලවත් පරලවත් අසරණ නොවි ඔබට සුවසේ නිවන කරා යන්න අවශ්‍ය පරිසරය පිනෙන් ඔබට සැලසෙනවා.
1: සසර ගමනට නිධානයක් රැස් කරගන්නට අවශ්‍ය කරන මාර්ගය තමයි අපි මේ ඔබට පෙන්වා දෙන්නේ, පැහැදිලි කරලා දෙන්නේ. අපේ හැමදෙරන් වහන්සේ කිව්වා වගේම ඔබට නිරන්තරයෙන්ම සිතට එන්නට පුළුවන් දානීය ධර්ම දේශනාවන්, ධර්ම සාකච්ඡාවන් තුළ අපි කොයිතරම් අහනවද, මොනතරම් ශ්‍රවණය කරනවද, මේ ගැන අපි දන්නවනේ කියලා. හැබැයි නැවත නැවත මේ කරුණු ශ්‍රවණය කරන්න, නැවත නැවත ධර්ම දේශනාවන් අහන්න, ශ්‍රවණය කරන්න, සහ තවත් කෙනෙකුට මේවා අහන්න, ශ්‍රවණය කරන්නට, නරඹන්නට අවස්ථා උදා කරලා දෙන්න. නැත්නම් FM රේඩියෝවේ අපේ ආගමික වැඩසටහන් අංශයේ නේත්‍රාලෝක YouTube නාලිකාවේ තියෙන ඕනතරම් ධර්ම දේශනාවන්, ධර්ම සාකච්ඡා, මේවා නරඹන්න, ඒ වගේම අහන්න, ශ්‍රවණය කරන්න, තවත් කෙනෙකුට මේ පිළිබඳව මේ පණිවිඩය ලබා දෙන්න, එකක් ධර්ම දානයක්. ඉතින් කල්ප 9ක් පුරාවට මහත්ඵල මහානිසංස ගෙන දෙන උතුම් කටයුත්තක් තමයි ඔබ මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. ඒ නිසා අපි හැමෝම එක්කාසු වෙලා පුළුවන් ආකාරයට පින් කරමු, කුසල් වඩමු, කොහොම හරි මේ ජීවිතය නිමාවට පත්ව කරගන්න, නිවනින් සැනසීම ඇති කරගන්න ශක්තිය එක්කාසු කරගමු කියන පණිවිඩය අපි ඔබට ලබා දෙනවා. ඒ අතර අපේ හාමුදුරනි, මට හිතුණා මේක ලොකු කුඩා සියලු දෙනාට දැන් මේ දානය කියන කාරණාව පැහැදිලි කිරීමත් ඉතාමත්ම වටිනා, වගේම මේ ත්‍යාගානුස්සතිය පිළිබඳව කොහොමද අපි ත්‍යාගානුස්සතිය භාවනාවක් හැටියට ප්‍රගුණ කරන්නේ, භාවනාවක් බවට පත් කරගන්නේ. මෙන්න මේ නිසාවෙන් අපේ හාමුදුරනේ ඉතාමත්ම හොඳින් අපි සියලු දෙනාට තේරුම් ගන්නට පුළුවන් ආකාරයට මේ ත්‍යාගානුස්සතිය භාවනාවක් හැටියට ප්‍රගුණ කරන්නේ කොහොමද, ඒකේ තියෙන වැදගත්කම ටිකක් වැඩි දුරට සාකච්ඡා කළොත් හොඳයි කියලා හිතනවා මේ අවසන් විනාඩි කීපෙදී.
0: ඔව්, ඇත්තටම ඉතාම සරලව මේ භාවනාව කියන එක අපේ හිතක වැඩෙන හැටි මම ඔබට කියලා දෙන්න.
1: එහෙමයි.
0: දැන් මේ අපේ හිතේ ස්වභාවය, මේක අමුතුම දෙයක් නෙමෙයි. ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් රටාව. අපේ හිතේ ස්වභාවය තමයි අපි යමක් ගැන නැවත නැවත නිතර නිතර මෙනෙහි කරනවද, හිතනවද, හිත ඒකට අනුව හැඩගැහෙනවා.
1: එහෙමයි.
0: දැන් ඔබ කෙලෙස් පැත්තෙන් හිතන්න. රාග සහිත නිමිත්තක්, කෙලෙස් සහිත දෙයක් හිතන්න හිතන්න හිතේ නූපන් රාගේ උපදින, උපන් රාගේ බලවත් වෙන, ඒ රාගේ බලවත් වෙන විදිහට හිත හැඩගැහෙනවා.
1: එහෙමයි.
0: ද්වේෂයත් එහෙමයි. ඔබට වෙච්ච ප්‍රශ්නයක්, කවුරු හරි බැනපු දෙයක්, අසවලා මට මෙහෙම කිව්වා, මෙහෙම කිව්වා කියලා හිත හිතා ඉන්නකොට මොකද වෙන්නේ? නූපන් ද්වේෂය උපදින, උපන් ද්වේෂය බලවත් වෙලා ද්වේෂයට අනුව හිතක් හැඩගැහෙනවා.
1: එහෙමයි.
0: එතකොට ඔය රටාව ඔබ බය ගැන හිතන්න හිතන්න, බය වෙන දෙයක් ගැන හිත හැම වෙලාවෙම බියෙන් තැති ගැනීමකට පොඩි සද්දයක් આવත් හිත ගැස්සෙනවා.
1: එහෙමයි.
0: එතකොට ඒ හිතමයි අපි මෛත්‍රී සහගත මෛත්‍රී අරමුණක් තුළ හිතන්න හිතන්න හිතේ මෛත්‍රිය ගොඩ නැගෙන.
1: එහෙමයි.
0: අපි බුදුගුණ හිතන්න හිතන්න හිතේ බුදුගුණ බලවත් වෙන. අන්න ඒ වගේ ත්‍යාගානුස්සතියදී අපි කරන්නේ අපි කරපු පින්කම් ගැන නැවත නැවත මෙනෙහි කරනවා. දැන් ඒක භාවනාවක් වශයෙන්ම දැන් භාවනාව කියපු ගමන් අපිට කෙනෙකුගේ ඔළුවට එන්නේ පළඟක් බැඳගෙන වාඩි වෙලා එක අතක් උඩ ඊළඟ අත තියාගෙන නිකන් භාවනා ඉරියව්වක්නේ ඔළුවේ තියෙන. භාවනා කියපු ගමන් ඉඳගෙන වාඩි වෙලා කරන මේ එක්ක පත්මාසනෙන් හරි මෙහෙම අර්ධ පරියංකෙන් හරි කෙනෙකුට හිතෙන බලා මට නම් එහෙම ඉන්න අමාරුයි කොන්දට ඉඳන්. දැන් භාවනා කියන වචනේ කියපුවාම ඔළුව යන්න වෙන පැත්තකට.
1: හරියටම හරි ආම්දනි.
0: ත්‍යාගානුස්සතිය මේ භාවනාවල් කියන්නේ අපි එහෙම මේ ඉඳගෙන එහෙම කකුල් අමාරුවෙන් කොන්ද තියා එහෙම ඉන්න මේක මේ දුක් විඳින දෙයක් නෙමෙයි.
1: එහෙමයි.
0: අපේ මනස කුසල අරමුණක් තුල වැඩි වෙලාවක් පැවැත්වීම. ඒක බුදුහාඳුර පෙන්නා තිත්තං චරං නිසින්නවා සයනවා. ඒක හිටගෙන ඉන්නකොට කරන්නත් පුළුවන්.
1: එහෙමයි.
0: චරං ඇවිදින ගමන් කරන්නත් පුළුවන්. වාඩි වෙලා ඉන්නකොට කරන්නත් පුළුවන්. නිදාගන්න ඉරියව්වේ නිින්ද යනකම් කරන්නත් පුළුවන් සයනවා. එතකොට අපි යම් කය යම් අරමුණක ඔබ ඇල වෙලා හරි හාන්සි වෙලා හරි පුටුවක හරි හිටගෙන හරි පිටියකට හේතු වෙලා හරි බස් එකක හිටගෙන හරි කොහොම හිටියත් ඔබේ අරමුණ කුසල අරමුණක් තුල නම් ඔබ පවත්වන්නේ ඒ තුල ඔබේ සිහිය වැඩෙනවා. ඒ කුසල අරමුණ වැඩෙනවා. ඒක භාවනාවක් හැටියට වැඩෙනවා.
1: එහෙම.
0: ඒ නිසා ඉස්සර මිනිස්සු පින්කම් කරාට පස්සේ ඒ පින නැවත නැවත සිහි කර ගැනීම පිණිස කරගත් උපක්‍රමයක් තමයි පින් පොතක් තියාගත්තා. තමන්ගේ පින අමතක වෙන්න නොදී පින් පොතක ලියලා තිබ්බා. ඒක මතක් කරගන්න පහසු වෙන දෙයක්. දැන් ඔබ හිතන්න ඔබේ ජීවිතේ. ඔබ ජීවිතේ කොච්චරනම් දන් දීලා ඇද්ද? කොච්චර නැති බැරි අයට උදව් උපකාර කරලා ඇද්ද? සමාලාවට අනුකම්පා හිදිලා තමන්ගේ බත්පත දීපු අවස්ථා ඇති.
1: එහෙමයි.
0: ජීවිතේ අටපිරිකර කොච්චර පූජා කරලා ඇද්ද? අද ගත්තොත් සමහර ලාවට කවුරු හරි Tamanට ලොකු පත්පොහසත්කමක් නැතත් කවුරු හරි කරන පිනකට හරි ගිහිල්ලා උදව් කරලා සහයෝගය දීලා ඊළඟට අපිකම කවුරු හරි පින්කමක් කරනකොට ඒකට සහසම්බන්ධ වෙලා බෝමලුවක් අතුගාලා මල් ආසනයක් සුද්ධ කරලා පින්කමකට ශ්‍රමයෙන් හරි උදව් උපකාර කළා. ඔය පින්කම්. එතකොට අපේ ජීවිතවල අපි කරගත්ත පින්කම් තියෙනවා. හැබැයි ඔබට වාඩි වෙලා ඒක මෙනෙහි කරගෙන එකපාරට යන්න කිව්වොත් මතක් වෙන්නේ නැහැ ගොඩක්.
1: එහෙමයි.
0: ඇයි අපේ ජීවිතයේ එදිනෙදා කාලයත් එක්ක අර පරණ දේවල් අමතක වෙවි යනවා මතක් කරේ නැත්නම්.
1: එහෙමයි.
0: එහෙමනම් අපේ හිත බුදුහාමුදුරුව අපිට පෙන්වුවේ පුරුදු කරන්න කියලා කුසලස්ස උපසම්පදා. කුසල් වැඩෙන විදිහට. එතකොට කුසල් වැඩෙන විදිහට හිත පුරුදු කරනවා. කුසල අරමුණු තමයි ලියන්නේ. කරපු පින්කම් තමයි ලියන්නේ. ඒවා මෙනෙහි කරනවා. ඒවැ වැඩිපුර වෙලාවක් හිත පුරුදු කරනවා. හැබැයි හිතෙන් අයින් කරන්නේ සබ්බපාපස්සකරණ. වෙච්ච වැරදි, අකුසල්, පව්කම්, දුර්වලතා, පසුතැවෙන දේවල් ඒවා ලියලා මතක් කර කර හිටියොත් මොකද වෙන්නේ? ඒවා ලියන්න, ඒවා සිහි කරන්න, ඒවා මතක් කරන්න අකුසලයේ වැඩෙනවා.
1: එහෙමයි.
0: ඒ නිසා පිනක් සිහි කරන්න පින වැඩෙනවා වගේමයි අකුසලයක් සිහි කරන්න අකුසලයේ වැඩෙනවා. ඒ නිසා වැරද්දක් අකුසලයක් වුණොත් ඒකයි අපි ශික්ෂාපදයක් හැදුනත් ආපහු සීලේක පිහිටන්නේ. අපි ඒකට ධර්මයේ කියනවා ආයතින් සංවරයට එනවා. අපි සීලේක පිහිටලා හිතනවා මං දැන් සිල්වත්. පරණ වැරදි දැන් මට අදාළ නැහැ මං දැන් සිල්වත්. මං කොහොම හරි මේ සීලේ දියුණු කරනවා. අන්නේ අදිෂ්ඨානෙන් අර පරණ වෙච්ච දේවල් හිතෙන් අයින් කරලා කුසලයක් තුල හිත දැන් පුරුදු කරගෙන යනවා. අන්නේ වගේ ජීවිතයේ ඔබේ වෙච්ච වැරදි අඩුපාඩු ඒවා හිතන්නේ. හැබැයි ඔබ කරපු පින්කම් දන් දීපු ඒවා ගැන මෙනෙහි කරන. එතකොට ඒක භාවනාවක් වශයෙන් ගොඩාක් වැදගත්. ඔබට හිතන්න පුළුවන් මම මේ විදිහට දන් දීපු කෙනෙක්.
1: එහෙමයි.
0: ඒ දන් දුන්නේ හොරකම් කරලා වංචා කරලා තව කෙනෙකුට බෙදුවා නෙමෙයි. මම සාධාරණව ධර්මිෂ්ඨව හම්බ කරගත්ත දේවල්. මං දහඩිය මහන්සියෙන් දුක් විඳලා හම්බ කරගත්ත දේ. මං පින් සලකාගෙන දන් දුන්නේ නැති බැරි අයට මම මේ විදිහට දන් දීලා තිනවා. අසරණ අයට මෙහෙම දන් දීලා තිනවා. බුද්ධ ශාසනය වෙනුවෙන් මම මෙහෙම දම් පින්කම් කරලා තිනවා. සංඝයා වෙනුවෙන් මෙහෙම පින්කම් කරලා තිනවා. කොච්චර ලාභයක්ද? මං කොච්චර ත්‍යාගවන්තයෙක්ද? මං ජීවිතේ කොච්චරනම් පින් කරගත්තාද කියලා ඒ කරපු පින් මෙනෙහි කර කර ඔබට දෑස් පියාගෙන ඔබ ඉන්න ඉරියව ඔබට වාඩි වෙලා මේ විදිහට හොඳට හිත පිහිටවාගෙන භාවනා කරන්න පුළුවන් නම් හොඳට හිත වඩා ගන්න පුළුවන් ක්‍රමයක්. එහෙම නැතත් ඔබ බස් එකක වාඩි වෙලා හිටියත්, හිටගෙන හිටියත්, ඔබ නිදාගන්න වෙලාවෙ වේවා, හැම ඉරියව්වකම ඔබට පුළුවන් මේ තමන් කරපු පින් සිහි කර කර ඒ පින මෙනෙහි කරන්න. අන්න ඒකට තමයි කියන්නේ ත්‍යාගානුස්සති, අනුස්සති. අනුස්සති කියන්නේ නැවත නැවත සිහි කිරීම. ඒ සිහි කිරීමෙන් වැඩෙන භාවනා, බුදුරජාණන් වහන්සේ වැනි අනුස්සති භාවනා ගණනාවක් පෙන්වුවා. බුදු ගුණ නැවත නැවත මෙනෙහි කිරීමෙන් බුද්ධානුස්සතිය වැඩෙනවා.
1: එහෙමයි.
0: ධර්මයේ ගුණ නැවත නැවත සිහි කිරීමෙන් ධම්මානුස්සතිය වැඩෙනවා. ශ්‍රාවක සංඝයාගේ ගුණ නැවත නැවත සිහි කිරීමෙන් සංඝානුස්සතිය වැඩෙනවා. තමන් සමාදන් වෙච්ච සීලය නැවත නැවත සිහි කර කර, මම මෙහෙම සීල් රකින්න කෙනෙක්, මම මේ වගේ සීල් රකින්න කෙනෙක්, මම පුංචි වරදේ පවා බිය දකින්න කෙනෙක්. එහෙම තමන්ගේ සීලේ ගුණයක් හැටියට නැවත නැවත සිහි කරන සිහි කරන සීලානුස්සතිය වැඩෙනවා. ඊළඟට ත්‍යාගානුස්සතිය. මම මෙහෙම පින් කරා, මම මෙහෙම පින් කරා, මම ජීවිතේ මේ වගේ පින්කම් කරලා තියෙනවා, මම මේ වගේ. ඒ දානයන් අතර එක එක විදිහට අබේ දාන දෙනවා අපි. මැරෙන්න ඉන්න සතෙක්ගේ ජීවිතේ බේරනවා. ඒක ලොකුවට කෙනෙකුට අබේ දාන කියපුවම මතක් වෙන්නේ හරකෙක් නිදහස් කරනවා කියන එක වෙන්න පුළුවන්. එතකොට හිතෙන්න පුළුවන් අද නම් ඉතින් ලක්ෂ ගාණක් යනවා. වතුරක ඉන්න කූඹියෙකුටවත් ඔබ ඉදිරියේ ඔබට පුළුවන්කම තියෙනවා නම් මිය යන්න දෙන්න එපා. ඔබ ඒ පොඩි සතෙක් හරි දවසක ලැබෙන අවස්ථාවක ඔබ ඉදිරියේ ඒ සතාට ජීවිත දානයක් ලබලා දෙන්න. ඒකත් ඔබට ලැබෙන අබේ දානමේ පිනක්. ඒ නිසා පුංචි සතෙක් වේවා, සමහරවිට වතුරක ඉන්න කූඹියෙක් වෙන්න පුළුවන්. ඒ වගේ ඔබ ඔබේ ජීවිතේ කාට හරි සතෙකුට, මරණාසන්න කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් මරණින් ගලව ගන්න පුළුවන්, සතෙක් නිදහස් කරන්න තමන්ගේ ජීවිතේ ටික ටික හරි කීයක් හරි එකතු කරලා ඉතුරු කරලා එවැනි අබේ දානමේ පින්කම් කරගන්න. ඒවා ජීවිතේ ලොකු පිනක් හැටියට අපිට බලවත්
1: වෙනවා.
0: ඊළඟට ශ්‍රම දාන. ශ්‍රමය දන් දෙනවා අපි. අපි හිතමු පන්සලක ශ්‍රම දානයක් කෙරෙනවා. චෛත්‍යයක තීන්ත ගානවා. බෝධි ප්‍රාකාරයක වැඩ කරනවා. සංඝයා විනුවෙන් වැඩක් කරනවා. ඊළඟට ගමක වෙන්න පුළුවන්. දුප්පත් අසරණ අය වෙනුවෙන්. ඔබ අහලා ඇතිනේ අද සක්‍ර දෙවියෝ පෙර මනුස්ස ලෝකේ මග මානවකයා. ඔහු කරේම යාළුවෝ 30 දෙනෙක් 33ක් හිටියා කියලා. මේ පිරිසත් එක්ක ගිහිල්ලා පාරවල් සුද්ධ කරන මිනිස්සු යන පාරවල්.
1: එහෙමයි.
0: නාන තැන්වල තනකොළ වැවිලා කඩාගෙන වැටිලා මිනිස්සු නාගෙන යනවා. හැබැයි කවුරුත් මේ සුද්ධ පවිත්‍ර කරන්නේ. ඔහු පිරිසත් එක්ක ගිහිල්ලා නාන තොටවල් හදලා දෙනවා. ඉතින් මෙහෙම කරලා කරලා අන්තිමට දැන් මේක සතුටක්. කරපු පින්ම කතා වෙනවා. උදේ පාන්දර යාළුවෝ ටික එකතු වෙලා කතා වෙනවා. අද අපි කාටද උදව් කරන්නේ? එතකොට කවුරු හරි කියනවා අන්න අර අසවල් කෙනාගේ ගේ පැත්තක් කඩාගෙන වැටලා එක්ක ගහක් වැටලා ගෙට ඒ මිනිස්සුන්ට කරගන්න විදියක් නැහැ. එහෙනම් අපි යන් කියලා. ගිහිල්ලා එදා දවසම එකතු වෙලා උදව් උපකාර කරලා දීලා බොහොම සතුටින් එනවා. එතකොට ඕක තමයි මනුස්ස ලෝකේ කරපු පින් ටික. අන්තිමට කාලයක් යනකොට මුළු ගමක්ම ලස්සනට පාරවල් ලස්සන කරලා, ඒ පාර දෙපැත්තේ ලස්සන පළතුරු මල් වර්ග වවලා, මිනිස්සුන්ට ගිමන් හරින්න පුළුවන් ගිමන් හලිදි කරලා, පැන්තාලි තිබ්බ පාර යන මිනිස්සුන්ට පිපාසය හැදුනහම වතුර ටිකක් බොන්න. එතකොට මේ විදිහට මුළු ගමක්ම ලස්සන කරා. අද ඒකේ විපාක හැටියට සක් දෙවිඳු වෙලා අර යාළුව 33 දෙනාම එක්ක තවුතිසා දෙව්ලොව හැටියට ඒ දෙව්ලොව මේ සැප සම්පත් ඇතුව මේ පිරිසම දිව්‍ය තලයේ පහළ වුණේ අර මනුස්ස ලෝකේ කරපු පින් ටික. ඒ නිසා ඔබට ශ්‍රමයෙන් අව කෙනෙකුට උදව් කරන්න පුළුවන්. අපි හිතමු ලොකු දානයක් දෙන්න සල්ලි නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබට ගිහිල්ලා දානෙට උදව් කරන්න පුළුවන්. ඔබට දානශාලාව සුද්ධ කරනවා, දානි හදන්න උදව් කරනවා, ස්වාමීන් වහන්සේලා වඩිනකොට අඩු ගානේ මුතු කුඩයක් හරි ඉහෙලගෙන පාදෝවණේ කරනවා, පාවඩෙලනවා, පින්කමකට ගිහිල්ලා උදව් කරනවා. ඒකත් පිනක්. එතකොට ශ්‍රමයෙන් උදව් කරන නැති බැරි කෙනෙකුට පිහිට වෙනවා. ඊළඟට මිල මුදලින්, බෙහෙත් හේත් වලින්, ආහාර පාන වලින් ජීවිතේ කොච්චර නම් අපිට පින් කරගන්න පුළුවන් තැනකද අපි ඉන්නේ? අන්නේ විදිහට කරගන්න පින හිතන්න, මෙනෙහි කරන්න. ඒක පින් පොතක හරි ලියලා තියාගන්න. මම මෙහෙම පින් කරා, මගේ ජීවිතේ මම මේ තරම් පින් කරගත්තා. ඒ පින හිතන්න හිතන්න ඔබට පින බලවත් කරගන්න පුළුවන්. දැන් බලන්න අද දේශනාව ඔබ ආපහු මෙනෙහි කරොත් විසාකාව කොච්චර නම් දුරට මේ බුද්ධ ශාසනය ගැන හිතුවද? සාමාන්‍ය කෙනෙක් නොසිතන විදිහට ආගන්තුකෝ වඩින ස්වාමීන් වහන්සේලාට දන් දෙන්නට ඕනේ. උන්වහන්සේලා ඈත දුර ඉඳන් යොදුන් ගණන් ගෙවාගෙන මේ සැවැත් නුවරට එන්නේ බුදුන් දකින්න, ආගන්තුක වඩින්නේ. එතකොට මේ නගරේ ගැන, පිණ්ඩපාත යන්න ඕනේ පාරවල් ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා උන්වහන්සේලාට කරදර බාධා ඇති වෙන්නත් පුළුවන්. සමහර පාරවල් වල මිත්‍යා දෘෂ්ටිකයි ඉන්නවා, සංඝයාට හිරිහැර කරන අය ඉන්නවා, බණිනායි ඉන්නවා, නොයායුතු මාර්ග තියෙනවා. උන්වහන්සේල අවබෝධයක් නැතුව පිණ්ඩපාත යන්න ගිහිල්ලා කිරිහැරවලට ලක්වේ. ඒ නිසා ආගන්තුක සංඝයාට දානීය මම් පූජා කරන්න. ගමික සංඝයා, චාරිකායේ වඩින සංඝයානි උදේ පාන්දර අරුණෝදයක්කම බොහෝ දුර වඩින්න පිටත් වෙන. උන්වහන්සේලාට පිණ්ඩපාත ගිහිල්ලා ගමන පිටත් වෙන්න ගියොත් ගමන ප්‍රමාද වෙනවා. ඒ නිසා උන්වහන්සේලාට උදෑසනින්ම දානි වළඳලා ගමන පිටත් වෙන්න අවශ්‍ය දානි මමම සකස් කළ පූජා කරන්න ඕන. ඊළඟට හිතන්න ගිලන් සංඝයා ගැන කොච්චර හිතුවද කියලා.
1: එහෙමයි හැමෝටම.
0: ගිලන් වෙච්ච භික්ෂූන් වහන්සේලාට ඒ කාලේ දැන් කවුරු හරි කෙනෙක් ආරාමික කුටියක ඉන්නකොට ඒ හාමුදුරුව ගිලන් වෙලා නම් උන්වහන්සේට උපස්ථාන කරන්න හිටපු කවුරු හරි තමයි පිණ්ඩපාත ගිහිල්ලා ලැබෙන දානි කොටසක් ඒ ගිලන් ස්වාමීන් වහන්සේටත් ගෙනහල්ලා පූජා කරන්නේ.
1: එහෙමයි.
0: හැබැයි ඒ ලැබෙන දානි නුසුදුසු ආහාර තියෙන්න පුළුවන්. ලෙඩේ වැඩි වෙන ආහාර ව්‍යංජන ලැබෙන්න පුළුවන්.
1: එහෙමයි.
0: ඒ නිසා විසාකාව හිතුවා නෑ ගිලම් භික්ෂුන් වහන්සේලා ඔක්කොගේම ලෙඩ රෝග ගැන හොයලා බලලා වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව ඒ අයට අවශ්‍ය ගිලම් ආහාර වෙන වෙනම සකස් කරලා උන්වහන්සේලාට දානීය දෙන්නට ඕනේ. බුදුහාඳුරන්ගෙන් අවසර ඉල්ලුවේ මුළු සැවැත් නුවරම වැඩ ඉන්න ගිලම් භික්ෂූන්ට දන් දෙන්න මට අවස්ථාව දෙන්න. දාන විතරකුත් නෙමේ ගිලම් භික්ෂුන් වහන්සේලාගේ බෙහෙත් හේත් ඖෂධ වෙන වෙනම හොයලා බලලා උන්වහන්සේලාට ඒවා සපයන. ඊළඟට තවත් කොච්චර හිතුවද කියලා හිතන්. ඊළඟට හිතුවා ගිලම් භික්ෂූන් වහන්සේලාට උපස්ථානක උපස්ථායකවරු. ඒ කාලේ ගොඩක් දුරට ස්වාමින් වහන්සේලා සාමණේර අය අනෙක් භික්ෂූන් වහන්සේලාම තමයි ගිලම් භික්ෂූන් වහන්සේලාගේ උපස්ථාන කටයුතු කරලා තියෙන්නේ. එතකොට හිතුවා අනේ උන්වහන්සේලා පිණ්ඩපාත ගිහිල්ලා දානි හොයාගෙන උපස්ථාන කටයුතු කරන්න හිටියොත් මේ උපස්ථාන කටයුතු මගහැරෙනවා. ඒ නිසා දැන් අපි ගමු කාට හරි හදිසියේ නැකිට ගන්න ඕනේ, වැසිකිළියකට යන්න ඕනේ. කතා කරනවා පොඩි නම එන්න මට පොඩ්ඩක් මාව නැකිට්ටවන්න. උන්වහන්සේ පිණ්ඩපාතේ ගිහිල්ලා
1: එහෙමයි.
0: ඒ අතර අර ඇඳින් ඇදගෙන වැටලා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට වැසිකිලි කැසිකිලි ආගන්න විදිහක් නැතුව අසරණ වෙන්න පුළුවන්. සමහරවිට වතුර ටිකක් ඕන වෙනවා. උගුරකට වේලිලා කතා කරනකොට උන්වහන්සේ පිණ්ඩපාතේ ගිහිල්ලා. අන්න ඒ නිසා බලන්න විසාකාව කොච්චර හිතුවද සාසනීය ගැන හිතලා කියනවා ස්වාමීනි ගිලම් භික්ෂූන්ට උපස්ථානකන උපස්ථායකයන් වහන්සේලාටත් මම දම්පින්කම් කරලා ඒ අයටත් දන් දෙන්න මට අවස්ථාව දෙන්න. එතකොට කොච්චර ශාසනය ගැන හිතලා මේ සංඝයා ගැන ශාසනයේ පැවැත්ම ගැන භික්ෂුන් වහන්සේලා ගැන හිත හිත පින්කම් කරන්න කාරණා හොයාගත්තද? ඒ නිසා ඒ හිතන කෙනාට කෙනෙක් ගැන අනුකම්පාවෙන් දකින කෙනාට කෙනෙකුට පිහිට වෙන්න ඕන කියන හිතන කෙනාට ඕන තරම් පින් කරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ වගේම අපි සිහිපත් කරන ඔබට මේ සම්බුද්ධ ශාසනය තුල අපි සීල සුවර්ණ ගිලම් භික්ෂු මධ්‍යස්ථාන ගිලම් භික්ෂූන් වහන්සේලා රැක බලා ගන්න උතුම් පුණ්‍ය භූමියක් අපි ඉදි කරලා පින් කර ගන්න දායාද කරලා තියෙනවා. දැන් ගිය සතිය ගත්තාම අපි ස්වාමීන් වහන්සේලා දෙනමක් පමණ ගිලම් වෙච්ච උන්වහන්සේලා පවත් වුණා. මේ කාලය තුල දැන් අවුරුදු 15කට ආසන්නයි සීල සුවර්ණ අපි ආරම්භ කළා. ස්වාමීන් වහන්සේලා 55 නමකට අධික පිරිසක් ගිලම්ව වැඩ හිටියේ අපේ සීල සුවර්ණ පිම්බීමේ අපවත් වෙලා උන්වහන්සේලා සියලු දෙනාගේම ආදාහන කටයුතු අපි සිදු කරලා තියෙනවා. ඉතින් දම් පින්කම් කරපු කෙනෙකුට සතුටු වෙන්න පුළුවන්. අනේ ඒ වැඩහිටියේ ස්වාමීන් වහන්සේලාට මමත් දානයක් හරි පූජා කරා. උන්වහන්සේලාට මං ගිලම් පසක් පූජා කරලා තියෙනවා. උන්වහන්සේලා මගේ බෙහෙත් ටිකක් හරි වළඳලා ඇති. උන්වහන්සේලා එක දාන වේලක් හරි වළඳලා ඇති. මේ ශාසනයේ සිවුරක් දරාගෙන කාලයක් ගුණධර්ම පුරලා බණ භාවනා කරපු අය ලෙඩ වෙලා ගිලම් වෙලා රෝදපුටුවල එකතැන් වෙලා ජීවිතය අවසාන කාලේ සැඳෑ සමේ උන්වහන්සේලා ගෙනහල්ලා වෛද්‍ය ප්‍රතිකාර සියල්ල අපි ලබා දෙමින් වෛද්‍යවරු යොදවලා විශාල සේවක පිරිසක් යොදවලා ගිලන් රථ යොදවලා ලොකු රෝහලක් වගේ අපි මේ සැදැහැවතුන් එක්ක අපි වට අයින්න මේ බණහන ඔබේ ශක්තියෙන් අපි මේ පින්කම් සිදු කරගෙන යන්න. එතකොට එවැනි පින්කම් තුල අපි ඒක හිතලා මෙනෙහි කළ සතුටු වෙනවා වගේ ඔබට අපේ සීල සුවර්ණට වේවා සුවමව් වරණට වේවා මෙවැනි පින්කම් වලට උදව් උපකාර කරපු දාන ටිකක් පූජා කරපු ගිලම්පස ටිකක් බෙහෙත් ටිකක් පූජා කරපු දිනක දායකත්වයක් දරපු උන්වහන්සේලාගේ වෛද්‍ය පරීක්ෂණ වෙනුවෙන් උදව්වක් කරපු කෙනෙකුට ජීවිතේ කොච්චර සිහි කර කර සතුටු වෙන්න පුළුවන්.
1: ඒ
0: නිසා ඔබ කරන පින එහෙම අමතක වෙන්න දෙන්න එපා. ඒක මෙනෙහි කරන්න, ඒක ඇස් පියාගෙන මෙනෙහි කරන්න, භාවනාවක් හැටියට වඩන්න. ඒ තුල වැඩෙන්නේ ත්‍යාගානුස්සති භාවනා. ඉතින් ඔබ හැම දිනාටම මේ ත්‍යාගානුස්සති භාවනාවත් දියුණු කරගෙන නිවන් දොරම විවර කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.
1: ඉතින් මේ ආශිර්වාදයත් එක්ක අපි වැඩසටහන නිමාවට පත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ හාමුදුරනේ අවසන් විනාඩි කිහිපයේදී අපට ඔබ වහන්සේ මේ ධර්ම කරුණු පැහැදිලි කිරීමත් එක්ක සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ සෝමවවරණ මේ වෙනුවෙන් කරපු පින්කම් සහ දායකත්වයේ දැක්ක අය කොයි වගේ වටිනාකමක්ද එක්කාසු කරගත්තේ, කොයි වගේ පිනක්ද රැස් කරගත්තේ කියන කරුණු පැහැදිලි කරන්නට යෙදුණා. ඊට අමතරව මේ වස්සාන කාල සීමාව තුළ මේ පුණ්‍ය ස්ථාන කේන්ද්‍ර කරගෙන නැත්නම් ඔබ වහන්සේගේ අනුශාසකත්වයෙන් පවත්වාගෙන යන මේ උතුම් පුණ්‍ය භූමි වෙනුවෙන් කෙනෙක් දායකත්වයේ දක්වනවා නම් සහ ඒ පින් කටයුතු වලට එක්කාසු වෙනවා නම් කොයි ආකාරයෙන්ද එක්කාසු වන්නට පුළුවන්කමක් තියෙන්නේ?
0: ඇත්තටම අපි ඔබට ඔබේ ශක්ති පමණින් උදව් උපකාර කරන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා 49කට ආසන්න ගිලම් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන සීල සුවර්ණ ගිලම් භික්ෂු පුණ්‍ය භූමියේ දිනක දායකත්වයක් ඔබට බාර ගන්න පුළුවන්. උන්වහන්සේලාගේ වෛද්‍ය පරීක්ෂණ, ඒ වෛද්‍ය වියදම්, රෝහල්ගත කිරීම, ශල්‍ය කර්ම වලට යන වියදම්, එතකොට ඒ වෙනුවෙන් ඔබට ඔබේ ශක්ති පමණින් උදව්වක් කරන්න පුළුවන්. එක්ක අඩුම ගාණ කෙනෙකුට පොඩි මුදලක් හරි යාව ජීව සමාජිකත්වයක් හැටියට දිනපතා උන්වහන්සේලාගේ බෙහෙත් හේත් වෙනුවෙන් යම් උදව්වක් උපකාරයක් කරන්න පුළුවන්. ගිලම් භික්ෂූන් වහන්සේලාට දානයක් බාරගෙන දානි පූජා කරන්න පුළුවන්. ඖෂධ පූජාවක ඖෂධ වර්ග පූජා කරන්න පුළුවන්. එතකොට මේ විදිහට ඔබට ජීවිතයේ ගිලම් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පින් කරගෙන අප්‍රමාණ පින් රැස් කරගන්න අවස්ථාව අපි සලසලා දීලා තියෙනවා. ඒ වගේම අපේ සුවමව් වරණ කොට්ටාව ඒ පුණ්‍ය භූමියේ මේ සම්බුද්ධ ශාසනය තුළ ගුණ පුරපු සිල්මෑණියන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, ඒ වගේම අම්මලා පිරිසක් 25 නමකට ආසන පිරිසක් ඒ භූමියේත් වැඩ ඉන්නවා. ඔබට පින් පුරා ගන්න අවස්ථාව අපි අපේ ආයතනවල ඕන තරම් හදලා තියෙනවා. ඉතින් ඒ වටා එකතු වෙලා පින් කරගන්න ඔබ හැම දිනාටම අවස්ථාව තියෙනවා.
1: හොඳයි, හිතෙන්න ඔන්න අපේ හාමුදුරන් වහන්සේ ඔබට සිහිපත් කරන්නට යෙදුන කොයි ආකාරයෙන්ද පින් කුසල් රැස් කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ මේ සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය සුවමවරණ සහ අපේ හාමුදුරන් වහන්සේ සිද්ධ කරන අනිකොත් සියලු කටයුතු සමගින් අත්වල් බැඳගෙන කියන කාරණාව. මෙන්න මේ දුරකථන අංක දෙක පැහැදිලිව සටහන් කරගන්න. 0234-227-2782 ඒ වගේම 0034-236-3646 කියන දුරකථන අංක දෙකට කතා බහ කරලා වැඩි විස්තර දැනගෙන ඔබට දායකත්වයන් දක්වන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් අද සඳුදා දිනයේදී මේ ආකාරයෙන් අවසන් වන සඳුදා නිත FM ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව වෙනුවෙන් වැඩමවන්නට යෙදුණු අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්ඛේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේට අපි කවුරුත් උතුම් වූ ධර්මාවබෝධයෙන් සැනසෙන්නට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේම ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් මේ වැඩසටහන් ශ්‍රවණය කරන නිත FM රේඩියෝ සමගින්නත්වල් බැඳගෙන ඉන්න ලක්වැසි ලෝවැසි සියලු දෙනාගේ ජීවිතද සුවපත් වන්නට තුන්රුවනේ ආශිර්වාදයත් සීල දෙවිදේවතාවුන් වහන්සේලාගේ රැකවරණයත් ලැබෙන්න කියලයි ප්‍රාර්ථනා කරන්නේ. ඔබට සිහිපත් කරන්නට ඕනේ නිත FM රේඩියෝව ලංකාවේ පිහිටි වෙහෙර විහාරස්ථාන ගොඩනගන්නට, පූජනීය ස්ථාන සංවර්ධනය කරන්නට, එහි නිර්මාණ කරන්නට මාධ්‍ය දායකත්වයේ සහ අපේ සහෘද සදහවතුන් සහසම්බන්ධ කරගෙන මූල්‍ය දායකත්වයේ දක්වනවා කියලා. ඉතින් අපේ අලුත්ම ව්‍යාපෘතිය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසයේ වහල නිර්මාණය කිරීම සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කිරීම. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියලා කිව්වහම අතිශයින්ම වැදගත් පුණ්‍ය ස්ථානයක්. මොකද ලංකාවට දළදා සමිඳුන් වහන්සේ වැඩමවන මොහොතේ හේමමාලා සහ දන්තකුමරු විසින් මුලින්ම ලංකාවට පාතැබූ ස්ථානය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය. ඉතින් පසුගිය යුද සමයේදී LTT කඳවුරක් වශයෙන් තමයි මෙය භාවිතා කරලා තිබෙන්නේ. අපේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධ වන්නට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ වර්තමානයේදී බොහෝ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. එනිසාවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ පුළුවන් විදිහට එක රුපියලකින් හරි අපි මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායක වෙමු. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවෙනි ශාඛාවේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවෙනි ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. වැඩි විස්තර දැනගන්නවා නම් ඔබට පුළුවන් කමක් තිබෙනවා 0777 41 51 272 0777 41 51 272 දුරකථන අංකයට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න. සමුගන්නයි සූදානම් වන්නේ. ඔබට සෝදායි රාත්‍රියක්. සියලු දෙනාට තෙරුවන් සරණයි.
2: පිරිත් මණ්ඩපය. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Net FM. Spirit Mandebeer. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nit FM, Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආරේ ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM vir dit Mandepeer.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අබියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතුරා බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

මෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

දෙපා සිව්පා බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.